පස්පවින් වැලකි පිරිසිදු වී උදේ සවස පුතුන් වැඳීමෙන් පසුව මෙම උතුම් රත්නමාලා ගාථා ශ්‍රවණය කිරීමෙන් සත්‍යයනා කිරීමෙන් ඔබේ නිවසට කර්මාන්ත ශාලාවට ආරක්ෂාව සැලසේ. සම්පත් උදාවේ නවග්‍රහ අපලවලින් ඇතිවන මාරක රෝගයන්ද අමනුෂ්‍යාදී උපත්‍රවයන්ද ඉවත් වී මෙලොව ජීවිතය නිරෝගීව වාසනාවන්තව ගත කිරීමට ඉඩ සැලසේ.

ජීවිතයට දොම්නස ගෙනෙන ඕනෑම කරදරයකදී ලොව ඇති සියලු දුකින් මිදුණු සම්බුදු වීරයාණන් වහන්සේ සිහිපත් කොට ඔබ සුවපත් කරවන උත්තම සූර්ය පරිත්‍රාණය.

සඳහා උදාවන විට ඇස් ඇති එකම රජු ලෙස පතුරුවා රන් රැස මහ පොළව බබළුවයි. ඒ මහා පොළව බබළුවන සූර්ය මණ්ඩලය මම වඳින්නෙමි. නුඹ විසින් සුරකින අපේ මේ දවස සුවසේ වාසය කරමු. මේ මහා බල ඇති මෝර පිරිතයි.

බුදුරජාණන් වහන්සේගේ සම්බෝධි මූලයේදී මාරයාට පරාජය අත්විය. පැහැදුණු දේව සමූහයා සතුටින් ഘോഷා කළහ. ඒ සත්‍ය බලයෙන් ඔබට ජය වේවා.

0: කවදත් අලුත් කාගෙත් නෙත්.
1: හරිගේ හරිම තැනට ගියහින්ද එල්ලෝල්සියකෙන් නෙලෝන් එක ගත්ත
2: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
3: එල්ලෝල්සී ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
4: මොබිටෙල් 1278 වාසි ඩබල් දෙන සුපිරිම නොන්ස්ටොප් ඩේටා පැකේජ් එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා නොන්ස්ටොප් ඩේටා. අමතර 10GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 30ක් සඳහා. දැම්ම රුපියල් 1278ක් රීලෝඩ් කරන්න.
5: Wake up. Satutu Hormones Alpha Studio.
6: දවසටම ඕන කරන විටමින්ස් Alpha Studio.
5: Yes. Energy Morning Vibe එකත් එක්ක දවසම සුබ කරගන්න.
6: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න.
7: Good morning.
5: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.
1: හරිගේ හරිම තැනට ගියහින්ද එල්ලෝල්සියකෙන් නෙලෝන් එක ගත්ත
2: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
3: එල්ලෝල්සී ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
4: මොබිටෙල් 1278 වාසි ඩබල් දෙන සුපිරිම නොන්ස්ටොප් ඩේටා පැකේජ් එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා නොන්ස්ටොප් ඩේටා. අමතර 10GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 30ක් සඳහා. දැම්ම රුපියල් 1278ක් රීලෝඩ් කරන්න.
0: කවදත් අලුත් කා

0: සිත් නිවන සර්වාගමික දහම් සඳල්ල. කිතු දහමින් ඔබේ දිවියට.
1: ආදරණීය දරුවෙනි, මේ මහපොළොවේ ඇවිදින මිනිස්සු හරි පුදුමාකාරයි. මේ පුදුමාකාර රූපය ගැන පුංචි අදහසක් රැගෙනයි මම අද ඔබේ නිවහනට ගොඩවදින්නේ. හොඳයි, සම්විධානන් වහන්සේ අපට කියා දෙනවා නිරන්තර පෙනී සිටීම ගැන මෙනෙහි කරන්න. කිසිවක් ඔබව සම්විධානන් වහන්සේගෙන් වෙන් කරන්න ඉඩ නොතිබා තිබේ නම් එය එසේ වෙන්නේ ඔබව උන්වහන්සේට දුන් තරමටයි. එබැවින් උන්වහන්සේගේ ආදරයෙන් ඔබව වෙන් කරන්න නොහැකි. පවුලතුමන් එක් තැනක ලියනවා ශුද්ධ වූ සුභාරංචි, සම්විධානන් වහන්සේගේ ප්‍රේමයෙන් මා වෙන් කළ හැක්කේ කවරෙකුටද? Absolutely nothing. කිසිවකට අපව වෙන් කරන්න නොහැකි. එසේ වෙන් කරන්න නොහැකි වෙන තරමේ මුල් ඇදගත්තු සබදකමක් උන්වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙනවා. උන්වහන්සේ කියනවා, ඔබ මා උන්වහන්සේව අනුගමනය කරන්නේ නම්, අදහන්නේ නම්, විශ්වාස කරන්නේ නම්, උන්වහන්සේ තුල පවතින අපේ උන්වහන්සේව අපේ ජීවිතේ අයිතිකාර තැනට අයිතිකරගත යුතුයි. එනම් මගේ ජීවිතයේ මුල, මගේ ජීවිතයේ මැද, මගේ ජීවිතයේ අග, අග මැද මුල, මුල මැද අග උන්වහන්සේට අවනත වන්නට ඉඩ හැරිය යුතුයි. එසේ වන්නට භාග්‍ය ඔබට ලැබේවායයි මා ප්‍රාර්ථනා කරමින් සම්විධානන් වහන්සේගේ ආත්මානුභාවය ඔබ වෙත දානය කරන්නයි යාදිනි කරනවා. ඔබට ජේසු පිහිටයි.
0: ඒ ෆ්‍රැන්සිස්කානෝ නිකායක වජිර සිල්වා පියතුමන් ස්ලාම් දහමෙන් ඔබේ දිවියට.
2: ගෞරවනීය සහෝදර සහෝදරියනි, මේ සුන්දර උදෑසන මම අද එක් කතාවකින් පටන් ගන්නවා. දවසක් කැලෑවේ සද්දන්තයා වන අලියා පාරේ යනකොට පාර මැද එක් බූරුවෙක් හිටියා. ඒ බූරුවා මේ අලියට යන්නට නොදී පාර මැදම හිටියා. අලිය කල්පනා කරලා පාර අයිනෙන් මාරු වෙලා ගියා. මේ බූරුවා කැලෑ ඉන්න අනිකුත් අලියන්ට ගිහිල්ලා කිව්වා, ඔයාගේ සද්දන්තයා නායකයා එයා අද මට බය වෙලා පාර අයිනෙන් ගමන් කරා කියලා කිව්වා. එතකොට අනිත් අලින් අලි සද්දන්තයාගෙන් ඇහුවා, අද මෙහෙම දෙයක් වුණාද කියලා. එතකොට ඒ අලි සද්දන්තයා නායකයා කිව්වා, ඔව් මම පාර යනකොට මේ බූරුවා පාර මැද හිටියා. මම ඇයි ඒ බූරුවාට මුකුත් කරන්නේ නැතුව අයිනෙන් ගියේ කියලා කිව්වොත්, ඒ බූරුවාගේ ඇඟේ මඩ තිබුණා, ජරාව තිබුණා. මම ඌට මොනා හරි කරන්න ගිහලා ඒ ජරාව මගේ ඇඟේ තමයි වදින්නේ. ඒ නිසා මම පාර අයිනෙන් ගමන් කරලා ආවා කියලා කිව්වා. මේ වගේ අපගේ ජීවිතයේ අපට අනවශ්‍ය දේවල් තියෙනවා. ඒ අනවශ්‍ය දේවල් වලට ඇඟිලි ගහන්න ගියොත් අපේ ඇඟටමයි ඒ ජරාව මඩ එන්නේ. ඒ නිසා අනිකුත් අපිට අනවශ්‍ය දේවල් වලට ඉදිරිපත් වන්නේ නැතුව, අනවශ්‍ය දේවල් වලට ඇඟිලි ගහන්නේ නැතුව අපි සෑම කෙනෙක්ම තම තමන්ගේ වගකීම මොකද්ද කියලා කල්පනා කරලා බලා අපගේ වගකීම හරියාකාරව ඉෂ්ට සිද්ධ කළොත් අපිට ඒ ජරාවෙන් මඩින් බේරෙන්නට හැකියාවක් ලැබෙනවා.
0: ඒ මෞලවි ෆරුද් ෆාරුක් ඉහ්සානිතුමන් හින්දු ධර්මයෙන් ඔබේ දිවියට.

0: Net FM Alpha Studio with Cosmi and Lehansa.
1: Good morning. Udi haya evenadi hatrai velava. Very good morning, Lehansa.
2: Hello, hello. Very good morning, Kasuniyaki.
1: Hamu ma sikurada avata gudda kadarem peligano. Ata sikurada eva gema adu me maase antima davasa.
2: Amme, me maase thiyarai.
1: Oh, amme. Balanna koneda juli maase nikan ikmanta kiya wage kiyala danenawa. Mokada me atishye karyabahula maaseyak una juli maase hamotama ekekeka vidiyata ekekayata visheshayen school wala karyabahula kalayak me kale ekak vibhaga katiyutu mama nithara gana matak karana. Mokada hamoma apita WhatsApp ekata da call karanne da vibhaga gana kiyala. Etukota den ape list ekey hitiyane queue ekey හිටියනේ ලෙහන්සා ගොඩක් යාළු ඔයාගේ ඇල්ෆා ස්ටුඩියෝ එකට එන්න බලාගෙන ඉතින් දැන් ඊයේත් මට මේ පොඩ්ඩ ටික කතා කරලා කියනවා මගේ ඩේට් එක හරි නේද මාව අයින් කළා නෑ නේද එහෙම කියලා අහනවා නෑ එහෙම අයින් කරනවද නේද අනේ හැකියාව තියනවා නම් එහෙම කොහෙන්වත් අයින් වෙන්නේ නෑ ලෙහන්සා
2: ඒක නෑනේ අනිත් එක කසුනියා කී ඇල්ෆා ස්ටුඩියෝ එක තියෙනම එයාලටනේ ඉතින් එයාලා නැතුව කොහොමද අපි මේක කරන්නේ
1: ස්ටුඩියෝ කියන්නේ ඔයාගේ තනක් අපි පවුලක්. ඉතින් ඒ නිසානේ මේ පවුලට එක එක අලුතින් අලුතින් එකතු වෙනවා. දැන් අපේ පවුල ලොකු පවුලක්. ඉතින් ඒක හරිම ආදරණීයයි, හරිම ශක්තිමත්. ඉතින් අපිට හැකියාව තියෙන ගොඩක් අය ඉන්නවා.
2: අනිත් එක තමයි කසුනියා කී දැන් අපේ ප්‍රෝග්‍රෑම් එකට එනවනේ රට වටේම කට්ටිය. දැන් කසුනියා කී හිතන්නකො මට රට වටේම යාළුවෝ ඉන්නවා. ඒක කොච්චරක් නම් ලොකු සතුටක්ද. එයාලගේ නම්බර්ස් මං ගාව තියෙනවා. කසුනියා කී මට දීලා තියෙනවා. එතකොට ඒ එන යාළුවෝ එක මං කතා කරනවා. එයාලගේ එක එක ලයිෆ් අප්ඩේට්ස්. ඒ කියන්නේ හිතන්නකො එයාලා ඔය දානවනේ Facebook එකට WhatsApp එකට. ඉතින් එයාලගේ ෆොටෝ මං බල බල හිනා වෙනවා. කොච්චරනම් ලොකු ලස්සන බැඳීමක් දෙක නේද?
1: ඒකනේ අපි දෙන්නට ඒක ලැබෙන එක හරිම වාසනාවන්තයි. අනිත් එක තමයි ලෙහන්ස දැන් මේ එක එක පළාත් වලින් වගේම මුස්ලිම් දෙමළ එහෙම දැන් සිංහල විතරක්ම නෙමෙයි ඒ අය අපිත් එක්ක ගොඩක් බැඳිලා ඉන්නවා. ඉතින් මේක හරි ලස්සන බැඳීමක්. හරි දැන් ඔන්න මේ දවස්වල විභාග කියපු නිසා ඊයේ ලෙහන්සට ගණිතය ප්‍රශ්නපත්‍රය තමයි තිබුණේ. ගොඩක් ඉස්කෝලවල ඊයේ ගණිතේ මම හොයලා බැලුවා. ගොඩක් අය අනේ හරි අමාරුයි කියලා තමයි මැසේජ් එක දාලා තිබුණේ. ලෙහස්සට කොහොමද?
2: මෙහෙමයි මං ඊයේත් කිව්වනේ මට ගණන් අමාරුයි කියලා. ඉතින් මට මේ පේපර් එක ෂුට්ටක් අමාරුයි. හැබැයි කසුණියක්කි දැන් ගණන් වලට ආස කට්ටිය ඉන්නවනේ. අර වෙන මොකුත් නැහැ. ගණන්, කෙලින්ම ගණන්. අනේ වගේ මේ එයාලට චුට්ටක් අමාරුයි කියලා අඬාඬ හිටියා. ඉතින් මට අමාරු වෙනක හන්නත් දෙයක්ද නේද?
1: දැන් මේ පන්ති ඔය පළමුවෙනියා, දෙවෙනියා, තුන්වෙනියා එහෙම අර top 10 කියලා අපි දැන් ලිස්ට් කරනවනේ එහෙම ඉස්කෝලවල. දැන් ලෙහන්ස ඉන්නේ ඒ කී දෙනා අතරද?
2: මං සාමාන්‍යයෙන් 5 දෙනාගෙන් උඩ ඉන්න.
1: ඒක කොහොමද ලෙහන්සට දැනෙන්නේ?
2: ඒක නම් ඇත්තටම කසුණියකි හරි මරු ෆීලිං එකක්. මොකද හිතන්නකෝ පන්තියේ 40ක් 50ක් ඉද්දී ඒ හැමෝම අතරින් ඒ වගේ තැනක් ලැබෙන එක කොච්චර ලොකු දෙයක්ද. ඒ කියන්නේ මට මං ගැන ආඩම්බර වෙන්න පුළුවන් ලොකු හේතුවක් ඒක.
1: ඔව්. 40ක් 50ක් අතරින් එහෙම ඉස්සරහටම එනවා. ඊළඟට දැන් අර ලෙහන්ස දකින්න ඇති මේ දවස්වල අපි ඇල්ෆා ස්ටුඩියෝ අර වෙනම අපි මේ වීඩියෝස් වගේක් YouTube එකේ, Net FM Facebook එකේ දානවානේ. ඒවට මාර ප්‍රතිචාර තියෙනවා. කට්ටිය කමෙන්ට් කරනවා, ලයික් කරනවා, ෂෙයා කරනවා. මට වෙන මේව ලයිව් විස්තර අහනවා. ඉතින් දැන් මේ දවස්වල හරි ලස්සන වීඩියෝ එකක් කෙනර ගුණ කෑම කන්න කියලා අම්මා මට කියනවා. හරි එනවා අමයි කියලා. ඔකිට කියලා හරිම දක්ෂ කොල්ලෙක්. තාම අවුරුදු පොඩි ගානක්. හැබැයි එයා දක්ෂයි ගොඩක්. ඉතින් මේ එයත් ලොකු තැන්වලින් අංක 1ට එහෙම ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ මට මතකයි කිව්වා 1500 දෙනෙක් අතරින් එයා තමයි හොඳටම කතා කරේ. එයා එක වුණා එහෙම කියලා. ඉතින් ඒක ඒ වයසත් එක්ක බැලුවාම හරි ලොකු ඇචීවමන්ට් එකක්. ඒ වගේ හිතන්නකො 50ක්, 100ක්, 1000ක්, ලක්ෂ ගානක්. ඒ අතරින් 1, 2, 3, 4, 5 එහෙම වෙනවා කියලා කියන්නේ ඒක මාරම ගැම්මක්. සහ ඒ හැකියාව, ඒ දක්ෂතාවය, ඒ විශ්වාසය, ඒ ආදරය හැමතේම එකතු වෙලා තියෙනවා ලෙහන්සා. ඔයා එලොන් මස්ක් ගැන අහලා තියෙනානේ?
2: එයානි කසුනයක්කි ලෝකෙම පොහොසත්මය කියෙන
1: ට්‍රලියන ට්‍රලියන ට්‍රලියන පතියෙක් දැන් මේ වෙනකොට එක එක වෙනස් වෙනවා දවසින් දවසත් වෙනස් වෙනවා ඩොල ට්‍රලියන එකයි දශම එකක ආදායමක් එයාට තියෙනවා ඉතින් එතකොට හිතන්නකෝ එහෙම අංක එකට එනවා කියලා කියන්නේ ලේසි නෑ කොහොමද නෙට් නිවුස් අවුරුදු 21ක් ජනතා විශ්වාසය දිනාගෙන ජනතාව විශ්වාස කරන සත්‍ය නෙට් නිවුස් දැන් ඕන නවතම සමීක්ෂණ වාර්තා එක්ක සියලුම ප්‍රවෘත්ති සන්නාම වලින් අංක එකට ඇවිල්ලා තියෙනවා
2: ඒ කොච්චර ලොකු ආඩම්බරයක්ද
1: ඒකනේ මේක ලේසි නෑ ලහන්සා මේක මේ අර එක රැයකින් වෙන දෙයක් නෙමෙයි මම ඒක කියාගෙන ආවේ පන්තියේ මුල් 10 දෙනා අතරට එනවා කියලා කියන්නේ ලහන්සා ඒක එක රැයකින් කරන්න බෑ කියලා ඔයාට මද්දකීම් තියෙනවනේ නේද
2: අනිවාර්යයෙන්ම
1: ඉතින් ඒ වගේ තමයි ට්‍රිලියන පතියෙක් වෙනවා කියලා කියන්නේ ඒක රැයකින් කරන්න බෑ ඒ කැප කිරීම මහන්සිය උත්සාහය මේ ටීම් වර්ක් එක කණ්ඩායමක් එකතු වෙලා කරන මේ හැඟීම ඒක වෙනම දෙයක් ඉතින් net news කියලා කියන්නේ තන්න එහෙම තැනක් net news මේක එක රැයකින් කරපු දෙයක් නෙමෙයි මේක ටීම් වර්ක් එකක් ගොඩාක් කට්ටිය ඉන්නවා මේකත් එක්ක එකතු වෙලා ඉතින් මේ හැමෝම අපි මේ වෙලාවේ මතක් කරනවා හරි ආදරෙන් ගෞරවයෙන් අපි අංක එකට එනවා කියලා කියන්නේත් ඔයා අංක එක වෙනවා කියන එක තමයි net ශ්‍රාවක පිරිස digital කරනේ අපි හැම තැනම ඉන්නා ලෙහන්සා ඉතින් net news ඒ digital අවකාශය තුල බලන අපේ ප්‍රේක්ෂකාගාරය ඒගොල්ලෝ අංක එක ඒ හින්දනේ අපි අංක එක උනේ net news අංක එක උනේ කොහොමද සන්තෝෂය ඒ අභිමානීය ගෞරවය ඉතින් හැම කෙනෙකුටම ලැහන්සා මේ අභිමානීය ගෞරවය දැනෙන්න ඕන තියෙන්න ඕන ඒකට නම් උත්සාහය කැපවීම මහන්සිය තියෙන්න ඕන නේද එහෙනම් එහෙම කරගෙන අංක එකටම ඉදිරියටම යමු net news සුබ පැතුම්

0: ආදරෙන් අපිට ඔයාට කියන්න දේවල් ගොඩාක් තියනවා නේද කසුනියක්කි?
1: නැතුව නැතුව 6:45 වෙනකම්ම අපි මේ හොඳම මෝර්නින් වයිබ් එක අපේම කරගමු.
0: මට තව දෙයක් තියෙනවනේ කසුනියක්කිට කියන්න. දැන් කසුනියක්කිට අපේ මැසේජස් පොඩ්ඩක් පේනවා. හොරයිනේ මම ඉතින්
1: මං ඇහේ කොනකින් මම බලනවා.
0: මං ඉතින් මගේ පැත්තට තනියම තියන් ඉන්න නිසා. කොහොම හරි මට මේක කියන්න ඕනේ කියලා හිතුණා. අපි වහනවා සිංගප්පූරුවේ ඉඳන් කාන්ටි කෙනෙක්.
1: හරි.
0: එයාගේ නම අපිට වෙලා තියෙනවා සමිතා කියලා.
1: අනේ ලස්සනයි.
0: හරිම ලස්සන නමක්. ඉතින් එයාන්ටි අපිත් එක්ක හැමදාම කතා කරනවා, මැසේජස් සෙවනවා. ඉතින් එයා දාලා තියෙනවා හරි ලස්සන කතාවක්. අදත් දෙමු ඔයාලව අහන ගමන් තමයි වැඩට යන්න ලෑස්ති වෙන්නේ. ඔයාලා දෙන්නගේ කටහඬ ඇහෙද්දී මට ගෙදර ඉන්නා වගේමයි දැනෙන්නේ. කොහොම හරි ඊට පස්සේ දාලා තියෙනවා ලෙහන්ස පුතේ ඔයා ඇත්තටම ගොඩක් වාසනාවන්තයි. මොකද net fm කියන්නේ දක්ෂයන් බිහි කරන්න පුළුවන් වගේම දක්ෂයන් බිහි කරපු තැනක්. ඉතින් එයාට ආඩම්බරයිලු net අසන්නියක් වීම ගැන.
1: ඔයා අපේ අසන්නියක් වීම අපිට මහා ආඩම්බරයක්. ඉතින් පරිස්සමෙන් වැඩට ගිහින් එන්නකෝ අපහෝ. ආදරේ ආදරේ, මේ හැමෝටම මං කියවන මේක ලොකුම ලොකු පවුලක් කියලා. ඉතින් එන්න මේ පවුලට ඔයත් එකතු වෙන්න. කැමතිද පුංචි අම්ම බාප්ප වෙන්න, අක්කල නංගිල වෙන්න? ඉතින් එන්න, අපි හරි මාසයි නේද එහෙම කරගන්න. හරි, ඉස්කෝල වලින් ගොඩක් මැසේජස් තියෙනවා අපිට. හව අපි ඒ දේවලුත් කියන්න. ඉන්නකෝ අහගෙන.
2: Net FM Alpha Studio with Kasuni and Lehansa. FM Anupaha. FM Anuhatarai Tashumata. Net FM.
0: නැත ෆිල්ම් අල්ෆ ස්ටඩියෝ වෙලාව දෙහයයි විනාඩි දස්සයයි.
3: මාස්ටර්ගෙත් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. චිල්ඩ්‍රන්ස් වර්ල්ඩ් කැලණිය මාස්ටර්ගෙත් බොරෙල්ල සහ ළඟම පොත්හලින් දැන් ලබා ගන්න 0770 313 36.
4: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමේ. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමේ, නැති කළම දාන්න පුළුවන්.
5: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
6: මාරයිනේ
7: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට්. කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට්. ඔබත් අදම රස බලන්න.
8: ඔබව ඉදිරියෙන් තබන SLT Mobitel ශ්‍රී ලංකාවේ අංක එකේ හොඳම ජංගම දුරකථන ජාලය ලෙස ඕක්ලා සම්මානයෙන් පෙතුම් ලබයි. SLT Mobitel සමගින් වේගවත් සහ පුළුල්තම ආවරණය ඔබත් අත්විඳින්න.
9: අලුත් ට්‍රෙන්ඩ්ස්, අලුත් ස්ටයිල් එක විලාසිතා ලෝකේ කලබන්න ෆැෂන් බග් අලුත්ම ශාඛාව දැන් ගාල්ලට. අගෝස්තු 1 සහ 2 යන දෙදින තුල සියලුම භාණ්ඩ සඳහා 10% වට්ටමක් සහ වෙනත් දීමනා රසක්. ෆැෂන් බග්, වෙනස් වන ජීවන රටාවන්ට.
10: මගේ දරුවගේ නම සජිත නිම්නේ. එයාට වයස අවුරුදු 9යි. මේ ආයතනයට ඇවිල්ලා දැනට මාසයක් පමණ තමයි වෙන්නේ. එන විට ළමගේ ධන ඉස්ක ටික දිගාර ගන්න බැරුවයි සිටියේ. නමුත් දැන් ඒ ධන ඉස්ක ටික සාමාන්‍ය දුරට දිගෑරලා මාසයක් ඇතුළත දැන් කකුලක් පොටට වගේ තිබ්බේ. දැන් එයාගේ කකුල හොඳට කෙලින් තියෙනවා. ඉතින් මේ ආයතනයට ඇවිල්ලා උඹලාටත් මේ වගේ දරුවෝ සිටිනම් මේ ස්ථානයෙන් ප්‍රතිකාර ලබා ගන්න හොඳම තැන කියලා මම උඹලාට ඉල්ලා සිටිනවා.
11: ඔබටත් මෙවැනි රෝග අවස්ථා තිබේ නම් අමතන්න Active Plus භෞත චිකිත්සක මධ්‍යස්ථානය 0816560956.
12: හරියට
13: ඔයාගේ අම්මයි තාත්තයි වගේ.
12: කොහොමද
13: විතර ඇලිලා
14: ජලප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් පැටිවිස්තර සඳහා 19
15: ඔයාට තියෙන සනීප වෙන්න මෙ නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
16: තාත්තට ආව හට් ඇටැක් එක හොස්පිටල් ඇඩ්මිට් කරා. ඊට පස්සේ ડોක්ටර් කිව්වා බ්ලොක් හතරක් මේක මේ ස්ටෙන්ට් දාන්න වෙනවා. අපි කට්ටියම කතා කරලා ඊට පස්සේ අපි ගියා කවල් බඳුට. තුන්සරයක් ගියා. අපි දෙකම හොස්පිටල් ගිහින්. දැන් හොඳින් ඉන්නකින් බෙහෙත් අරගෙන ඉවර වෙලා මේ අපි ආයි කෝ එකක් ගන්න. ඒක ඔයක තමයි නෝමල් සට්.
1: කතා කරන්න 0777 300 940.
12: FM 95 FM 94.8 Net FM.
13: Net FM Alpha Studio with Cousin and Lehansa.

0: FM Alpha Studio වෙනව උදේ 6 විනාඩි 23යි. අද මේ මාසේ අන්තිම දවස කියලා අතහරගන්න එපා. මග හැරගන්න එපා. මොකද අද ලෙහන්සට විද්‍යාව ප්‍රශ්නපත්‍රය. ඒ නිසා ඔයා අමතක කරන්න නරකයි. ඒක මොකද මට සයන්ස් පේපර් එකනේ. නෑ මම ඒක දැන් ලෙහන්සට කොහොමවත් අමතක වෙන්නේ නැහැ. ඒ වගේ මං කියුවේ අද ගොඩක් ස්කෝලවල එක එක විෂයන් තියෙනවා. සමහර ස්කෝලවලට නම් දැන් මේ වෙනකොට විභාගය ඉවර කරලා ලකුණු දෙන තැනට ඇවිල්ලා තියෙනවා. ඉතින් මම කියන්න උත්සාහ කරේ අද දවස අතහැරගන්න එපා මොන දේ වුණත් කියලා. මේ ගැම්ම මේ විදිහටම අරගෙන යන්න මොනවා හරි දෙයක් එහෙම මෙහෙ වෙනවා වගේ දැනෙනවා නම් අපි ඕන තරම් දේවල් ට්‍රික්ස් දැන් දීලා තියෙනවා. දැන් ඔයාලඟ ක්‍රම තියෙනවා ඒවා පාවිච්චි කරන්නයි ඕනේ. දවස් 21ක් කරන්න කියලා පොඩි දෙයක් කියලා දීලා තියෙන්නේ. ඒක අපිට අමතක නෑ.
1: ඔයා කරනවා නේද?
0: කරන කට්ටිය අපිට ප්‍රතිචාර දක්වලා තිබුණා. මම අද කියන්න යනවා මේ පොඩි තව දෙයක් ලෙහන්සා. දැන් මේ අපි ළඟ හැමෝටම ඇත්තටම අපි හිතනවා වගේ ලොකු සල්ලි ප්‍රමාණයක් නැහනේ. මතකද මම අර ක්ලාසි වයිබ් එක ගැන කිව්වා?
1: මතකයි.
0: ක්ලාසි වයිබ් එකට මේ එහෙම අපි ළඟ ගොඩාක් මහා ලොකුවට සල්ලි තියෙන්න ඕනේ නැහැ. රෙලෝන් මස්ටර් වගේ, සකර්බර්ග්ට වගේ. හරි. හැබැයි අපිට තියෙන දේ වලින් අපිට පුළුවන් මිල අධික පෙනුමක් ගන්න. දැන් ලෙහන්ස කැමති මොන වගේ පාටවලටද ඔයා මං හිතමුකෝ ඇඳුම් ගනිති?
1: හා මම ගොඩක් මාස රෝස පාටටයි කහ පාටටයි.
0: මං වගේම තමයි. දැන් මෙහෙමයි මිල අධික පෙනුමක් ටක් ගාලා ගන්න පුළුවන් වර්ණ තියෙනවා, පාට තියෙනවා. මේක රහස් පහක්. හරි. ඔයා දැකලා ඇති ගොඩාක් මේ කට්ටිය ওই කළු වර්ණය පාවිච්චි කරනවා ගොඩක් උත්සව අවස්ථාවලට. ඒ වගේම ටිකක් විශේෂ තැනකට යන්න ඕනේ වුණාම කළු වර්ණය පාවිච්චි කරනවා, කළු පාට. මේකට කියනවා මේ රාජකීය නිශ්ශබ්දතාවය කියලා. මේ පාටට මේ කළු කියලා කියන්නේ හරි අමුතු ට්‍රෙන්ඩ් එකක්. මේක කවදාවත් මේ ට්‍රෙන්ඩ් එක නැති වෙන්නේ නැහැ ලෑන්සා. උඩටයි යටටයි කියන්නේ උඩ කොටසට, ඉනෙන් උඩ කොටසටයි ඉනෙන් පහළ කොටසටයි මේ දෙකටම කළු පාට පාවිච්චි කරාම එනවා මාරුම ලුක් එකක්. බලන්නකෝ ඒක කරලා. එතකොට මේකෙන් පුළුවන් මනින්න බැරි මාරු වටිනාකමක් ගන්න, හරි පෙනුමක් ගන්න. ඔන්න ඔයාට මිල අධිකයි කියලා පෙන්වන්න පුළුවන් පාටක් තමයි කළු කියලා කියන්නේ. ඒකත් ඔයාගේ උඩ කොටසටයි යට කොටසටයි දෙකටම පාවිච්චි කරන්න පුළුවන් නම් වඩා හොඳයි. ඊළඟ තව සුපිරිම පාටක් තමයි සුදු කියන්නේ. හරි. ඕෆ් වයිට් දන්නවනේ. ඊළඟට ක්‍රීම් කලර් එක අපි කියනවර මේ බේජ් ලා බොරුළු පාට වගේ පාට. මෙන්න මේ පාට ඇඳුම් තෝරගත්තාම ඇඟට හරිය මෘදු සන්සුන් පාටක් පේනවා. මේක පේනවා පොඩි අර ඉහළ පැලැන්තියක පෙනුමක්. ඔය දැකලා තියෙනවද එහෙම?
1: ඔව්, අර නිකන් වලව් පැලැන්තියක වගේ පෙනුමක් එනවා.
0: රොයල් ලුක් එකක් තියෙනවා. ඒක හරි ෂණිකව ලබා ගන්න පුළුවන් පාටක් තමයි සුදු පාට, ක්‍රීම් නැත්තම් බේජ් කලර් කියලා කියන්නේ. ඊළඟට දැන් ওই කළු පාට අඳින්න ගොඩක් අය කැමතිත් නෑ. සමහර වර තමන්ගේ හැම පාට එක්කත් හිතන ඒකත් ඇත්තා, හමටත් ගැලපෙන්න ඕන. එතකොට පුළුවන් මාරු ගාම්භීර පෙනුමක් තියෙනවා තද නිල් පාටට. ඩක්ලු තද නිල් පාටට තියෙන මාර ගාම්භීර පෙනුම කළු පාටට විකල්පයක් විදිහට ඔයාට තද නිල් පාට පාවිච්චි කරන්න පුළුවන්. ඔයාට පුළුවන් අර ප්‍රොෆෙෂනල් ලුක් එකක් ගන්න, ගමනට බිමනට එකතු කරගන්න නිල් පාට, තද නිල් පාට. ඉතින් මේ වගේ මේ එක එක ඒවා තියෙනවා. මේව රහස් චුට්ටක් හොයලා බලන්න. ඉතින් මම කිව්වේ ෂණිකවම අපිට ක්ලාසි ලුක් එකක් ගන්න, අර මිල අධික පෙනුමක් ගන්න පුළුවන් මං ඒ කෙව වර්ණවලින් පාටවලින්.
1: ඔට ඐඩියා එකක් ආවද? ඔව් අනේ, දැන් මං කල්පනා කරේ කසුනියක්කි. දැන් කසුනියක්කි මට කියනවනේ ඔය නිකන් අපි දෙන්න විතරක් ඉද්දී මේ මෙන්න මෙහෙමයි බබා මෙහෙමයි මෙහෙමයි කියලා කියනවනේ. ඔය රහස් කියන්නේ එහෙම රහස් කියනන්න ඔය වගේ අපි කියන ටැක්ටික්ස් කියලා අනේව කියනවනේ. ඉතින් අපි ඒව දැන් අපි අහගෙන කටේ එක තෙව බෙදා ගන්නවා. මං කල්පනා කරේ අර පවුල කියනකම ඇත්තටම පවුලක් තමයි මෙතන තියෙන්නේ. මොකද අපි මේ හවුවෙන හැම එක්කෙනාටම කියන්නේ නෑනේ. ඔයා අපිට වටිනා, ගොඩ ගොඩාක් ඔයාව අපිට වටිනා. ඒක නිසා තමයි ඔයාගේ ජීවිතය ලස්සන කරන්න, ඔයාට හොඳ පෙනුමක් දෙන්න මේ ඕනම එකක් ඔයාගේ ජීවිතේ එක අඩියකින් හරි උස්සලා තියන්න තමයි අපි දෙන්නා ඇල්ෆා ස්ටුඩියෝ එකෙන් උත්සාහ කරන්නේ.
0: ඒකනේ ඒකනේ. ඔන්න දැන් ඔයා වැඩ කරන ගමන් ආපහු චුට්ටක් රේඩියෝ එකේ තව සත්‍ය වැඩි කරගන්න. තව රහසක් කියන්නයි යන්නේ, තනි වර්ණේ රහස.
1: එකිනෙකට වෙනස් පාටවල් ගොඩා කැඟපුරා දාගත්තම ලෙහන්ස හරි අමාරුයි. එතකොට නිකං අර ක්ලාස් ලොක් එක එන්නේ නැහැ. එකම වර්ණයක විවිධ සෙවණැලි. උදාහරණයක් විදිහට තද අලු පාට කලිසමකට ලා අලු පාට ෂර්ට් එකක්. ගලපලා ඇඳලා බලන්න. ඔයා උස්සට පේනවා, හරි සරලව පේනවා, සුපිරි පෙනුමක් පේනවා, කැපෙන පේනවා. ඒ හින්දා ගොඩක් පාට පාට එකතු කරගන්න ඕනේ නෑ ජීවිතේට. එක පාටක් ඇති ඔයාව ලස්සන ලුක් එකක් විදිහට අරගෙන යන්න.

0: ඇල්ෆා ස්ටුඩියෝ හුදේ 6:32යි වෙලාව. සිකුරාදාවේ හොඳ ලස්සන සුන්දර කේක් එකක් කපන්න යන්නේ බර්ත්ඩේ කේක් එක. ඉතින් රහා පාටයි යන්නේ.
1: එහෙම කියන්නේ පානේ. එතකොට කට්ටියට කන්න ආස හිතුණොත් අපි මොකද කරන්නේ?
0: ඉතින් ආස හිතෙන්නේ කියන්නේ.
1: එතකොට අපි ගෙදරට කොහොමද යවන්නේ?
0: පුළුවන්නේ කොහොම කරලා පෙන්වන්නම්කෝ.
1: හා එහෙනම් කොහොම හරි කරලා පෙන්වන්නකෝ.
0: මම මුළු පවුලටම කවනවා. බලන්නකෝ නැද්ද කියලා දැන් කියමු අපි. කවුද සමන්නේ කියලා.
1: අද කොටපොල ජාතික පාසලේ 8D ශ්‍රේණියේ ඉගෙන ගන්න කේසඳසී නවසරාගේ 13 වැනි උපන්දිනය. ඔනෑගේ පවුල හැමෝම යාට සුබම සුබ උපන්දිනයක් කියලා විශ් කරනවා. අද උපන්දිනය සමරන කසුන් ජයරත්න මගේ ආදරණීය අප්පච්චිට සුබම සුබ උපන්දිනයක් වේවා කියලා දුව දිව්‍යා ප්‍රාර්ථනා කරනවා. අපේ මල්ලිගේ උපන්දිනේ ඊයේ තිබ්බා. එයාගේ නම නිරෝෂාන් වෙන්න ඕනේ. ඉතින් අක්කා හරි අයියා හරි තමයි මං හිතන්නේ මේ විශ් කරන්නේ.
0: හ්ම්. ඊළඟට දිප්පිටිකල කනිෂ්ඨ විද්‍යාලයේ 7 ශ්‍රේණියේ ඉගෙන ගන්න නදුනි පබසරා දෝනිකේ අද උපන්දිනේ කියලා අම්මා කියනවා. දැන් සද්දෙට අහගෙන ඉන්නේ හරි ආසාවේ. අම්මේ තාම උපන්දිනේ කිව්වේ නෑනේ කියලාත් කිව්වලු. හරි, මේ හැමෝටම අපි සුබ උපන්දිනයකට ආශිර්වාද එකතු කරමුනේ. සසෙක්ස් ඉන්ටර්නැෂනල් ස්කූල් එකේ ඔන්න ඒ මැසේජ් එක මිස් වුණා නේද? මං හිතන්නේ කරුණාකර වෙන්න ඕන සසෙක්ස් ඉන්ටර්නැෂනල් ස්කූල් ඔන්න එවලා තියෙනවා බර්ත්ඩේ එක 17 වැනි උපන්දිනය සමරනවා කියලා. ඉෂිනි ගායෂා, ඕ ලස්සන නමක්. ඔන්න යාටත් අපි සුබ පැතුම් එක් කරනවා. නැත්නම් ෆිම් ඇල්ෆා ස්ටුඩියෝ එකේ

0: Jack Yves Cousteau. එයා කසුනියා කී world famous ගොඩක් දක්ෂ විද්‍යාජීක් වගේම අර මොහොත ගැන හොයන ගවේෂකයෙක්. මම එයාගේ නම මුලින්ම කියලා පටන් ගත්තේ ඒක වැඩි හුරු පුරුදු නමක් නෙමෙයි නේද කසුනියා කී.
1: ඔව් ඒකනේ අපව නම කියන්න බලන්න.
0: Jack Yves Cousteau.
1: ඕකේ.
0: ඉතින් මම මෙන්න මෙහෙම මෙයාගේ කතාව පටන් ගන්නම්කෝ. ඔයා හිතන්න එක පුංචි පිරිමි ළමයෙක් ඉන්නවා. එයා මුහුදට ගොඩාක් ආදරේ. සාමාන්‍යයෙන් අපි චූටි කාලේ වතුරට බයයිනේ. වතුරට බයයි. එතකොට නාන්න යන්න එහෙම ඇඟ හොදන්න කම්මැලි එහෙමනේ. දැන් මෙයා එහෙම නෙමෙයි. මෙයා වතුර කිව්වොත් වෙන මුකුත් ඕනේ. මුහුදක් පේන්න බෑ ගිහින් නානවා. චූටි කාලේ ඉඳන් අන්න එහෙම කෙනෙක් තමයි ජැක් ඊව් කියලා කියන්නේ. ඉතින් ඒති භාෂා වැඩිම කමට මෙයාට ඕන නාලු නාවික හමුදාවට බැඳිලා ගුවන් මේ නාවික ගුවන් නියමුවරෙක් වෙන්න. ඉතින් කොහොම හරි ඔය හීනෙත් එක්ක යා දැන් ටික ටික ලොකු වෙලා කොහොම හරි 1936 දී මෙයාට සිද්ධ වෙනවා කසුනියාකි ලොකු රියානතුරකට මුහුණ දෙන්න. එතකොට මෙයාගේ දෑත් අත් දෙකම පණ නැති වෙනවා. ඩොක්ටර්ස්ලා කියනවා මේ දැන් ඔයා මේ අත් දෙක කපලා දාන්න වෙනවා. මේ කියන්නේ එයාලා මේ යෝජනා කරනවා අධික කපලා දාන්න කියලා. එයාට ජීවත් වෙන්න තව ආසාවක් තියෙනවනම්. හැබැයි වැඩේ කියන්නේ මෙයාට ඒක කරන්න ඕනු නැහැ. එයා කියනවා නැහැ මට මගේ අධික නැතුව දෙවියනේ ඊට වඩා හොඳයිනේ මම මැරිලා යනවා. අධික නැතුව ජීවත් වෙනවට වඩා. එයා මොකද දන්නවද කලේ? එයාගේ අධික පණ නැතුවනේ තිබ්බේ. එයා අමාරුවෙන් මුහුදේ පීනමින් අතපය නැවත යථාතත්වයට පත් කරගන්න ගොඩක් ලොකු සටනක් කළා. අපි හිතනවා වගේ දවසින් දෙකින් මෙහෙම කළා කියලා එයාට ඒක අතපය නැවත යථාතත්වයට ගන්න පුළුවන් වෙලා නැහැ. හිතන්නකෝ අතපය පණ නැතුව එයා කොච්චරක් නම් අවුරුදු ගාණක් මහන්සි වෙලා කොටිම කිව්වොත් ලොකු සටනකට පස්සේ තමයි කලින් තත්වයට අධික ගත්තේ. ඉතින් මෙයාට ඕන වුණා මුහුද යට තියෙන අමුතු ලෝකෙ දකින්න. මෙයා අර අනතුර දැකි කසුනියක්කි එයාට ආපු මාරයෙක් විදිහට නෙමෙයි. එයා එක දැක්කේ එයාට ලෝකෙ දකින්න එයාව හොයාගන්න උදව් කරපු මාර්ග අනතුරක් විදිහට. මොකද දන්නවද? එතකොටනේ එයාගේ අද්දක ආයේ පණ මේවා කරගන්න මේ මොහොත පීනුවේ. එතකොට මෙයාට මොහොත යට තිබ අමුතු ලෝකෙ දකින්න පුළුවන් වුණා. ඉතින් එයා ඒකට හැම වෙලෙම ස්තුතිවන්ත වෙනවලු. ඉතින් හැමෝම කිව්වා බලන්න මේ මනුස්සයා මෙතන මේ මොනාද ඇක්සිඩන්ට් එකකුත් වෙලා තියෙද්දි තව තව මොහොතයට තියෙන අමුතු ඒවා හොයනවා. අමුතු ගැජමැටික් හොයන්න යනවා කියලා හැමෝම එයාට පිස්සා කියන නමින් හන්බඩු ගැහුවලු. ඉතින් හැමෝටම පිස්සුවක් වුණු මේක දැන් ලෝකෙට නැත්තුවම බැරි දෙයක් වෙලා. එයා මේ මුහුද යට ඒ කාලේ මුහුද යට මේ වැඩි වෙලාවක් ඉන්න තාක්ෂණයක් එහෙම තිබ්බේ නෑලු කසුනියකි. ඒ කියන්නේ අර දැන් අපිට පුළුවන් මුහුද යට වැඩි වෙලාවක් ඉන්න. ඒකට ටෙක්නොලොජි එක තියෙනවනේ. හැබැයි ඉස්සර එහෙම තිබිලා නෑ. ඉතින් මිනිස්සු කියලා තියෙනවා මේ වතුර යට පීනන්න හදන මොන පිස්සුකටද ඊට වඩා කොච්චර දේවල් ලෝකේ හොයාගන්න තියෙනවද කියලා. හැබැයි මෙයා හැදුවා ස්කූබා කිමිදුම් උපකරණය. අනිත්‍යගේ කතා අහන්න නැතුව මෙයා ඒ කාලේ ෆේමස් ඉංජිනේරුවෙක් වුණු එමිල් ගග්නාන් එකතු වෙලා අද අපි පාවිච්චි කරන ඒ උපකරණය අර මුහුද යට වැඩි වෙලාවක් ඉන්නකල උපකරණය හොයාගෙන තියෙනවා. ඉතින් ඒ වගේම මේ අමුළු ලෝකෙටම වටින සාගර ගවේෂණ ගොඩ ගොඩාක් කරමින් එතෙක් කවුරුත් නොදකපු මොහොතයට ලස්සන එයාගේ කැමරාවේ සටහන් කරගත්තා. ඔස්කාර් සම්මානය දෙන්නා එයාගේ හය හදපු සාගර චිත්‍රපටි ගොඩක්. ඒ වගේම ඒවා සාගර වාර්තා චිත්‍රපට ලෝකයේ පුරාම ජනප්‍රිය වුණ. ඒ වෙනුවෙන් අර මං කියවත් වගේ එයාට ගොඩක් ඔස්කාර් සම්මාන ලැබුණා. ඉතින් අර හැමෝම පිස්සුයි කිව්ව මෙයා අන්තිමට ලෝකෙට නැතුවම බැරි ගවේෂකයෙක් වුණා, විද්‍යාඥයෙක් වුණා. ඉතින් අපිත් වෙන්න ඕන එහෙම නේද?
1: අනිවාර්යෙන්ම. ඉතින් එහෙම වෙන්න, දක්ෂයෙක් වෙන්න, දක්ෂ නායකයෙක් වෙන්න You are a leader 2026 පටන් ගන්න අපි ලෑස්තියි. මේ වෙනකොට ඉස්කෝල ගොඩාක් අපිට දැන් ලියාපදිංචි වෙලා තියෙනවා, කතා කරනවා විදුහල්පතිවරු ගොඩාක්. ඉතින් ඔයාට WhatsApp පණිවිඩයක් තියන්න පුළුවන් සුරේෂ් මාමට 0777-26-74-182 0777-26-74-182. සුදුසුකම් ලැබෙන පාසල් පහකට විතරයි අපි මේ අවුරුද්දේ ඉන්නේ. ඉක්මන් කරන්න. ඔයාගේ ඉස්කෝලේ තලමු 2500ට වැඩි නම් මේකට අවස්ථාව උදා කරගන්න පුළුවන්. You are a leader.

0: සැනසෙන්න නැලවෙන්න අයි එන්නංක ලබන සතියම සත්‍යයම ලස්සන කරන්න සතියන්තේ තින්න ගිහිගෙන්නං ජයවේවා මම කස්සනේ
1: මම ලෙහන්සා.

0: ZFM Alpha Studio with Cosmi and Lehansa.
1: අලුත් ට්‍රෙන්ඩ්ස් අලුත් ස්ටයිල් එක විලාසිතාලෝකේ කලබන්න ෆැෂන් බග් අලුත්ම ශාඛාව දැන් ගාල්ලට අගෝස්තු 1 සහ 2 යන දෙදින තුල සියලුම භාණ්ඩ සඳහා 10% වට්ටමක් සහ වෙනත් දීමනා රසක් ෆැෂන් බග් වෙනස් වන ජීවන රටාවන්ට
2: වව් ලක්ෂ ගානක් වටින ලස්සන බයික් එක සල්ලි දීලාමද ගත්තේ
3: ඇයි දන්නේ නැද්ද අඩුමඩු මූලික ගෙවීමක් කළාම KD Rice Motor Company Private Limited එකෙන් දැන් Leader 125 බයික් එකක් ගන්න පුළුවන් දැන්ම කතා කරන්න 0773 523 535

0: දහස් 25 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පුවීමෙන් තීමුණ දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා Insurance Life බියකමින් මවකමින්.
1: රසනහර පිනා යනු මයි කෝලා වෙතින් මයි ගුවාවා මයි ටැමරින් මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ. කිල්ස් කාගිල්ස් ආපිකෝ සතස සුපිරි වෙළඳ සල්වලින් මයි කෝලා අපේ රටේ අපේම දෙයක්.
2: තැඹිලි තෙල් කුකුම් පොත සුදු හඳුන් වෙනිවැල් අරෝද සහ වදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ ඔසු රැකවරණය.
3: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරප් තමයි.
4: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
5: ඔව් මන් දන්නවා. ට්‍රැවල් නෙට්.
4: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112-862-363 0776-716-3672
6: FM 95 FM 94.8 Net FM
5: උදැසන 6:45.

0: ආයුබෝවන්. අද 2026 ජූලි 31 වනදා සිකුරාදා. දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. net news උදෑසන 6:45 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන අංක 1 ප්‍රවෘත්ති සන්නාමය. net news සජීව මැදිරියේ සිට මම කේසර බණ්ඩාර ඇතිපොළ. ප්‍රවෘත්ති සංස්කරණය නිශාන්ද සිල්වා.
1: net news ජනතාව විශ්වාස කරන සත්‍ය.
0: සිරස්තල විනිසුරු වරුන්ගේ විශ්‍රාම වයස ගැන ආණ්ඩුව ඇතුලේ පිල්බෙදීමක්. ජීවිත අනතුරේ හෙළු බාල හෙල්මට් වැටලීමක්. හෙල්මට් 3500කට වැඩි ගණනක් අල්ලයි. මද්‍රව්‍ය ජාවාරමට අඩු අයස් පිරිස් වැඩි වශයෙන් යොදා ගන්නා බවට රේගුවෙන් අනාවරණයක්. ළඟදීම එන්න යන ඩෙංගු වැක්සින් එක ගැන නලින්දගෙන් ඉඟි. පෞද්ගලික අංශයට ගෙනීමටත් අවසර. පොදුරද මඩලු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට තවත් පදක්කමක් තප්පර දශම කිහිපයකින් ගිලිහෙයි.
1: net news the truth people trust.
0: විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් තවදුරටත් විවිධ අදහස් පළවනවා. දැන් වාර්තාවන අලුත්ම තොරතුරු තමයි එම යෝජනාව සම්බන්ධයෙන් ආණ්ඩුවේද මත දෙකක් ඉදිරිපත්ව තිබීමයි. ඒ අනුව එම යෝජනාවට ජාතික ජනබලවේගය දැඩි විරෝධයක් දක්වන බව වාර්තා වුණා. ඒ ඇතුළු දවසේ පළමු සත්‍ය අනාවරණය මෙතැන් සිට. ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය ඇතුළු විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට අදාළ යෝජනාව සම්බන්ධයෙන් ආණ්ඩුව තුළම පරස්පර අදහස් ඉදිරිපත් වී ඇති බව වාර්තා වනවා. ඒ අනුව එම යෝජනාවට ජාතික ජනබලවේගයෙන් දැඩි විරෝධයක් එල්ල වී ඇති බවයි වාර්තා වුණේ. ඒ පිළිබඳ සහ දේශපාලන වේදිකාවේ පිටත මෙතෙක් හෙළි නොවූ තොරතුරු ද ඇතුළත් කණින් කොණින් නැසුණු කතා විශේෂාංගය දැන්.
2: අදත් කණින් කොණින් ඇසුණු කතා සමග මම තරංග රුක්ෂාන් ජයසේකර. විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව ඇතුළෙම පිල් බෙදීමක් ඇති වෙලා තියෙනවා කියලා වාර්තා වෙනවා. මේකට සාමාන්‍යයෙන් ආණ්ඩුව කියන්නේ JVP එකයි MPP එකයි දෙකමනේ. මේකට ලොකුම විරෝධය එල්ල වෙලා තියෙන්නේ මාලිමාව පැත්තෙන්. ඒ කියන්නේ MPP එක පැත්තෙන් කියලා තමයි කියන්නේ. හැබැයි JVP එකේ ඉන්න ඉහළම ඉන්න අයියා කෙනෙකුත් මේකට විරෝධත්වය පළ කරලා තිනවා. ඔහු කියන්නේ නම් මේ වගේ අරබුද ප්‍රශ්න ඇති කරගන්න නැතුව යන එක තමයි හොඳ. මේ වගේ දේවල් කරන්න ගියාම මහජන විරෝධයක් එන්න පුළුවන්. විනිසුරුවරුන් නීතිඥවරුන් මේ ඔක්කොම තරහ වෙන්න පුළුවන්. ඒක ලොකු ගැටලුවක්. ඔහු එහෙම කියනකොට පහුගිය බදාද පොයි දවසේ ආණ්ඩුවට සම්බන්ධ ලොකු තැනක විශේෂ සාකච්ඡාවක් තිබ්බා. ඒකෙදිත් මේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන ගොඩක් කතා වෙලා තියෙනවා. එක එක්කෙනාට ඕන දේවල් කරන්න ගිහින් නිකන් ජනතා විශ්වාසය බිඳ ගන්න හොඳ නැහැ. මේකට ජනතා විරෝධයක් ඇති වෙන්න පුළුවන්. මොනවද මේ කරන වැඩ? මේ වගේ කතා ටිකක් එක්ක මේ වැඩේ ටිකක් උණුසුම් විදිහට ගියා කියලාත් වාර්තා වෙනවා. මේකට NPP එකට සම්බන්ධ, JVP එකට සම්බන්ධ දෙකොල්ලොම අවිලෙන්දල් තියෙනවා. පාර්ලිමේන්තුව නියෝජනය කරන අය බහුතරයක් මෙතන හිටියක් කියලා තමයි වාර්තා වෙන්නේ. හැබැයි තින් තීරණේ නම් ලොකු වෙනසක් සිද්ධ වෙලා නැහැ කියලාත් මේ වෙද්දි වාර්තා වෙනවා. ශ්‍රී ලංකා නීති සංගමයේ සභාපතිවරයා රජීව් අමරසූරි සමග අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානකාර සහභාගී වෙච්ච විශේෂ සාකච්ඡාවක් තිබිලා තියෙනවා. මේක තිබිලා තියෙන අධිකරණ අමාත්‍යංශයේදී. ඒකට රජීව් ඇවිල්ලා තමන්ගේ තියෙන ප්‍රශ්න ටික කියලා තියෙනවා. ඊට පස්සේ හර්ෂණ කියලා තුන මම මේ ගැන ආයේ පාරක් ජනාධිපතිවරයාත් එක්ක කතා කරන්නම් කියලා. රජීව් කියලා තුන පවතින විරෝධය නම් එච්චර හොඳ නැහැ. හැමෝම මේකට විරුද්ධයි සහ මේකට විරුද්ධ වෙන කරුණු ගැනත් ඔහු පැහැදිලි කරලා තියෙනවා. මේක දැනටමත් කැබිනට් එක අනුමැතිය හම්බෙලා තියෙන වැඩක්. බලමුකො මොකද කරන්න පුළුවන් කියලා ජනාධිපතිවරයාත් එක්ක කතා කරලා කියලා හර්ෂණ කිව්වා කියලා තමයි කියන්නේ. මේම නීති සංගම සභාපතිවරයා ඇමතිවරයා හම්බෙලා කතා කරන අතරතුරේදී ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් පිරිසක් වෙනම තැනක හම්බෙලා පවතින තත්ත්වය සම්බන්ධයෙන් කතා කරලා තිනවා. මේ වැඩේ කරන්නේ කවුරු වුණත් ඔය කහසිවුරයි කළු කෝට් එකයි එක හැප්පුණොත් නම් මොන ජගතෙකුටත් ඔය වැඩ කරන්න නම් හම්බෙන්නේ නැහැ. මේක මේ මං කියපු එකක් නෙමෙයි. මේක කිව්වේ JR කියලා එතන හිටපු ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙක් කියලා තිනවා. මොකද ඔය JR උත් ඔය දෙගොල්ලොත් එක්කම හැප්පෙන්න ගිහලා වැඩේ අනගත්තනේ. අනගස්සට පස්සේ තමයි කියලා තිබුණේ ඔය කහසිවුරයි කළු කෝට් එකයි එක හැප්පෙන ගමන් එච්චර හොඳ නැහැ කියලා. මේ වැඩේ කළොත් ඉතින් අනුරට තෙන්නේ JR වෙච්ච දෙයම තමයි කියලා මෙතන හිටපු ජේෂ්ඨ නීතිඥයෝ කියලා තිනවා. ඔය අතරතුරේදී තවත් නීතිඥයෝ පිරිසක් මේ තත්ත්වය ගැන දැනුම් දෙන්න සූදානම් වෙලා තිනවා. පොදුරාජ්‍ය මණ්ඩලය සහ ආසියානු නීති සංගමයට. ඔවුන් දැනටමත් ඒකට අවශ්‍ය කටයුතු කරලා තිනවා කියලා තමයි කියන්නේ. ඊට පස්සේ ඔවුන්ගේ සූදානම ජාත්‍යන්තර නීති සංගමේ IBA

0: දැනුම් දෙන්න. ඒක තියෙන ලන්ඩන්වල. මොකද ශිරාණි බණ්ඩාරනායක අගමිනි සිරිවරගේ ප්‍රශ්න වෙලාවෙත් IBA කේ නිලධාරීන් ඇවිල්ලා තත්ත්ව නිරීක්ෂණය කළා තියෙන ශ්‍රී ලංකාවේ. මේ දැන් මේ අය හදන්නේ IBA ක හරහා IMF එකට දැනුවත් කරන්න. IMF එකට මොකටද මේක දැනුවත් කරන්නේ? මේක ආර්ථිකයට සම්බන්ධ දෙයක් නෙමෙයිනේ කියලා එතන කට්ටිය කතා වෙද්දි IMF එකට මේක දැනුවත් කරන ප්‍රධානම හේතුව තමයි මේ ආණ්ඩුව මේ good governance ගැන IMF එකත් එක්ක සංවාදයක ඉන්නවනේ, මේ යහපත් රාජ්‍ය පාලනය ගැන. ඉතින් මේ වගේ වැඩ වෙනකොට ඒක වෙන්නේ නැහැ කියලා පෙන්වන්නයි අපි ලෑස්ති වෙන්නේ කියලා මේ නීතිඥවරු කියලා තිනවා. මේ හරහා ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව මේ කට්ටිය ඔක්කොටම දැනුම් දෙන්න ලෑස්තිලා තිනවා. ඉතින් මේක හකුල නොගත්තොත් එහෙම ලොකු ප්‍රශ්නයකට මූණ දෙන්න ආණ්ඩුවට සිද්ධ වෙයි කියලා මේකෙදි කියලා තිනවා. කණින් කොණින් අසුණු කතා යලිත් මුණ ගැසෙමු.
1: කණින් කුණින් ඇසුණු කතා විශේෂාංගයේ සම්පූර්ණ වීඩියෝව net news youtube නාලිකාවට පිවිස නැරඹිය හැකි. ඩෙංගු එන්නත සඳහා අනුමැතිය ලබා ගැනීමේ ක්‍රියාවලිය සැලකිය යුතු මට්ටමකට අවසන් කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. ඊට අනුමැතිය ලැබුණු වහාම පෞද්ගලිකාංශයට විලදී ගැනීමට අවස්ථාව ලබා දෙන බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ. මේ අතර එළඹෙන සැප්තැම්බර් මාසයේ සිට වොල්බැචියා ව්‍යාපෘතියද වසර එකහමාරක කාලයක් දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවා.
2: ඩෙංගු වැක්සින් එක සඳහා අනුමැතිය ලබා ගැනීමේ ක්‍රියාවලිය සැලකිලි මට්ටමට අවසන් කරමින් පවතින්නේ. ඒකත් රට තුල පෞද්ගලිකංශයේ ප්‍රති ගැනීම සඳහා පළවෙනි මොහොතේදී කටයුතු කරන්න අපි අවස්ථාව ලබා දෙන බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සැප්තැම්බර් මාසයේ ඉඳලා වොල්බැචියා ව්‍යාපෘතියත් අවුරුදු එකහමාරක් සඳහා දියත් කරන මේ සියලු දේවල් වලින් ඩෙංගු සැලකිලි මට්ටමට පාලනය කරන්න පුළුවන් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා.
1: මේ අතර මේ වසරේ ගත වූ කාල සීමාව තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 84,091ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා. වාර්තා වී ඇති මරණ ගණන 61ක්. දිවයිනපුරා ඩෙංගු අවදානම් කලාප 175ක් තවමත් පවතින බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය ප්‍රශිලා සමරවීර මහත්මිය පැවසුවේ. මෙම මාසයේදී පමණක් ඩෙංගු රෝගීන් 28,717ක් වාර්තා වී ඇති බවද ඒ මහත්මිය වැඩිදුරටත් පැවසුවා. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත් තුළ මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල අද දිනේ විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ද ඇතිවිය හැකි බවයි කාර්ය නියුතු කාලුගුණ විද්‍යාඥ මනීෂ විජේසිංහ මහතා පැවසුවේ.
3: බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වෙනවා. ඇතැම් ස්ථානවල මිලිමීටර් 100ට වඩා තද වැසි ඇති වෙන්න පුළුවන්. අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වැසි සුවල්පයක් ඇති වෙනවා. ඒ වගේම දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් තමා පවතින. උතුර, උතුරමැද, වයඹ සහ මධ්‍යම පළාත්වල සහ රත්නපුර, මොනරාගල, හම්බන්තොට සහ ත්‍රිකුණාමල යන දිස්ත්‍රික්කවල විටින් විට හමන පැයට කිලෝමීටර් 40-50ක පමණ තද සුළං ඇති වෙන්න පුළුවන්.
1: ජනතාවගේ ජීවිත පිළිබඳව සැලකිලිමත් වෙමින් ප්‍රමිතියෙන් තොර ආරක්ෂිත හිස්වැසුම් සම්බන්ධයෙන් වැටලීම් 98ක් පසුගිය දින කිහිපය තුළ සිදු කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා. එහිදී හෙල්මට් 431ක් ප්‍රමිතියෙන් තොර බවට අනාවරණය කරගෙන තිබෙනවා. ප්‍රමිතියෙන් තොර හෙල්මට් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලා දෙකක් කොළඹ අවටින් හඳුනාගෙන ඒවාහි තිබී ප්‍රමිතියෙන් තොර හෙල්මට් 3520ක් සොයාගත් බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා පැවසුවේ.
4: විශේෂයෙන්ම මහජනතාවගේ ජීවිත ආරක්ෂාව පිළිබඳව සැලකිල්ලට ලක් කරලා හෙල්මට් සම්බන්ධව අපි විශාල වැටලීම් සංඛ්‍යාවක් පසුගිය සඳුදා දින සිදු කරනු ලැබුවා. පසුගිය සඳුදා දින වෙනුවට අපි වැටලීම් 98ක් දිවයින පුරාම සිදු කළා. හිස් ඇසුම් 431ක් ප්‍රමිතියෙන් තොර බවට අපි හඳුනාගත්තා. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් මේ වෙනකටත් නිකුත් කළා තියෙනවා ශ්‍රී ලංකාව තුළ භාවිතයට ගත හැකි හෙල්මට් වල ප්‍රමිතිය සම්බන්ධයෙන්. අප විසින් එම ප්‍රමිතිය නීතිගත කරලා ගැසට්පත් පල කළ තියෙන නිසා අප විසින් එම ප්‍රමිතියෙන් තොර හෙල්මට් වර්ග අත්අඩංගුවට ගැනීමට සහ ඒ සම්බන්ධව අවශ්‍ය නීතිමය පියවර ගැනීමට මැදිහත්වීමක් සිදු කරනවා. ඒ අනුව අපිට කොළඹ අවටින් ප්‍රමිතියෙන් තොර හෙල්මට් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලා දෙකක් අපිට හඳුනා ගැනීමට හැකි වුණා. මේ වෙනි විටත් ඒ කර්මාන්ත ශාලාව තුළ හෙල්මට් 3520ක හෙල්මට් ප්‍රමාණයක් අපි අපේ භාරයට අරගෙන අවශ්‍ය නීතිමය කටයුතු සිදු කරමින් පවතිනවා. ඒ නිසා හෙල්මට් භාවිතා කරන ඔබ සියලු දිනාගේම වගකීමක් වෙනවා ප්‍රමිතියෙන් යුතු හෙල්මට් එකක් භාවිතා කර තමන්ගේ ජීවිතය ආරක්ෂා කර ගැනීම.
1: මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩාවලියේදී ශ්‍රී ලංකාවට තවත් පදක්කමක් දිනා ගැනීමට තිබූ අවස්ථාව තප්පර 0.5කින් ගිලිහි ගියා. ඒ පැරාමීටර් සියය T47 කාන්තා දහවනි සව්වේදී. මෙහිදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරඟ වැදුණු චනනි ධනංජනා ඇගේ පෞද්ගලික හොඳම දක්ෂතාවයද දක්වමින් තප්පර 12.5 කාලයකින් තරඟය නිමා කළා. ඒ අනුව ඇයට හිමි වූයේ 4 ස්ථානයයි. තප්පර 12.46 කාලයකින් තරඟය නිමා කළ නවසීලන්ත ක්‍රීඩිකා ඇනා ග්‍රිමාල්ඩි ලෝකඩ පදක්කම දිනාගත්තා. ඒ අනුව ජනනි ධනංජනාට ලෝකඩ පදක්කම අහිමි වී ගියේ තප්පර 0.04 ඉතා සුළු වෙනසකින්. තරඟයේ රන් හා රිදී පදක්කම් දෙකම කැනේඩියානු ක්‍රීඩිකාවන් විසින් දිනාගත්තා. මේ අතර තුන්පින්ම කාන්තා ඉසව්වට තරඟ වැදුණු ශ්‍රී ලංකාවේ මදුෂානි හේරත් එහි 6 ස්ථානයේ දිනාගත්තා. ඇය දැක්වූ දක්ෂතාවය මීටර් 13 සෙන්ටිමීටර් 22. මෙහිදී ඇයට ලෝකඩ පදක්කම ගිලිහි ගියේ සෙන්ටිමීටර් 74 පරතරයකින්. මීටර් 13 සෙන්ටිමීටර් 96 දක්ෂතාවයක් දැක්වූ ජමේකානු ක්‍රීඩිකා ෂාන්ටේ ෆෝමන් ලෝකඩ පදක්කම දිනාගත්තා. රන් පදක්කම දිනාගත්තේ ඩොමිනිකා රාජ්‍ය නියෝජනය කරන තියා ලෙෆ්ටොන් විසින්. ඇය තරඟයේදී මීටර් 14 සෙන්ටිමීටර් 60 දක්ෂතාවයක් දැක්වූය. රිදී පදක්කම දිනාගත්තේ ජමයිකාවේ අකේලියා ස්මිත් විසින්. ඇය දැක්වූ දක්ෂතාවය මීටර් 14 සෙන්ටිමීටර් 4. මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩාවලියේ ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ හිදී පැවැත්වෙනවා. පසුගිය වසරේ ඔක්තෝබර් 30 සිට මේ දක්වා කාලය තුළ වැටලීම් 55 සිදු කර සිය භාරයටගත් මත්ද්‍රව්‍ය තොගේ වටිනාකම රුපියල් බිලියන 4.5 වන බව ශ්‍රී ලංකා රේගුව පවසනවා. මෙරටට මත්ද්‍රව්‍ය ගෙනීමට අඩු වයස්වල පිරිස් වර්තමානයේදී වැඩි වශයෙන් යොදා ගන්නා බවත් මත්ද්‍රව්‍ය රැගෙන අයට සමාජ රෝග ඇති බවත් එහිදී අනාවරණය වූ බවයි ශ්‍රී ලංකා රේගුව පැවසුවේ. මේ අතර ශ්‍රී ලංකාව මත්ද්‍රව්‍ය ප්‍රතිඅපනයනය කරන මධ්‍යස්ථානයක් බවට පත්කිරීමට ජාවාරම්කරුවන්ට ඉඩ නොතබන බවද ශ්‍රී ලංකා රේගුව අවධාරණය කරනවා. ගුවන් ගමන්වලදී කිසිදු අයුරකින් තමන්ට අයත් නොවන පාර්සලයක් හෝ බෑගයක් රැගෙනීමට කටයුතු නොකරන ලෙසයි රේගුව ගුවන් මගින්ගෙන් ඉල්ලා සිටින්නේ. රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බහරේ රඳවා සිටියදී ඉන් පලා යාමට කුමන්ත්‍රණය කළේ යැයි චෝදනා කරමින් නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ ඉදිරිපත් කර තිබෙන චෝදනා පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති බව කොළඹ මහාධිකරණයේ තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත් චූදිතීන් විසින් කර ඇතේ කියන වැරදි සැලකිල්ලට ගැනීමේදී දණ්ඩ නීති සංග්‍රහය යටතේ චෝදනා පවත්වාගෙන යාමට බාධාවක් නොමැති බවත් මහාධිකරණ නියෝගයේ සඳහන් කර තිබෙනවා. විත්තිය වෙනුවෙන් ඉදිරිපත් කළ මූලික විරෝධතා පිළිගනිමින් කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී රාගල මහතා විසින් මෙම තීන්දුව ලබා දුන්නා. මෙම නියෝගයට ප්‍රකාශය පත්කිරීමත් අනතුරුව විත්තිය නීතිඥවරුන් විසින් විත්තිකරුවන් වෙනුවෙන් ඇපඉල්ලීම් ඉදිරිපත් කළා. එම ඇපඉල්ලීම් පිළිබඳ නියෝගය ලබන තුන්වනදා ප්‍රකාශයට පත් කරන බවයි විනිසුරු වරයා නියෝග කළේ. මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා, රුවන් චාමර නොහොත් මිදිගම රුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කළ හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු වන රවින්දු සංදීප ගුණසේකර, දිනේෂ් තරංග, සංජය අබේසිංහ යන අය නම් කර තිබෙනවා. ඔවුන් මේ වන විට රිමාන්ඩ් භාරයේ පසුවන්නේ. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා Net News YouTube නාලිකාවට සහ Net News Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
5: ඔබ වෙත ගෙන ආවේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
6: FM 95 FM 94.8 Net FM.
7: Good morning. දැන් වෙලා උදේ 7:00.

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: FM Algo Town
2: brought to you by
3: Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiriya Mulleriyawa Narammala Gane Mulaka Pola Kasagala Samuha Vyapare Vetin
4: Melwa Box Bar wala nama ganakama mimma gahala tiyena nisa vishwasen ganna puluwa rawattannat ba
5: Melwa eka Lankawa eka
6: The Palace Gampaha Avasana Nivasa 25 Denma katha karanna 0.71.666.222 Prime Residences
7: රසට ගුණට උයන්න පිටය තුන පහ
8: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සමපොලියක් LB ස්ථාවර තැන්පතු
9: ඇංකර් උපරිම ආරක්ෂාව උසස්ම තත්වය සහ පෝෂණ ගුණය සහතිකයි
10: Rhino Roofing within Hadunwaden. Rhino Premier Jala Pratirodhi Matupita Arakshane Sahita Roofing Sheet. Vedi Vistara Sandaha. Dahatunai Anuhaya Amatanna.
11: Damro Washing Machine Sadaha. Siyata Pahalava Kavattam. Siyaluma Damro Pradarshana Garavalin.
12: Anchor Pedia Pro MFGM. Adaloku Tahitana Potangi Smart Sodanama.

0: Good morning. වෙලාව 07:00 විනාඩි 6යි. අදත් ඔන්න එල්ගෝ ටවුන් අරගෙන. අපි තුන්දෙනාම ඇවිල්ලා ඉන්නවා.
1: ඉන්නවා ඉන්නවා.
0: Good morning. අචි නෝ
2: good morning
0: මම ලේසියෙන්දී හොයාගත්තර ing කියලා කියන්න ඕනේ
1: මං හිතුවා මොකක් හරි දේශදීපංකරයක
0: කියලා තමයි නෝවේජියන් වලින් good morning කියන්නේ නෝවේ මිනිස්සු good morning කියන්නේ
2: good morning
1: එක්සත් ජාතීන් කියන විදිය ඔක්කොම ජාතීන් ඉන්නේ නේද කලක් කරලා කියන්නේ මේ ඔය බෲස් ලී දන්නව නේද
2: දන්නවා
1: බෲස් ලී දන්නව ඔයගොල්ලෝ ටිම් බර්නර්ස් ලීව දන්නේ
2: නැහනේ අහලා තියෙනවා
0: අහලා තියෙනවා අත තරම් දන්නේ නැහැ ඉතින්
1: දන්නේ නැහැ බෲස්ලිව අවුරුඩ ගහගන්න මිනිස්සෙක් හිටියොත් එයා මතකයි
0: ඔව්
2: වැදගත් මිනිස්සෙක් මතක නැහැ
1: ටිම් බර්නර්ස් ලී නැත්තම්
2: මේ ඔක්කොම නැහනේ
1: ඈ අන්න හරි මේ අපි දැන් මේ මොහොතේ දවා මේ අපේ වෙබ්සයිට් එක කියන්නේ කොහොමද
0: අපේ වෙබ්සයිට් එක
1: netfm වෙබ්සයිට් එක කොහොමද
0: netfm.lk
2: ඊට කලින් එකක් එනවා
0: ඊට කලින් www.
1: ආයේ මොකද www
0: world wide web
1: අන්න හරි ඒකේ තාත්තා තමයි මේ බෲස් ලී එහෙනම් ටිම් බර්නර්ස් ලී කියලා කියන්නේ මේ එතුමා තමයි ඔය world wide web කියන එක මේ 70 දශකයේ මුලදී මුලින්ම නිර්මාණය කළේ මේ හැබැයි ඒක මේ ලෝකයට දුන්නේ 1980 ගණන් වෙනකොට 1980 වෙදී CERN කියන ස්විස්තරලන්තයේ ආයතනයේ එයා බැඳෙනවා මේ ඔක්ස්ෆර්ඩ් යුනිවර්සිටි එකේ තමයි ඔහු උපාධිය හදාරන්නේ කොහොමත් එයා මේ ඔය එක ගැජමැටික් පුංචි කාලේ ඉඳන් කරපු ළමේ ඒකට හේතුව තමයි එයාගේ අම්මා තාත්තත් පරිගණක ක්ෂේත්‍රයේ වැඩ කරපු අය. දැන් ටිම් බර්නර්ස් ලීට අවුරුදු 71යි. එයාගේ අම්මා තාත්තත් කම්පියුටර් රස්සා කරාගෙන ගියාම ටික පොඩ්ඩක් සමනල ගැටේ වැටෙනවා නේද?
2: වැටෙනවා නේද?
1: ඔව් දැන් මේ අපි තියෙන අපි ඉස්සරහා තියෙන ස්ක්‍රීන් එකේ තියෙන කම්පියුටර්ස් කියලා හිතන්න එපා. මේ මේවා ඇවිල්ලා PC. එහෙම නැත්තම් මොකද්ද?
2: Personal computers.
1: PC. ලෝකේ PC විතරක් නෙමෙයි කම්පියුටර්ස් තියෙන්නේ.
2: ඔව්.
1: මේ ඕගොල්ලන්ට පේන්නේ නැති දැන් ඇත්තම හරියට බලුවොත් අපේ දුරකථන අස්සේ තියෙන පොඩි කම්පියුටරයක් තමයි
2: කම්පියුටරයක්
1: වෙන එකක් තියා ඔයා පදින කාර් එක දැන් කම්පියුටරයක්
2: කම්පියුටරයක්
1: ඔයා පදින බයිසිකලේ දැන් පුංචි කම්පියුටරයක් පරිගණක ගත නැති තැනක් දැන් ලෝකේ නැති තරම් සමහර ලාවට බොහෝ දෙනා ස්මාර්ට් හෝම් දැන් අපේ ප්‍රයිම් ලත් ඒ වගේ ගෙවල් නිර්මාණය කරනවා ඒකත් එක්තරා ආකාරයක පරිගණකයක් බැලුවොත් එහෙම නේද ඉතින් ඒ සියල්ලම එහෙම තියෙද්දි ලෝකය එකට එකතු කළ ලෝකය මං හිතන්නේ දැනුමෙන් තනපු යෝධම පිම්ම තමයි වෙබ් අඩවි නිර්මාණය වීම. ඉතින් ටිම් බර්නර්ස් ලී තමයි 1980 දශකයේදී මේ World Wide Web www. කියලා මේ වෙබ් ලිපිනය පිළිබඳව තාක්ෂණය ලොවට හඳුන්වා දුන්නේ එයා ඒකෙන් නැවතුනේත් නැහැ. ඒක අදලා පැත්තකටලා ඉඳවන්කෝ. HTML කියලා ඒ දවස්වල දැන්නම් විවිධ මේ පරිගණක භාෂා භාවිත වෙනවා මේ වෙබ් අඩවි නිර්මාණය කරන්න. HTML වෙබ් පිටු ලිවීමේ භාෂාව ඔහු නිර්මාණය කරා. ඊළඟට HTTP කියලා අපි එනවනේ World Wide Web වලටත් කලින් අර මේ දැකලා ඇති අකුරු ටිකක් එනවා. මේ ප්‍රෝටෝකෝලය හැදුවේ එයා. ඒ විතරක් නෙමෙයි. දැන් මේ අපේ ගෙවල් වලට වගේම ඇඩ්‍රස් එකක් තියෙනවනේ හැම වෙබ් පිටුවකටම
2: අනිවාර්යයෙන්ම
1: අපි ඒකට කියනවා URL එක කියලා. ඒක නිර්මාණය කළේ මේ ලී මහත්තයාම තමයි
2: නේ.
1: ඉතින් ලස්සන වැඩේ කියන්නේ ටිම් බර්නර්ස් ලී මෙච්චර දැන් ඔය ඔක්කොම Google වෙන්න පුළුවන්, දැන් AI platform වෙන්න පුළුවන්, Facebook වෙන්න පුළුවන්. දැන් ඒවා ලෝකයේ ට්‍රිලියන ඩොලර් ට්‍රිලියන ගණන් උපයන සමාගම්. හැබැයි මේ ලී මහත්තයා එක ලී කෑල්ලක්වත් ගත්තේ නැහැ මේවා ලෝකෙට දෙනකොට. ඒක තමයි වැදගත්ම වැඩේ. මෙයා පේටන්ට් එක ගත්තා. පේටන්ට් බලපත්‍රයක් ගත්තේ නැහැ. ඒක තමයි මෙයාගේ නමින් මේක ලියාපදිංචි කරාට මෙයා මේ වෙනුවෙන් පේටන්ට් බලපත්‍රයක් අරගෙන ඒක වාණිජ කටයුතු සඳහා යොදවන්න එයා කිසිවිටකත් කටයුතු කළේ නෑ. ලෝකයට නොමිලේම දුන්නා. නැත්තම් අපි වෙබ් අඩවියකට යන යන පාර අපිට සල්ලි ගෙවන්න වෙනවා. ඉතින් හැබැයි එයා ලෝකයට කිව්වා මේක ලෝකයේ පෘථිවි වාසීන්ට නොමිලේ භාවිත කරන්න දෙන්න කියලා. ඒ වුණාට දැන් ඔහු දැඩි කැනස්සල්ලකින් පසු වෙනවා. මේ සමහර www. කියලා පටන් අරන් හදන වෙබ් ලිපින වලින් අර මුහුණත විතරයි නොමිලේ.
2: ඔව්.
1: එතනින් පස්සේ ඉතින් මෙහෙම ඉතින් ඒ වගේ තියෙන නිමෙවුම් වලට ඒවට මේවට ඉතින් සමහරලාට සල්ලි යනවා. ඉතින් මුදල් රුපියන් නැතුව ඒවා පවත්වාගෙන යන්නත් බෑ. සර්වර්ස් වලට ගෙවන්න ඕනේ. එහෙමත් ප්‍රශ්න තියෙනවානේ. ඉතින් කෙසේ හෝ මේකේ මූලික නිමෙවුම මේ ටිම් බර්නර්ස්-ලී මහත්මයා නොමිලේම ලෝකයට ලබා දුන්න හින්දා ලෝකයේ අස්සක් මුල්ලක් නැර අපිට අද මෙතන හදන වෙබ් අඩවිය තව මොහොතකින් අන්තර්ජාලයට එක්රාම ඇලස්කාවේ ඉන්න කෙනාටත් තව මොහොතකින් බලන්න පුළුවන්. මේක හරිම විස්මජනකයිනේ. ඉතින් මේ මොහොතේ අපි ලංකාවේ බම්බලපිටියේ 11 වෙනි තට්ටුවේ ඕෂන් ටවර් බිල්ඩින් එකේ ඉඳලා අපි තුන්දෙනා වෙබ් අඩවියක් හදලා උදාහරණා 3 ඉඩියට්ස් ඉන් ඇල්ගෝ ටවුන් කියන. හොඳයි නේ?
2: හොඳයි. මරු නම අපිට කරන්න පුළුවන් ඇත්තට.
1: සෝක් නමනේ
0: අපිට මේ එහෙම එවනවා.
1: නැත්තමත් එවනවා.
2: උපදෙස් එවනවා.
1: මේ 3 ඉඩියට්ස් ඉන් ඇල්ගෝ ටවුන් කියලා අපි වෙබ් අඩවියක් හදලා දැන් ඇරියම ලෝකේ ඉන්න ඔක්කොම ඉඩියට්ස්ලට මේක පේනවා. ලස්සනම වැඩේ. ඉතින් ඒ මහත්යාගේ උපන් දිනේ අද. ඉතින් දැන් ලෝකයට මේගොල්ලෝ තමයි වර්තමාන ලෝකයේ සාන්තුවරු. අචි මේ මනුස්සයාට තිබුණනේ මේ පිංකම නොකර මේකෙන් හම්බ කරන්න. එයා ඔය තැන් තැන් වල දේශන කළා තමයි දැන් කීයක් කරි වාගෙන එංගලන්ත තමයි වැඩි කාලයක් වාසය කරන්නේ. ඉතින් මම කියන්නේ මේ කරපු පිංකන්දරාව ඇති නිවන් දකින්න මේ මාත්‍යයට. ඒ වගේම තමයි අපි අර ඊට කලින් මේ ශිවා අයිය දොරෙයි ගැන කිව්වා. ඊමේල් එක ලෝකෙට මුලින්ම හඳුන්වලා දුන්න එක නැත්තම් අපිට ඊමේල් ඔහුත් කිව්ව එකනේ. ඊමේල් එක මයික්‍රෝසොෆ්ට් සමාගමට මං හිතන්නේ දීලා කිව්වා මේක නොමිලේ පාවිච්චි කරන්න ලෝකයට ලබා දෙන්න කියලා. නිකන් හිතන්න සතේ ගෙව්වත් ඊමේල් කොච්චර ප්‍රමාණයක් ලෝකෙ හැදෙනවද, වෙබ් අඩවි කොච්චර. ඉතින් මේ දෙන්නම මම හිතන්නේ වර්තමානයේ ලෝකේ ඉන්න මේ අපිට S2 පේන සාන්තුවරු. අපි සාන්තුවරු කියලා හිතන්නේ මේ එක එක පූජාවල් කරන කට්ටිය
2: විතරනේ.
1: එහෙම නෙමෙයි, මේ ලෝකයට නොමිලේ මේ තාක්ෂණය දුන්න මිනිස්සු වර්තමාන අනාගත ලෝකේ සයිබර් ලෝකේ නෙමෙයි, මේ වර්තමාන ලෝකේම අපි සාන්තුවරු ලෙස සලකමු. මේ දැන් ඉස්සර මොනවද මේ රෝසපත්වල තමයි පෙළී ලියලා යව්වේ. දැන් ශිවා අන්න දොරෙයි මේ ඊමේල් එක හැදුවෙන් පස්සේ අතුල අධිකාරී ලව් ලෙටර්ස් යවන්න ගත්තේ ඊමේල් වලින්. ඒකනේ මේ වගේ සින්දු කියන්න පටන් ගත්තේ.

0: FM 94.8 Net FM Divaina Pura
1: උදේ 7 විනාඩි 19යි දැන්.
2: නුවර පාරට මීටර් 100ක් දුරින් ස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න දැන්ම කතා කරන්න 0.71.666.222 Rhyme Residencies
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් Rhino roofing within Nandun Vadina. Rhino Premier Roofing Sheet. Fetivistra Sandhal. Tahatunai Anuhaya Amatana.
4: SLT Mobitel Fiber Nisadang Hamagetaram Novina Sadivagan Superior to Fiber Fit. Okuma devices connect karan. Gaming world low latency. Fast and stable. Unlimited. Thorakana package rasa. Obegetra Adamu Fiber Fit karan.
5: Meldol, Hisaratia, Una Sempratishava, Angapata Vedanava, Apasudina Sadaha, Igman Sanea, Meldol, Parasitamol Vishishaki.
6: Then Pan Asia Banquet Obe Stavar Tempatusundaha, Hilapulia Clabagana, Adamobe Langamati Pan Asia Bankushaka, what a pivisin, Netinam, Bindo Ekai Hatarai, Haisia Hatahatai, Desivisika Amatane.
7: අලුත් ට්‍රෙන්ඩ්ස් අලුත් ස්ටයිල් එක විලාසිතාලෝකේ කලබන්න ෆැෂන් බග් අලුත් මශාකාව දැන් ගාල්ලට අගෝස්තු 1 සහ 2 යන දෙදින තුල සියලුම භාණ්ඩ සඳහා 10% වට්ටමක් සහ වෙනත් දීමනා රසක් ෆැෂන් බග් වෙනස් වෙන ජීවන රටාවන්ට
8: කීරස් එළවලු පළතුරු වල නැවුම් බව කවදත් ඒ වගේමයි ගානත් අඩුයි ඔබත් අදම එන්න
9: කීල්ස් නැවුම් බවයි අඩුම මිලයි
10: මෙදා පාර LPL ක්‍රිකට් උණුසුම ජුලි 17 වනදා සිට සජීවීව Pure Mobile App එකෙන් free බලන්න SLT Mobitel Pure TV නිල විකාශන සහකරු
11: Diva Fresh Daily Alert එදිනදා ඔබ අඳින ප්‍රියතම ඇඳුමල කොළයකේ සහ අත්යට දාඩිය සහ දූවිලි පැල්ලම් සහ අනෙකුත් එදිනදා පැල්ලම් ඔබට ප්‍රශ්නයක්ද එදිනදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම Strain Fighter තාක්ෂණය සමග එන නව Diva Fresh වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා එදිනදා පැල්ලම් වලට හොඳම විසඳුම නව Diva Fresh ගැන දැනුවත් කරන්න අපි එනවා ඔබේ නගරයට ජූලි 31 අකුරැස්ස පොළාස නව වැඩි දියුණු කළ දීවා ෆ්‍රෙෂ් එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම

0: උදේ 7යි විනාඩි 25යි අල්ගටාම වෙලාව පටන් ගනි ඉති කියන අමතකුණානේ
1: මොනවදන්නේ ඔයාට අමතකුනේ
0: අද ෆ්‍රයිඩේ
2: බදින දවස
0: අද ඩීජේ නයිට් එක තියෙනවා අවසට
2: මතක් කරන්න ඕනේ දැන් බැටල් එකක් විදිහට වැඩේ යන්නේ අපි එකපාර ඔක්කොම ඩීටේල්ස් කියන්නේ කවුද එන්නේ කින්ද මන්ද ඔක්කොම දැන් අද දවස පුරාවටම ආව අපි දැනුවත් කරනවානේ ඉස්සෙල්ලම කියන්නේ අද වැඩේ තියෙනවා අද වැඩේ තියෙනවා අපේ ඩීජේ අසා දැන් ගෙදර ගිහිල්ලා නැහැ දවස් 3ක් විතර තිස්සේ යව් ඊයේ උදේදී අපි හිටියා මේ අපි ඔෆිස් එකට වෙලා
1: සුන්දර මුහුණ දක්වාගෙන හිටියා
2: අපි අපිට උදේම මුලිච්චුනේ
1: ඔව් උදේම අර පොල් කිච්චෙක් මුලිච්චුණා වගේ අපිට උදේම අපේ ඩීජේ ආසාව තමයි මේ මුලිච්චුනේ
0: අපි මේ
1: ඊයේ වැඩසටහන අහගෙන ඉන්න හැට සැහැන් වෙනසක් දැනෙන්නේ නැති අපේ
2: වැඩසටහනේ ඒ මේ අපේ ඩීජේ ආසාව අපිට මුලිච්ච වුණ නිසා ඉතින් ඔන්න
1: පතර ඉදරුවක් විතරයි අතේ තිබුණේ
2: ඔව් අර පිච්ච මල් ටිකක් දාලා හරිද ඉතින් අද හරියටම රෑ 9 වෙද්දි FM 94.8 න් 95 වට පුළුවන් DJ night එක අහන්න ඒ වගේම තමයි live streaming එකටත් join වෙන්න පුළුවන් එන්න අපේ Facebook page එක පැත්තේ ඔයාලට comment කරන්න පුළුවන් like කරන්න පුළුවන් share කරන්න පුළුවන් vote කරන්න පුළුවන් මේ ඔක්කොම කරන්න පුළුවන් ඉතින් සෙට් වෙන කට්ටිය අද බැටල් එක කවුද එන්නේ කින්ද මන්ද ප්‍රශ්න ටික ඔක්කොම
0: එමෙහිට කියන්න
2: එමෙහිට කියන්න එහෙම එකපාර කියන්න හොඳ නැහැ එහෙම කිව්වට පස්සේ ඔයගොල්ලන්ට කුතුහලය නැති වෙනවා
0: අද තව වැඩගත් දෙයක් තියෙනවා
1: එහෙම මොකද්ද
0: සාරගේ හැපිනස් සයිකල් එකේ පීක් වෙන දාස්
2: තමයි අර මුදුනේ ඉන්නේ දැන්
0: මුදුනේ
2: ඒ කියන්නේ ෆ්‍රයිඩේ කියලා කියන්නේ අත්‍තර මේක චක්‍රයක් විදියට හැම සතියකම ක්‍රියාත්මක වෙන දෙයක් අපේ සාර බොහොම හරි අද ඉන්නේ මාර හැපි එකේ. ඉතින් ඒක නිසාම අපි හිතුවා මේ අපේ ගෙදර ඉන්න වැඩිහිටියන්ට විශේෂයෙන්ම අපේ දැන් ওই ඉන්නවනේ පොඩි බබාලගේ අම්මලා තාත්තලා තරුණ අම්මලා තාත්තලා අලුත් පරම්පරාවේ අම්මලා තාත්තලා මේ අයට තමයි විශේෂයෙන්ම මේ පණිවිඩේ අපි කියන්නේ. දැන් ඔය ගෙදර ඉන්නවා නම් අවුරුදු 3ත් 5ත් අතර පොඩ්ඩෙක් එයාගේ පෝෂණ අවශ්‍යතාවයන් ගැන ඔයා නිතරම සැලකිලිමත් වෙන්න ඕන. මොකද මේ බාල පරම්පරාව මේ හැදෙන පරම්පරාව නිවැරදි විදිහට හරි පෝෂණය ලැබමින් හරි විදිහට වර්ධනය වුණොත් තමයි ඒක අවසානයේදී සාරා හියුමන් කැපිටල් එකක් වෙන්නේ. අපි කියනවා මානව ප්‍රාග්ධනයක් කියලා. හරියටම කියනවා නම් ටිම් බර්නර්ස් ලී වගේ මහත්තුරු. නිකන් ටිම් බර්නර්ස් ලී නෙමෙයි සර් ටිම් බර්නර්ස් ලී.
1: ඔව් නයිට් පදවියක් දුන්නා 1994 දී මේ මහරජිනු විසින්.
2: ඔව් ශ්‍රීමත් ටිම් බර්නර්ස් ලී.
1: ඒකම මේ අර පරිගණක විද්‍යාව සම්බන්ධයෙන් හම්බෙන නොබෙල් ටෑග් එකත් එයාට තමයි හම්බුනේ
2: ටිම් බර්නර්ස් ලීට. ඔව්. ඒ තරම් මහඟු මෙහෙවරක් තමයි තින් කරේ. ඒ වගේ වැඩ කරන්න පුළුවන්. අපි කියන්නේ මේ ඉන්ටෙලෙක්චුවල්ස්ලා කියලා. මේ බුද්ධිමය වශයෙන් ලෝකයට දැවැන්ත දේවල් දායාද කරන්න පුළුවන් පරම්පරාවක් අපේ රටටත් ඕන. ඉතින් එහෙම පරම්පරාවක් හදන්න නම් සාර ඒක ආවට ගියාට කරන්න බෑ. ඒගොල්ලන්ගේ පෝෂණ අවශ්‍යතාවයන් මේ අවුරුදු 3-5 කියන වයස ඉදන්ම ක්‍රමයෙන් අර අපි කියන්නේ පිළිවෙලට හදාගෙන ඉස්සරහට යන්න ඕන. ඒක එතනදී ලොකු වගකීමක් තියෙන්නේ මේ දරුවන්ගේ දෙමාපියන්ට. මොකද අවුරුදු 3-5 කියලා කියන්නේ ඒගොල්ලන්ට තේරෙන්නේ නැහනේ. ඒගොල්ලෝ මොනවද තෝරගන්න ඕන? ඒගොල්ලෝ මොනවද නියුට්‍රිෂනල් දේවල් මොනවද? ඒවා කොයි විදිහට ගන්න ඕන? මොකද දන්නේ
1: නැහැ. අතට අවු වෙන එක කටේ දාගන්න.
2: කටේ දාගන්නවනේ. අන්න ඒක නිසා තමයි අපි කියන්නේ මේ වගකීම තියෙන්නේ අපේ දෙමාපියන්ට. විශේෂයෙන්ම මේ යකඩ ප්‍රෝටීන් ඇතුළු බොහොම වැදගත් පෝෂක පදාර්ථයන් තියෙනවා. ඔයා ඔයාගේ පොඩ්ඩට ඇන්කපීඩියා ප්‍රෝ දුන්නොත් ඇන්කපීඩියා ප්‍රෝ MFGM ඔයාට හරියටම බලලා ගන්න පුළුවන් මාකට් එකේ.
1: ඔව් ඒ ඇන්කපීඩියා ප්‍රෝ වල තියෙන යකඩ ඒවා ඒක ඇතුළාන්තයේ සංකටකයන් හැටියට තියෙනවනේ. ඒකම මේ පොඩි එකා එමේ තියෙන යකඩ කැලි කටේ දාගන්න උනොත් පොඩ්ඩක් බලන්න.
2: පොඩ්ඩක් බලන්න ඕනේ කල්පනා
1: කරලා. ඒවනම් ඒවා හොඳ වැඩ නෙවෙයි.
2: ඉතින් පොඩ්ඩගේ මානසික ක්‍රියාකාරීත්වය ඊට පස්සේ ආගේ ප්‍රතිශක්තිය කරන පද්ධතිය ඊට පස්සේ ශාරීරික වර්ධනය ඊට පස්සේ ආහාර ජීර්ණය එයාගේ සාමාන්‍ය දෘෂ්ටිය මේ හැම දෙයකටම ඕන කරන පෝෂක පදාර්ථයන් ඇන්කපීඩියා ප්‍රෝ MFGM වල තියෙනවා. ඉතින් ඔයාලට ළඟම තියෙන සුපර් මාකට් එකෙන් වෙන්න පුළුවන් නැත්නම් රිටේල් ෂොප් එකෙන් වෙන්න පුළුවන්. ඔයාලට පුළුවන්කම තියෙනවා ඇන්කපීඩියා ප්‍රෝ මිලදී ගන්න. ඉතින් පොඩ්ඩට නිසි වයසේදී අවශ්‍ය පෝෂණය ඒ විදිහටම දෙන්න ඒ වගකීම තියෙන්නේ කාටද දන්නවද? වෙන කාටත් නෙමෙයි. ඔය ආදරණීය අම්මටයි තාත්තටයි. ඉතින් එහෙම දෙන ගමන් අමතක කරන්න එපා. යාට බොහොම සමබල ආහාර වේලකුත් දෙන්න. කනබොන දේවල් ගැන සෑහෙන්න සැලකිලිමත් වෙන්න ඕන. මොකද කනබොන දේවල් වලට පුළුවන් සෑහෙන්න දේවල් අනාගතයේදී තීරණය කරන්න. පෝෂණය කියන දේ තිබ්බේ නැත්තම් අනාගත පරම්පරාව ලෙඩ වෙනවා සාරා.
1: ඒ කියන්නේ ඕක බොහොම සරලව දැනගන්න පුළුවන් ඔයාගේ ගෙදර කහක් වවන්නකො වතුර දාන්න ඕනේ.
2: ඔව්.
1: කොම්පෝස්ට් පෝර් හරි මොනවාම හරි
2: දාන්න ඕනේ.
1: මේවා ටිකක් දාන්න ඕනේ. නැත්තම් එයා අර පොළවේ තියෙන සාරය තියෙන සාරය උරාගෙන උරාගෙන උරාගෙන අවසානයේදී මේ ඒ පොළවේ Tamanට යන්න පුළුවන් දුර ගිහිල්ලා ඒක දරා ගන්න බැරුණාන් පස්සේ මැලවිලා යනවා. නැත්තම් නිසි පළ දෙන්නේ. ඒ කියන්නේ ගහ වැවෙනවා, ගෙඩි නැහැ. මල් නැහැ.
2: මල් නැහැ.
1: ඔව්.
2: අන්න ඒ වගේ තමයි.
1: අන්න ඒ වගේ තමයි.
2: තමයි. ඉතින් ඒක නිසා
1: ඒක ගස්කොළන් ගැන මතක් කරේ මොකද දන්නවද? අද මේකට සම්බන්ධ දවසකුත් තියෙනවා. ඒ තමයි World Ranger වරුන්ගේ දිනේ. Ranger වරු කියන්නේ කවුද කියලා නේද? Ranger වරු කියලා කියන්නේ අපේ වන සම්පත ආරක්ෂා කරන. මේ කියන්නේ අපේ අපේ රටේ ඉඳන් මේ ලෝකෙ පුරාම
2: වන
1: ආරක්ෂක නිලධාරීන් මේ ජාතික සත්තු උද්‍යාන නෙමේ ජාතික වන උද්‍යාන සහ අනිකුත් එහෙම නොවන තැන්වලත් රේන්ජර් වරු විශාල සංඛ්‍යාවක් ජීවිතේ පුදලා මේ එහෙම ආරක්ෂා කරනවා. මට මතක් වෙනවා යාල හිටිය කුමාරසිංහ මහත්තයා මේ දඩයක්කාරයන්ගේ වෙඩිපහරට ලක් වෙලා යාල ඉන්න සත්තු රැකගන්න ගිහිල්ලා ජීවිතේ පුදගරෝ අවුරුදු 20 ගානේ විතර. ඒ වගේ අපේ රටේ ජීවිතේ පූජා කරපු වනජීවි නිලධාරීන් කුමාරසිංහ මහත්තයා විතරක් නෙමෙයි තව විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඉතින් ඒ අය සිහිපත් කරන අවස්ථත් අද.
2: ඔව් නේ. ඉතින් ඒ හැමෝම සිහිපත් කරනවා. ඒ විදිහට තමන්ගේ ජීවිත මේ පරදුවට තියලා සාරා මේ වනාන්තර රැකගත්තේ ඒගොල්ලෝ වෙනුවෙන් නෙමෙයිනේ අනාගත පරම්පරාව වෙනුවෙන්.
1: ඔව්. ඉතින් අපේ රටේ වනජීවි නිලධාරීන්ට දෙන පඩිය අපි අර ගුරුවරුන්ට දෙන පඩිය වගේම තමයි.
2: තමයි නේ.
1: ඒක අපිට මෙහෙ මාධ්‍යක කියන්න ලැජ්ජයි. ඉගෙනගත්ත ඉස්කෝලේ ගිය ළමයි විදිහට නේද?
2: ඔව්. ඒක නිසා අපි නොකිය ඉන්න.
1: ඔව්.
2: හරිද? ඉතින් ඒ විදිහට ජීවිත පරදුවර තියලා රැකගත්තේ මේ අනාගත පරම්පරාව වෙනුවෙන් මේ වනාන්තර ආයෝජන විදිහට සලකලා. අපි ඔය කියනෝනේ වචනයක් මේ sustainable development කියලා. තිරසාර සංවර්ධනය. ඒ කියන්නේ අද තියෙන resources නැත්නම් මේ සම්පත් අපි සාර පාවිච්චි කරන්න ඕන අනාගත පරම්පරාවට ඉතුරු කරන ගම. හරිද? ඒක හොඳ ආයෝජනයක්. දැන් අපි ඒ කතා කරේ ස්වභාවික සම්පත් ගැන. ඒ වගේම අපි ගාව තව සම්පතක් තියෙනවා. ඒ තමයි අපි ගාව තියෙන financial stability කියන එක. අපි කොච්චර මූල්‍යමය වශයෙන් ස්ථාවරද කියන කතාව. ඉතින් දැන් මතක් කරන්න ඕන මූල්‍යමය වශයෙන් ස්ථාවර වෙනවා නම් ආයෝජන විදි ගණනාවක් තියෙනවා. සමහර ඒවා long term දීර්ඝකාලීනයි. සමහර ඒවා තියෙනවා short term කෙටි කාලීන ඔය ආයෝජනය කරන තැන්. නිකන් හිතන්නකෝ FD එකක් වගේ. ඔය සාමාන්‍යයෙන් දාන්නේ FD එකක් ඔය දාලා තියන්නේ අනාගතේ ඔය හිතන්න නැති අවස්ථාවක ඉන්න පුළුවන් දෙයකදී ප්‍රයෝජනෙට ගන්න. ඒක සමහර විට සැලසුම් කරලා තියෙන අවස්ථාවක් වෙන්නත් පුළුවන්. හිතන්නකෝ විවාහ මංගල්‍යයක් මොකක් හරි දෙයක් කියලා. නැත්තම් සැලසුම් නොකර හිටපු දෙයක් වෙන්නත් පුළුවන්. අසනීපයක් වෙන්න පුළුවන්, ලෙඩ රෝග වෙන්න පුළුවන්. අපිට කියන්න බෑ. හැබැයි මේ ඕනම අවස්ථාවක ඔයාට නොවැටි ඉන්න නම් ඔයාගේ අතේ සල්ලි තියෙන්න ඕන. ඒ සල්ලි සාක්කුවේ දාගෙන ඉඳලා හරියන්නේ නැහැ. හරි තැන්වල ආයෝජනය කරලා තියෙන්න ඕන. එතකොට තමයි ඒක මල්ටිප්ලයි වෙන්නේ. අපි කියන්නේ ಗುಣ වෙනවා කියලා. ಗುಣ වීගෙන යන්නේ. එහෙමනම් ඔයා දාන්න ඕනේ FD එක. අවුරුදු 3කට, අවුරුදු 5කට, අවුරුද්දකට ඔයාට FD දාන්න පුළුවන් හැකියාව තියෙනවා. හැබැයි FD එකක් දාද්දි අපි මේ සැලකිලිමත් වෙන කාරණාවක් තියෙනවා. ඒ මොකද්ද?
0: ඒ මොකද්ද?
2: ඉන්ට්‍රස්ට් රේට් එක. අපිට ලැබෙන රිටර්න් එක පොලි අනුපාතයේ කොච්චරද කියලා. ඉතින් ඒක නිසා තමයි මේ ඉන්ට්‍රස්ට් රේට් එක වගේ අනිත් පැත්තෙන් විශ්වාසනීයත්වය කියන කාරණා දෙකම සම්පූර්ණ කරපු තැනක් තමයි LB Finance කියලා කියන්නේ. අවුරුදු 55ක් සාරා. දශක 5කට වැඩි කාලයක් අපිත් එක්ක ඉන්න මූල්‍ය සමාගමක් තමයි LB Finance කියලා කියන්නේ. ඒ වගේමයි විශ්වාසනීයත්වය. ජාත්‍යන්තර ෆිච් රේටින් සංග්‍රහව කියන විදිහට A- ග්‍රේඩ් එකක් තියෙනවා. ලංකා රේටින් කියන විදිහට A ග්‍රේඩ් එකක් තියෙනවා. එතනින් නවතින්නෙත් නැහැ. ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමක් තමයි LB Finance කියලා කියන්නේ. ඉතින් ඔයාට ඔයාගේ ෆයිනෑන්ෂල් ස්ටැබිලිටි එක, ඒ කියන්නේ මූල්‍යමය ස්ථාවරත්වය ඇති කරගන්න ඕන නම් FD එකක් දාන්න තැනක් හොයනවා නම් ඔයා යන්න ඕන තැන තමයි LB Finance කියලා කියන්නේ. ඉතින් ජේෂ්ඨ පුරවැසියන්ට වෙන් වෙච්ච ස්ථාවර තැන්පතු මේ අපි කියන්නේ සලසුම් තියෙනවා. ඒ වගේම තමයි වෙනත් ඕනෑම ස්ථාවර තැන්පතුවක්. ඒ කියන්නේ ජේෂ්ඨ පුරවැසියන් නොවන තරුණයන්ට වෙන්න පුළුවන්, වෘත්තිකයන්ට වෙන්න පුළුවන් වෙන් වෙච්ච ස්ථාවර තැන්පතු තියෙනවා. ඉතින් මේ ඕන දෙයක ඔයාට ගිහිල්ලා FD එකක් දාන්න පුළුවන්. අපි ඉස්සරහට කියන්නම් ඔයාට මොනවද ඒ ඉන්ට්‍රස්ට් රේට් කියලා. එකපාර ඔක්කොම කියන්නේ අපි යුවේ නේද? අපි ටික ටික තමයි කියන්නේ. හරිද? ඉතින් ඔයාට FD එකක් දාන්න ඕන නම් විශ්වාසනීයව ඔයා යන්න ඕන තැන තමයි LB Finance කියලා කියන්නේ. යන්න කලින් කෝල් එකක් දෙන්න මෙන්න මේ නම්බර් එකෙන්. අපි කියනකම් ඉන්න බැරි නම් ඔයාට මේ නම්බර් එකට කෝල් එකක් දීලා අහන්න පුළුවන් විස්තර 0112200. 0112200.
0: හරි, අපි යනවා ඊට පස්සේ දම්රෝ එක පැත්තට. මොකද දම්රෝ එකට ගියාට පස්සේ අපිට කරන්න දේවල් ගොඩක් තියෙනවා.
2: ගොඩක් තියෙනවානේ. ඒ කියන්නේ මේ choices ගොඩක් තියෙනවා. තෝරා ගැනීම වැඩි වෙන තරමට ඒ දැන මේ අපි යන්න කැමැත්තක් දක්වනවා වැඩි.
0: ඔව්. අපිට options ගොඩක් තියෙනවානේ.
2: ඔව්නේ.
0: පොඩ හිතා ගන්න බැරි වෙන ප්‍රශ්නකුත් එනවා ඒක ඉතින්.
2: ඔව්නේ. එහෙම එකක් එනවා හැමෝම මොකද්ද ගන්න කියලා. විශේෂයෙන්ම මේ දම්රෝ වගේ තැනකට ගියාට පස්සේ සාර ඇත්තටම අපි හිතාගෙන ඉන්න හිතන්නද මට ඒක වුණා. මට ඕන පොඩි computer table එකක් ගන්න. මම පොඩි ඔළුවෙන් අපි හදා ගන්නවානේ නිකන් ඉමේජිනේෂන් එක මේ වගේ එකක් කියලා.
0: අපේ කාමරේට මෙතනට ගැලපෙන්නේ මෙන්න මේ වගේ
2: ටේබල් එකක්. මෙන්න මේ වගේ එකක් කියලා. ඒ කියන්නේ මම දැකපු වෙබ් වල වෙන්න පුළුවන් එහෙමයි දැකපු ඔප්ෂන්ස් අනුව තමයි හිතාගත්තේ මේ වගේ එකක් ගන්නවා කියලා. හැබැයි දම්රෝ මෙගා ප්‍රදර්ශනාගාරයකට ගියාට පස්සේ සාරා මම ඉන්ටර්නෙට් එකේ දැකපු නැති විදිහේ මොඩල්ස් තිබ්බා. ඒ කියන්නේ ආයේ Pinterest එකේවත් නැහැ.
0: නැහැ.
2: මොකද ඒවා කස්ටමයිස් කරලා ලංකාවෙම හදපු දේවල්. ලංකාවෙම ශිල්පීන්ගේ අත්වලින් ලංකාවෙම හදපු දේවල්. ඉතින් එහෙම සාමාන්‍යයෙන් ඔයා දම්රෝ ශාකාවකට වෙන්න පුළුවන්, දම්රෝ මෙගා ප්‍රදර්ශනාගාරයකට වෙන්න පුළුවන් ගියාට පස්සේ ඔයා හිතාගෙන ගියාට වඩා වැඩි දේවල් තියෙනවා ආඩ ගන්න. ඒ ඔයා හිතාගෙන ගිය අයිටම් එකෙන්ම විවිධ රේන්ජර්ස් වල විවිධ ඩිසයින්ස් වල දේවල් තියෙනවා. ඉතින් එහෙම වෙන්න හේතුව තමයි දම්රෝ කියලා කියන්නේ තමන්ගේ සියලු නිෂ්පාදන ලංකාවේ අපේ දේශීය කර්මාන්ත ශාලාවල තමයි කරන්නේ. අපේම ශිල්පීන්ගේ අත්වලින් තමයි කරන්නේ. ඒකේ සැලසුම් මේ ඩිසයින් ඔක්කොම අපේ. ඒකින්ද මේ අරවා සාමාන්‍යයෙන් සර් ටිම් බර්නස්ලීගේ WWW එකේවත් දකින්න නැති විදිහේවා ඔයාලා දම්රෝ එකට ගියාම දකින්න පුළුවන්කම තියෙනවා. ඒ දම්රෝ එකේ තියෙන්නේ මොනවාද කියලා දම්රෝ ලගේ WWW එකට ගියාම බලා ගන්න පුළුවන්. damro.lk කියලා වෙබ්සයිට් එකක් තියෙනවා. හරිද? ඉතින් ඒ වගේම තමයි මේ වෙනකොට ප්‍රදර්ශනාගාර 160ක් විතර තියෙනවා. ඒ වගේමයි මතක් කරන්න ඕන වාට damro form mattress මේ වෙනකොට ගන්න පුළුවන් 15% discount එකක් එක්ක. ඉතින් form mattress විතරක් නෙමෙයි නිවසට අවශ්‍ය කරන ගෘහ භාණ්ඩ, වාගේ ඔෆිස් එකට අවශ්‍ය කරන ගෘහ භාණ්ඩ, නිදන කාමර කට්ටල, කෑම මේස කට්ටල, නවීන සෝෆා මාදිලි, ඒ වගේම තමයි washing machine, fridge මේ ඕන දෙයක් ඔයාලා ගන්න පුළුවන්. විශේෂයෙන්ම ලෝකයේ සුපතල සන්නාමයන් වන අපි තන Innovex, Panasonic, Samsung මේ හැමදේම දම්රෝ එකේ තියෙනවා. ඉතින් යන්න ඔයාගේ ළඟම තියෙන දම්රෝ එකට.
0: ඕකේ. දම්රෝ එකට යන්න ගිහිල්ලා ඔයාට ඕනේ දේවල් ටික අරගෙන ඇවිල්ලා ඔයාගේ ගෙදර ලස්සනට තියාගන්න.
2: තියාගන්න. ඒ කියන්නේ ඉන්ටීරියර් ඩිසයිනින් කියන්නේ වෙන ආර්ට් එකක්. ඒක වෙන ඇහැකින් බලලා කරන්න ඕනේ. මම ඒක කරන්න ගියා. හරියේ නැහැ. බලපු ඇහැ පොඩ්ඩක් අවුල්.
0: රයිට්. අද Friday නේ. හෙට මට හිතෙනවා කට්ටිය ඔලුව කැක්කුම් ටිකක් වැඩි වෙන දවසක්. මොකද ගෙදර ඉන්නවනේ නෝනත් එක්ක. පොඩ්ඩක් බබාලගේ ප්‍රශ්න එනවා. නෝනගේ ප්‍රශ්න එනවා. ගෙදර බඩු ඉවර වෙනවා. එක එක ඒවා වෙනවා. ඉතින් ඔලුව කැක්කුමක් නැත්තම් සතියෙම වැඩ කරලා වගේ ඇඟපති හැම රිදෙනවා නම් මෙල්ඩෝල් එකක් බොන්න පුළුවන්. ආට මෙල්ඩෝල් කාඩ් එකක් ළඟ තියාගන්න. මොකද මෙල්ඩෝල් එකක් වෙවහම ආයි ෆුල් ට්‍රක් එකට ඇවිල්ලා වැඩේ කරගෙන යන්න පුළුවන්.
2: අන්න හරිය. ඔයාට තිබ්බ සියලු රෝගාබාධයන් දුරු වෙලා යනවා. ඊට පස්සේ ඔයාට වැඩ ටික බොහොම ප්‍රබෝධවත් කරන්න පුළුවන්. හැබැයි දිගටම ඕන ගතිය තිබ්බොත් එහෙම ගිහිල්ලා ડોක්ටර් කෙනෙක්ව හම්බ වෙන්න

0: FM Anu Paha, FM Anu Hatarai Tak Cuma Ada, Net FM. Editareva, Apakshapativa, Satyavativa, Senin, Esenin, Praurti Obaveta Genen, Net News, Den Nava Muhunuarakin Obaveta, Net News, Jantava, Vishwasakarana Satya.
1: අලුතෙන කඩමු මිල කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාවන ආරම්භල ගනි මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් බිඳුව 1122787 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්
2: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ
3: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
4: LOLC Finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
5: මෙදාපාර LPL ක්‍රිකට් උණුසුම ජූලි 17 වනදා සිට සජීවීව Pure Mobile App එකෙන් ෆ්‍රී බලන්න SLT Mobitel Pure TV නිල විකාශන සහකරු
6: නුවර පාරට මීටර් 100ක් දුරින් ඉස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙක් වන්න දැන්ම කතා කරන්න 0.71.666.222 Prime Residencies
7: මෙල්වා බොක්ස් බාර් වල නම ඝනකම බිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන් රවට්ටන්නත් බෑ
8: මෙල්වා එක ලංකාවේ එක
9: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
10: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 50ක කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 11.12ක අසමසම පොලියක්. LB ස්ථාවර තැන්පතු. Fitch rating A-LKA Outlook stable. ලියාපදිංචි මුළු සමාගමකි.
11: වව්! ලක්ෂ ගාණක් වටින ලස්සන බයික් එක සල්ලි දීලාමද ගත්තේ?
12: ඇයි දන්නේ නැද්ද? අඩුමඩු මූලික ගෙවීමක් කළාම KD Race Motor Company Private Limited එකෙන් දැන් Leader 125 බයික් එකක් ගන්න පුළුවන්. දැන්ම කතා කරන්න 0773523535
5: මෙදාපාර LPL ක්‍රිකට් උණුසුම ජූලි 17 වනදා සිට සජීවීව Pure Mobile App එකෙන් ෆ්‍රී බලන්න SLT Mobitel Pure TV නිල විකාශන සහකරු
13: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
14: Swiss Tech authorized dealer කෙනෙක් ගාවට යන්න.
15: ඒගොල්ලෝ ඕනම දෙයක් හරි විලට විකුණන genuine අය.
16: Swiss Tech ගන්න ඕනේ හොඳම තීරණය.

0: උදේ 7 විනාඩි 48යි අල්ගටාවම වෙලාව. අපි යනවා ඔයාට වීකෙන්ඩ් එකේ පොඩ්ඩක් හොඳට වාඩි වෙලා හිතන්න දෙයක් මතක් කරන්න.
1: සමහරවිට වාඩුණාම හිතන එක අමාරු වෙනවා.
2: හිතගෙන හිතන්නේ.
1: ඔව් හිතගෙන හිතන්න. ඔව් ඒ මොකද හිතන එක උඩනේ සමහර අය වාඩි
2: වෙන්නේ. එහෙම වෙනවනේ.
1: එහෙම වෙනවා.
2: ඓතිහාසිකව එහෙම වෙලා
1: තියෙනවා. ඓතිහාසිකව එහෙම වෙලා තියෙනවා.
0: ඒ තමයි මම අහට කඩට ආව මට එකක් කියන්න මම. කියන්නේ ප්‍රසිද්ධ මාධ්‍ය. හරි. ඇත්තටම ඕගොල්ලන් දැන් මේ සාමාන්‍යයෙන් අපි උදේට නැගිටිනවා, වැඩට යනවා, ආයෙ ගෙදර එනවා. ඕක පොඩක් සයිකල් එකක් වගේනේ.
2: ඔව්.
0: පොඩ ඇත්තටම තමන්ගේ ලයිෆ් එක ගැන අප්ග්‍රේඩ් කරගන්න ඕනේ. ඒ වගේ දේවල් හිතන්න පොඩ වෙලාව මදි.
2: අන්න ඒක තමයි පොයින්ට් එක. වෙලාව මදි.
0: වෙලාව මදි.
2: වෙලාව මදි නිසානේ මේ ඔක්කොම.
0: ඔව්.
2: ඒ කියන්නේ ඔය වැඩට යන එක, එන එක ඔක්කොම සයිකල් එකක් වෙන්නේ. ඒ කියන්නේ චක්‍රයක් වෙන්නේ මේ වෙලාව මදි නිසා.
0: වෙලාව මදි නිසා මට දැන්
1: ඔරලෝසුවත් චක්‍රයක් වගේ නේ යන්නේ.
2: අන්න ඒකනේ ඒකත් තියෙන්නේ රවුමට.
0: රවුමට. මට ඊයේ හිතන ඔෆිස් එකේ නිදාගත්ත නම් ඉවරයි කියන්නේ. ඒ වගේම තමයි හැමෝටම වෙන්නේ.
2: එහෙම වෙනවානේ.
0: ඒක නිසා තමයි Saturday Sunday පොඩ්ඩක් හුස්ම අරගෙන හොඳට නාලා ගෙදර සෙටි එකේ සෝෆා එකේ වාඩි වෙලා මෙන්න මේක ගැන පොඩ්ඩක් හිතන්න.
2: ඔව් අපි මේ කියන්නේ ද පැලස් ගම්පහ ගැන. ඉතින් ඔයාට වෙලා විතර කරගන්න. ටයිම් එක සේව් කරගන්න පුළුවන් වැඩක් තමයි ද පැලස් ගම්පහ කියලා කියන්නේ. ප්‍රයිම් ලගේ අලුත්ම අපාර්ට්මන්ට් ප්‍රොජෙක්ට් එක තියෙන්නේ ගම්පහ.
1: ඒක අලුත්ම කියන්නේ දැන් ඒක තියෙන්නේ ටිකයි.
2: මොකද
1: මගේ යාළුවෙක් මේ ඊයේ ගියා උදේට.
2: අහහ
1: ගිහිල්ලා ඉවර වෙලා
2: තත්තේ
1: මට බැන්නා. ඇත්තටම බැන්නා. අපි මෙච්චර යාළුවෝ නේද?
2: ඔයා
1: මෙහෙම කරයි කියලා හිතුවේ නැහැ.
2: ඔව්.
1: කියලා මේ බැන්නා.
2: හහ.
1: මං හෙව්වා ඇයි දැන් මොකද මම අර ඔයා කිව්ව හින්දා ගියා ගම්පහ පැලස් එකට.
2: ඔව්.
1: බලන්න.
2: ඔව්.
1: ඉතින් මම හොඳයිනේ. හොඳයි තමයි. මේ කියලා මම බලලා දැන් ඇයි මේ මනුස්සයා මට බයින්නේ කියලා.
2: හොඳයි නම්.
1: කලින් කිව්වේ නැහැ
2: කියලා. දැන් ඉතින් පොඩ්ඩක් පරක්කු එක නෙතෙන්න පුළුවන්.
1: වැඩේ ඉතින් ලංකාවේ ඉන්න ඕනේ නැත්නම් අපේ ඇප් එක දාන FM ඇප් එක දාගෙන අහන්න ඕනේ.
2: හැබැයි පුළුවන්
1: වෙලාවට අහනවා.
2: අහනවා.
1: ඒ ගෙදර මේ මොකද්ද ඒගොල්ලන්ගේ ස්මාර්ට් ටෙලිවිෂන් එකේ දාලා තියෙන්නේ.
2: පැය
1: 24ම නේද? දැන් දාලා තිබුණාට අහලා නැහැ.
2: අහලා නැහැ.
1: ඒක නේද වැඩි.
2: අපි දැන් ඉස්සෙල්ලම කියන්න පටන් ගත්තේ apartments 25ක් තියෙනවා කියලා. දැන් 25ක්
1: නෑ. නෑ. ඒකයි බැන්නේ.
2: ඒකනේ අවුල උනේ.
1: ඒක තමයි මට එතනට කියලා බැන්නේ. දැන්ද කියන්නේ. දැන්ද කියන්නේ කියන්නේ අපි දැන් මාස කීයක් තියෙන්නේ?
2: ඒකනේ අපි දැන් 25 කිව්වේ දැන් සෑහෙන කාලයකට කලින්. ඉතින් නුවර පාරට මීටර් 100ක් විතර දුරින් බොහොම නිෂ්කලංක වටපිටාවක හරිම සුකෝභෝගීව ජීවත් වෙනවා බලාපොරොත්තු වෙනවනම් අර කාලය කියන එක ඉතුරු කරගෙන ලොකුවට ට්‍රැෆික් වල එහෙම ඉන්නේ නැතුව ඉක්මනින් වැඩට යන්න එන්න බලාපොරොත්තු වෙනවනම් ඔයාගේ දුව පුතාව ඉක්මනින් ඉස්කෝලට යවන්නනේ පන්ති වලට යවන්න ඔයානත් අනං ගොඩාක් වැඩ දිනවනේ දැන් පන්ති ඉස්කෝල විතරක් නෙමෙයි ප්‍රැක්ටිසස් වෙන්න පුළුවන් අරව මේවා වෙන්න පුළුවන් ඕන දෙයකට බොහොම ඉක්මනින් යන්න එන්න පුළුවන් හරිද ඒ කියන්නේ ලොකු වෙලාවක් පාරට ඔයාට වැය කරන්න ඕන වෙන්නේ නැහැ වෙලාව විතරක් නෙමෙයි ඉන්ධන ලොකු ප්‍රමාණයක් ඔයාට පාරට පුච්චලා දාන්න ඕන වෙන්නේ නැහැ. ඉතින් අර අපි සාර කලින් කිව්වා වගේ නිවි සනසිල්ලේ දේවල් හිතන්න නම් නිකන් ජීවිතේට පොඩි අපි කියන්නේ අර මී ටයිම් එකක් කියලා එකක් නැත්නම් ෆැමිලි එකත් එක්ක තමන්ගේ කියලා වෙලාවක් තියාගන්න නම්
1: මීමක්
2: ටයිම් එක තමයි ඕන.

0: වෙලාව තමයි ඕන. ඉතින් වෙලාව ඉතුරු කරගන්න ඔන්න ඔයාටත් පුළුවන්කම තියෙනවා ගම්පහින් ද පැලස් මෙතනින් ඔයාගේ අපාර්ට්මන්ට් එක වෙන් කරගන්න. ඔයාට කාමර දෙක ඒ වගේම කාමර තුන කියන අවශ්‍යතාවයට අනුව අපාර්ට්මන්ට්ස් වෙන් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා.
1: රයිට්.
0: ඒ කියන්නේ රුපියල් මිලියන 25 ඉඳලා තමයි අපාර්ට්මන්ට්ස් වල මිල ගණන් පටන් ගන්න.
2: අන්න ඒකත් මම බැනුම් අහන්න හේතුවක්.
0: හේතුවක්ද?
2: මෙච්චර ලාභයට දවිලා යාළු වෙලා කිව්වේ නැහැ.
0: කලින් කිව්වේ නැහැ කියලා. රුපියල් මිලියන 25ක් වෙද්දි වාට ෆොලි ෆර්නිචර් ඩිපාර්ට්මන්ට් එකක් ගන්න පුළුවන් හැකියාව තියෙනවා ගම්පහින්.
1: රයිට්.
0: ඉතින් අපි කියන්නේ මෙන්න මේ නම්බර් එකට කෝල් එකක් දෙන්න. නම්බර් එකක් අපි කියන්න. ඒ නම්බර් එකට කතා කරාම ප්‍රයිම් ලා අනිත් පැත්තෙන් කතා කරයි. මේක තමයි නම්බර් එක 0810යි. 6 3 2 3 0 7 10 6 3 2 3 නම්බර් එකෙන් කෝල් එකක් අරගෙන ඔයාට පුළුවන් ඔයාගේ අපාර්ට්මන්ට් එක ඉක්මනින් වෙන් කරගන්න ඉක්මන් කරන්න. නැත්තම් ඉතින් නුවාගේ යාළුවාට වෙච්ච දේ තමයි වෙන්නේ.
1: ඕකේ. හරි. ඊට පස්සේ දැන් අද ෆ්‍රයිඩේනේ. ෆ්‍රයිඩේ හවසට ෆ්‍රයිඩේ රෑට ඔයා මොනක් සමනින් කන්නේ?
0: නෑ සමනින් හවස්ෙද්දී ඕක පටන් ගන්න.
2: ඔව් අපේ ඩීජේ නයිට් එක තියෙනින්ද අද සාමාන්‍ය සිකුරාදාට දැන් මොනවා හරි විශේෂ දෙයක් කැවෙනවා.
0: ඔව් ඒ කියන්නේ මේ රෑ වෙනකන් ඉන්න බෑ උයන කරන වැඩවලට ඩීජේ නයිට් එක අහන්න තියෙනවා. කොහොමද සිකුරාදානේ හවස මේ වට පුළුවන් ඔක්කොම කන බොන දේවල් ටික ලෑස්ති කරගන්න.
1: yes.
0: ඉතින් එහෙම ලෑස්ති කරගද්දි මේ විජේ නූඩල්ස් ගැන මතක් කරන්න ඕන.
1: එකක් හදා ගන්න
0: විජේ. හදා ගන්න. ඒ කියන්නේ නූඩල්ස් සෑදීමේ විවිධ ශිල්ප ක්‍රම තියෙනවානේ.
1: ඔව්.
0: ඒවා අපේ ගෘහණියන් දන්න. එක්කෙනාගේ එක්කෙනාට වෙනස්. ඒ ඕන විදිහකට ගැලපෙන්න බෙරි නොවි ඔයාට නූඩල්ස් එකක් හදා ගන්න ඕන නම් ඔයා ගන්න ඕන විජේ නූඩල්ස් ම තමයි 100%ක් ස්වාභාවික අමුද්‍රව්‍ය වලින් තමයි හදලා තියෙන්නේ. ඒක නිසා පවුලේ හැමෝටම කිසි බයක් නැතුව කන්න පුළුවන් හැකියාව තියෙනවා. ශරීර සෞඛ්‍ය ගැන බය වෙන්න ඕනෙත් නැහැ. ඒ වගේම තමයි ඩයට් කරන අය ඉන්නවා නම් ඒගොල්ලෝ බය වෙන්න ඕනෙත්
1: නැහැ.
0: ඒගොල්ලන්ටත් බොහොම සෞඛ්‍යමත් විදිහට තමයි
1: හෙල්දි
0: හෙල්දි විදිහට තමයි විජේ නූඩල්ස් හදලා තියෙන්නේ. ඒකින්ද බය නැතුව කට්ටියට කන්න පුළුවන්. අද සිකුරාද දවසේ රෑවෙන ගන් ඉන්නපා. සාරගේ වගේ හවසම මේක හදාගෙන වැඩි සෙට් වෙන්න අපේ ඩීජේ නයිට් එක ගහන්න.
2: ඇයි උදේට කෑවත් කමන්නේ නැහැ, දවල්ට කෑවත් කමන්නේ
0: නැහැ. කමන්නේ
2: නැහැ. රෑටත් ඉතින් කන්නේ.
0: අපි මේ රෑ දැන් නැත්තම් රෑ කිව්වට පස්සේ
2: පාන කට්ටිය ඕන්දා තුන් වෙලට මේ වෙන වෙන දේවල් කන
0: නූඩල්ස් නගන්නේ අර මේ කෝටු දෙකේ.
1: WP ලාන්ඡනයේ බලලම විජේ නූඩල්ස් ගන්න කියලා මතක් කරනවා. නැත්තම් වෙන නූඩල්ස් බෙරි වෙනවා.
0: අවුනේ.
1: හරිද පාර විජේ කියලා හිතලා වෙන එකක් අරගෙන බෙරි වුණාට පස්සේ අපිට මොකක්ද?
2: අපේ ආයතනයේ නූඩල්ස් පිළිබඳ විශේෂඥවරිය මේ කියන්නේ.
0: මේ කියන්නේ විජේ නූඩල්ස් ගත්තා.
2: ඔයාගේ ජීවිතේ නූඩල්ස්
0: අන්‍යෝන්‍ය සම්බන්ධයක්
2: තියෙනවා. රෑනක් වගේ ඉන්න තියෙන්නේ. නූලක්
0: වගේ.
2: ඒ ආය සම්බන්ධතාවය තියෙනවා.
0: ඒ වගේ බැඳීමක් තියෙන.
1: රයිට්. ඔයාලට මතක් කරනවා අද ෆ්‍රයිඩේ වීකෙන්ඩ් එකේ යන්න කසාගල ග්‍රීන් සුපර් මාකට් එකට. ඔයාට විජය ප්‍රොඩක්ට්ස් විතරක් නෙමෙයි ඕන තරම් දේවල් ඔයාට ගන්න පුළුවන්. වාගේ ගෙදර ක්ලීනින් කරන බඩු ටික, එහෙම නැත්නම් කුසියට ඕන බඩු ටික, ඕන දෙයක් ඔයාට ගන්න පුළුවන් කසාගල ග්‍රීන් සුපර් මාකට් එකට ගියොත්. දැන් තියෙන අතුරුගිරියේ මුල්ලේරියාවේ ගණේ මුල්ල, නාරම්මල, ගම්පොළ, ඒ වගේම තමයි මාතලෙත් තියෙනවා, මාලම්බේටත් එනවා,
0: ළඟදිම එනවා.

0: නුවර පාරට මීටර් 100ක් දුරින් නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න දැන්ම කතා කරන්න 0.71.666.222 Prime Residences
1: මාස්ටර්ගේඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර්ගේඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0.70.313.36.
2: පෘථිවියෙන්ද ළඟහරට රේල් පාරක්? ඔන්න ඔහොම තමයි මගේ පුතා හිතන්නේ. හරි ලොකුවට ස්මාර්ට් විදිහට. දරුවන්ට ලෝකේ ලොකුවට පේනකොට අපි ඒකට ලෑස්ති වෙන්න ඕනේ. යකඩ ප්‍රෝටීන් ඇතුළු වැදගත් පෝෂක පදාර්ථ රසක් සමග මානසික ක්‍රියාකාරීත්වය, ප්‍රතිශක්තිකරණ පද්ධතිය, ශාරීරික වර්ධනය, ආහාර ජීර්ණය, සාමාන්‍ය දෘෂ්ටිය වැනි වර්ධනීය වැදගත් අංශ පහකින් වැඩිදි දරුවන්ට උදව් වෙන. Anchor Pedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම. වැඩි විස්තර සඳහා ඇසුරුම් පරීක්ෂා කර බලන්න.
3: මෙදා පාර LPL ක්‍රිකට් උණුසුම ජුලි 17 වනදා සිට සජීවීව Pure Mobile App එකෙන් free බලන්න. SLT Mobitel Pure TV නිල විකාශන සහකරු.
4: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 50ක කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 11.12% අසම සම පොලියක්. LP ස්ථාවර තැන්පතු.
5: Diva Fresh Daily Alert. එදිනදා ඔබ අඳින ප්‍රියතම ඇඳුමල කොළයකේ සහ අත්යට දාඩිය සහ දූවිලි පැල්ලම් සහ අනෙකුත් එදිනදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක්ද? එදිනදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම Strain Fighter තාක්ෂණය සමග එන නව Diva Fresh. වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනදා පැල්ලම් වලට හොඳම විසඳුම නව Diva Fresh ගැන දැනුවත් කරන්න අපි එනවා ඔබේ නගරයට. ජූලි 31 අකුරැස්ස පොළාසල. නව වැඩි දියුණු කළ Diva Fresh එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම.
6: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
7: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
8: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල වෙද මහතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝගහ හන්දිය කෙරේ බංආර සෙවනගල 0.77 7 300 940.
9: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු. net news ශක්තිමත්ව ඉදිරියට.
10: FM 95 94.8 Net FM Divaina Pura
11: Udaya 8 minadiye kaidan

0: විශ්වාස කරන සත්‍ය ඔබ වෙත ගෙන එන්නේ.
1: හරි ගියේ හරිම තැනට ගිහින්ද? LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011115555 අමතන්න.
3: බයෙන් බය අලුත් වන අලුත් පැය විපස්සනා ඇතනියෝ.
4: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙට් නිවුස් සමග මම කේසර. 2008 වසරේ ආරවුලකින් අනතුරුව මුදල් කොල්ල කෑවේ යැයි චෝදනා ලබා සිටි හිටපු පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට හා සිවිල් පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණයේ විසින් සිරදඬුවම් නියම කර තිබෙනවා. නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි මහතා විසින් මෙම තීන්දුව ලබා දුන්නා. 2008 වසරේ දෙහිවල ප්‍රදේශයේ අවන්හලකදී ඇති වූ ආරවුල දුරදිගයාමින් අනතුරුව මුදල් කොල්ල කෑමතුළු චෝදනා යටතේ නීතිපතිවරයා විසින් හිටපු පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට සහ සිවිල් පුද්ගලයෙකුට එරෙහිව කොළඹ මහාධිකරණයේ හමුවේ නඩු පවරා තිබුණා. එම චෝදනාවලට වරදකරු කෙරුණු සිවිල් පුද්ගලයෙකුට බරපතල වැඩ සහිත වසර 5ක සිරදඬුවමක් විනිසුරුවරයා විසින් නියම කළා. එම නඩුවේ චෝදනා ලබා සිටි හිටපු පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට විනිසුරුවරයා විසින් බරපතල වැඩ සහිත වසර 3බැගින් වූ සිරදඬුවම් නියම කෙරෙනු ලැබුවා. වරදකරු කෙරුණු විත්තිකරුවන්ගේ ඇඟිලි සලකුණු ලබා ගන්නා ලෙසත් අධිකරණයේ විසින් නියෝග කර තිබෙනවා. කෙසේ වෙතත් මෙම දඬුවමට එරෙහිව අභියාචනා ඉදිරිපත් කරන බව විත්තිකරුවන්ගේ නීතිඥවරුන් විසින් දැනුම් දී තිබෙනවා. මීළඟ නිවුස් පෙරවරුණ වේට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න, නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: The truth people we trust. FM Anupaha, FM Anuhadarai Dashma Ada, Net FM.

0: උදේ 8 විනාඩි 7යි යල්ගටම වෙලාව.
1: සාර සමහර දේවල් විසික් කරලා දාන්න කියලා තියෙනවා. අන්න ඔන්න ඔය කරලා දාන්නනේ.
2: ඔව් ළඟ තියාගන්න එපා.
1: ළඟ තියා ඔයා දන්නවද?
0: හහ.
1: එහෙම විසි කරලා දාලත් ඕන්නම් ලෝකේ ජය ගන්න පුළුවන්.
2: ලෝකේ ජය ගන්න පුළුවන්.
0: අපේ අම්මට කියන්න ඕනේ.
1: කියනවනේ.
2: පුළුවන් පුළුවන්. ඔන්න ඔය විසි කරලා
1: දාන්න. ඔන්න ඔය විසි කරලා දාන්න කියලා කියනනේ.
0: ඔව්.
1: ඒක තමයි යන්නේ විසි කරලත් ලෝකේ ජය ගන්න පුළුවන්.
2: ජය ගන්න පුළුවන්. හරියට විසි කරන එක විසි කරන්න ඕනේ ඈතට වැටෙන්න. ඒ කියන්නේ ඔය ළඟපාත
1: දාලා.
2: ඔව් ළඟපාතට දාලා හරියන්නේ නැහැ. අඩුම මීටර් 80කට එහා 85කට එහාවත් පුළුවන් වෙන්න ඕනේ විසික් කරගන්න. ඉතින් එහෙම විසික් කරා වෙන කවුරුත් නෙමෙයි අපේ රුමේෂ් තරංග.
1: අපි යනකොට ලොකු ප්‍රාර්ථනාවක් දීගෙන ගියේ.
2: අපි ඒ මතක් කරානේ ක්වොලිෆයින් රවුන්ඩ්ස් පැවැත්තුණා. ඒ කියන්නේ පළමු වටේ තරග පැවැත්තුණා. හෙල්ල විසිකිරීමේ තරගාවලිය විශේෂයෙන්ම මේ වෙනකොට ක්‍රියාත්මක වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ග්ලාස්ගෝ වල තමයි තියෙන්නේ. ස්කොට්ලන්තයේ කියන්නේ
0: ස්කොට්ලන්ඩ්
1: මට මතක් වෙන්නේ අර මේ මොනවද අර පයිප් බෑග්
0: සායවල නැඳන්
1: ඉන්නේ පයිප් බෑග් එක ගන්න කට්ටිය තමයි
2: ඒගොල්ලන් දිනන්නේ මේ ඒගොල්ලෝ ප්ලේ කරද්දී 아무තු පොඩි ෆීලින් එකක් එනවා නේ
1: වෙන ආගයකට හුලම් පුරවලා ඊට පස්සේ නලා ටික සද්ද කර කර යනවා
2: අපි
1: මේ යුදහමුදාවේම
2: තියෙනවා ඉතින් දැන් රුමේෂ් තරංග ඔන්න ඊයේ තරග බිමට ආවා පළමු වටේ තරගයට සහභාගී වුණා මීටර 82.84ක දක්ෂතාවයක් දැක්වුවා දැන් මේ 80 ගණන් වලට ආවට පස්සේ කට්ටිය පොඩ්ඩක් බලනවා ඇයි මේ කලින් ඩයිමන්ඩ් ලීග් වල 90 ගණන් වලට විසි කරපු මිනිස්සයා මොකද මේ 80 ගණන් වලට බැහැලා තියෙන කියලා. එහෙම තමයි. එල්ල විසිකිරීමේ තරගාවලියේදී විශේෂඥයන් කිව්වා අපි නෙමෙයි කියන්නේ. ඒ මොහොතේ පවතින අපි කියනවානේ මේ
1: සුලගේ
2: තත්ත්වය වෙන්න පුළුවන් නේ. ඒ දේශගුණික තත්ත්වයන් වෙන්න පුළුවන් විශේෂයෙන්ම සුලග wind direction එක කියන එක.
1: Wind direction එක සහ වායු ගෝලයේ මේ තියෙන ජල වාෂ්ප ප්‍රමාණය
2: ඝනත්වය ඒවත් බලපානවා. විද්‍යාත්මක කාරණා ගොඩාක් බලපානවා. ඒක තමයි කියන්නේ මේ talent එක වගේම skill එක වගේම තමයි පොඩ්ඩක් ලක් එක දෙන්නත් ඕනේ කියලා මේ වගේ වැඩකදී
0: අනිවාර්යයෙන්
2: හැබැයි ඊයේ මීටර් 90 සීමාවට ළඟා වෙන්න කිසිම ක්‍රීඩකයෙක්ට බැරි වුණා. ඒකෙන් වැඩිම දුර දාලා තිබ්බේ අපේ රුමේෂ් තමයි. ඒ තමයි මීටර් 82.84ක් කියලා කියන්නේ. අපි කිව්වනේ මේ ඔලිම්පික් පදක්කම් ලාභීන් ඉන්නවා කියලා. ඊයේ තරගයට සහභාගී වුණා කියලා. අන්තිමට තිබ්බ පැරිස් ඔලිම්පික් උළෙලේදී රන් පදක්කම් දිනපු පාකිස්තානයේ අර්ෂාඩ් නදීම් එයත් ඊයේ හෙල්ල විසි කරන්න සහභාගී වුණා. එයා දාපු දුර මීටර් 78.63.
1: අයියෝ 80ක්වත් දාලා නැහැ.
2: 80ක්වත් දාලා නැහැ. 78.63.
1: සාමාන්‍යයෙන් ක්වොලිෆයිඩ් වෙන්න අර හීට් සල්ලි නිකන් දැම්ම
2: ගන්නෙත් නැහැ. පොඩ වෝම් අප් එකක් විදිහට හිතලා මේ ඇති කියලා හිතුවත් දන්නෙත්
1: නැහැ. අත අමාරු කරගන්න ඕනේ නැහැ.
2: ඕනේ නැහැ බොරුවට.
1: අත පත්තුවක් කරි තත්තුවක් කරි කරගන්න
2: නැහැ. හදිසියේ ඕනේ නැහැ දැන් ෆයිනල් එකට යන්න පුළුවන් නම් මෙච්චරයි කියලා හරි අවුලන්නේ නැහැ. ඒ වගේම තමයි ඒ කියන්නේ මේ කට් ඔෆ් එක තිබ්බේ 84 මීටර්. මීටර් 84 න් එහාට දැම්මොත් ඔටෝමැටිකලි එයාලා යනවා. හැබැයි 84ට එහා කවුරුත් දැම්මේ නැහැ. රුමේෂ් තමයි 82ට ගියේ 82.84 කියන්නේ 83ක් කියලා අපි රවුන්ඩ් ඔෆ් කරගමුකෝ. ආසන්නයටම ගියේ රුමේෂ් විතරයි. එතකොට ඉතින් ඒ දාපු පිළිවෙලට තමයි කට්ටියව තෝරගෙන තිබ්බේ. හැබැයි මේ කවුද පාකිස්තාන ක්‍රීඩකයා අර්ෂාඩ් නදීම් තමන්ගේ සීසනල් බෙස්ට් එක තමයි දාලා තිබ්බේ. මොකද මෙයා කාලයක් මේ සාරා මේ ඔය විවිධ අපි දන්නවනේ රෝගාබාධයන් එනවා, ඉන්ජර්ඩ් වෙනවා, මෑක බොඩි ඔපරේෂන් එකක් එහෙම කරා. ඒවත් එක්ක පොඩ්ඩක් මං හිතන්නේ අවුරුද්දකට ආසන්න කාලයක් තරග කරේ නැහැ ඔලිම්පික් ජයග්‍රහණයෙන් පස්සේ. එහෙම පොඩ්ඩක් විවේකීව ඉඳලා තමයි ඔය ආයෙ ඇවිල්ලා තිබ්බේ. එහෙම ඇවිල්ලා ඉතින් 78.63 මීටර් විසි කරලා තමන්ගේ සීසනල් බෙස්ට් එක දක්වලා තිබ්බා. සමහරවිට මේ දේවල් මේවා උපාය මාර්ගිකව කරනවා වෙන්න පුළුවන් ඈ.
0: ඒ
2: කියන්නේ ෆයිනල් එකේ ගෙලින්ම ඊට වඩා දුරක් දාන්න පුළුවන්.
1: ෆයිනල් එක තියෙන්නේ අද.
2: ෆයිනල් එක තියෙන්නේ එහෙ වෙලාවෙන් එහෙට අද අපිට
1: හෙට
2: අගෝස්තු 1 වෙනිදාට එළි වෙන්න.
1: අගෝස්තු 1 වෙනිදාට එළි වෙන්න. ඉතින් අද එහෙ ඒ කියන්නේ හරි එහෙදි තියෙන්නේ ජූලයි 31 තමයි. හැබැයි අපිට ඒක බලන්න වෙන්නේ අගෝස්තු 1 වෙනිදා.
2: අගෝස්තු 1 වෙනිදා.
1: වෙලාවෙ හින්දා ඕකේ හරිම දයෝපගත දිනයක් අද.
2: අහහ
1: ඒ මොකද දන්නවද මීට අවුරුදු 1948 කියන්නේ කීයද?
2: නිදහස
1: ලැබපු අවුරුද්දනේ. අවුරුදු 80කට කිට්ටුයි.
2: ඔව් 78ක් විතර ගන්න පුළුවන්. අවුරුදු 78ක් විතර.
1: හරියටම අද වගේ දවසක ජූලි 31 වෙනිදා තමයි ඩන්කන් වයිට් මහත්මයා අපිට මීටර් 400 කඩලු පැනීමේ ඉසව්වෙන් රිදී පදක්කම ලංකාවට ප්‍රථම වතාව පළවෙනි ඔලිම්පික් පදක්කම දිනා දුන්නේ අද වගේ දවසක 1948.
2: හරි.
1: ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඒ වගේම ජාත්‍යන්තර තරගයක් වෙන මේකෙන් දුවලා නැ මේක විසි කරලානේ.
2: විසි කරන්නේ නේද?
1: ඔව්. ඉතින් අද ලංකාවේ ජාතික ක්‍රීඩා දිනයත් අද. ජූලයි 31 තමයි මේ ඩන්කන් වයිට් මහත්මයාගේ ඒ අපේ රට වෙනුවෙන් දීපු ඒ රිදී සහතිකය වෙනුවෙන් ජාතික ක්‍රීඩා දිනය බවට පත් කරලා තින්නේ ජූලයි 31 අද. ඉතින් අද දින්නොත් කොල්ලෝ
2: අද තමයි දවස දිනනවනම් අද තමයි දවස
1: දිනනවනම් ඒ කියන්නේ ඔක්කොම ගානට සෙට් වෙලා තියෙනවා.
2: ඉතින් ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ වලට 31 වෙනිදාවක් අපිට හරියටම කියනවා නම් අගෝස්තු 1 වෙනිදාට. ඒ කියන්නේ සෙනසුරාදාට එළි වෙන පාන්දර 12:58 විතර තමයි මේ තරගාවලිය අවසන් මහා තරගය පැවැත්වෙන්නේ. ඉතින් ඔලිම්පික් ජයග්‍රාහකින් දෙන්නෙක් පරද්දලා තමයි ෆයිනල් ගියේ. අපේ රුමේෂ් මීට 82ක් විසිකරද්දී අපි කිව්වනේ අර්ෂද් ගැන. අර්ෂද්ද පහලින් හිටියා චොප්රා නීරජ් ඉන්දියානු ක්‍රීඩකයා. ඔහුට විසිකරන්න පුළුවන් වුණේ 76.28 විතරයි.
1: ඒකත් හරි ලස්සනට වෙලා දිනන්නේ. උඩින්ම පාකිස්තානය, ඊළඟට ඉන්දියාව, ඉන්දියාවට පල්ලෑන්, පාකිස්තානයට පල්ලෑන් ඉන්දියාව, ඉන්දියාවට පල්ලෑන් ලංකාව.
2: ලංකාව.
1: හරි භූගෝලීය විදිහට ඒගොල්ලෝ විසිකරලා තියෙනවා.
2: අන්න ඒකයි. පිළිවෙලට ඇවිල්ලා විසිකරලා තියෙනවා සාක්කලාපීය රටවල් ටික. කොහොම හරි මේ මෑත කාලීනව හෙල්ල විසිකිරීමේ තරගාවලීන් ගත්තට පස්සේ ජාත්‍යන්තර මට්ටමින් ඔලිම්පික් මට්ටම වෙන්න පුළුවන්. දකුණු ආසියාව විසිකරන්න හරි දක්ෂයි කියලා පේනවා. ඒ කියන්නේ 2020 දකුණු ආසියානු ක්‍රීඩකෙක් තමයි ඉන්දියාව තමයි ඔලිම්පික් පදක්කම රන් පදක්කම ජයග්‍රහණය කරන්නේ. 2024 පැරිසියේදී ඒත් දකුණු ආසියානු ක්‍රීඩකෙක් වෙන කවුරුත් නෙමෙයි අපි කිව්ව අර්ෂාද් නදීම් පාකිස්තාන ක්‍රීඩකයා. ඊළඟට 2028 අපි බලාපොරොත්තු තියාගෙන ඉන්නා ඒ රුමේෂ් තරංග වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඉතින් හෙල්ල සදාකාලිකව දකුණු ආසියාවට අයිති වෙනවා.
1: හෙල්ලට එල්ලයට විසිකරපන් කොල්ලෝ
2: කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. අපි බලමු මොකද වෙන්නේ කියලා ෆයිනල්ස් වල. අවුරුදු 20කට පස්සේ ලංකාවට කොමන්වෙල්ත් වලින් පොදුරාජ්‍ය මණ්ඩලීය රන් පදක්කමක් දිනා ගන්න පුළුවන් බවට සලකුණු පෙනෙමින් තියෙනවා.

0: FM 95 94.8 Net FM Divaina Pura. වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි, සිමෙන්ති, ටයිල් ඇඩිසිව්, ස්කීම් කෝට්, පේන් බඩු සේරම ගන්න ඕන.
2: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න.
3: දැන් සිස්ටෙක් කවෝයි සේරම තියෙනවද?
2: නෑ, ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය.
4: සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
3: උදේ 8 විනාඩි 19යි.
5: නුවර පාරට මීටර් 100ක් දුරින් ඉස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න දැන්ම කතා කරන්න 0.71.666.222 Prime Residences
6: Kirs එළවලු පළතුරු වල නැවුම් බව කවදත් ඒ වගේමයි ගානත් අඩුයි ඔබත් අදම එන්න
7: Kirs නැවුම් බවයි අඩුම මිලයි
8: දැන් Pan Asia Banquet ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති Pan Asia බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114667222 අමතන්න.
9: Diva Fresh Daily Alert. එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුමල කොළයකේ සහ අත්යට දාඩිය සහ දූවිලි පැල්ලම් සහ අනෙකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක්ද? එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම Strength Fighter තාක්ෂණය සමග එන නව Diva Fresh. වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව Diva Fresh ගැන දැනුවත් කරන්න අපි එනවා ඔබේ නගරයට. ජූලි 31 අකුරැස්ස පොළාසල නව වැඩි දියුණු කළ Diva Fresh එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම.
10: හොඳම මිලට ක්වොලිටි 100%ක වාසියක්. TikTok, YouTube, Facebook, WhatsApp ඇතුළු app 9කට non-stop data, 4GB extra data, unlimited calls, SMS 1000ක් රුපියල් 1598කට. Mobitel 1598.
11: මෙල්වා බොක්ස් බාර් වල නම ඝනකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
12: මෙල්වා එක ලංකාවේ එක.
13: සෙලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක්. මහන්සියක් නැතුව මාසිකව සුපිරි ආදායමක් ගන්න දැන්මම තන්න. 0111 437 1250.

0: උදේ 8යි විනාඩි 25යි ඇල්ගොටාම වෙලාව. දැන් අටි ඔයා දන්නවද?
1: මොකද්ද?
0: බබාලා ඉන්නවනේ ගෙදර. ඔයා
1: මටද? නෑ.
0: නෑ ඔයාට නෑ. ඔයාට නෑ මං කියන්නේ සාමාන්‍යයෙන්.
1: සමස්තයක් ඉදිර ගත්තම බබාලා ඉන්නවා ගෙවල්වල.
0: අවුරුදු 3 ඉඳන් 5 වෙනකන් වයස.
1: බය වුණා. මේක බාරාන්න එපා වරෝ. මේක ප්‍රශ්න.
0: නෑ නෑ ඔයාට බබාලා නෑ. අචීර බබාලා නෑ. කවුරුත් බය වෙන්න එපා.
1: හරි. යා ඉස්සරහට යා.
0: ඉස්සරහට යා. 3 ඉඳන් අවුරුදු 5 විතර වෙනකන් ඔය තියෙන හැදෙන වයස අර ඇක්ටිව් වයසක් තියෙනේ. ඒ වයස බබාලාගේ පෝෂණය ගැන අම්මලා සෑහෙන්න හිතනවා.
1: අනිවාර්යයෙන්ම.
0: ඔය මෑෂ් පොටේටෝ අල තම්බලා බටර් දාලා අපේ ගෙදරත් ඉන්නවා හැම සැපට හැදිච්ච එක්කෙනෙක් හරිද
1: පොඩි එක්කෙනෙක්
0: පළවෙනියා
1: ආ පළවෙනියා පළවෙනියට තමයි සාමාන්‍යයෙන් මේ වගේ දේවල් වැඩිනේ
0: ඔව් ඊළඟට බ්‍රොකෝලි මේ වගේවා ඉතින් දෙනවා
1: දැන් මේ කියන්නේ මම හිතන්නේ තුන්වෙනියද කොහෙද බොහොම චෝදනාත්මක සොයරේකින් තමයි කියන්නේ අවන්නේ කියාගෙන යන්න
0: ඔව් කොහොම හරි දැන් මං දැකලා තියෙනවා මේ ගොඩක් මං හිතන්නේ අපිට සෝෂල් මීඩියා තියෙන නිසා තමයි අපිට ඒක පේන්නේ ගොඩක් අම්මලා මීල් ප්ලෑන්ස් හදනවා බබාලට කියන්නේ බැලන්ස් කරලා පාන් එක අර ගාලික් බ්‍රෙඩ් වගේ දෙයක් එක්ක තව මොන හරි ලෝලුවක් වගේ අර ලස්සන ප්ලේට්ස් හදලා දෙනවා බබාලට මේ ඒ මොකද මේ දෙමව්පියෝ දැන් ගොඩක් හිතනවා මේ සෞඛ්‍ය ගැන බබාලගේ ඩිවලොප්මන්ට් එක ගැන.
1: ඔව්නේ. ඒ කියන්නේ මේ ගෙදර ඉන්න පොඩ්ඩගේ තමන්ගේ පුංචි පුතාගේ දුවගේ සෞඛ්‍ය ගැන නිරන්තරයෙන්ම අම්මලා තාත්තලා සැලකිලිමත් වෙනවා. ඒක අද වෙනකොට මේ සාර ටිකක් වෙනස් වෙලා තියෙනවනේ. අපි අර කිව්වනේ දැන් ඉන්නේ මොඩර්න් අම්මලා තාත්තලා කියලා. දැන් අවුරුදු 3ත් 5ත් අතර පුංචි පුතෙක්ව හරි දුවෙක්ව හරි ගත්තොත් එයාගේ ඉන්න අම්මයි තාත්තයි ගොඩක් කලාව ටිකක් අලුත් පරම්පරාවේ කට්ටියනේ. අලුත් පරම්පරාවේ අම්මලා තාත්තලා වෙච්ච අය. ඉතින් ඒගොල්ලෝ සාමාන්‍යයෙන් ඔය මීල් එකක් හදද්දි ඒක ලන්ච් එක වෙන්න පුළුවන් පොඩි එක්කෙනාට බ්‍රෙක්ෆාස්ට් එක වෙන්න පුළුවන් ඩිනර් එක වෙන්න පුළුවන් ඒවට විවිධාකාරයෙන් අලුත් විදිහට අලුත් වර්ණ වලින් අලුත් හැඩ වලින් කෑම එකතු කරනවා
0: කන්නාස හිතෙන
1: අර මොකද්ද මේ සෝෂල් මීඩියාල මම දැකලා තියෙනවා අයන් පුතාගේ බෙන්තෝ එක අයන් පුතාගේ බෙන්තෝ එක වගේ දේවල් අපි නිතර දකිනවනේ. ඒ කියන්නේ අලුත් පරම්පරාවේ අම්මලා හරි කැමති ලස්සන්ට අර මේ කැම දෙනවා කියලා කියන්නේ පොඩි ලස්සන ප්‍රසන්ටේෂන් එකක්නේ.
0: බබලට ආස හිතෙන
1: එක. එයා ගිහිල්ලා අර ස්කෝල්ට ගිහිල්ලා මේ ලන්ච් බොක්ස් එක අරිද්දි පේන්නේ නිකන් හරි ලස්සනට ප්‍රසන්ට් කරලා තිබ්බොත් නේ හරි කන්න හිතෙන්නේ. දැන් අපි මේ කියන්නේ ඊටත් වඩා පුංචි බබාලට අවුරුදු 3ත් 5ත් අතර කියලා කියන්නේ තාම ඒගොල්ලෝ ස්කෝලේ යන්නේ නැති අය. ගෙදර ඉන්න කට්ටිය, අම්මා තාත්තා ගාව ඉන්න කට්ටිය. ඉතින් ඒගොල්ලන්ටත් ඒගොල්ලන්ගේ පෝෂණ අවශ්‍යතාවයන් හරි විදිහට සපුර ගන්න පුළුවන් වෙන්න ඕන. ඒගොල්ලන්ට දන්නේ නැහැ නේ මට ඕනේ මේවා කියලා ඉල්ලන්නේ. දැන් මගේ වයසට සාරගේ වයසට වගේ આવොත් අපි දැනගන්න ඕන අපිට ඕන දේවල් මොනවාද ඕන නැති දේවල් මොනවාද කියලා කන බොන දේ වුණත් තීරණය කරන්න පුළුවන් වෙන්න ඕන. හැබැයි ඔය වයසදී එහෙම බෑ. ඒකට ඒ වගකීම සම්පූර්ණයෙන්ම තියෙන්නේ අම්මටයි තාත්තටයි. ඉතින් ඒක නිසා තමයි අපි මතක් කරන්නේ පොඩ්ඩන්ට ඒ වයස්වලදී සාමාන්‍යයෙන් ඒගොල්ලන්ගේ වර්ධනයට අවශ්‍ය කරන. වර්ධනය කිව්වට පස්සේ මේ ශාරීරික වර්ධනය විතරක් නෙමෙයි. අපිට පේන්න තියෙන උස මහත් වෙන එක ඒක විතරක් නෙමෙයි. එතනින් එහාට ගියාට පස්සේ තව ගොඩාක් දේවල් තියෙනවා. යාළගේ මානසික වර්ධනය. ඊට පස්සේ අපි දන්නවා යාළගේ ප්‍රතිශක්තිකරණය. ලෙඩ රෝගවලට නිරාවරණය නොවී ඉන්නනම්. ලේසියෙන් ලෙඩ රෝග හැදෙන්නේ නැතුව ඉන්නනම්. හොඳ ප්‍රතිශක්තිකරණ ශක්තියක් තියෙන්න ඕන. ඒ විතරක් නෙමෙයි අනිත් පැත්තෙන් යාළගේ දෘෂ්ටිය. පෙනීම කියන දේ. සෑහෙන්න වැදගත්නේ. මේ වගේ ගොඩාක් දේවල් වලට. මේ සියලු පද්ධති. මේ ජීව විද්‍යාත්මක පද්ධති. නිරෝගීව වැඩෙන්න නම් නිසි වයසදී නිසි පෝෂණය ඒගොල්ලන්ට දෙන්න ඕන. ඉතින් යකඩ ප්‍රෝටීන් ඇතුළු වැදගත් පෝෂක පදාර්ථ රසක් එක්කෙන ඇන්කපීඩියා ප්‍රෝ MFGM ඇන්කපීඩියා ප්‍රෝ MFGM වාගේ පොඩ්ඩට දෙන්න කියලා අපි මතක් කරන්නේ. අන්නේ හේතුව නිසා. ඉතින් ගෙදර ඉන්න තරුණ අම්මලා
0: තාත්තලා
1: නිරන්තරයෙන් තමන්ගේ හිතට ගන්න ඕනේ දෙයක් තමයි තමන්ගේ පොඩ්ඩගේ පෝෂණය ගැන පෝෂණ අවශ්‍යතාවය ගැන හිතන්න. ඉතින් එහෙම හිතනවා නම් යාට බැලන්ස් ඩයට් එකක් එක්ක අර ලස්සන්ට ප්‍රසන්ට් කරන කෑම එකේ ඒ ලස්සන වගේම පෝෂක පදාර්ථත් අඩංගු වෙලා තියෙන්න ඕනේ අනිවාර්යෙන්ම. ඒකම ඇන්කපීඩියා ප්‍රෝ දුන්නොත් වාගේ පොඩ්ඩක් නිරෝගීව නිසි විදිහට නිසි පෝෂණය ලැබමින් උස්මහත් වෙයි.
0: රයිට්. හරි ඊට පස්සේ අපි යනවා මේ දැන් ඒකත් මේ අලුත් පරම්පරාවේ කට්ටිය නේ දැන් මේ දවස්වල ගෙවල් හදන්නේ.
1: ගෙවල් හදන්නේ.
0: පරණ පරම්පරාවේ කට්ටිය ගෙවල් හදලා ඒගොල්ලෝ ඒ විශ්‍රාම සොයින් ඉන්න කට්ටිය.
1: ඉන්න කට්ටියනේ.
0: ඔව් දැන් මේ අනිතිකාචි ගෙදරක් හදන එක ගොඩක් අයගේ සිහිනයක්.
1: සිහිනයක් නේ. ඩ්‍රීම්ස් වලින් ලොකුම ඩ්‍රීම් එක තමයි.
0: ලොකුම ඩ්‍රීම් එක.
1: Tamanta කියලා ගෙයක් කියලා කියන්නේ.
0: Yes. එතකොට මේ ගෙදර හදද්දී ඔයා වහල හරියට ගැහුවේ නැති වුණොත් එකක් ඔයාගේ ජීවිත උනා තනතුරට වැටෙන්න පුළුවන්.
1: ඔව්. වහල ගහනවා කියන්නේ එහෙම මේ හැමෝටම කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. ඔය උළු හවු බදින එකේ ඉඳලා ඒ ඔක්කොම විද්‍යාත්මකව සිද්ධ වෙන කාරණාවන්නේ. ඒවා අවට ගියාට හැමෝටම කරන්න බෑ. එහෙම කරොත් පස්සේ කාලෙක ලොකු ලොකු ප්‍රශ්න එන්න පුළුවන්. ඉතින් ඒක නිසා සාරා කිව්වා වගේ ඔයාගේ වහල ගහද්දි ඔයා සැලකිලිමත් වෙන්න ඕන එකක් ඕක විද්‍යාත්මක විදිහට හරි විදිහට ගහනවාද කියන එක ගැන. ඊළඟට ඔයා පාවිච්චි කරන අමුද්‍රව්‍ය ගැන. ඒක නිසා තමයි අපි මේ ඔයාට මතක් කරන්නේ රයිනෝ ප්‍රීමියර් රෝෆින් ෂීට් ගැන. දැන් ඔන්න රයිනෝ ප්‍රීමියර් රෝෆින් ෂීට් වල අලුත්ම ඇඩ්වාන්ස් ක්වොලිටීස් දෙකක් තියෙනවා. රයිනෝ ප්‍රීමියර් රෝෆින් ෂීට් ගන්න හේතු වෙන කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි මේ ස්වාභාවික මැටි ලේයර් එක. මේ ෂීට් එකේ යටපැත්තේ තමයි මේ ලේයර් එක තියෙන්නේ. මේක නිසා ඔයාගේ ඇතුළට රස්නේ දැනෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් මේ වගේ කාලෙක දවල් වෙද්දි සෑහෙන රස්නේ අපිට උනත් ඔෆිස් එකේ AC දාගෙනත් ඉන්නත් බැරි තරමට සෑහෙන රස්නේ. ඉතින් ඒ වගේ දේශගුණයක් කාලගුණයක් තියෙද්දි අනිවාර්යයෙන්ම අපි වගේ රටක ජීවත් වෙද්දී අපි ගේ ඇතුලේ වාතාශ්‍රය ගැන සිසිලස ගැන සැලකිලිමත් වෙන්න ඕන. ඒ නිසා තමයි අපි කියන්නේ මේ ස්වාභාවික මැටි ලේයර් එකත් එක්ක එන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් දාන්න කියලා. මේක ස්වාභාවික මැටි ලේයර් එකක්. මේක පේන්ට් එකක්වත් කෙමිකල් එකක්වත් එහෙම මුකුත් නෙමෙයි. මේක මැටි.
0: මැටි.
1: නැචුරල් ක්ලේ තමයි තියෙන්නේ. ඉතින් ඒක නිසා බය නැතුව ආට අපි කියනවා රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් දාන්න කියලා. තව හේතුවක් තියෙනවා. අපි ඒක හිමින්සර ඉස්සරහට කියන්න.
0: ඉස්සරහට කියන්න.
1: මේ එහෙම කියනකම් ඔයාට ඉන්න බැරි නะ. ඔයා දැම්ම කෝල් එකක් දෙන්න 1396 හොට්ලයින් එකට. 1396ට කෝල් එකක් දීලා ඔයාට පුළුවන් වැඩි විස්තර දැනගන්න.
0: හරි. ඊට පස්සේ අපි අනවා දුර දකින්න කෙනෙක් නම් ඔයා ඔයාට පණිවිඩයක් දෙන්න. මේ අපි සාමාන්‍යයෙන් පොඩ පොඩ ඉතුරු කරලා අපි හදා ගන්නවා පොඩි මුදලක්. මේක අපි ෆික්ස් ඩිපොසිට් එකක් දානවා.
1: ඔව්නේ. ගොඩක් අය ෆීයක් දානවා කියලා කියන්නේ.
0: ඔව්. මේ ගොඩක් අය පුරුද්දක් විදියට කරන දෙයක් තමයි. මං හිතන්නේ හැමෝටම ෆික්ස් ඩිපොසිට් එකක් තියෙනවා නේද? පොඩි ගානක් හරි ෆික්ස් ඩිපොසිට් එකක් තියෙනවා.
1: ඔව්. නොදාන කෙනෙක් නැහැනේ නේ. ඉතින් ජේෂ්ඨ පුරවැසියන්ට ඔන්න තමන් ජීවිත කාලය පුරාවටම දුක් මහන්සියෙන් හම්බ කරගත්තු මුදල් වලින් යම් කොටසක් ඔය FD එකක් දාන්න බලාපොරොත්තු වෙනවන් නම් LB finance එක තමයි ඔයාට යන්න තියෙන හොඳම තැන. ඒකට හේතුව තමයි මෙන්න මෙහෙම plans දෙකක්, සැලසුම් දෙකක් ඔයා වෙනුවෙන් තියෙනවා. මාස 25ක ස්ථාවර තැන්පතුවක් තියෙනවා. ඒක කල්පිරෙද්දී ඔයාට 14.5% පොලියක් ලැබෙනවා. ඒ වගේම තමයි මාස 13ක ස්ථාවර තැන්පතුවක් තියෙනවා. ඒක කල්පිරෙද්දී ඔයාට 13.5% පොලියක් ලැබෙනවා. ඒ වගේම තමයි තව ස්ථාවර තැන්පතු plans කිහිපයක්ම තියෙනවා. ඒක විශේෂ වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ අපි කිව්වේ දැන් සීනියර් සිටිසන්ස්ලට නැත්නම් අපේ ජේෂ්ඨ පුරවැසියන්ට විතරක් නෙමෙයි වෙන ඕන කෙනෙක්ට පුළුවන්කම තියෙනවා මේ වගේ ස්ථාවර තැන්පතුවක තමන්ගේ ආයෝජනය කරන්න. ඒ තමයි දින 50කින් කල්පිරණ එකක් තියෙනවා. ඒකට 11.12 පොලි අනුපාතයක් ලැබෙනවා. ඒ වගේම තමයි දින 200කින් කල්පිරණ එකකුත් තියෙනවා. ඒකට 11.62 පොලි අනුපාතයක් ලැබෙනවා. මේ ඔක්කොම ඔයාට දෙන්නේ වෙන කවුරුත් නෙමෙයි LB finance එක. ඉතින් ඔයාට පුළුවන් LB finance එකට යන්න, ළඟම තියෙන බ්‍රාන්ච් එකට යන්න. එහෙම නැත්නම් කෝල් එකක් දෙන්න 01112 200 නම්බර් එකෙන්.
0: ඕකේ.

0: FM Anupaha Anuhatrai Dashama Atta Net FM Divaina Pura
1: Velava Obaveta Gena Enne
2: Avurudu Thuna Sita Haya Dakwa Daruan Sandahama Nipadavu Kauen Gate Hatara Avurudu Anuak Pura Sri Lankiya Mawurunge Hari Thiranaya Daruwata Kiripiti Laba Deemata Pera Sama Vitama Saukhya Vaidya Vruttikiyekugen Upades Laba Ganna
3: Udaya 8 Vinadi 37
4: 100 පාරට මීටර් 100ක් දුරින් නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace Gampaha අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න දැන්ම කතා කරන්න 0.71.666.222 Prime Residencies
5: Heels within then ඔබට හොඳම දීමනා සහ වැඩි ඉතිරියක්. Zesta BOPF gram 390ක් සඳහා 130ක වට්ටමක්. Prima Shanik noodles gram 400ක් සඳහා 125ක වට්ටමක්. අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා හොඳම දීමනා Heels within පමණයි. කොන්දේසි සහිතයි.
6: මෙදා පාර LPL ක්‍රිකට් උණුසුම ජූලි 17 වනදා සිට සජීවීව Pure Mobile app එකෙන් free බලන්න. SLT Mobitel Pure TV නිල විකාශන සහකරු.
7: ගෑනු ළමයින්ට යලව මිස් වෙන දවස් තියෙනවා.
8: ඒයි
7: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩපව පීරියඩ් කාලෙදි කරන්නේ නැහැ.
8: ඒ කියන්නේ එයාලට යලව මගහැරෙනවා.
7: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි FEMS අය සනීප ආරක්ෂකතුව ඔයාලටත් පත් වෙන්නේ. සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
9: ඉතින් FEMS අය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
10: අලුත් ට්‍රෙන්ඩ්ස් අලුත් ස්ටයිල් එක විලාසිතා ලෝකේ කලබන්න ෆැෂන් බග් අලුත්ම ශාඛාව දැන් ගාල්ලට අගෝස්තු 1 සහ 2 යන දෙදින තුල සියලුම භාණ්ඩ සඳහා 10% වට්ටමක් සහ වෙනත් දීමනා රසක් ෆැෂන් බග් වෙනස් වෙන ජීවන රටාවන්ට
11: රසට ගුණට උයන්න විජය තුන පහ
12: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් Rhino roofing within Nadun Vadina, Rhino Premier Roofing Sheet. Fetilis Tresan Hall, Tahatunai Anuhayamatana.
13: දුවගේ පන්ති සල්ලි ගෙවන්න කොහොමද කියලා කල්පනා කර කර හිටියේ. එයාට කතා කරලා හොඳට කියෙව්වා. මේ රුපියල් 5000 යා දුන්නේ.
14: පාට හතේ පැය තුනේ සතිය ගානේ මුදල් තෑගි දිනන්න සූදානමින් ඉන්න.
15: එඩිතරව අපක්ෂපාතීව සත්‍යවාදීව සැනින් එසැනින් ප්‍රවෘත්ති ඔබ වෙත ගෙනෙන Net News දැන් නව මුහුණුවරකින් ඔබ වෙත

0: උදේ 8 විනාඩි 43යි. අල්ගට අවමේ වෙලාව. රයිට්.
1: මේ සාර දන්නවද? මේ යුගයට අපි කියන්නේ මොකද්ද කියලා?
0: ඩිජිටල් යුගයද?
1: ඩිජිටල් යුගය. නැත්නම් අපි කියනවා තොරතුරු යුගය කියලා.
2: ඉන්ෆෝමේෂන්. අපේ ආච්චි අම්මලා සීලනම් කියන්නේ කලි යුගය කියලා.
1: කලි යුගය. අනයි. තොරතුරු යුගය. ඒ කියන්නේ මේ කාලේ තොරතුරු අතේ තියෙන කෙනා තමයි වැඩ්ඩා.
0: වැඩ්ඩා.
1: අපි වචනෙන් කියනවා නම් එයා තමයි අප්ඩේටඩ් කෙනා. ඒ කියන්නේ අපි මේ ඇල්ගෝටවුන් කියලා ඇල්ගොරිතම් එකට අහු වෙන දේවල් අරගෙන ඉන්නේ ලෝකේ වටේම තියෙන ෆැක්ට්ස් එක්ක දේවල් අරගෙන ඉන්නේ තොරතුරු අරගෙන ඉන්නේ. ඔයාගාව ඩේටා තියෙනවා නම් ඔයාගාව තොරතුරු තියෙනවා නම් ඔයා මාර තැනක ඉන්න කෙනෙක්. ඒක ඔයාට තේරෙයි. ඒ කියන්නේ ඔයා ස්කෝලේද කැම්පස් එකේද ගෙදරද වැඩ කරන තැනද පාරේද බස් එකේද යාළුවන් අතරද කතා බහ කරද්දී ඔයාගාව ෆැක්ට්ස් තියෙනවා නම් ඩේටා තියෙනවා නම් ඔයාට වෙනම තැනක් එතනදී ලැබෙනවා. හැබැයි මේ තියෙන ෆැක්ට්ස් වෙන්න පුළුවන් ඩේටා වෙන්න පුළුවන් නුවා මේ ইনফরমේෂන් වෙන්න පුළුවන් මේවා ඇත්ත වෙන්න ඕනේ.
2: නැත්නම් ඒවා නිකන් දුස්තරතුරු.
1: නැත්නම් ඒවා දුස්තරතුරු වෙනවා. ඉතින් එහෙම තොරතුරු වලට කැමැති නැත්නම් අලුත් දේවල් දැනගන්න කැමැති අර මහා සාපිපාසාවකින් දැනුම ගවේෂණය කරගෙන යන තොරතුරු ගවේෂණය කරගෙන යන ඔයා ඇල්ගොටවුන් අහනවනි. ඔයා net fm අහන්නේ ඒ නිසානේ. fm 94.8 95 ඔයා net fm අහන්නේ අවුරුදු 21ක් පුරාවට ඒ විශ්වාසනීයත්වය නිසා. විශ්වාස තොරතුරු නිසා. තොරතුරු සහ විශ්වාසය කියන්නේ ට්‍රස්ට් එක සහ ইনফরমේෂන් කියන්නේ එකට බයින්ඩ් වෙලා තියෙන දෙයක්. ඒ කියන්නේ ට්‍රස්ට් එක නැත්තම් ඒ ইনফরমේෂන් එකෙන් වැඩක් නැහැ. ට්‍රස්ට් එක විතරක් තිබිලා වැඩකුත් නැහැ ইনফরমේෂන් නැත්තම්. මේකුත් තියෙනවානේ විශ්වාසය විතරක් තිබිලා වැඩක් නැහැ. යාගෙන් මුකුත් අපිට එන්නේ නැත්තම්. අන්න. ඒ දෙකම සම්පූර්ණ කරාට පස්සේ ඒක වෙනම ලෙවල් එකකට යනවා. වෙනම තැනකට යනවා. අන්න ඒකට කැමැති නිසා, ඒකට ආදරේ නිසා තමයි ඔවා හැම වෙලෙම net news අහන්නේ. අපි දන්නවා ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශ තුනක් තියෙනවා. ඊට පස්සේ අපි දන්නවා පැයේ ප්‍රවෘත්ති ප්‍රකාශ තියෙනවා. මේ හැම දෙයක්ම එතනින් නවතින්නේ නැහැනේ අපේ net news වැඩි FB වල social media platforms වල අපි ඉන්නවා. අපේ www.netnews.lk website එක තියෙනවා. ඊට පස්සේ අපි YouTube වල ඉන්නවා. මේ මොහොතේ වෙන දේවල් හැමදේම ඔයාට FM 94.8 95 ඇහුනේ නැති වුණාට අපේ YouTube එකත් එක්ක Facebook එකත් එක්ක හිටියොත් ඒක මේ වෙලාවෙත් update වෙනවා. අලුත්ම දේවල් වලින් අප්ඩේට් වෙනවා. මේක දැවැන්ත ප්‍රොසෙස් එකක්.
0: යස්.
1: ඒ කියන්නේ නෝවා මේ නිවුස් කියලා කියන්නේ ලොකු යාන්ත්‍රණයක්. ඒ ආවට ගියාට කාටවත් කරන්න බෑ. ලෝකේ නිවුස් වලට ලොකු වැදගත්කමක් ප්‍රමුඛත්වයක් ලැබෙන්නේ ඒකයි. මේ ඒ වගේම තමයි මේ ලෝකේ ඔය ගුවන් විදුලි සම්බන්ධයෙන් පරීක්ෂණ කරපු තැන්වලදී විශ්වවිද්‍යාලවලදී අනාවරණය වෙලා තියෙනවා. ලෝකේ අනාගතේ මිනිස්සු රේඩියෝ අහන්න වැඩිපුර නිවුස් අහන්න. තොරතුරු අහන්න. ඒක නිවුස් එකක් වෙන්නත් පුළුවන් පොඩ්කාස්ට් එකක් වෙන්නත් පුළුවන්. තොරතුරු ගන්න තමයි රේඩියෝ අහන්නේ.
0: ඕකේ.
1: ඒ නිසා නෝ FM 94.8 95 net news ඇහුවේ. ඔන්න net news ලංකාවේ රේඩියෝ නිවුස් සන්නාම අතර බ්‍රෑන්ඩ්ස් අතර නම්බර් 1 වෙලා තියෙනවා.
2: ඒක අපිට පුදුමයක් නෙමෙයි.
1: ඇවිල්ලා තියෙනවා.
2: ඔව් නේද?
1: පුදුමයක් නෙමෙයි.
2: ඒක net ආන කට්ටියට

0: අන්න එහෙම වෙන්න පුළුවන්.
1: එහෙම වෙන්න පුළුවන්.
0: එහෙම වෙන්න පුළුවන්. ඉතින් මේක අපි ඔයා දන්නවා net news කියලා කියන්නේ number 1 කොහොමත්. හැබැයි අපි ඉතින් ඒක අර සාමාන්‍යයෙන් සංඛ්‍යා දත්තත්
1: එක්ක දුස්තරතුරක් වෙන්න බෑනේ නේද?
0: අන්න ඒකනේ. දුස්තරතුරු වෙන්න බෑනේ. ෆැක්චුවලි අපි ඒක ප්‍රූව් කරන්න එපා අංකත් එක්ක. ඉතින් ඒක නිසා තමයි අපි කිව්වේ නවතම සමීක්ෂණ වාර්තානුව SRL සමීක්ෂණ වාර්තානුව net news ලංකාවේ රේඩියෝ නිවුස් අන්නා මතර ඔන්න අංක එකට ඇවිල්ලා තියෙනවා. අලුත් දෙයක් නෙමෙයි ඉතින්. මේ මේවා පුරුදු වෙන්න කරන වැඩ නෙමෙයි.
1: මං තව නිවුස් එකක් කියන්නද?
0: කියන්න.
1: තව විනාඩි 13කින්.
0: 13කින්.
1: ඔය අංක එකෙන් නිවුස් එක අහන්න පුළුවන්.
0: අහන්න පුළුවන්. හරියටම ඉතින් පැය පුවත් අහන්න පුළුවන්. අත් දවල් 12ට මේ නිවුස් අහන්න පුළුවන්. හයා මාට ඔයාට හවස අපේ හවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අහන්න පුළුවන්. උදේ 6:45ට උදෑසන අපේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවන් දෙන්න පුළුවන්. එතනින් විතරක් වැඩ ඉවර වෙන්නේ.
1: අපි කියවන අපේට හිතුනොත් මේ මොහොතේ
0: බ්‍රේකින් නිවුස් එකක් දෙන්න තියෙනවා කියලා.
1: ඔබට බ්‍රේකින් නිවුස් එකක් ඕන නම් බ්‍රේකින් නිවුස් එකක් දෙනවා. ඔන්ලයින් නිවුස් ඕන නම් ඔන්ලයින් නිවුස් දෙනවා. ඉතින් ඒකින් ද මේ net news පිළිබඳව අපි මේ කිව්ව නිවුස් එකෙන් ඔබ පුදුමයටපත් වෙන්නේ නැහැ. ඔබට තව ආදරේ වැඩි වෙයි අපේ net news ගැන.
0: අනිවාර්යයෙන්ම. ඉතින් වෙනස් දේවල් කරපු තැනක් net news කියලා කියන්නේ. ඒ වගේම තමයි ගවේෂණාත්මක මාධ්‍යකරණයේදී ලංකාවේ අංක එකේ නමක්. ඉතින් අපි අර කිව්ව එකයි අර සාමාන්‍ය reporting වලට එහාට ගිහිල්ලා අර analyze කරලානේ ඒ වගේ දේවල් විශ්ලේෂණ කරලා ගලපලා තර්ක කරලා මේ විදිහටත් අපේ කන්ටෙන්ට් ගොඩාක් තියෙනවා. කියන්න අපේ net news YouTube channel එකට, එහෙම නැත්නම් අපේ Facebook පිටුවට net news. ඉතින් ගිහිල්ලා මේ දේවල් ඔයාට බලන්න නිතරම අප්ඩේට් වෙන්න පුළුවන්කම තියෙනවා. මොකද ඔයා අතේ තොරතුරු තිබ්බොත් තමයි ඔයා අප් ටු ඩේට් මිනිස්සෙක්
2: වෙන්නේ.
0: හරි. තොරතුරුත් එක්ක ඉන්න. මොකද මේ අපි ඉන්නේ තොරතුරු යුගයේ.
2: තොරතුරු යුගයේ information age.
0: Age එකේ.
2: Yes. Right. ඊට පස්සේ අපි යනවා වාට තව වැඩි
0: තොරතුරක්. තොරතුරු විතරයි.
2: ඔව් තොරතුරු විතරයි. මේකත් මේ ඇතර වැදගත් තොරතුරක්. මේකවත් දැනගත යුතු දෙයක්.
0: ඒක වා කියන්නේ. දැන් මම කිව්වනේ මේ වගේ තොරතුරු අපේ කට්ටිය ආසයි ගෑන් ළමෙක්ගේ ලස්සන කටහඬකින් අහන්න.
2: වැඩි දෙයක් නැහැ. මං කියන්නේ the palace ගම්පහ prime ලගේ apartment complex එකෙන් ඔයාගේ apartment එක වින් කර ගන්න. මොකද දැන් ගම්පහ කියන්නේ අචී මේ අර අපි කතා කරා වගේ කොළඹ ලොකු වෙනවානේ.
0: ඔව්.
2: ඒතර ගම්පහ කියන්නේ
0: මෙගා සිටි එකක් වෙනවානේ.
2: Yes. ගම්පහ කියන්නේ එතකොට නගරයට ළඟින් ඒ වගේම නිෂ්කලංකව ජීවත් වෙන්න පුළුවන් පැත්තක්.
0: පැත්තක් අනිවාර්යයෙන්ම මේ ඒ වගේම තමයි අපි දන්නවා ප්‍රවාහනය අතින් ගත්තා දුම්රියෙන්ද මහමාර්ගයෙන්ද අධිවේගී මාර්ග හරහාද ඔයාලට ලඟා වෙන්න පුළුවන් නගරයක් තමයි ගම්පහ කියලා කියන්නේ. ඉස්සරහට ඔන්න දැන් අලුත් මෙට්‍රෝ බස් එමත් එන්න පුළුවන් ඒ පැත්තේ.
2: ඒ පැත්තට අලුතෙන් පුළුවන්.
0: අලුතෙන් ආවනේ බස් වගේන්නේ ලොකු විස්තරයක් යනවනේ. ඉතින් නුවර පාරට මීටර් 100ක දුරකින් තමයි මේ අපාර්ට්මන්ට් එක තියෙන්නේ. ඔයාට නිදන කාමර දෙක ඊට පස්සේ තුන ඔයා කැමති විදියට ඔයාට පුළුවන්කම තියෙනවා ඒ අපාර්ට්මන්ට් එක මිලදී ගන්න. රුපියල් මිලියන 25 ඉඳලා ඉහළට. 25 තමයි අඩුම ගාන. එතන ඉඳලා ඉස්සරහට තියෙනවා. ඒ කියන්නේ හිතන්නකො ලක්ෂ 250කට ඔයාට පොලි ෆර්නිචර් ඩිපාර්ට්මන්ට් එකක් නිකන් ගම්පහ වගේ තැනකින් ගන්න පුළුවන් වෙයිද?
2: සාමාන්‍යයෙන් වැඩි ලේසි නෑ කරන්න බෑ ඒ වැඩේ.
0: බෑනේ. ඔයාට මේ අපාර්ට්මන්ට්ස් අවශ්‍ය නම් තනි තට්ටුවේ තියෙනවා, තට්ටු දෙකෙත්
2: තියෙනවා. තියෙනවා.
0: ඒ කියන්නේ ඉඩමත් එක්කෙන අපාර්ට්මන්ට්ස් උත් තියෙනවා. අද මේක පොඩි කමියුනිටි එකක්. මේක අර ඔයා දන්න අපාර්ට්මන්ට් කියන්නේ අර ලොකු ටවර්ස් නේ. අපි දැන් අර කලම්බ 9 ගැන එහෙම කිව්වේ. එහෙම එකක් නෙමෙයි. මේක ඊට වඩා ටිකක් වෙනස්. පොඩ්ඩක් ග්‍රාමීය පරිසරයක. හැබැයි නගරයට තදාසන්නව කොළඹට බොහොම තදාසන්නව තමයි මේ අපාර්ට්මන්ට් එක තියෙන්නේ. මේක කමියුනිටි එක පොඩි ප්‍රජාවක්. මෙතනින් ඇතුළට ගියාට පස්සේ අර නිකන් ගමක් ඇතුළට ගියා වගේ තමයි.
2: ඔයාට පුළුවන් Prime Lands වෙබ්සයිට් එකට ගිහින් මේ කියන ටික බලන්න.
0: ඉතින් www.primelands.lk අපි අද කිව්වනේ සර් ටිම් බර්නස්ලී ගේ දවස කියලා. ඒකෙන් පුළුවන් තරම් වෙබ්සයිට් එක පැත්තේ යන්න. ගිහිල්ලා මේ ඔයාට පුළුවන්කම තියෙනවා මේ අපාර්ට්මන්ට් එකට අදාළ ෆොටෝස් වෙන්න පුළුවන්, animated models වෙන්න පුළුවන්. මේ දේවල් බලලා අදහසක් ගන්න ඔයාගේ මේ අපාර්ට්මන්ට් එක මොන වගේ එකක්ද කියලා. ඊට පස්සේ ඔයාට පුළුවන් වැඩි විස්තර දැනගන්න කෝල් එකක් දෙන්න මේ නම්බර් එකට 0710 666 222 0710 666 222.
2: රයිට්. ඊට පස්සේ අපි යන්න ඕනේ අපේ අන්තිම පැයට. මේ සතියට එන අපි මේ මම
0: ඔහරි සතුටින් ඉන්නේ පැය අඩු කර කර යන්නේ.
2: නෑ නෑ මේ එහෙම නෙමෙයි ඉතින්.
0: හා කමන්නේ කමන්නේ.
2: මම කෑමක් ගෙනල්ලා තියෙනවා
0: මේ. අපිට?
1: ආ ආ
2: නෑ මම.
0: එන දිවර කරලා.
1: නෑ ඉක්මනට සින්දුවක් ගන්න.
0: යන්.
2: හරි යන්නේ කලින් මතක් කරන්න ඕනේ කසාගල ස්මාර්ට් ඇග්‍රි බිස්නස් එකේ කොටස් කරුවෙක් වෙන්න පුළුවන් වාට. ඒ කියන්නේ ගම්මේ සගාවක, අබ වගාවක, බෙල් පෙපර් වෙන්න පුළුවන්, කුරුඳු වෙන්න පුළුවන්.
0: තේ තියෙනවා තේ.
2: තේ තියෙනවා මේ වගේ වගාවක අයිතිකාරයෙක් වෙන්න පුළුවන්. වාට කසාගල ස්මාර්ට් ඇග්‍රි බිස්නස් එකත් එක්.

0: අත්වැල් බැඳගත්තොත්
1: අනිවාර්යයෙන්ම ඉතින් ඔයාලට තියෙන කෝල් එක දෙන්න මේ නම්බර එකට 01 11 207 77 87 01 11 207 77 87 ඔයාලට පුළුවන් කෝල් එකක් දීලා මේ ඉන්වෙස්ට්මන්ට් ගැන වැඩිදුර තොරතුරු දැනගන්න.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු net news ශක්තිමත් ව ඉදිරියට
3: නුවර පාරට මීටර් 100ක් දුරින් ස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න දැන්ම කතා කරන්න 0.71.666.222 Prime Residences
4: Wow! ලක්ෂ ගානක් වටින ලස්සන බයික් එක සල්ලි දීලාමද ගත්තේ?
5: ඇයි දන්නේ නැද්ද? අඩුමඩු මූලික ගෙවීමක් කළාම KD Rice Motor Company Private Limited එකෙන් දැන් Leader 125 බයික් එකක් ගන්න පුළුවන්. දැන්ම කතා කරන්න 0.7763.523.535
6: මෙදාපාර LPL ක්‍රිකට් උණුසුම ජුලි 17 වනදා සිට සජීවීව Pio Mobile App එකෙන් free බලන්න. SLT Mobitel Pio TV නිල විකාශන සහකරු.
7: එන්න PL 40

බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සෝයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.

0: ಜಹಾಸ್ ಬಿಸಿ ಪಾವಸರಿ ಎಸ್ಎಲ್ಐಸಿ ಲೈಫ್ ಜೀವಿತ ರಕ್ಷಣ ಒಪ್ಪುಯಿಮಿಯನ್ ಟೈಮಿರುವನ 11th ಬೋನಸ್ ಪ್ರತಿ ಲಾಭೆ ಅಗಯ ರುಪಿಯಲ್ ಕೋಟಿ 1460 ಇಕ್ಮವಾಯಿ ಶ್ರೀಲಂಕಾ ಇನ್ಶೂರೆನ್ಸ್ ಲೈಫ್ ಬಿಯಕುಮಿನ್ ಮವಕುಮಿನ್
1: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
2: Diva Fresh Daily Alert. එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොලර් එකේ සහ අත්යට දාඩි සහ දූවිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වෙනවා.
3: ඒ news දැන් පරණයි. එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම මන් දන්නා. ස්ට්‍රීට් ෆයිටර් තාක්ෂණය සමගින නව දීවා ෆ්‍රෙෂ්. වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ්. වසත් නැති විසත් නැති රසකාරකත් නැති ප්‍රමිතින්ම උසස් අපේම සාම්ප්‍රදායික තුන පහ මාත්තුව විජය මස් කරි තුන පහ කුඩු
4: විජය ප්‍රොඩක්ෂන් අපේ රසය රටේ සැමට මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි
5: FM 95 FM 94.8
6: වෙලාවතේ නමයයි දැන්.

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: විශ්වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන එන්නේ
3: හරිගේ හරිම තැනට ගියහින්ද එල්ලෝල්සයකෙන් ලෝන් එකත් මාත් හරියන්න කියල හරි තැනටම යන්න ඕනේ
1: එල්ලෝල්සී ෆයිනෑන්ස් හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 011-5 715-555 අමතන්න
4: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විපස්සවා ඇත්නියෝ
5: ආයුබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම කේසර. දමන මහානාගපුර ප්‍රදේශයේ නිවසක් තුළ පුරාවස්තු සොයා කැණීම් සිදු කරමින් සිටි සකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ දමන පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත එහි ගිය නිලධාරීන් කණ්ඩායමක් සිදු කළ වැටලීමකදී අත්අඩංගුවට ගෙනැත්තේ මහානාගපුර හා වඩිනාගල යන ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක්. කැණීම් සඳහා ඔවුන් යොදාගෙන තිබූ උපකරණද සිය බහරයට ගත් බවයි දමන පොලිසිය පැවසුවේ. යටවත්ත වාලවිල ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී අයිස් මද්‍රව්‍ය සන්තකව සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු සන්තකයේ තිබී අයිස් මද්‍රව්‍ය ග්‍රෑම් 100යි මිලිග්‍රෑම් 500ක් සොයාගත් බවයි වැටලීම සිදු කළ පොලිස් මද්‍රව්‍ය කාර්යාංශයේ මහනුවර උපඒකකයේ පැවසුවේ. අත්අඩංගුවට ගෙනැත්තේ දූල්ලෑව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. සැකකරු වැඩිදුර විමර්ශන සඳහා යටවත්ත පොලිස් ස්ථානය වෙත බාර දී තිබෙනවා. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා netnews youtube නාලිකාවට සහ netnews facebook පිටුවට පිවිසෙන්න නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න
6: fm 95 fm 94.8 net fm

0: දෙනමේ විනාඩි 8යි අල්ගට අපි වෙලාව. හරි. මේ දෙනම ආව ඊයේ ගමනක් යවලා දැන්
1: දැන් සද්ද නැතු ඉන්නවා.
0: අහගෙන ඉන්නවා දැන් කියන්නේ. අහන් ඉන්න දැන් ඉතින්. ඒ ගමන යවුවනම් දැන් විස්තර ටික අහගෙන ඉන්න.
1: ඇවිල්ලා අපිට ඉතින් කියනවා. අත්දකපු දේවල්. ඉතින් අපි මායිනුවා එහෙම තමයි.
0: ඇක්නොලෙජ් කරන්නේ.
1: අපි එහෙම ඒ තරුණ ළමයින්ට අවස්ථාව දෙනවා. ඉගෙනගෙන ඉස්සරහට යන්න. අපි වාව අධ්‍යාපන වැඩ කරන්න යවි. ඔය දේවල් ඉගෙනගෙන එන්න ඕනේ. ප්‍රජාතන්ත්‍රවාදය. ඒ වගේ දේවල් ගැන ඉගෙන ගන්න තමයි අපි යව්වේ.
0: හරි.
1: හරිද? දැන් ඔය වගේ දේවල් ගැන ඉගෙන ගනිද්දී අපිට ආයෙ මතක් වෙනවානේ මොකද වෙලා තියෙන්නේ මේ යුද්ධේ. යුද්ධ ඉවර වෙයිද? මේකේ බලපෑම මොන විදියට අපිට මේ බලපායිද? අපි මොකද මෙතනදී කරන්න ඕනේ? අපේ භූමිකාව මොකද්ද? කියන එක ගැන අපි ටිකක් හිතනවා. දැන් ඔන්න ඉරානය සහ අනිත් පැත්තෙන් ඊශ්‍රායලය ඇමරිකාව අතර තියෙන යුද්ධය තාම ඉවර නැහැ. ඒක ඉවර වෙන පාටක් හරි නැහැ. ඒ කියන්නේ ජාත්‍යන්තර විශ්ලේෂකයින් කියන දේ තමයි මේ යුද්ධය තව කාලයක් පුරාවට ඇදෙයි කියලා තමයි අපිට හිතෙන්නේ. මේකේ නිමාවක් අපිට දකින්න පුළුවන් කමක් නැහැ. මොකද දැන් ට්‍රම්ප් ජනාධිපතිතුමා කියපු දේ තමයි ඉරානයේ මේ වෙනකොට නාවික හමුදාවක් නැහැ. ඒගොල්ලන්ගේ ගුවන් හමුදාව සම්පූර්ණයෙන්ම නැත්තටම නැති කරා. එයාලගේ මිසයිල් පහසුකම් වලින් 90%ක් විතර අපි නැති කරලා තියෙන්නේ. හැබැයි තාමත් අපි දකින දේ තමයි ඉරානය තමන්ගේ බැලස්ටික් මිසයිල් යොදාගෙන ප්‍රහාර එල්ල කරනවා. ඉරානය තනියම නෙමෙයි මේ වැඩේ කරන්නේ සාර. හරිද? එයාලට ඉන්නවා එයාලගේ මේ එයාලා ඩිරෙක්ට්ලි ගනුදෙනු කරන්නේ නැති. ඒ කියන්නේ ඍජුව ගනුදෙනු කරන්නේ නැති. හැබැයි තිරයෙන් පිටිපස්සේ ඉඳගෙන එයාලා විසින් මෙහෙවන තවත් පාර්ශව කිහිපයක් තියෙනවා.
0: ඕකේ.
1: එකක් තමයි අපි දන්නවා ඔය පලස්තිනයේ හමාස් කියලා කියන්නේ. අනිත් එක තමයි අපි දන්නවා ඔය ලෙබනනයේ ඉන්න හිස්බොල්ලා කියලා කියන්නේ.
0: රයිට්.
1: ඒ හිස්බොල්ලා කට්ටියත් මේ වෙනකොට ඊශ්‍රායලයේ පැත්තට ප්‍රහාර එල්ල කරනවා. ඒතකොට ඊශ්‍රායලයේකනේ ලෙබනනයත් එක්කත් පොඩි යුද්ධයක් යන ලෙබනනයේ දක්වා ලෙබනන් භූමියත් ඊශ්‍රායලයට ඈදා ගැනීම. නැත්තම් ඊශ්‍රායල් මැප් එකට ඈදා ගැනීම. ප්‍රයත්නයක් ඒගොල්ලන්ගේ තියෙනවා. ඔය වෙස්ට් බෑන්ක් තියරි එහෙම කියලා කියන්නේ ওই දේවල් වලට තමයි. එහෙම ඈදාගෙන ඒගොල්ලෝ යද්දී එහෙම යුද්ධ කරද්දී ඊට එරෙහිව හිස්බොල්ලා සටන් කාමින් ලෙබනනේ ඉඳලා ලෙබනනේ ඇතුළේ ඉඳලා ඊශ්‍රායලයට විරුද්ධව සටන් කරනවා. හරිද? ඒ වගේම තමයි අපි දන්නවා යෙමනේ ඉන්න හූති අරගලකරුවන් කියලා අපි කියන්නේ කැරලිකරුවන් කියලාත් අපි කියනවා. ඉතින් ඒගොල්ලොත් ඒ විදිහටම සටන් වදිනවා. දැන් මේ හූතිල ඔන්න මේ මිසයිල් ප්‍රහාර කිහිපයක් සහ ඩ්‍රෝන ප්‍රහාර කිහිපයක් එල්ල කරලා තියෙනවා. වෙනකොටවත් මේ සෞදි රාජ්‍යයේ තියෙන තෙල් පිරිපහදු මැදිස්ථාන කිහිපයක් වෙතට.
2: ඒ හිතන්නකො අර මේ ඒ ගෝලාන් කඳුකරයේ ඉන්න මේ එළුවෝ රංචු වගේ ගල් ගුහාවල හැංගිලා ඉන්න හුති කල්ලු කල්ලුව මිසයිල් එල්ල කරනවා, ඩ්‍රෝන එල්ල
1: කරනවා.
2: ඒවා කොහෙන්ද ආවේ හිතා ගන්නකෝ නේද? දැන් ඒගොල්ලන්ගේ දැකලා තියෙනවනේ BBC එක එහෙම කරපු වීඩියෝ සීරීස් තියෙනවා. හරියට නාන්නේවත් නැති අර දූවිලි පිරිච්ච ගුහාවල ඒගොල්ලන්ගේ සටනට දේශපාලනයක් සහ අරමුණක් ඇති. ඒගොල්ලන්ගේ පැත්තෙන් ඒක හරි වෙන්න පුළුවන්. සහ කාට හරි සටන් කරන්න ඕන නම් මොකක් හරි දෙයක් වුණෙන් ඒක යාගේ අයිතියක්නේ. හැබැයි තියෙන ප්‍රශ්නේ දැන් ඒගොල්ලන්ගේ ස්වභාවය සහ ඒ සංවිධානයේ හැටි බැලුවම මේ මහා ලොකු සල්ලි තියෙන එහෙම එකක් නෙමෙයිනේ. මේ හැබැයි එහෙම හඩු සංවිධානයක උන්ටත් මිසයිල කවුරු හරි දීලා තියෙනවා.
1: කවුරු හරි දීලා තියෙනවා.
2: ඕන කවුරු හරි දීලා තියෙනවා. තේරුම් ගන්නකෝ වැඩේ.
1: ඒ විතරක් නෙමෙයි මේ යුද පුහුණුව විශේෂයෙන්ම ඔය හිස්බොල්ලා වගේ ලෙබනනේ ඉන්න ඊශ්‍රායල් හමුදාවන් සහ වෙනත් ජාත්‍යන්තර මාධ්‍යවේදීන් කියන දේ තමයි මේගොල්ලෝ මේ හිස්බොල්ලා කියලා කියන්නේ ත්‍රස්තවාදී සංවිධානයක් විදිහට අර්ථ ගන්නවට මේගොල්ලෝ වෘත්තීමය හමුදාවක්. විශේෂයෙන්ම ලයිට් ෆෝසස් කියලා කියන ඔය ස්පෙෂල් ෆෝසස් අපි කියන්නේ විශේෂ බලකායන් ඉන්නේ. ඒ හා සමාන සටන් හැකියාවකින් යුක්තයි කියලා. සෑහෙන ඊශ්‍රායල් හමුදාවත් එක්ක පාබල හමුදාවත් එක්ක කරටකර සටන් කරලා තිබ්බා. විශේෂයෙන්ම මේ ගරිල්ලා වෝස් කියලා කියන සැඟව සිට පහර දෙන් ඇම්බුෂ් කරන් ඒ වගේ ඒවත් අර ලෝකේ දියුණු හමුදාවක තියෙන විශේෂ බලකායක් හා සමානයි කියලා තමයි කියන්නේ. ඒකට හිතා ගන්න පුළුවන් මේ පුහුණු වීම කොහෙන්ද, මේ අවියායුධ කොහෙන්ද, සහර මේ නුවා කිව්වා වගේ හෝති මේ කැරලිකරුවා ඩ්‍රෝන් පාවිච්චි කරනවා, ෆයිබර් ඔප්ටික් ඩ්‍රෝන්. මේ අධිවේගයෙන් එන සිග්නල් එහෙම ජෑම් වෙන්නේ නවතින්නේ නැති ෆයිබර් ඔප්ටික් ඩ්‍රෝන් වලින් ප්‍රහාර එල්ල කරනවා. ඔය ඉරානයේ අර සහේඩ් කියලා අර මොටර්සයිකල් එන්ජිමක් තියෙන එකක් පාවිච්චි කරන්නේ, පොඩි එකක්. මේගොල්ලෝ පාවිච්චි කරන්නේ ඊට වෙනස් එකක්. ඉතින් මේ ඩ්‍රෝන්ස් වලින් මේ විදියට ඉලක්ක වලට ප්‍රහාර එල්ල කරනවා. ඒ වගේම තමයි අද දැනුම් දීලා තිබ්බා ඉරානයේ පැත්තෙන් තමයි මේ නිවුස් එක වාර්තා වුණේ. තාම මේක කොහොමද ඇත්ත කියන එක වාර්තා වෙන එකක් නැහැ. ඒ තමයි මේ ලෝකයේ මේ වෙනකොට තියෙන දියුණුව. ප්‍රහාරක යානයක් වෙන ඔය F-35 කියන ප්‍රහාරක යාන තුනක් බිම දාන්න මේ ප්‍රහාරකයින්ට හැකියාව ලැබුණා. ඌතිලට හැකි වුණා කියලා. ඒක හිතාගන්න බෑ නේද?
2: F-30 කාගේද?
1: ඇමරිකාවේ.
2: ඉතින් ඇමරිකාව හමුදාවයි, ඒගොල්ලන්ගේ තාක්ෂණයයි, ඒගොල්ලන්ගේ වැටුපුයි, ඒගොල්ලන්ගේ ස්මාර්ට්නස් එකයි, හුතීලාගේ පින්තූරේ පුළුවන් අපි දාමු
1: සංසන්දනය කළ බලන්න.
2: අච්චර දියුණු තාක්ෂණයක් තියෙන යානයක් මේ කඳුකරේ ගුහාවල අස්සේ ඇඟිලා ඉන්න හුති කරලකලුවන්ට
1: අන්න ඒ නිසා තමයි මේ විශේෂඥයින් සහ ඔය යුද්ධය ගැන කතා කරන කට්ටිය කියන්නේ මේ යුද්ධය එහෙම ඉවර වෙයි, හෙට අනිද්ද ඉවර වෙයි කියලා අපිට බලාපොරොත්තු වෙන්න බෑ. මොකද අපිට නොපෙනෙන හස්තයන් කිහිපයක් මේක පිටිපස්සේ සාරා ඉන්නවා.
2: එකම ෆැක්ටරියෙන් එන්න පුළුවන් මේ හදලා යවන්නේ.
1: ඔව්.
2: එකම දාන එකයි උඩ යන එකයි.
1: වෙන්න පුළුවන්. එහෙම වෙන්නත් පුළුවන්. මොකද යුද්ධය කියලා කියන්නේ අවසානයේදී මේ අපි දන්නවා ලෝකේ ඉන්න දෙවැන්ත සමාගම්. විශේෂයෙන්ම මිලිටරි සමාගම් තමයි මේවෙන් අධික විදියට ලාභ උපයන්නේ.
2: ඖෂධ සහ අවි වෙළඳාම තමයි ලෝකේ තියෙන විශාලම ආදායම ලැබෙන වෙළඳාම.
1: වෙළඳාම. ඉතින් ඒක නිසා මේ යුද්ධ නැවතුනොත් ඒගොල්ලන්ට ලොස් එකක්නේ. ප්‍රොෆිට් ගන්න බෑ. ඒක හින්දා සමායිට එහෙම දෙයක් වෙන්නත් පුළුවන්. නොවාකිව වගේ F-35 එක හැදුවේ සමාගමින්ම වෙන්නේ නැති ඒක බිම දාපු තාක්ෂණයක් ඌ තින්නට පත් කරන්නේ නැත්නම් එහෙමත්
2: නැත්නම් අර වයිදස් කාඩ් වගේ තමයි. ඉස්සර දැන් ටිකක් අඩු. ඉස්සර වෛරස් තිබ්බනේ කම්පියුටර්ස් වලට.
1: ඔව්.
2: බලනකොට ඒක ලෝකේ හොයාගත්තා මේ වෛරස් එක හදන්නෙම වෛරස් ගාඩ් හදන සමයේ තියෙන වෛරස් එකක් තියෙන්න පැන ගාඩ්
1: එකක් දාගන්න. ඉස්සෙල්ලා වෛරස් එක හදලා ඊට දාලා
2: ඊට පස්සේ වෛරස් ගාඩ් එක හදනවා.
1: ගාඩ් එක හදනවා. එහෙම තමයි බිස්නස් කරන්නේ. ඉතින් අපි බලමු මොකද වෙන්නේ කියලා. හැබැයි ලෝකයේ පොදු අනතුරු ඇගවීමක් තියෙනවා. ඒ තමයි බලශක්ති අර්බුදයක් ගැන. මොකද මේ ප්‍රහාර එල්ල වෙන්නේ ඉරානයේත්, අපි දන්නවා තෙල් පිරිපහදු මධ්‍යස්ථාන වලට ප්‍රහාර එල්ල වුණා. ඊට පස්සේ ගල්ෆ් කලාපයේ අනිත් රටවල් වල තෙල් පිරිපහදු මධ්‍යස්ථාන වලට ප්‍රහාර එල්ල වුණා. මේ වෙනකොට හෝමුස් සමුද්‍ර සන්ධිය වැහිලා තියෙන්නේ. අපි කියවන හැම වෙලෙම කියනවනේ ලෝකයේ තෙල් ප්‍රවාහණයෙන් 20% එන්නේ හෝමුස් හරහා කියලා. මෙන්න මේ විදිහට තෙල් නැතුව ගියොත් එක පැත්තකින් තෙල් ගෙන්නන්නත් බෑ, අනිත් එක තෙල් පොළවෙන් උඩට ගන්නත් බෑ. මොකද මේ පහසුකම් මේ සංකීර්ණ විනාශයටපත් වෙලා නිසා. අන්න ඒ නිසා අනාගතයේදී අපි වගේ රටවල් වලට යම් ආකාරයක බලශක්ති අර්බුදයක් එන්න පුළුවන්. ඒ නිසා
2: ඔය වචනේ කට කරුණාවයි වැඩි කියන්න එපා. අද 31 වෙනිදා.
1: ඔව් නේ. ආ ඔව්.
2: ඒක තමයි
1: සංශෝධන වෙන්න පුළුවන්.
2: අපි සංශෝධන වෙන්න පුළුවන් කියන එක විතරක් කියන අය වචනේ කියන්නේ මොකද? අපි වාහනේ කරි යනකොට ඇහුනොත්
1: ඔව් තෙල් අර්බුදයක් ඇති
2: වෙනවා. ඔය වචනේ කිව්වායි.
1: හරි. ඉතින් කල්පනාවෙන් ඉන්න ඒ කියන්නේ
2: යන්න කියලාවත් කියන්න බෑ.
1: ඔය ඉන්දන කියන දේවල් හරි පරිස්සමෙන් පරිහරණය කරන්න ලෝකේ තාම ඉන්නේ යුද්ධක ඒ தත්වයන් ඉවර වෙලා නැහැ. අපිට පොඩ්ඩක් ඉවර වෙලා වගේ දැනුනට නැහැ. ඒක යනවා. සංශෝධන ගැනත් කල්පනාවෙන් ඉන්න. හෙට පළවෙනිදා.

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි සිමෙන්ති ටයිල් ඇඩිසිව්ස් කිම් කෝට් පේන් බඩු සේරම ගන්න ඕන
3: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න
4: දැන් සිස්ටෙක් ආවොයි සේරම තියෙනවද
3: නෑ නෑ ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය
5: සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය
4: උදේ 9යි විනාඩි 19යි
6: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් Rhino roofing within Nathan Vatina, Rhino Premier Roofing Sheet. Fatty stress on the half, the Hatunai Anuhayamatana.
7: SLT Mobitel Fiber Nisadang Hamagatharam Novina Sadi again, superior to my fiber fit. Okuma devices connect Karan. Gaming world, low latency, fast and stable, unlimited. Thoragana package, Rasa. Obeygather, Adamu fiber fit Karagan.
8: Diva Fresh Daily Alert. එදිනදා ඔබ අඳින ප්‍රියතම ඇඳුමල කොළයක සහ අත්යට දාඩිය සහ දූවිලි පැල්ලම් සහ අනෙකුත් එදිනදා පැල්ලම් ඔබට ප්‍රශ්නයක්ද? එදිනදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම Strain Fighter තාක්ෂණය සමග එන නව Diva Fresh. වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනදා පැල්ලම් වලට හොඳම විසඳුම නව Diva Fresh ගැන දැනුවත් කරන්න අපි එනවා ඔබේ නගරයට. ජූලි 31 අකුරැස්ස පොළාස Novel Ready Deal Color Diva Fresh. Itineda Pellam Vilata Hondama Visaduma.
2: Hadana gedara finishing weda walata badu ganna kohoda honda?
3: Swiss Tech authorized dealer kenek gawata yanna. Eegollo onama deyak hari bilata wikunana genuine aya.
5: Swiss Tech ganna one hondama thiranaya.
9: Mobitel 1278 වාසි double දෙන සුපිරිම non-stop data package එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data. අමතර 10GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 30ක් සඳහා. දැම්ම රුපියල් 1278ක් reload කරන්න.
10: මෙල්වා box bar වල නම, ඝනකම, මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
11: මෙල්වා එක ලංකාවේ එක.
12: මාතර freelance cheese රස සෝයා එකක රස බලමුද? මාතර freelance cheese රසති සෝයා meat. වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත
13: මෙදා පාර LPL ක්‍රිකට් උණුසුම ජූලි 17 වනදා සිට සජීවීව Pure Mobile App එකෙන් free බලන්න SLT Mobitel Pure TV නිල විකාශන සහකරු
14: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද මේ කතාව අහන්නකෝ
15: WDRK ජයලා බොරුළු කැටිය ඌරගස් මංගන්දි 18 දී මට ස්ටෙන්ට් එකක් දැම්මා. ආයි අමාරුණා මේ අවුරුද්ද ඇඩ්මිට් වුණාම කිව්වා බයිපාස් කරන්න ඕන කියලා. ඊට පස්සේ මට මේක කිව්වා මේ දෙවරකට හොඳයි කියලා. හොයාගෙන ගියා ඉතින් බේජ් ගත්තා. හතර පාරක් මින් බේජ් ගත්තා. කලින් හිටියා වගේ තත්ත්වෙට වැඩබල කරලා පහසුවෙන් ඉන්න පුළුවන් කියලා මට තේරෙනවා.
14: කතා කරන්න 0777 300 940

0: උදේ 9 විනාඩි 26යි අල්ගොටාම වෙලාව.
1: හරි. මේ අපි මේ DJ night එක ගැන ඔයාට තව කියනවා කිව්වනේ විස්තර.
0: ඒකනේ.
1: අද එන්නේ කොහෙන් දන්නවද?
0: කොහෙන්ද?
1: මධ්‍යම පළාතෙන් එනවා.
0: Right.
1: Central Province වලින් එනවා. ඒ කියන්නේ නුවරින් එනවා. DJ Niru.
0: Niru.
1: DJ Niru එනවා. අනිත් පැත්තෙන් සබරගමු පළාත. ඓතිහාසික රත්නපුර.
0: දිස්ත්‍රික්කය
1: නියෝජනය කරමින්
0: කවුද එන්නේ?
1: DJ
0: K69
1: AK47 වගේ යනනේ T56 T56 AK47 වගේ DJ K69 කියලා එනවා. මේ සමනෝ K කියන නම මේ සාර ගන්නවා. ඔය ආරක්ෂක අංශ වල ඉන්නවනේ මේ විශේෂ සුනකයින් ගෙන් සැදුම්ලත් ඒගොල්ලන්ගේ ඉන්නවනේ එක එක ඔය සොයා ගැනීම වලට ඉව කර කර යන කට්ටිය ඉන්න. අයගොල්ලන්ගේ කෝඩ් නේම් එක විතර K ගන්නවා. K අරගෙන අංකයක් දානවා. මේ DJ K69 කියන්නේ එහෙම නෙමෙයි. අපේ රත්නපුර කොල්ලෙක් ඈ.
0: ඔන්න ගහන්න එදුවා මොකද්ද කියන්නේ?
1: බල්ලොයි කොල්ලොයි පටලා ගන්න එපා. මේ DJ K69 කියන්නේ ඔන්න අපේ කොල්ලා මේ පාර DJ නයිට් එකට එන. අන්න හරි. මැණිකක් වගේ කොල්ලෙක් රත්නපුරෙන් එන්නේ. නුවරෙන් DJ Niru වෙනවා.
0: නිලමේ අපේ.
1: නිලමේ කෙනෙක්. අන්න හරි. නිලමෙලයි අපේ රත්නපුර කට්ටියයි තමයි මේ පාර ඔන්න සටන් වදින්නේ අපේ DJ night එකේ DJ battle. ඉතින් හරියටම රෑ 9 වෙද්දි DJ night එක පටන් ගන්නවා. DJ අසා අපේ ඉන්නවා. DJ අසා වැඩි සෙට් කරලා තියෙන ඔක්කොම ගානට 9ට පටන් ගන්න තමයි දැන් තියෙන්නේ. ඒ වගේමයි ලයිව් ස්ට්‍රීම් එකත් එක්ක ඔයාලා ජොයින් වෙන්න පුළුවන් අපේ NFM Facebook page එකට ගියොත් ඔයාලා බලන්න පුළුවන් කවුද හොඳටම ප්ලේ කරන්නේ. කවුද හොඳටම අපි කියන්නේ Friday night ගැම්ම දෙන්නේ කියලා බලලා ඔයාලා පුළුවන් වෝට් කරන්න, කමෙන්ට් කරන්න, ඒ වගේම තමයි අපේ ස්ට්‍රීම් එක ෂෙයා
0: කරන්න.
1: මේ ඔක්කොම කරන්න පුළුවන්. ඉතින් FM 94.8 අපිව ලයිව් වහන ගමන් DJ night එක ලයිව් වහන ගමන් අමතක කරන්න එපා අපේ ලයිව් ස්ට්‍රීම් එකත් බලන්න. කට්ටියට ෂෙයා කරන්න, අය කමියුනිටීස් තියෙනවා නම් ගෲප් තියෙනවා නම් හැමතැනටම දාන්න, කට්ටියට බලන්න කියන්න, සෙට් වෙලා ඕනනම් බලන්න, ඕන විදිහකට තනි තනියම බලන්න පුළුවන්. ඒත් ප්‍රශ්නයක් නැහැ. ඒක බලන්න පුළුවන්.
0: ඒ කියන්නේ තනියෙන් ඒ ජොලිය
1: තනියෙන් ඉතින් DJ night එකක් වගේ තනියෙන් බලලා හරියන්නේ නැහැ නේ. ඒ කියන්නේ කවුරු හරි ඉන්න ඕන. අඩුම තව එක්කෙනෙක් හරි ඉන්න ඕන.
0: ඔව්. එච්චර සෝලෝ වෙන්න එපා.
1: ගොඩක් ඉන්ට්‍රෝවර්ට් වෙන්න එපා. ඒක තමයි අමාරු වෙන්නේ.
0: අමාරුයි.
1: හරි. ඉතින් අපි රෑ 9ට වැඩේ පටන් ගන්නවා. තව විස්තර අපේ DJ අසා ආවට පස්සේ කියයි. DJ අසා විතර නෙවෙයි අපි අද දවසම මතක් කරනවා.
0: මතක් කරනවා.
1: වැඩි විස්තර. ඒ කියන්නේ වැඩි තාක්ෂණිකව ඔක්කොම දන්නේ DJ අසානේ.
0: DJ අසානේ.
1: එයා ඇවිල්ලා මේ තව වැඩි දුර විස්තර කියයි. එයාට එන්න දෙයක් නැහැ. ඇවිල්ලා ඉන්නේ.
0: ප්‍රශ්න තියෙනවා නම් අහන්න.
1: ඔව් ප්‍රශ්න තියෙනවා නම් මේ පැත්තට දාලා අහන්න. එයා තමයි වැඩි ඔක්කොම
0: බලන්නේ. අපි සම්බන්ධීකරණය කරලා දෙන්නම්.
1: ඔව් ඒ වගේ මොහොතත් එන්න ඕන නම් මේ වෙලාවේ DJ ප්ලේ කරන අපේ DJ ආටිස්ට් කෙනෙක් අපි වහගෙන ඉන්නවා නම් ඔයාටත් DJ night එකට එන්න ඕන නම් ඒත් ඉතින් අපේ නම්බර් එකට ඔයාට පුළුවන් ඔයා ප්ලේ කරන වීඩියෝ එකක් එහෙම එවන්න. නැත්නම් DJ අසා ඉන්න වෙලාවට අවස 4ට එනවනේ 4 වටේ අරගෙන ඒ වෙලාවට ගලින් අහන්න. මන්ට එන්න ඕන කොහොමද එන්නේ?
0: එන්නේ කියලා.
1: කියලා අහන්න.
0: අපේ නම්බර් එක 0711 95 95 95.
1: හරි.
0: Right. දැන් අපි යනවා මේ ගෙදරක් fully furnish කරන්න. හරිද? ගෙදරක් අලුතෙන් හැදුවාම හරි, ගෙදරකට move in වුණාම හරි, furniture කියන එක අචි අත්‍යවශ්‍යයි.
1: ඔව්නේ.
0: කුස්සියක් පිළිවෙලට තියෙන්න ඕන, සාලේ තියෙන්න ඕන, කට්ටිය ටීවී එක බලන්න, නැත්නම් විසිට කෙනෙක් ආවහම හොඳට වාඩි වෙන්න දෙන්න. ඒ වගේම තමයි ඔයගේ බෙඩ්රූම් එක. බෙඩ්රූම් එකෙත් සැපට හොඳට තියෙන්න ඕනේ, නැත්නම් අපිට රෙස්ට් කරන්න විදිහක් නැහැනේ.
1: අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ මේ බෙඩ්රූම් එක බෙඩ්රූම් එකක් වෙන්න
0: ඕනේනේ.
1: එතකොටනේ අපිට ඒක අපි කියන්නේ දැන් සාමාන්‍යයෙන් අර අපි දවසකුත් කිව්වනේ ගෙයක් කියලා, නැත්නම් අපේ ගෙදර කියලා කියන්නේ අපි ගිහිල්ලා නිදහසේ වැටලා ඉන්න කැමති තැන. ඉතින් ඒ තැන හරි විදිහට නැත්තම් නියම සුඛෝභෝගීත්වයෙන් තිබ්බේ නැත්තම් අපිට පොඩ්ඩක් කවුල්. ඒ කියන්නේ අපි බලාපොරොත්තු වෙන ඒ සනීප බව අපිට දැනෙන්නේ නැහැ. ඉතින් එහෙම දැන් සුඛෝභෝගී කිව්වට පස්සේ වාට ඒ වචනේ ලක්ෂරි කිව්වට පස්සේ වා පොඩ්ඩක් කලබල වෙනවනේ. ඒ කියන්නේ ලක්ෂරි දේවල් අපිට එහෙම achieve කරන්න පුළුවන්ද කියලා. නැහැ, කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයා යන්න දම්රෝ එකට. දම්රෝ එකේ දැන් දම්රෝ ෆෝම් මැට්‍රස් තියෙනවා 115ක වට්ටම් එක. දම්රෝ ෆෝම් මැට්‍රස් කියලා කියන්නේ ඔයාට සනීපෙට නිදිය ගන්න තියෙන ලංකාවේ අංක 1 මැට්‍රස් බ්‍රෑන්ඩ් එක. ඒ වගේම තමයි දිගුකල් පවතිනවා. අර හොඳම ෆෝම්, ක්වොලිටි ෆෝම් යොදාගෙන තමයි හදලා තියෙන්නේ. ඒකින්ද අර ලේසියෙන් මේ වලවල් හැදෙන්නේ එහෙම ප්‍රශ්න ඇති වෙන්නේ
0: නැහැ.
1: ඉතින් දම්රෝ ෆෝම් මැට්‍රස් විතරක් නෙමෙයි, ඔයා ගෙදර ලස්සන කරගන්න ඕන කරන ගෘහ භාණ්ඩ, නිදන කාමර කට්ටල, කෑම මේස කට්ටල, ඒ වගේම තමයි තමයි නවීන සෝෆා මාදිලි. ඔයාට ඔෆිස් එකක් තියෙනවා නම් ඔෆිස් වෙයාස් ඔෆිස් එකට ඕන කරන ෆර්නිචර්ස් මේ ඕන දෙයක් ඔයාට ගන්න පුළුවන් දම්රෝ එකෙන්. ඒ ඉවර වෙන්නේ නැහැ. හිතන්න ඔයාගේ ගෙදර ඉන්න වයිෆ්ට වොෂින් මැෂින් එකක් කරන් දෙන්න ඕනේ කියලා.
0: ලොකු දෙයක්.
1: ඔව්. ඒ කියන්නේ ওই දෙන්නගේ බැදීම තව ශක්තිමත් කරන්න පුළුවන් දම්රෝ වොෂින් මැෂින් එකකට.
0: අනිවාර්යයෙන්.
1: ඉතින් දම්රෝ වොෂින් මැෂින් කියලා කියන්නේ මුළු ලංකාවම දන්න නමක්. ඉතින් ඒ නිසා ඔයාට ඔන්න දම්රෝ වොෂින් මැෂින් එකකුත් දම්රෝ එකට ගිහිල්ලා 15% වට්ටම් එක්ක මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා. දම්රෝ විතරක් නෙමෙයි. දම්රෝ ගැතුල්ට ගියාට පස්සේ Samsung, Panasonic, Innovex වගේ brands වලිනුත් ඔයාට ඕන දේවල් මිලදී ගන්න පුළුවන්. ඉතින් ප්‍රදර්ශනගාර 160ක් විතර ලංකාව පුරාම කැමති එකකට ගිහිල්ලා මේ දේවල් ඔයාට ගන්න පුළුවන්. ඒ වගේමයි මේ ක්‍රෙඩිට් කාඩ් එකක් අතේ තියෙනවා නම් ඔයාට මාස 38ක් දක්වා පොලි රහිත පහසු ගෙවීමේ ක්‍රමයට ඕන දේවල් ගන්න පුළුවන්. මාස 38ක් නෙමෙයි
0: 36ක්
1: කියලා කියන්නේ හරියටම අවුරුදු ගියද්ද 12 24 36
0: අවුරුදු 3ක්
1: දක්වා ඔයාට පොලි රහිත පහසු ගෙවීමේ ක්‍රමයට දම්රෝ එකෙන් ඕන දේවල් ගන්න පුළුවන්.
0: රයිට්. මතක් කරන්න ඕනේ මේ ඩිස්කවුන්ට්ස් මේ හැමදාම නෑ.
1: හැමදාමත් නෑ සහ මේව වෙනස් වෙන්නත් පුළුවන්. වෙනස් වෙද්දී අපි කියන්නම් මේ 15 එක ඉවර වෙන්න කලින් යන්න කියලා මතක් කරගන්න.
0: සයිග්මන්ට් එක යන්න. රයිට්. දැන් මේ මම කල්පනා කරේ අචීට තියෙනවා මේ හොඳ අත්දැකීම බැඳීම් වැඩි කරගන්න විදිහ.
1: ආයෙහල.
0: ඔව්.
1: ඒක මට පුළුවන්.
0: ඔව් හොඳයි හොඳයි.
1: ඒ කියන්නේ මං නෑ කොහොනේ.
0: මටත් බැරිද පොඩි ලෙක්චර් එකක් දෙන්න.
1: මොනගෙනද? මොන වගේ බැඳීම්ද ඔයාට ඕන?
0: ඒක අපි
1: බොන්ස් මොන වගේ දේවල්ද ඔයා බලාපොරොත්තු වෙන්නේ? අපිට කොන්ක්‍රීට් වලින් පුළුවන්.
0: පුළුවන්නේ.
1: ඔව් එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ.
0: එච්චරම පර්මනන්ට් එකක් ඕනේ.
1: කොන්ක්‍රීට් බොන්ඩ්ස් එපා.
0: කොන්ක්‍රීට් බොන්ඩ්ස් එපා.
1: දේවල් කොන්ක්‍රීට් කරන්න කියලා නේ කියන්නේ.
0: ලීයකින් වගේ තිබ්බා හොඳටම.
1: දැන් ගැට ගහලා වගේ
0: දාන්න.
1: ලණුවකින් වගේ. හරි. පුළුවන්.
0: හරි. ඒක මම අහගන්නම් සින්දු වෙලා. ඊට කලින් ඔයගොල්ලන්ට කියන්න ඕනි. දැන් අපේ පොඩ්ඩෝ හරි ස්මාර්ට් නේ.
1: ඔව්.
0: දැන් හැදෙන පොඩ්ඩෝ මාරි ස්මාර්ට්.
1: ඒතර
0: මේ ස්මාර්ට් විදිහට හැදෙන පොඩ්ඩෝන්ගේ පෝෂණය ගැන හිතන එක දෙමව්පියෝ වෙන ඔයාගේ ලොකු වගකීමක්. සහ ඒ කියන්නේ වගකීම් ගොඩක් තියනවා කියන්නේ. පේරන්ට්ස්ලා කියන්නේ වගකීම් ගොඩක් තියනවානේ.
1: පේරන්ටින්
0: කියන්නේ අය බරපතල දෙයක්. ඒකේ ළමයාගේ පෝෂණය ගැන හිතන එකට ලොකු weight එකක් අනිවාර්යෙන් එනවා. ඒක නිසා තමයි අපි හැමදාම මතක් කරන්නේ ඔයාට Anchorpedia Pro MFGM දෙන්න කියලා ඔයාගේ බබාට. හැබැයි මේක දෙද්දී මතක ඇතුව බැලන්ස් ඩයට් එකක් එක්ක දෙන්න කියලා මතක් කරනවා. ඔයා දෙන සාමාන්‍ය දිනෙදා ආහාර වෙල බැලන්ස් ඩයට් එක කියලා අපි දන්නවා. ඒකත් එක්ක Anchorpedia Pro දෙන්න ඔයාගේ බබාට.
1: ඔව් එහෙම දුන්නට පස්සේ ඔයාගේ දරුවගේ වැඩිම අංශ පහකින් සංවර්ධනය වෙනවා. ඒ තමයි මානසික ක්‍රියාකාරීත්වය, ඒ වගේම තමයි ප්‍රතිශක්තිකරණය,
0: ඒ
1: වගේම තමයි ශාරීරික වර්ධනය, ආහාර ජීර්ණය සහ සාමාන්‍ය දෘෂ්ටිය කියලා කියන්නේ. ඉතින් මේ හැම දෙයක්ම නිසි විදිහට නිසි වයසදී හරි විදිහට වර්ධනය වෙන්න නම් අනිවාර්යයෙන්ම වාගේ පොඩ්ඩට Anchorpedia Pro MFGM දෙන්න කියලා අපි මතක් කරනවා.
0: ඕකේ. හරි. දැන් අපි කියවනේ වාගේ වහල හරියට ගැහුවේ නැත්නම් එකක් තමයි ඔයාට මේ අනතුරු වෙන්න පුළුවන් කියලා. අනිත් එක තමයි වාගේ සල්ලි ගොඩක් වතුර යන්න පුළුවන්. මොකද වහලක් ගහනවා කියන එක පොඩක් එක්ස්පෙන්සිව් වැඩක් නෑසෙ. එතකොට දැන් මේ වහල ගහලා මාස 3-4 කින් විතර ආයේ කැත වුණොත් අර නිකන් අව පැහැවිලා
1: අලුත් පෙනුම නැති වෙන්න පුළුවන්. නැත්නම් ඔය ගහපු ෂීට් එක ටික දුර්වල වෙලා ගිහිලෝ කැඩිලා යන්න
0: පුළුවන්.
1: සමහර ෂීට් තියෙනවා පේගෙනවා.
0: ඊට
1: පස්සේ නිකන් වහලේ මොන හරි හදන්න කියලා නැග්ගේ ගමන් වහලත් එක්ක ගෘහ මූලිකයා සාලෙන් මතුවෙනවා.
0: ඇයි මේ වඳුරෝ පනින ප්‍රශ්න නැද්ද?
1: ප්‍රශ්න අන්න ඒ වගේ ප්‍රශ්න තියෙනවා නම් ඔය කිව්වේ ඔය පේනවනේ වඳුරෝ පනින පැතිවල ඉඳන් තමයි එන්නේ. ඒක සාමාන්‍යයි. කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ දේවල් සිද්ධ වෙන්නේ වාගේ වහල නැත්තම් වාගේ ෂීට් එක විතර වහලට දාපු නියම ප්‍රමිතියෙන් නැති වුණාම. ඒක නිසා තමයි අපි ඔයාලට මතක් කරන්නේ අනිවාර්යයෙන්ම රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් ම දාන්න කියලා. දැන් අපි කලින් කිව්වා මේකේ මේ යටපැත්තේ තියනවා කියලා මැටි ලේයර් එක.
0: මේක
1: නිසා සිසිලස රදව ගන්න පුළුවන් කියලා. ඒ වගේම තමයි මේ ෂීට් එකේ උඩ පොඩි කෝටින් එකක් තියෙනවා. අපි මේකට කියනවා හයිඩ්‍රොෆෝබික් කෝටින් කියලා.
0: රයිට්.
1: ඒ කියන්නේ ජලය රැදෙන්නේ නැහැ. ජල විකර්ෂක තාක්ෂණයෙන් තමයි මේ කෝටින් එක හදලා තියෙන්නේ.
0: අර
1: නැනෝ තාක්ෂණය කියලා කියන්නේ අර ඉස්සර නෙළුම් කොළේට අපි වතුර දැම්මම පහළට ගලාගෙන යන අන්න ඒ හා සමානම වතුර බින්දුවක් වතුර අදවගන්නේ
0: නැහැ.
1: රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් වල මේක කලිනුත් තිබ්බා. දැන් හැබැයි ඒක 3 times advanced. තුන් ගුණයකින් වැඩි වර්ධනය කරලා තමයි ඉවලා තියෙන්නේ.
0: දෙකින්ද
1: කිසිම විදියකින් ජලය රැදෙන්නේ නැහැ. රැදෙන්නේ නැති නිසා ඔය ඇල්ගී වර්ග ඊට පස්සේ දියසෙවල අපි දන්නවා ඒ වගේම තමයි ඔය විවිධාකාරයේ බැක්ටීරියා වර්ගයන් වහලුඩ වර්ධනය වෙන්න පුළුවන් තෙතමනේ රැදෙන හින්දා ඒ ප්‍රශ්න ඔක්කොම දැන් නැත්තටම නැති වෙනවා. ආගේ වහල අලුත් පෙනුමෙන් සෑහෙන කාලයක් තියාගන්න පුළුවන්. ඒ වගේමයි වතුර උරා ගන්නෙ නැති නිසා අර වහල පෙඟිලා ගිහිල්ලා කැඩිලා යන්න පුළුවන් අවස්ථාවනුත් සම්පූර්ණයෙන්ම නැති කරලා තියෙනවා. ඉතින් රයිනො ප්‍රීමියර් රෝෆින් ෂීට් දාන්න කියලා මතක් කරනවා ගෙදරට. වැඩි විස්තර දැනගන්න කතා කරන්න 13 96 හොට්ලයින් එකට.
0: 13 96
1: 14
0: 96

0: FM Anubaha Anuhatrai Dashama Atta Net FM Divainapura
1: Velava Obaveta Gena Enne
2: Then Pan-Asia Banquet Obe Stavar Tempatu Sundaha Ihala Poliyak Laba Ganna Adama Obe Langamati Pan-Asia Banku Shakawata Pivisinna Netinam 01114 667 222 Amatanna
3: උදේනාමයයි විනාඩි 38යි දැන්.
4: එඩිතරව අපක්ෂපාතීව සත්‍යවාදීව සැනින් එසැනින් ප්‍රවෘත්ති ඔබ වෙත ගෙනෙන net news දැන් නව මුහුණුවරකින් ඔබ වෙත net news ජනතාව විශ්වාස කරන සත්‍ය
5: BYD C-Lion 5 Plug-in Hybrid SUV වැඩි ඉඩ ආකර්ෂණීය පෙනුම සහ DMI තාක්ෂණය සමග ඔබේ ගමනට සුවිශේෂී බවක් එක් කරගන්න C-Lion 5 මුල් අයිතිකරුවෙක් වෙන අපගේ ප්‍රදර්ශනාගාර වෙත පිවිසෙන්න නැත්නම් අමතන්න 01121125125
6: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රස ගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්
7: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජේෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සම පොලියක් LP ස්ථාවර තැන්පතු
8: මෙදාපාර LPL ක්‍රිකට් උණුසුම ජූලි 17 වනදා සිට සජීවීව Pure Mobile App එකෙන් ෆ්‍රී බලන්න SLT Mobitel Pure TV නිල විකාශන සහකරු
9: ඔයත් try කරන්න ගන්න විජය ආප පිටි
10: හරිගේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ
11: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
12: LOLC Finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 01115715555 අමතන්න
13: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට ඒත් නියම බර තියෙන බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක මෙල්වා බොක්ස් බාර් වල නම ඝනකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන් රවට්ටන්නත් බෑ
14: මෙල්වා එක ලංකාවේ එක අපේ එක කිරන්න ඕන නැති එක

0: සිතින් පැමිලි පිටින් අහන්න ජනී එක දේ දුනු මාවත සතියේ දවස්වල උදේ 10ට
1: කියවනවා වැඩි කියලා බෝයිෆ්‍රෙන්ඩ් හොඳටම බැන්නා. එයාට කතා කරලා හොඳට කියෙව්වා. මේ රුපියල් 5000 දුන්නේ එයා.
0: පාට හතේ පැය තුනෙන් සතිය ගානේ මුදල් තෑගි දිනන්න සූදානම් ඉන්න.

0: උදේ 9යි විනාඩි 45යි අල්ගටාම වෙලාව අපි යන්නයි හදන්නේ.
1: යන්න කලින් අපි මොනවද මතක් කරන්න මේ කට්ටියට?
0: මතක් කරන්න
1: සතියන්තෙම හිත හිත ඉන්න දේවල් දීලා යන්න බෑ.
0: සතියන්තෙම හිතන්න දෙයක් තියෙනවා. ඒක තමයි ඔයාගේ මොකක් හරි කන්ස්ට්‍රක්ෂන් එකක් වෙනවා නම් මෙල්ව වැල්ඩින් ඉලෙක්ට්‍රෝඩ්ස් ම පාවිච්චි කරන්න සතියන්තේ ඕක හිතන්න.
1: ඕක නම් මං කියන්නේ හිත හිත ඉන්න එපා.
0: දැන්ම
1: ගිහිල්ලා මෙල්ව වැල්ඩින් ඉලෙක්ට්‍රෝඩ් එකක් ගන්න. මොකද ලංකාවේ SLS සහතිකයත් එක්ක එන එකම වැල්ඩින් ඉලෙක්ට්‍රෝඩ් එක තමයි මෙල්ව වැල්ඩින් ඉලෙක්ට්‍රෝඩ් කියලා කියන්නේ. ඉතින් පෑස්සුම් ශිල්පීන් නැත්නම් අපේ ওই වැල්ඩින් වැඩ කරන මහත්තුරු ඒ වගේම තමයි මහත්මි මෙනවියන් මේ ඕන කෙනෙක්ට පුළුවන්කම තියෙනවා.
0: මේ මෙනවිය කියලා අචී
1: ස්පෙસિෆිකලි කියන්නේ කියන්නේ මේ ඕන කෙනෙක්ට ඔන්න පුළුවන්කම තියෙනවා මෙල්ව වැල්ඩින් කූරු භාවිතා කරන්න. මොකද අපි කිව්වා හේතුව තමයි SLS සහතිකයත් එක්ක එන ලංකාවේ එකම වැල්ඩින් ඉලෙක්ට්‍රෝඩ කූර තමයි මෙල්ව වැල්ඩින් ඉලෙක්ට්‍රෝඩ කියලා කියන්නේ.
0: රයිට්. ඒ නිසා මෙල්ව ගන්න. මොකද මෙල්ව එක ලංකාවේ
1: එක
0: නිසා. රයිට්. අද DJ නයිට් එක අපි ඔයාලට හවසට නූඩ්ල්ස් එකක් හදාගන්න කියලා මං කියන්නේ රෙසිපි එකක්.
1: කියන්න බෑ.
0: රෙසිපි කියන්න වෙලාව මදිනේ. මේ මං කියන්නේ පොඩක් සැරට හරිද සුදු ලූණු ලූණු පොඩක් ෆ්‍රයි කරලා ඒකට කැරට් දාලා ඊට පස්සේ තඹගත්ත විජේ නූඩල්ස් ටිකක් දාගන්න හරිද. විජේ නූඩල්ස් තඹද්දී ඔයාට බොරි වෙන්න ඕනේ නැහැ. මොකද විජේ නූඩල්ස් බෙරි වෙන්නේ නැහැ.
1: නැති නිසා
0: බොරි වෙන්න ඕනේ නැහැ. මොකද බෙරි වෙන්නේ
1: නැති නිසා. ඉතින් එහෙම මේ බොරි වෙනවා නම් කට්ටිය මට නූඩල්ස් හදන්න බෑ කියලා එහෙම බොරි වෙන්න එපා. ඔයාට ගිහිල්ලා පුළුවන්කම තියෙනවා බෙරි නොවෙන විජේ නූඩල්ස් ගන්න. ඉතින් සුපර් මාකට් වල වට ළඟම රිටේල් ෂොප් එකේ මේ ඕන තැනක තියෙනවා.
0: රයිට්.
1: අද මේ DJ නයිට් එක නිසා ගෙදර එන හස්බන්ඩ්ට වෙන්න පුළුවන්, මේ වයිෆ්ලට වෙන්න පුළුවන්, නැත්නම්

0: ന്യൂസ് അച്ചീവ്മെന്റ് ഗാനം
1: ആ
2: විජය කුමාරතුංග බලන්න විජය කුමාරතුංග වගේ කී දෙනෙක් කවද අපි රැවටුන් නෑනේ
1: ඕනේ
2: තාමත් ඉන්නවා නළුවෝ නේද විජය කුමාරතුංග වගේ කියලා හිතාගෙන රඟපාන
1: කොපිස් ඕන තරම්
0: තියෙනවා
1: හැබැයි එහෙමයි කියලා මේ ඔරිජිනල් එක අපිට අඳුන ගන්න අමාරු වෙන්නේ
2: නෑ
1: ඉතින් ඒ වගේ තමයි නෙට් ന്യൂസ് කියන්නේ අවුරුදු 21ක් පුරාවට අපි දන්න ന്യൂസ് බ්‍රෑන්ඩ් එකක්. ඉතින් ඔන්න නවතම සමීක්ෂණ වාර්තා වලට අනුව නෙට් ന്യൂസ് ලංකාවේ රේඩියෝ ප්‍රවෘත්තිකරණේ අංක 1ට ඇවිල්ලා තියෙනවා. හැමෝම අහන රේඩියෝ ന്യൂസ് එක බවට පත් වෙලා තියෙනවා. හැබැයි දැන් ඉතින් අහන්න විතරක් නෙමෙයි ඔයාලා බලන්නත් පුළුවන් අපේ නෙට් FM Facebook page එකට ගියොත් නෙට් ന്യൂസ് නෙට් FM එකටත් යන්න නෙට් ന്യൂസ് Facebook page එකටත් යන්න. ඒ වගේම තමයි නෙට් ന്യൂസ് YouTube page එක තියෙනවා.
0: ඔයාලා
1: පුළුවන් ගිහිල්ලා බලන්න විතරක් නෙමෙයි subscribe කරන්න. එතකොට නේ අර ඔයාලට updates එන්නේ notification එන්නේ අලුත් ന്യൂസ് ගැන. ඒකින්ද මේ subscribe කරලා තියාගන්න කියලා මතක් කරනවා. ඊට අමතරව ඔයාලට දිනපතා උදෑසන 6:45ට ඒ වගේම 10:12 වගේම සවස 6:30ට නෙට් ന്യൂസ് ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයන්ට සවන් දෙන්න පුළුවන්. ඒ වගේමයි පැයේ ප්‍රවෘත්ති ප්‍රකාශයන් තියෙනවා, අවලි ന്യൂസ് තියෙනවා. ඉතින් නෙට් ന്യൂസ് එක අප්ඩේට් එකේ ඉන්න කියලා තමයි අපි මතක් කරන්නේ.
0: හරි, එහෙනම් අපි යන්. හැබැයි මතක් කරනවා අද එනවා රැට නිලමි කෙනෙකුයි මැණිකෙකුයි.
1: ආව්
0: මැණික කියන්නේ උඩරට මැණික කෙනෙක් නෙමෙයි, මැණිකක්. මැණිකක් රත්නපුරේ
2: මැණිකක්.
1: රත්නපුරෙන් එනවා DJK69. ඒ වගේම තමයි නුවරින්
2: වාහනේ දෙන
1: නම්බරේ.
2: වාහන නම්බරේද?
1: නෑ, ඕකනේ බැරි. දැන් ඒක ඔල්ලා එන්නේ නැතුව යනවා. අපි දැන් එක එක කතා කිව්වා. හරිද? DJK69 එනවා රත්නපුරෙන්. ඒ වගේම තමයි නුවරින් එනවා DJ නිරු. ඉතින් මේ දෙන්න තමයි අද බැටල් එකට එන්නේ අපේ DJ ජසත් එක්ක. හරියටම රෑ 9 වෙද්දි කට්ටිය සෙට් වෙන්නේ FM 94.8 95 නැත් FM එකට. ඒ වගේම තමයි අපේ live stream එක බලන්න පුළුවන් නැත් FM Facebook page එකෙන්. අපි අර කලින් මේ net news subscribe කරන්න කිව්වනේ. අපේ net FM කියලා තියෙනවා YouTube page එකක්. ඒකටත් subscribe කරන්න. දෙකක් තියෙනවා, මේ පටල ගන්න
0: එපා.
1: දෙකටම sub කරලා තියාගන්න. ඉතින් කොහමරි වට live stream එක බලන්න පුළුවන් අපේ official Facebook page එකෙන්. බලන්න විතරක් නෙමෙයි share කරන්න, vote කරන්න, comment කරන්න. ඕන දෙයක් ඔයාට කරන්න පුළුවන්. එහෙනම් ඉතින් කට්ටිය DJ night එකට සෙට් වෙන්න. අපි යනවා අදට. අපි ආයෙන්නේ අලුත් මාසෙක අලුත් සතියකින්.
0: අලුත් විදිහකට එමුද පොඩ්ඩක්.
2: ලබන මාසෙ තමයි ඉතින් අපිට එන්න වෙන්නේ.
1: ආ, ලබන මාසෙ.
0: ආයෙත්
2: ලබන මාසෙ හම්බෙමු.
1: ලබන මාසෙ හම්බෙමු.
0: මාසෙකින් හම්බෙමු.
1: අපි ගිහින් එන්නම්. මම ආචි.
0: මම සාරා.
2: මම නුවා.

0: FM Anupaha 94.8 Net FM Divainapura. Net FM Algo Town.
1: Brought to you by Anutana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiri Mulleriyawa Narammala Gane Mulakampola Kasagala Samuha Vyapare Vetin.
2: මෙල්වා බොක්ස් බාරවල නම ගණකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. මෙල්වා එක ලංකාවේ එක.
3: The Palace ගම්පහ අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 01.1.666222 Prime Residences.
4: වෙනස්ම රසයක්. වෙනස්ම විදියට. Vijay Instant Noodles. රස හතරකින්.
5: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජේෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක් අසම සමපොලියක් LB ස්ථාවර තැන්පතු.
6: Anchor උපරිම ආරක්ෂාව උසස්ම තත්වය සහ පෝෂණ ගුණය සහතිකයි.
7: Rhino roofing within හඳුන්වා දෙන Rhino Premier ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණයේ සහිත roofing sheet. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
8: Damro washing machine සඳහා 15% වට්ටම් සියලුම Damro ප්‍රදර්ශනාගාරවලින්.
9: Anchor Pedia Pro MFGM අද ලොකුවට හිතෙන පොට්ටන්ගේ smart සෝදානම.
10: Wow! ලක්ෂ ගානක් වටින ලස්සන බයික් එකක් සල්ලි දීලාමද ගත්තේ?
11: ඇයි දන්නේ නැද්ද? අඩුමඩු මූලික ගෙවීමක් කළාම KD Rice Motor Company Private Limited එකෙන් දැන් Leader 125 බයික් එකක් ගන්න පුළුවන්. දැන්ම කතා කරන්න 0773523535.
12: Finishing වහලක් ලෙස color up flow වැජබෙනා. Fit වැදගනි. කල් පවති. අව ලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න.
13: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දිනා ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගරස්තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගර්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගට්ස් නම් විජය. වෙජි නම් වෙජිම තමයි.
14: අලුත් ට්‍රෙන්ඩ්ස්, අලුත් ස්ටයිල් එක විලාසිතා ලෝකේ කලබන්න ෆැෂන් බග් අලුත්ම ශාඛාව දැන් ගාල්ලට. අගෝස්තු 1 සහ 2 යන දෙදින තුල සියලුම භාණ්ඩ සඳහා 10% වට්ටමක් සහ වෙනත් දීමනා රසක්. ෆැෂන් බග් වෙනස් වෙන ජීවන රටාවන්ට.
15: මෙදා පාර LPL ක්‍රිකට් උණුසුම ජුලි 17 වනදා සිට සජීවීව Pure Mobile App එකෙන් ෆ්‍රී බලන්න. SLT Mobitel Pure TV නිල විකාශන සහකරු.
16: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
17: කිරස් එලවලු පළතුරුවල නැවුම් බව කවදත්තේ වගේමයි. ගානත් අඩුයි. ඔබත් අදම එන්න.
18: කිල්ස් නැවුම් බවයි අඩුම මිලයි.
19: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු. Net News ශක්තිමත්ව ඉදිරියට.
8: Good morning. වෙලා උදේ 10:00යි.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: විශ්වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන එන්නේ
3: හරිගේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එක ගත්තේ
4: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
1: LOLC Finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 011 715 555 අමතන්න
5: බෑන් බෑලුත් වන අලුත් බෑ දිවස්ම Netnews
6: අයිබෝන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම කේසර. වැල්ලවාය අලිකොටාර ඉහළ කඳු රක්ෂිතේ හටගත් ගින්නකින් එහි අක්කර 10කට අධික භූමි ප්‍රමාණයක් විනාශ වී තිබෙනවා. ඊයේ පස්වරුවේ හටගත් ගින්න රාත්‍රී කාලයේ පුරාද එම රක්ෂිතේ පැතිර ගිය බවයි නෙත් නිවුස් නියෝජිත ජයන්ත වීරසේකර පැවසුවේ. එම ප්‍රදේශයේ පවතින වියලි කාලගුණය සහ සුළං තත්ත්වයේ හේතුවෙන් ගින්න වේගයෙන් පැතිර ගොස් තිබෙනවා. කෙසේ වෙතත් අලිකොටාර ඉහළ කඳු රක්ෂිතේ හටගත් ගින්න මේ වන විට සම්පූර්ණයෙන් පහේ පාලනය වී ඇති බවයි නෙත් නිවුස් නියෝජිතවරයා වැඩිදුරටත් පැවසුවේ. මේ අතර මොනරාගල දිස්ත්‍රික්කයේ රක්ෂිත කිහිපයකම පසුගිය දිනවල ගිනි ගැනීම් වාර්තා වුණා. මීළඟ නෙත් නිවුස් පෙරවරු 11ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
7: The truth people we trust. FM Anupaha, FM Anuhatarai Dashuma Ata, Net FM.
8: Dunumavata. Brought to you by
9: Atunulake Namahubavan Ratapuram Rasaganayana Aulesam Rasakarakana Mather Freela Noodles Taste Ke Trustaka
10: හදරෝග ස්නායු රෝග ආතරයිටි සතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙත පහත හමුවන්න 0773 273 540.
11: සිලෝම් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්ම අමතන්න 0111 437 1250.
12: ජනී එක දේ දුනුමාවත.

गुड मॉर्निंग, सुबह उदयासन खुवेवा वेलाव दे दहायाई विनाडी अटाई हरियटम वेलाव कियनोन अभी पटांगन हदन्ने सतुटु सितिन फैमिली पिटिन नहन ओयाट सुपुरुदु देदुनु मावत වෙලාව 10යි විනාඩි 8යි කියලා කියනකොටම මේ ඇවිල්ලා තියෙන්නේ මේ මාසේ අවසාන දවස, මේ සතියේ අවසාන වැඩ කරන දවස, ජූලි මාසේ 31 වෙනිදා සිකුරාදා දවස. මම නම් දවස් දෙකක විතර නිවාඩුවකට පස්සේ තමයි ආයි වැඩට ආවේ. ඒකින්ද වෙන්දට වඩා සෑහෙන ප්‍රබෝධයෙන් තමයි මං අද ඉන්නේ ප්‍රේක්ෂකයේ ඉන්නේ. මන් දන්නවා ඕගොල්ලොත් සිකුරාද කිව්වට පස්සේ කොහොමත් වෙනද නැති උනන්දුවකින් වැඩ කරනවා. මොකද හෙට අනිද්දා දවස් දෙක ගොඩ දෙනකොට නිවාඩු හම්බ වෙන හන්ද කොහොමත් වීකෙන්ඩ් එක කියලා කියන්නේ මාර ෆන් එකේ ඉන්න පුළුවන් දවස් ටිකක් හන්ද. සිකුරාද කිව්ව ගමන් අපිට මතක් වෙන අනික් කාරණාව තමයි නෙත් FM DJ Night. අදත් රෑ 9 ඉඳන් සුපුරුදු විදියටම නෙත් FM DJ Night එක අරගෙන ඉන්න අපේ අසායතුළු කණ්ඩායම සූදානම් ඉන්නෝ. ඉතින් ඊයේ අසාය ඇවිල්ලා දේදුරුම ආවත කරා. මං හිතන්නේ ඕගොල්ලන්ට ඒක ගැනත් විස්තර කියන්න තියෙන අනිවාර්යයෙන්ම DJ Night එක ගැන. කොහොම හරි අපි දේදුරුම ආවතේ වැඩ ටික මේ විදියට පටන් ගන්න හදන්නේ. මේ අද පොඩි රහසකුත් ඔයාලට කියන්න තියෙනවා මට. මොකද්ද දන්නවද? දැන් අර පහුගිය දවස් ටිකේම ඕගොල්ලෝ ඇහුවා නේද නෙත් FM අහනකොට පාට හතේ පෑය තුරින් ඕගොල්ලන්ට ටෑගි හම්බ වෙනවා කියලා, සූදානමින් ඉන්න කියලා. ඒ මොකද්ද වෙන්නේ කියලා විස්තරෙත් මං අද ඔයාට අනිවාර්යෙන් දවල් එකට කලින් කියනවා. ඒක හන්දා ඒ ගැනත් අහන්න සූදානමින් ඉන්න කියන මතක් කිරීමත් එක්ක තමයි අපි සිකුරාදා දේදුරු මාවතේ වැඩ කටයුතු ටික මේ විදිහට වඩන් ගන්න හදන්නේ. බිඳුව එකයි එකයි දෙකයි 55 33 63 අපේ නම්බර් එක තියෙනවා, කෝල් එකක් ගන්න, වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න 0711 95 95 95ට. Facebook ෆෑන් පේජ් එක පැත්තට යන්න. අපේ Facebook ෆෑන් පේජ් එක මුලින්ම කරන්න ඕනි දේ තමයි ෆලෝ කරන එක. ඊට පස්සේ මම අද දාලා තියෙන ප්‍රශ්නයක්, අද දාලා තියෙන ප්‍රශ්නෙට නම් මං හිතනවා සෑහෙන ජොලි උත්තර ටිකක් මට හම්බ වෙයි කියලා. අද මං අහලා තියෙන්නේ එකම අකුරෙන් පටන් ගන්න, එකම අකුරෙන් අවසාන වෙන, ඔයා දන්න සිංහල වචන මොනවාද කියලා. මම දන්නවා වචන දෙකක්, තාත්තා කාක්කා. ඒ වචන හැර ඉතිරි ඔයාට මතක් වෙන ඕනි වචනයක් පහලින් කමෙන්ට් කරන්න. යන්න අපේ net fm facebook fan page එක පැත්ත. දවල් එකට කලින් ආවොත් මම ඒක ගැනත් මතක් කරන්න සූදානම්. එහෙනම් අපි වඩන් ගමු අපේ සුපුරුදු දේදුණු මාවත. දවල් එක වෙනකම්මම ඉන්න. මම ජනී.

රසට ලුණු දෙහි එකක් හදාගෙන මං නගින්න හදන්නේ කෝච්චියට. අද කෝච්චිය නැගලා දකුණු රට බලා යනවනම් හෙට අනිද්දා දවස් දෙකේ සුපිරි වට්ටම් ලබා ගන්න ඔයාලට අවස්ථාව හම්බ වෙනවා. දැන් ඉතින් හැමෝම මේ කතන්දරය දන්නවා. දකුණු ලකටම අභිමානයක් ගෙන දෙමින් ෆැෂන් බග් නවතම ශාඛාව හෙට දවසේදී විවෘත වෙන්න නියමිතයි. දැන් ඉතින් මුළු ගාල්ලම බලාගෙන ඉන්නේ ගාල්ලේ සිටි සෙන්ටර් එකේ එහා පැත්තේ තියෙන ෆැෂන් බග් බිල්ඩින් එක කොයි වෙලාවෙද ඕපන් වෙන්නේ කියලා. හෙට උදේට තමයි සුබ මුහූර්තය යෙදිලා තියෙන්නේ. ඉතින් හෙට පෝලෙන් පිටින් කට්ටිය අනිවාර්යෙන් අලුත්ම ට්‍රෙන්ඩ්ස් වල අලුත්ම ස්ටයිල්ස් වල විලාසිතා ගොඩක් පිරුණෝ ඇඳුම් පැළඳුම් මරගන්න ෆැෂන් බග් එකට යනවා කියලා මන් දන්නවා. ඉතින් හෙට යන ඔයාව සතුටු කරන්න, ඔයාව තව තවත් දිරිමත් කරන්න ෆැෂන් බග් ආයතනයේ හෙට අනිද්දා දවස් දෙක පුරාම ඔයා වෙනුවෙන් ඔයා ගන්න සියලුම බාණ්ඩ වෙනුවෙන් 10% වට්ටමක් ගාල්ල ෆැෂන් බග් ආයතනයේදී ලබා දෙන්න සූදානම් වෙමින් ඉන්නවා. මේ 10% වට්ටම් වගේම තමයි ඔයා පාවිච්චි කරන ක්‍රෙඩිට් කාඩ් වලට එහෙම 90%ක් දක්වා වට්ටම් දෙන්නත් ඒගොල්ලෝ සූදානම් ඉන්නේ. සුපිරි වාසියක් තමයි හම්බ වෙන්නේ. මේ වෙනකොටත් net fm අපේ කණ්ඩායම ගාල්ල පුරවරයේ සැරිසරන ගමන් ඉන්නේ මේ ප්‍රවෘත්තිය කියන අතරේ. ඉතින් හෙට දවස අනිද්දා දවස මේ දවස් දෙකම net fm අපේ කණ්ඩායම ඉන්නේ ගාල්ල නගරයේ ෆැෂන් බග් එක ගාව. ඉතින් අපේ ටීම් එක හම්බ වෙලා තෑගි භෝග දිනා ගන්නත් අවස්ථාව ඔයාට හෙට දවසේ හම්බ වෙනවා, අනිද්දා දවසේ හම්බ වෙනවා කියලා අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනේ. ඒ ගාල්ල ගැන ප්‍රවෘත්තිය මේවාට මතක් කරන්න හදන්නේ සෙවනගල කිරි ඉබ්බන්නාර භෝගහහන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙද මැදුර ගැන. කමල්බන්දල වීරපෙරම වෙද මහත්තය සඳුදා අඟහරුවාද පෝය දවස් හැරුණම ඉතිරි හැම දවසකම ඔයා වෙනුවෙන් ප්‍රතිකාර දෙන්න බලාපොරොත්තු වෙයි. සෙවනගල කිරි ඉබ්බන්නාර භෝගහහන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙද මැදුරේ ඉන්නවා. කැන්සර්ස් වෙන්න පුළුවන්, ගෑස්ට්‍රයිටිස් වෙන්න පුළුවන්, ස්නායු රෝග වෙන්න පුළුවන්. මේ ඕනි ලෙඩකට නිට්ටාවටම සුව වෙන ප්‍රතිකාර තියෙන්නේ කමල් බන්දුල වීරපෙරම වෙද මහත්තයා ගාව. සමහර වෙලාවට බටහිර වෛද්‍ය විද්‍යාවෙද කියන්න පුළුවන් මේ ලෙඩ නම් හොඳ කරන්න බෑ අම්මේ, මේ ලෙඩ නම් හොඳ කරන්න බෑ තාත්තේ. එහෙම කියන්නේ නෑ කමල් බන්දුල වීරපෙරම වෙද මහත්තයා. මොකද එතුමා රජයේ ඒ ශ්‍රේණී සහතික ලැබපු සර්වාංග රෝග ආයුර්වේද වෛද්‍යවරේ. යන්න කලින් කෝල් එකක් දීලා ඔයාගේ වෙලාව වෙන් කරගන්න. 0777 300 740 හරි 0773 273 540 හරි. අද වඩ මුලින්ම කෝල් එකක් ගත්තා වලස්මුල්ලේ සිනමා ශාලාව ගාව තියෙන ත්‍රී වීල් පාක් එකේ ඉන්න අපේ වීරසේකර අයියා. ධර්මේ කොළුවා, ඊට පස්සේ බණ්ඩාර කොළුවා සෙට් එකම එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා තමයි කිව්වේ. ගොඩාක් වෙලා කතා කරගෙන හිටියා, තව කෝල්ස් තියෙනවා ආන්සර් කරන්නත් ඕනේ. ඊළඟට යන්න හදන්නේ ජනියයි. සුබ උදෑසනක් වේවා. ඊයේ මොකද ආවේ නැති? ගන්තුනේ ඉඳන් කෞශල්‍ය තමයි එහෙම අහලා තියෙන්නේ. අපේ කෞශල්‍ය ටෙක්ස් ඇන් ටේලර්ස් එකේ ඉඳන් අහගෙන ඉන්න කෞශල්‍ය ඔයව ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ජනි මාවත් සින්දුවකට එකතු කරගන්න කියලා වරකාගොඩ අනුර ගාමන්ට් එකේ අපේ නංගිලා අයියලා සෙට් එක මැසේජ් එකක් දාලා තියෙනවා. සම්පත් රුමේච් සඳුනි රමණි තමර නදී ශාබලි සමන්මලි ගංගා දේවි කුමුදු පූජ මේ හැමෝම ගොඩක් ආදරෙන් එකතු කරගන්න අලුත්ම සින්දුවක් දෙන්න කියලා දෙන්නේ මැසේජ් එක දැන්නේ. දැනට මේ සින්දුව අහන්නේ ඉතින් හරි. සුබ දවසක් වේවා net fm කඩාන කෝන්ගස් හන්දිය අරෝස් ටේලර්ස් එකේ සෙට් එක තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. මම එකතු කරගන්න සුදු මහත්තයෝ කො බලන්න මූණ. එහෙම කියලා තියෙන්නේ ගම්පහ DR ගාමන්ට් එකේ සෙට් එක මූණ වෙන්නන්න තිබුණා. TV එකක් නා මේ රේඩියෝ එකක් නේ. නැවඩ ජම්බාර කන්ද උඩ තියෙන කැඳ ගහ සෙවණ තියෙන කළු ගලේ පොල් රොටි කඩේ මේ වෙලාවේ සද්දෙනව මාව අහගෙන ඉන්නවා. අපේ සම්පත් තමයි මට මැසේජ් එක දාලා තින්නේ. අම්මවයි තාත්තවයි මල්ලිවයි සියලුම දෙනා එකතු කරගන්න කියලා තියෙනවා. හෙට ඒගොල්ලන්ගේ අම්මා හෙට නෙමෙයි ආතනේ අනුරාධපුරේ පිච්චමල් පූජාවට යනවලු. ඒකනත් මතක් කරන්න කියලා දෙන්න. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නවා.

0: FM Anupaha, FM Anuhatrai tak cuma ada, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ කවෙන් ගේට් 4 අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මාවරුන්ගේ හරි තීරණය දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න
3: වේලාව දැන් 10යි විනාඩි 22යි
4: අලුත් ට්‍රෙන්ඩ්ස් අලුත් ස්ටයිල් එක විලාසිතා ලෝකේ කලබන්න ෆැෂන් බග් අලුත්ම ශාඛාව දැන් ගාල්ලට ස්තු පළවෙනිදා අලුත්ම මුහුණුවරකින් විවෘත වන ෆැෂන් බග් ගාල ශාඛාවට ඔබත් එන්න. ඔබේ මුළු පවුලටම ගැලපෙන නවතම කලෙක්ෂන් රසක් අතරින් හිතේ හැටියට විලාසිතා තෝරගන්න. අගෝස්තු 1 සහ 2 යන දෙදින තුල සියලුම භාණ්ඩ සඳහා 10%ක වට්ටමක් සහ Net FM කණ්ඩායම සමග එක්වී තෑගි දිනා ගැනීමටත් අවස්ථා. ෆැෂන් බග් වෙනස් වන ජීවන රටාවන්ට.
5: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත් මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සොයමීට් වර්ණකාරකත් නැ රසකාරකත් නැ

0: COVID să te lătrăie.
1: Meldol, hisratie, una sempre tishava, angapata vedanava, apasudina sadaha, ikman sanaya. Meldol, paracetamol visheshaki.
2: Meda para LPL cricket unusuma. Juli 17 vana da sita sajeeviva, Pure Mobile app ekin free balanna. SLT Mobitel Pure TV. Nila vikashana sahakaru.
3: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
4: ඉතින් ෆෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
5: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 070313036.
6: ගයක් විතරක් නෙවෙයි මේක DJ Attack එක.
7: Don't stop remix remake එකට හැපෙන DJ blast එක.
6: රේඩියෝ ඉතිහාසයේ ප්‍රථම වතාවට ලංකේය සුපිරි DJ තරු මුහුණට මුහුණ ගැටෙන DJ Attack Show එක.
7: Net FM DJ Night Face to Face Attack Show. Attack Show.
6: 1, 2, 3, let's go. ලංකාවම දන්න ළඟ DJ Star වෙන්න කැමති නම් ඔයා DJ play කරන පැහැදිලි වීඩියෝ එක දැන් මා පිට WhatsApp කරන්න.
7: 0711 95 95 95. Net FM DJ Night Face to Face Attack Show.
6: අද රෑ 9ට මුහුණට මුහුණ තරඟ වදින්නේ රත්නපුර දිස්ත්‍රික්කය DJ K69, නුවර දිස්ත්‍රික්කය DJ Niru.
8: Brought to you by
9: රසනහර පිනා යනු මයි කෝලා වෙතින් මයි ගුවාවා මයි චැමරින් මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ කිල්ස් කාගිල්ස් ආපිකෝ සතස සුපිරි වෙළඳ සැල්වලින් මයි කෝලා අපේ රටේ අපේම දෙයක්.
7: Net FM DJ Night.
10: මේ හස්බන්
11: මොකද වයි
10: ඔන්න දැනුම් මිනම තරගයක් තියෙනවා.
11: හරි.
10: ඒකට මමයි තව ගෑල් ළමයෙක් යනවා. වා කාටද දැන් උදව් කරන්නේ?
11: වෙන කාටද වයිෆ්? ඔයාට.
10: අදත් පෙරද්දුවා. වයිෆ්ලට කාගේවත් උදව් ඕනේ නැහැ. වයිෆ්ලා හැමදේම දන්නවා.
7: පවුල් ප්‍රශ්න නැතුව අහන්න. ජනි එක දේ දුනු මාවත.
11: වෙලාව 10:26. ආඩම්බරෙන් මතක් කරන්න පුළුවන් දෙයක් ගැන මතක් කරන්න තමයි හදන්නේ. අවුරුදු 21ක් පුරාම ඔගොල්ලෝ විශ්වාසයෙන් සත්‍ය දැනගත්තේ net news එකනේ. දැන් නවතම සමීක්ෂණ වාර්තාවලට අනුව ප්‍රවෘත්ති සන්නාමයන් අතර අංක එකට ඇවිල්ලා තියෙන්නේ වෙන කවුරුත් නෙවෙයි net news. ඉතින් හැමදාම උදේ 6:45ට, දවල් 12ට, ඊට පස්සේ හවස 6:30ට, ඒ වගේම තමයි පැයෙන් පැය නිවුස් අහනවා. ඉතින් net news වලින් ඔයා දේවල් දැනගන්නවා වගේම net news YouTube channel එක හරහා, net news නිල Facebook fan page එක හරහා, www.netnews.lk website එක හරහා ඔයාට net news එවෙලෙම අප්ඩේට් වෙන දේවල් බලාගන්න අහන්න අවස්ථාව තියෙනවා. විතරකුත් නෙවෙයි ඔයාගේ ප්‍රදේශයේ සිදුවෙන ප්‍රවෘත්තිමය වටිනාකමක් තියෙන දේවල් වෙනුවෙනුත් net news ඔයාට අවස්ථාව දෙන්න සූදානම් වෙනින්න. මම මේ කියන WhatsApp නම්බර් එක දැම්ම ලියාගන්නකෝ. 0777 490 33 12. ඔයාගේ ගමේ, ඔයාගේ නගරයේ, ඔයා දකින ප්‍රවෘත්තිමය වටිනාකමක් තියෙන ඕනි දෙයක වීඩියෝස් වෙන්න පුළුවන්, ඔඩියෝස් වෙන්න පුළුවන්, ෆොටෝස් වෙන්න පුළුවන්. අපේ net news stream එකට WhatsApp කරලා එවන්න. ඒව මුළු රටටම දැනුවත් කරන්න net FM අපේ කණ්ඩායම සූදානම් ඉදින්නෝ. ඒකනම් මතක් කරන අතරේ මුළු දවසම ප්‍රබෝධයෙන් ඉන්නේ කොහොමද කියලා මම මේ ඔයාට මතක් කරන්න හදන්නේ. දැන් ඉතින් අද Friday night නේ. එක එක plan නැති එක එක දේවල් බොන්නනේ. අනිවාර්යෙන් හෙට උදේට හෙලන් කෝපි එකක් බොන්නම වෙනවා. හෙට උදේට විතරක් නෙවෙයි දැනුත් හොඳ කෝපි එකක් බොන්න. මුළු දවසම ප්‍රබෝධයෙන් ඉන්න පුළුවන් ඔයාට. ඒ බොන කෝපි එක නියම කෝපි රසය, නියම කෝපි සුවඳ තියෙන කෝපි එකක් වුණොත් තමයි අර කෝපි එකක් බිව්වට පස්සේ අපි බලාපොරොත්තු වෙන ප්‍රබෝධය අපිට හම්බ වෙන්නේ. ලංකාවේ අපේ රටේ කෝපි ඇටවලින් නිෂ්පාදනය වෙන කෝපි වලින් තමයි ඒ රස ඒ සුවඳ හරියටම අපිට හම්බ වෙන්නේ. එහෙම කෝපි එකක් හොයන ඔයාට අනිවාර්යයෙන්ම ගන්න පුළුවන් එකම කෝපි එක තමයි ෆ්‍රීලන් කෝපි කියලා කියන්නේ. ෆ්‍රීලන් කෝපි නිෂ්පාදනය වෙන්නේ අපේම රටේ කෝපි ඇටවලින් විතරයි. ඒක හන්ද කිසිම ප්‍රශ්නයක් නැතුව කොයි කොතනක හිටියත් ලංකාවේ ඔයාලට කරගන්න පුළුවන් ෆ්‍රීලන් කෝපි. මුදලාලි මහත්තයාට මුදලාලි නෝනාට ගිහිල්ලා කෝපි පැකට් එකක් දෙන්න කියලා නිකන් ඉල්ලන්නේ නැතුව ෆ්‍රීලන් කෝපි පැකට් එකක් දෙන්න කියලාම ඉල්ලන්න. නම බලලම අරගන්න ෆ්‍රීලන් කෝපි. හරි, ටග්ගාල WhatsApp එකේ ඉන්න කීප දෙනෙක් ටග්ගාල එකතු කරගන්නම්. අද වෙලාවේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඉතින්. Good morning Jani. අභිවත් සින්දුවකට එකතු කරගන්න කියලා හාලියල ගල උඩ 12 කණුවේ උපුල් ඉලෙක්ට්‍රොනිකස් එකේ ඉන්න අපේ උපුල් අයියා මැසේජ් එකක් දාලා තිනවා. නිෂාන් සලුන් එකේ සෙට් එක, GM ස්ටෝස් එකේ සෙට් එක, පුබුදු පෙරපාසලේ දේවුල්දි බබා ඇතුළු සෙට් එක එකතු කරගන්න කියලා කියනවා. ජනි, අදත් අපි සුපුරුදු විදිහටම ඔයාව හගෙන වැඩ. අපි අහංගම පාංචාලියෙන් අපේ දිස්නක්ක තමයි මැසේජ් එක දාන්නේ. ඉරේෂා, සමන්ති, නිලන්ති, බොස් ආවානන්ද අයියා මේ කට්ටියම එකතු කරගන්නවා. Good morning Jani ayye. අපි අලුත් ගෙදරකට ආවා. ආපු ගමන් කරේ net fm දාපු එක. එහෙම කියලා මැසේජ් එක දාන්නේ අපේ කිරිබත් ගොඩේ ඉන්න සඳුනි. හස්බන්ඩ් නිරන්ජන්, අම්මා ඉන්ද්‍රාණී ඇතුළු සෙට් එකම එකතු කරගන්න කියනවා. දැන් ඉතින් අලුත් ගෙදර අනිවාර්යයෙන්ම එළියයි. මොකද net fm අහගෙන ඉන්න හන්දා මං ගොඩක් ආදරෙන් එකතු කරගන්න. Hi, good morning. අපිවත් සින්දුවකට එකතු කරගන්න. අකුරැසි දැන් යශෝ තමයි එහෙම මැසේජ් එක දාලා තියෙන්නේ. මං ඔයාවත් එකතු කරගන්න. මේ සින්දුවට යන්න කලින් එකතු කරගන්න අන්තිම කට්ටිය. හොරණ සත්හෙළ ගාමන්ට් එකේ සෙට් එක. ඒගොල්ලන්ගේ අතර ඉන්නවා අශෝක මිස්, ඊට පස්සේ රමණී, මැනිකේ, නිරෝෂා, ඊට පස්සේ සුජීවා, චමිලා, ශ්‍රියානි, පොඩි අක්කා, නදීකා, දේවි, ගුණේ අක්කා, නන්දා, කාංචනා ඇතුළු කෙල්ලෝ සෙට් එක. ගොඩක් ආදරෙන් එකතු කරගන්න. දැන් හැමදාම අපි චිත්‍රපට ගීත අහන්න යනවනේ. මේ අපි අහන්න යන්නේ හරිම බඩු තුනක් චිත්‍රපටිය වෙනුවෙන්. එම්කේ රොක්සාමි මහත්මයා සංගීතය කරලා, සුනිල් විමලවීර මහත්මයා ලියපු, වර්ල්ට ෆනෑන්ඩු මහත්මයාත් එක්ක රාංජනී පෙරේරා මහත්මිය කියන සින්දුව ඔබගේ හද මාගේමයි.

0: මේ දවස්වල අනිවාර්යෙන් අපි ගාල්ල කියන මාතෘකාව ගැන කතා කරනවානේ. එකට හේතුව වෙලා තියෙන්නේ ගාල්ලේ ෆැෂන් වග් නවතම ශාඛාව ගාල්ල නගරයේදී විවෘත වෙන නියමිතව තිබීම. හැබැයි ඒ කාරණාව ගැන මතක් කරන්න කලින් මම ටග් ගාලා ගිහිල්ලෙනවා සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ගැන ඔයාලට මතක් කරන්න. සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් කියලා කියන්නේ වගාව හරහා සල්ලි හොයන්න කැමැත්තෙන් ඉන්න අර අමතර ආදායමක් ඔයාලට හොයන්න සූදානමක් තියෙනවා නම් ඒ වෙනුවෙන් ඔයාලට අත්වැල ලබා දෙන්න සූදානමෙන් ඉන්න කණ්ඩායම. ඉඩමක් තියෙනවා නම් සින්නක්කර ඉඩමක් තියෙනවා නම් ඔයාගේ ඉඩම නිකන් වල් වැදෙන්න දෙන්න එපා. ගමේ ඉන්න කොල්ලන්ට ක්‍රිකට් ගගහා ඒක නාස්ති කරන්න දෙන්න එපා. ඒකෙන් සල්ලි ටිකක් ඔයා ගන්න. ඔයාට කරන්න තියෙන හොඳම වැඩේ තමයි සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එකට කතා කරන්න. ඒගොල්ලෝ ඔයාට විස්තර කියනවා වගේම උපදෙස් දෙනවා වගේම ඔයාට අවශ්‍ය කරන කෘෂි උපකරණ පොහොර වර්ග මේ හැමදේමත් ලබා දෙන්න සූදානම් ඉදින්. දැන් ඉඩමක් නැහැ කියලා මේ මෙසේජ් එක ඔයා අහන්නේ නැතුව ඉන්න එපා. ඔයාට ඉඩමක් නැති වුණත් ඔයා වෙනුවෙන් සුවිශේෂී වගා සැලසුම් සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් කණ්ඩායම ගාව තියෙනවා. දැන්ම ඔයා කෝල් එකක් ගන්න ඕනි සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එකට 011 437 1250 දැන් මම මේ සින්දුව අහන්න පටන් ගන්නකොටම ඔයාට ගාල්ල ගැන මතක් කරානි. ගාල්ල ගැන සින්දුවක් අහන්න යනකොට අනිවාර්යෙන් ඔයාට මතක් කරන්න ඕනි දේ තමයි හෙට දවසේදී සුබ මොහොතින් විවෘත වෙන්න නියමිත ගාල්ල හැඩ කරන ෆැෂන් බග් නවතම ශාඛාව පිළිබඳ කතාන්දරය. මේ දවස්වල ඒ ගැන විස්තර කියාගෙන අර පූලිමේ ඉස්සරහම තැනක් අල්ලගන්න බලාගෙන අපේ දර්ශන ඇතුළු කණ්ඩායම තමයි ගාල්ල පුරවරයට ගිහිල්ලා ඉන්නේ. ඉතින් මේ අතරේ මේ ගාල්ලේ කොහොමද සූදානම, ෆැෂන් බග් ගායතනය විවෘත වෙන්න තියෙන සූදානම කොහොමද, මේ විස්තර ටික දැනගන්න මං අපේ දර්ශන සම්බන්ධ කරගත්තා. ආයුබෝවන් දර්ශන.
1: ආදරණීය ගාල්ල පුරවරය ලංකාවේ දෙවන්තපිලේ වැඩකටයුත්ත කරන හෙට දවසේ සුබ මොහොතින් ඔන්න විවෘත කරන්න සූදානම්.
0: එහෙම
1: ජනි ෆැෂන් බග් නවතම ශාඛාව මේදීට හරියටම අගෝස්තු මාසේ පළවෙනිදා 10:30ට ඉදෙන සුබ මොහොතින් ආදරණීය ගාල්ල ජනතාවට විවෘත කරන්න අපි සූදානම්. ඉතින් FM 95.8 කවදත් අලුත් කාගෙත් නෙත් අහගෙන ඉන්නවනම් ඔන්න වඩ පුළුවන් හෙට දවසේදී හරියටම ගාල්ල පුරවරට එකතු වෙලා වටිනා කියන සෑගි බෝග රසක් දින හදා ගන්න පුළුවන් ජනි. ඒ වගේම ඔයා දන්නවද ලංකාවේ සුපිරි තරුවක් හිට එනවා පයිපැත්තර පායනවා.
0: මමනේ
1: ඒ තමයි
0: නැද්ද
1: අනිවාර්යෙන්. ඒ වගේම ලංකාවේ සුපිරිම තරුව තමයි දිනක් සුපිරි සාබ්දෙක් ෂොපින් කරන්න පුළුවන් chance එක තියෙනවා අපි ආදරණීය ගාල්ල ජනතාවට. ජනිත් එනවා, ජනිතුත් එනවා නේ, ජනිත් අතන
0: chance මමත් එන්න බලාගෙන ඉන්න දිනක් කියනවා නම් අනිවාර්යෙන් එන්න වෙනවා නේ.
1: එනවා එන්න අනිවාර්යෙන්. අපි ජනිතුත් එනවා, ඔන්න දිනක් සුපිරි සාබ්දෙක් දවසේ අපිත් එක්ක සම්බන්ධ වෙනවා ෆැෂන් බග් නවතම ශාඛාව විවෘත කිරීම සඳහා. ඉතින් මේ කියන ජනිත් අපි අමතක නොකර බැරි කෙනෙක් ඉන්නවා අපිත් එක්ක හැමදාමත් වගේ මේ දෙවන්ත වැඩ කටයුතු හයිය කින ඒ තමයි ෆැෂන් බග් ආයතනයේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරතුමා ડોક્ટર ෆරස් මහත්මයා ඉන්න අපිත් එක්ක මාත් එක්ක මේ වෙලාවේ. අපි සූදානම් එතුමාගෙන් මේ පිළිබඳ වැඩිදුර විස්තර අපේ ගාල්පුර රාජ්‍යයේ ජනතාවට මේ විදිහට එකතු කරන්නට.
0: ආයුබෝවන් සුබ උදෑසනක් ඔබතුමාට.
2: ආයුබෝවන් ආයි සුබ උදෑසනක් සියලු මනිත් අසන්නන්ට. ඇත්තටම කිව්වත් වගේ තමයි සුවිශේෂී දවසක් ඉද ගාල්පුරේට උදා වෙනවා. ගාල්පුරේට ෆැෂන් බග් ආයතනයේ කණීම මජනිකාලු ජනතාව වසර ගණන තිස්සේ ඉල්ලා සිටියේ ඉල්ලීම අපි එන්න ඉෂ්ට සිද්ධ කරනවා. හෙට දවසේදී 10:00 සුබ මොහොතින් ෆැෂන් බග් ආයතනයේ ගාල්පුරේ ආරම්භ කරනවා. ගාල්ල ජනතාවට අපි ආදරෙන් ආරාධනා කර සිටිනවා අප සමග ඉක්වන්න. විශාල තෑගි ප්‍රමාණයක්, විශාල වට්ටම් ප්‍රමාණයක් නෙට්ටෙස්යෙන් සමගිකුත් වෙලා විශාල තෑගි ප්‍රමාණයක් ජනතාවට බෙදා දෙනවා. විවිධ භාණ්ඩවලට විවිධ වට්ටම් ප්‍රමාණයක් අපි ලබා දෙනවා. සිල් දිනාට ගාල්ල ජනතාවට, ගාලුවාට ජනතාවට අපි ආදරෙන් ආරාධනා කර සිටිනවා. 10:00 ඉන්න දිනක්ෂි දේශා සමග එක්ව ඔබටත් අපිත් එක්ක ඉතිලා සුවිශේෂී දවසක් ගත කරන්න පුළුවන් ගාල්ලපුරේ. සිල් දිනාට සුබ දවසක්.
0: මන් දන්නවා.
1: ඔව් ඒකට මේ දැන් වශයෙන් බාගෙ කී මට ජොබ් එක කරන්න ඔක්කොටම ඉඳන් කරන්නේ මොදාලි
3: බොහොම ස්තුතියි
1: ජමින් තවස්තාවකින් බෙදලා ලබා දුන්නට.

0: Let the FM DJ Night on the Rand Novelta.
1: FM Anupaha. FM Anuha Tarai Dashmata. Net FM.
2: Velava oba veta gena enne.
3: Then Pan Asia Banquet obe stavara tempatu sundaha ihala poliyak laba ganna. Adama obe langama athi Pan Asia Banku shakawata pivisenna. Netinam 01144662 amathanna.
4: Velava 10:00 vinadi 46.
5: Editarava apakshapatiwa satyavadiwa sanin esanin pravrutti oba veta genena. Net News. Then nava muhunuwarakin oba veta. Net News.
6: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
5: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
7: මාතර ෆ්‍රීලන් හාල්මැස්සු රස සොයමීට් කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල්මැස්සු රස සොයමීට් ඔබත් අදම රස බලන්න.
8: අලුතෙන කාටම මිල කසාගල ග්‍රීන් සුපර් ශකා මාතලේ අතුරු කිරිය මුල් ඒරියාවන ආරම්භල ගනි මුල කම්පොල කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2077 787 87 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්
9: මෙදාපාර LPL ක්‍රිකට් ජුලි 17 වනදා සිට සජීවීව පියෝ මොබයිල් ඇප් එකෙන් ෆ්‍රී බලන්න. SLT මොබිටෙල් පියෝ TV නිල විකාශන සහකරු.
10: අලුත් ට්‍රෙන්ඩ්ස්, අලුත් ස්ටයිල් එක විලාසිතා ලෝකේ කලබන්න ෆැෂන් බග් අලුත්ම ශාකාව දැන් ගාල්ලට. අගෝස්තු 1 සහ 2 යන දෙදින තුල සියලුම භාණ්ඩ සඳහා 10% වට්ටමක් සහ වෙනත් දීමනා රසක්. ෆැෂන් බග් වෙනස් වන ජීවන රටාවන්ට.

0: කොත්තුවත් ගණන් දාපු ජියෝපොලිටික්ස්.
1: මම කොටද මේ ආචීගෙන නුවාගෙන එක කතා අහන්න කියලා සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා.
2: යුද්ධ මත හැංගුණ ඉකොනොමික්ස්.
3: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව. ඉරානයේ වෙන.
0: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්.
4: ක්‍රිස්ටිනා කෝච්චින් අහනවා එතන හිටපු එකම කාන්දා නියෝජකින් අහනවා ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථිවිය දකිද්දි ඔගන්ට මොනවද හිතුනේ?
0: සිලිකන් නිම්නයේ top secrets.
3: මේ අලුත් Apple CEOට LinkedIn account එකක් නැහැ. හිතා ගන්න පුළුවන්.
2: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න
0: සතිය දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් algotaumට tune වෙන්න. Tune වෙන්න.
2: Brought to you by Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiriya Mulleriyawa Narammala Gane Mulakampola Kasagala Samuha Vyapare Vetin.
5: ඔයත් try කරන්න ගන්න විජය ආපපිටි.
6: The Palace Gampaha අවසාන නිවාස 25. ඔබ තදම සාඩම්බර හිමිකරුවෙකු වන්න. දැන්ම කතා කරන්න. 0.71 0.662 Prime Residences.
7: දම්රෝ ෆෝම් මෙට්ට සඳහා 15%ක වට්ටම්. දිවයින පුරා දම්රෝ ප්‍රදර්ශනාකාරවලින්.
8: Encyclopedia Pro MFGM. අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම.
9: Net FM. Algo Town.
10: මේ හස්බන්
11: මොකද වයිෆ්?
10: මම ආව එක්කගෙන යනවා ලෝකේ රසම කෑම තියෙන හොටෙල් එකක බුෆේ එකට. ඔයා තෝරගන්නේ ඩිනර් එකද ලන්ච් එකද?
11: ඩිනර් එක. රෑනේ.
10: ආදත් වැරද්දුවනේ. ලෝකේ රසම කෑම තියෙන්නේ නේද? ලෝකේ රසම කෑම හදන්නේ මම. හිටු ගෙදර. දැන් ගාන පොල්.
12: පෞල් ප්‍රශ්න නැතුව අහන්න. ජනි එක දේ දුනු මාවත.
11: අලුත් සින්දුවක් හම්බ වුණා. ඒ සින්දුව මං ඇහුවම ලස්සන හන්දා ඔයාලට අහන්න දෙන්න ඕනි කියලා මට හිතුණා. මේ සින්දුව අහන්න යන්න කලින් අලුත් සින්දුවක් හදන්න කලාකරුවෝ ආසයි වගේම තමයි අලුත් ගෙයක් හදන්න නිවාස සිහිනයක් සැබෑ කරගන්න අපි හැමෝම ආසයි. හැබැයි එකට ලොකුම ප්‍රශ්නේ වෙලා තියෙන්නේ සල්ලිනේ. සල්ලි ප්‍රශ්න නිසා ගෙයක් හදන එක කල් දදා ඉන්නවනම් ඔයා දැන් මේ හැම ප්‍රශ්නකටම තිත තියන්න පුළුවන්. මොකද කැදල් එන්ටර්ප්‍රයිසස් ඔයා වෙනුවෙන් ඉන්න හන්දා. සාමාන්‍යයෙන් ගෙයක් හදාගන්න ඔයාට යන වියදම අවුරුදු 10ක කාලයක් අරගෙන පොලි රහිතව ගෙවන්න අවස්ථාව නැදෑ හිත මිතුරෙක්වත් දෙන්නේ නැහනේ. කැදල් එන්ටර්ප්‍රයිසස් ඔයාට ඒ අවස්ථාව ලබා දෙනවා. කාමර දෙකක් තියෙන සාමාන්‍ය මට්ටමේ ගෙයක් වාර 150කින් වගේ හදා ගන්න පුළුවන්. ඒ මුදලත් අවුරුදු 10ක කාලයක් අරගෙන වාරික වශයෙන් ගෙවන්න අවස්ථාව ලබා දෙනවා. මේවා ඉතින් කාමර දෙකකට ඔයාගේ සිහිනය සීමා කරන්න තේවා. වාට පුළුවන්කම තියෙනවා නම් ඊට වඩා ලොකු ගෙයක් හදා ගන්න කැදල් එන්ටර්ප්‍රයිසස් ඒ වෙනුවෙන් උත්ට්ටුයි. මහරගම ඇල්හේන වාරේ තියෙන කැදල් එන්ටර්ප්‍රයිසස් ඔෆිස් එකට ගිහිල්ලා ඒගොල්ලෝ හම්බ වෙන්න කලින් ඔයාගේ වෙලාව වෙන් කරගන්න. මොකද අපි කියන කතා අහලා ඒ පැත්තට සෑහෙන දෙනෙක් යනවා. ඒගොල්ලන්ගේ නිවාස සිහිනය සැබෑ කරගන්න බලාපොරොත්තු වෙන්න. 0.74390.3250 0.74390.3251. දැන් මේ අලුත් සින්දුව ගැන අනිවාර්යෙන් මතක් කරන්න ඕනි. අපේ දෙනුවන් නිපුන් මල්ලි තමයි මේ සින්දුව කියලා ලස්සනට කියලා අපිට මේ පැත්ත රෙව්වේ. අපි දන්න කියන සජිත් වී චතුරංග තමයි ලිරික්ස් කරලා තියෙන්නේ. ප්‍රගීත් පෙරේරා තමයි මේකට මියුසික් කරලා තියෙන්නේ. ලස්සන මියුසික් වීඩියෝ එකකුත් තියෙනවා YouTube එකේ. කල්ප ගානේ කියලා තමයි සින්දුවට නම දාලා තියෙන්නේ. YouTube එකේ සර්ච් කරලා වීඩියෝ එකත් බලන්න.

Anupaha FM adu hatarai dashma ata Net FM. Chani ek de dunum.

0: FM Anupaha FM Anuhatarai Dashmata Net FM De Dunumavata
1: Brought to you by
2: Atunulake Namahubavana Ratapurama Rasaganayana Aulesama Rasakarakana Mather Freela Noodles Taste Ke Trustaka
3: හදරෝග ස්නායිරෝග ආතරයිටි සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුඩ වෙද පහතා හමුවන්න 0773 273 540.
4: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන් මමතන්න 0111 437 1250.
5: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු නෙට් නිවුස් ශක්තිමත්ව ඉදිරියට.
6: Diva Fresh Daily Alert. එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොලර් එකේ සහ අත්යට දාඩි සහ දූවිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වෙනවා.
7: ඒ නිවුස් දැන් පරණයි. එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම මන් දන්නා. ස්ට්‍රීට් ෆයිටර් තාක්ෂණය සමගින නව Diva Fresh වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව Diva Fresh.
8: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.

0: දහස් 25000 SLIC Life ජීවිත රක්ෂණ ඔප්පුවීමෙන් තීමුණ. දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා Insurance Life බියකුමින් මවකමින්.
1: මොබිටෙල් 1278 වාසි ඩබල් දෙන සුපිරිම non-stop data package එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data. අමතර 10GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 30ක් සඳහා. දැම්ම රුපියල් 1278ක් reload කරන්න.
2: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් සතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුර වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහ හන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540.
3: Wake up. Satutu Hormones. Alpha Studio.
4: Davasatam ona karana vitamins. Alpha Studio.
3: Yes. Yes. Energy morning vibe ekak ekka davasama suba karaganna.
4: Ratema taruwanke dakshata ekka satutin davasa patan ganna.
5: Good morning.
3: Satya Dawaswala Uday Hayata Alpha Studio with Kasuni and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.
6: වෙලාව 11:01.

0: විශ්වාස කරන සත්‍ය ඔබ වෙත ගෙන එන්නේ.
1: හරිගේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 515 555 අමතන්න.
0: පැයෙන් පැය අලුත් වන අලුත් පැය විමසුම
3: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත්නිවුස් සමග මම කේසර. මධ්‍යම ආසියානු කලාපීය වොලිබෝල් ශුරතා තරගාවලියේදී ලෝකඩ පදක්කම දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම අද දිවයිනට පැමිණියා. මෙම තරගාවලිය මධ්‍යම ආසියානු කලාපයේ රටවල් 6ක සහභාගීත්වයෙන් පසුගිය 22 වනදා සිට 29 වනදා දක්වා පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවරදී පැවැත්වුණා. එහිදී කසකස්ථානය වට පහට දෙකක් ලෙස පරාජය කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ලෝකඩ පදක්කම තමන් සතු කරගත්තා. දිවයිනට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ උසස් නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ සිටි බවයි නෙට්ටිස් නියෝජිත TKG කපිල පැවසුවේ. නෙට්ටිස් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12ට බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙට්ටිස් YouTube නාලිකාවට සහ නෙට්ටිස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් නෙට්ටිස්.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
4: FM 95 FM 94.8 Net FM.
5: දේදුනු මාවත
6: brought to you by
7: අතුණු ලකේ නම ඔබ වන රට පුරාම රසගෙන යන අවුලේ සෑම රස කර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක.
8: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
9: සිලෝම් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන් මමතන්න 011 437 1250.
10: ජනි එක දේ දුනු මාවත දේ දුනු මාවත.

වෙලාව 11:05. අපි පටන් ගන්න හදන්නේ සතුටු සිතින් ෆැමිලි පිටින් අහන දේදුරු මාවතී දෙවෙනි පැයේ වැඩ කටයුතු ටික. දැන් මේ පැයේ වැඩ කටයුතු පටන් ගන්නකොටම මම ඔයාලට මතක් කරාරේ දේදුරු මාවත පටන් ගන්නකොටම ඔයාලට රහසක් කියන්න තියෙනවා කියලා. ඒ රහස තමයි ලබන සතියේ ඉඳන් ඔයාලට net fm දේදුරු මාවතෙන් සතිපතා මුදල් තෑගි දෙන්න net fm team එකේ අපිලා ඇස් වෙලා ඉන්නවා. ඉතින් ලබන සඳුදා ඉඳන් ෆන් ගේම් එකක් එක්ක ඔයාලට net fm දේදුරු මාවතේදී එකතු වෙන්න පුළුවන්. මම මේ ගේම් එකට නම දැම්මේ අකුරෙන් අකුර කියලා. ඔයාලට කරන්න තියෙන්නේ අපි Facebook post එකක් මන් දානවා. Facebook post එකක් ඊට පස්සේ ඕගලන්ට WhatsApp කරලා හරි call කරලා හරි අපේ ගේම් එකට register වෙන එක විතරයි. ඊට පස්සේ අපි දවසට කීප දෙනෙකුට අවස්ථාව ලබා දෙනවා. ඒ අවස්ථාව ලබා දුන්නාට පස්සේ කරන්න තියෙන්නේ අපේ ගේම් එකත් එක්ක එකතු වෙන්න. දැන් මේ ගේම් එකේ අකුරෙන් අකුර කියලා නම දැම්මට පස්සේ මොකද්ද මේ ගේම් එක කියලා ඔයා කල්පනා කරනවා ඇතිනේ. කරන්න තියෙන්නේ ඔගොල්ලෝ කෝල් එක ගත්තට පස්සේ මම ඕගොල්ලන්ට දෙනවා මොකක් හරි අකුරක්. ඒ වෙලෙට මට හිතෙන මොකක් හරි සිංහල අකුරක් දෙනවා. ඒ අකුරෙන් වචනයක් කියන්න තියෙනවා. ඊළඟට ඒ වචනේට පස්සේ ඊළඟ වචනේ ඔයා කියන්න ඕනේ. ඔයා මුලින්ම කියපු වචනේ අග අකුරෙන්. අන්න ඒ විදිහට දිගටම අර අග අකුරෙන් වචනයක් එන විදිහට වචන ධම්මලක් ආකාරයට ඔයාලට තප්පර 30ක කාලයක් මන් දෙනවා. ඒ තප්පර 30ක කාලය ඇතුලේ පුළුවන් තරම් වචන කියන්න තමයි තියෙන්නේ. අපි බලනවා සතියක්. ඒ සතියේ වැඩිම වචන ප්‍රමාණයක් තප්පර 30ක් ඇතුළතදී ඔයා කිව්වොතින් අන්න ඔයාට මේ මුදල් තෑග ජයග්‍රහණය කරන්න සූදානම අවස්ථාව හම්බ වෙනවා. ඒක හන්ද ලබන සතියේ ඉඳන් net fm දේදුණු මාවතින් මුදල් තෑගි දිනන්නත් සූදානමින් ඉන්න කියලා ඔයාට මම මතක් කරන ගමන් තමයි දේදුණු මාවතේ මේ පැයේ වැඩ ටික පටන් ගන්න. වෙලාව 11:11. එන්ජල් නම්බර් එක හරිද? හරි, WhatsApp එකේ ඉන්න කට්ටිය ටග් ගාලා එකතු කරගන්නම්. හුඟ දෙනෙක් බලාගෙන ඉන්නවා ඒගොල්ලන්ගේ නම් කියනකම්. බැනලා තියෙනවා සමහරු නම් කියන්න පරක්කුයි කියලා. අම්මෝ මැසේජ් ගොඩ. ගුඩ් මෝර්නින් ජනි, මාවත් සින්දුවකට එකතු කරගන්න කියලා බරුදැල් පොළ අපේ SL ප්‍රනාන්දු අයියා මැසේජ් එකක් දාලා තියෙනවා. සුපුරුදු විදිහටම මමත් ඉන්නවා ජනි කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. අපිට අර කවදාවත් නමවන් නැති නම නැති. ගොඩක් ආදරෙන් ඔයාව එකතු කරගන්නම්. ඊට පස්සේ ජනි අයියේ, මාවත් සින්දුවකට එකතු කරගන්න කියලා පානදුරේ ඉඳන් ධනුෂ්ක අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. ධනුෂ්ක නම දාලා තියෙන විදිහ තමයි මම මේ කල්පනා කරේ. පරණ මැසේජ් එකක් දා බලලා නම හොයාගත්තේ. ධනුෂ්ක ඔයාව එකතු කරගන්න. ඊට පස්සේ ජනි, අපි උඩලමත්තේ ඉඳන් අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තිනවා. සඳමාලි මිස්, ඊට පස්සේ ඉඳුනි මිස්, රුවන්තිකා මිස් ඇතුළු සෙට් එකම එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්න. සුබ දවසක් ජනි, අදත් ලස්සන සින්දුවකට මාව එකතු කරගන්න. හෝමගමේ ඉඳන් නදී තමයි එහෙම කියලා තියෙන්නේ. ජනි ජනි ජනි, මාවත් සින්දුවකට එකතු කරගන්න එහෙම කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. කවුද මේ, කවුද මේ? අපේ ගාල්ලේ හියාරි ඉඳන් තමර ආටිකල ඔයාව එකතු කරගන්න මේ සින්දුවට. යටියන්තොට හොරන්දල තියෙන නිතූ ගරාජ් එකේ සෙට් එක අපිට මැසේජ් එකක් දාලා තිනවා. ලක්ෂාන්, රුක්ෂාන්, ජයම්පති, සෙල්වම්, කුමාර, මල්ලි ඇතුළු සෙට් එකම එකතු කරගන්න කියනවා. යටියන්තොට නන්දනාරාම විහාරස්ථානයේ මිහිඳු පෙරහැර අද වීදි සංචාරය කරනවා කියලා ඒ විස්තරේත් රටටම කියන්න කියලා මට මැසේජ් එකේ දාලෙවල තියෙනවා. ඔන්න මම විස්තරේ කිව්වා. වැලිමඩ IK රස ෆුඩ් ප්‍රොඩක්ට්ස් එකේ කොල්ල සෙට් එක අදත් සුපුරුදු විදිහටම අහගෙන ඉන්නවා කියලා අපේ ඉන්දික අයියා මැසේජ් එකක් දාලා තිනවා. මම එකතු කරගන්න. ඊළඟට යන්න හදන්නේ දොදොල් කන්න. දවස් ගානක් දොදොල් කඩේ ගැන කියනවා. තාම එක දොදොල් කැල්ලක් හම්බුන්නේ නැහැ. හොඳේ හම්බන්තොට කළු දොදොල් කඩේ අපේ ශානක තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ආනන්ද, නිලන්ත, මහීමා, සසීමා, රන්දිමා සෙට් එකම එකතු කරගන්නවා මේ අපි අහන්න යන සින්දුවට. ඊට පස්සේ යන්න හදන්නේ කහවත්තට. කහවත්තේ ප්‍රසාද් මෝටර්ස් එකේ සියල්ලුම දෙනා එකතු කරගන්න කියලා තමයි අපේ විනීතක්ක සුපුරුදු විදිහට මැසේජ් එක දාලා තියෙන්නේ. ජනි, කොහමද ඔයාට? මාත් ඉන්නෝ. අපේ කෑගල්ල ඉඳන් හන්සි නංගි මැසේජ් එක දාලා තියෙනවා. සඳ ලංකාවේ පූර්ණිමා සෙව්වන් දින්නවා. අයිය අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා කොට දෙනියාවේ ඉන්දික මෝටර්ස් එකේ ඉඳන් සෙව්වන් දිනංගිත් මැසේජ් එකක් දාලා තියෙනවා. මං එකතු කරගන්න. අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා රාගල තමාෂි මෝටර්ස් එකේ ඉඳන් අපිට මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. බොස් ජයන්ත, මහින්දාස්, ඒ වගේම තමයි හේෂාල් තමයි අපිට මැසේජ් එක දාන්නේ. මේ කට්ටිය එකතු කරගන්න කියලා. මේ මහින්දාස් නෙවෙයි වෙන්නේ, මහින්ද වෙන්නේ නැතිනේ. අනේ මහින්දාස් තමයි
මේ කලිනුත් මහින්දාස් කියලා දාලා තියෙද. හරි හරි කොහොම හරි සෙට් එකම එකතු කරගන්නවා මේ අපි අහන්න යන සින්දුවට. සෑහෙන වෙලාවක් කතා කරා. කොහොම හරි ඊළඟ සින්දුවට යන්න කලින් බදුල්ලේ කැටවල සමන්ත සැලුන් එකේ ඉඳන් අපේ සමන්ත අයියා කතා කරා ආයව එකතු කරගන්න ඕනි. වයිෆ් නිසංසලා, අම්මා වේලාවති, හිරු තරු ස්ටෝස් එකේ ඉඳන් අපි වහගෙන ඉන්නේ. ඊළඟට තරුන්දි, එරන්දි දුවලා දෙන්න අපේ කේෂාන් මල්ලි, තැපල් කන්තෝරුවේ ශිවා මේ කට්ටිය එකතු කරගන්න කියලා කිව්වා. ප්‍රමුඛන කාන්ති අක්කා කතා කරා, ලික් ටේලර්ස් එකේ සුගත් මල්ලි එයාගේ නම කියලාම සින්දුවක් ඉල්ල ගන්න කියලා අපේ කාන්ති අක්කට මේ පණිවිඩය කියලා දිනවා. ඊට පස්සේ නීට් ටේලර්ස් එකේ වසන්ත අක්කා, සඳුනි ටේලර්ස් එකේ කට්ටිය මේ හැමෝමයි විශේෂයෙන්ම මේ රඹුකන මාකට් එකේ net fm අහගෙන ඉන්න හැමෝමයි එකතු කරගන්නවා. කිතුල්කොටේ ප්‍රේමසිරි අයියා, ඒගොල්ලෝ වගා කරලා තියෙන වම්බටුළු, අද වංගව වම්බටු පළදාව නෙලන දවස. ගොඩක් ආදරෙන් එකතු කරගන්නම් කිතුල්කොටේ ප්‍රේමසිරි අයියා, අම්මා ගුණවති, දිනුෂා, ගණේෂා, චමිලානි, කිරණිඳු, බිම්සර් ඇතුළු සෙට් එකම එකතු කරගන්නවා. අවුවේ වැඩ කරනවා වගේම තමයි මේ දවස්වල රස්නේ හරිම සැරයි. ඒක හන්ද නිතර වතුර බොන්න. හරි අපි යමු මේ සින්දුවට. මේ පැත්තට කෝල් කරන්න, WhatsApp messages එවන්න.

NetFM DJ Night, Adoran Noveta.

0: FM Anupaha, FM Anuhatarai Dashma Ata, Net FM.
1: Velavada Nikolahai Vinadi Visipahai.
2: Meldol, Hisaratia, Una Sempratishava, Angapata Vedanava, Apasudina Sadaha, Ikman Sanya, Meldol, Parasitamol Vishishaki.
3: Black Karikarasa Balana, then we at Kamatiatin. මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මිට් බ්ලැක් කරි රසට මස් නොකා මස් ගන්න
4: දැන් පෑන් ඒෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න අදම ඔබේ ළඟම ඇති පෑන් ඒෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න නැතිනම් 011 464 667 222 අමතන්න
5: මෙදා පාර LPL ක්‍රිකට් උණුසුම ජුලි 17 වනදා සිට සජීවීව Pure Mobile app එකෙන් ෆ්‍රී බලන්න SLT Mobitel Pure TV නිල විකාශන සහකරු
6: අලුත් ට්‍රෙන්ඩ්ස් අලුත් ස්ටයිල් එක විලාසිතා ලෝකයේ කලබන්න ෆැෂන් බග් අලුත්ම ශාඛාව දැන් ගාල්ලට අගෝස්තු 1 වෙනිදා අලුත්ම මුහුණුවරකින් විවෘතවන ෆැෂන් බග් ගාල්ල ශාඛාවට ඔබත් එන්න ඔබේ මුළු පවුලටම ගැලපෙන නවතම කලෙක්ෂන්ස් රසක් අතරින් හිතේ හැටියට විලාසිතා තෝරා ගන්න අගෝස්තු 1 සහ 2 යන දෙදින තුල සියලුම භාණ්ඩ සඳහා 10% වට්ටමක් සහ net fm කණ්ඩායම සමග එක්වි තෑගි දිනා ගැනීමටත් අවස්ථා ෆැෂන් බග් වෙනස් වන ජීවන රටාවන්ට
7: පෘථිවියෙන්ද ළඟහරට රේල් පාරක් ඔන්නඔහොම තමයි මගේ පුතා හිතන්නේ. හරි ලොකුවට ස්මාර්ට් විදිහට දරුවන්ට ලෝකෙ ලොකුවට පේනකොට අපි එකට ලෑස්ති වෙන්න ඕනේ. යකඩ ප්‍රෝටීන් ඇතුළු වැදගත් පෝෂක පදාර්ථ රසක් සමග මානසික ක්‍රියාකාරීත්වය, ප්‍රතිශක්තිකරණ පද්ධතිය, ශාරීරික වර්ධනය, ආහාර ජීර්ණය, සාමාන්‍ය දෘෂ්ටිය වැනි වර්ධනීය වැදගත් අංශ පහකින් වැඩි දරුවන්ට උදව් වෙන. Encyclopedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සූදානම. වැඩි විස්තර සඳහා ඇසුරුම් පරීක්ෂා කර බලන්න. ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද මේ කතාව අහන්නකෝ
8: MGK වසන්ත පංචාවල අපේ රෝන්ට එකපාර පපුව ගැස්කුමක් ආවා. ඩයි පරීක්ෂණය කරා බයිපාස් එකට යපෙනවා කියන. ඒ පාර ගියා සෙවනවල. සෙවනවල ගියාම ඉතින් අපිට පළවෙනි පාර බෙහෙත් දුන්නා, දෙවෙනි පාරක් දුන්නා. හතර පාරේ ගත්තේ පාරේ දෙදමාත් එක්ව වට හොඳයි. දැන් ඉතින් ඒ බෙහෙත් කළා ඉවරයි. ඒ මාත්‍යට නිදුක් නිරෝගී වෙන්න ලැබේවා කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ.
7: කතා කරන්න 0777 300 940.
9: මේ හස්බන්ඩ්
10: මොකද වයිෆ්
9: ඔයා ගැතින් වැරද්දක් වෙනවා ඊට පස්සේ අපි දෙන රණ්ඩු වෙනවා කවුද මුලින්ම සමාව ගන්න
10: මම ගන්නවා
9: හරි එතකොට මගේ අතින් වැරද්දක් වුණා
10: ඒත් ඉතින් මම සමාව ගන්නවා
9: වැරද්දුවනේ වයිෆ් ලගේ අතින් කවදාවත් වැරදි වෙන්නේ නැහැ වයිෆ් ලා කරන හැමදේම හරි
11: Paul Prashna Netu Ahan Jani Ek De Dunu Mavath
1: Velawe 11 vinade 28 ay Wala maru honde Facebook fan page ekey mama demmane post ekak patan ganna akurenma iwar wena singhala wacana monada ogolu danne kiyala මාර් ලස්සන උත්තර කමෙන්ට් ගොඩාක් මට ෆේස්බුක් ෆෑන් පේජ් එකේ ඇවිල්ලා තියෙනවා. නිලක්ෂි නර්මදා, ඊට පස්සේ අපේ ඉෂාරා කරුණාරත්න, මාමලු. ඊට පස්සේ අපේ නිලක්ෂි දාලා දිනන සරතැස, වල්ලව වගේ වචන දාලා තියෙනවා. ඊට පස්සේ සුභා ඉන්නවා, කුමාරී ඒකනායක, වඩුමඩුව, තල්වත්ත, සරතැස, නලංගන, නයනයි. නම් ගොඩයි. හරිද? ඊට පස්සේ ප්‍රදීප් කුමාර ඉන්නවා, ගයන්ත සුරේන් ඉන්නවා, ඊට පස්සේ රෂේලා සෙනවිරත්න වචන දෙකක් එකට එකතු කරලා වචන දානවා වගේ එකකුත් නිකන් මට තේරෙනවා කට්ටියෝනේ. යන්න net fm facebook fan page එකට අපේ facebook fan page එක මුලින්ම follow කරන්න. net fm facebook fan page එක විතරක් නෙවෙයි අපේ tiktok account එක තියෙනවා, instagram account එක තියෙනවා, youtube channel එක තියෙනවා. ඔය හැම තැනම follow කරලා subscribe කරලා තියාගන්න. මොකද radio එකෙන් අහනවා වගේ මාට බලන්න දේවල් සෑහෙන ප්‍රමාණයක් අපි අපේ facebook fan page එකේ, tiktok එකේ, insta එකේ, youtube එකේ දානවා. මේතර වාට මතක් කරන්න හදන්නේ මේ පැතර ආපු කට්ටිය කීප දෙනෙක් ටග් ගාලා එකතු කරගන්නම්. කට්ටියට සෑහෙන ප්‍රශ්නයක් වෙලා තියෙනවා, මං ඊයේ ගෑල් ළමෙක් හම්බ වෙන්න ගියාද කියලා. නෑ නෑ, කොල්ලා තාම තනිකඩයි, බය වෙන්න එපා. හයි ජනි අයියේ, මම යටියන් තොටින් අප්සරා. අදත් ලස්සන සින්දුවකට මාව එකතු කරගන්න. හස්බන්ඩ් නිමල්, ලොකුදුව යශෝදරා, දෙවෙනි දුව අනුත්තරා, පොඩි දුව සිත්තරා එකතු කරගන්න කියලා කියනවා. මරු නම් ටික පවුලේ කට්ටියට දාලා දෙන්න. අප්සරා මං එකතු කරගන්න. අපිත් ඔයාව අහගෙන ඉන්නේ ජනි. අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා උඩු මත්තේ පොල් තෙල් කඩේ ඉඳන් අපිව අහගෙන ඉන්නවා කියලා මෙසේජ් එකක් දාලා තියෙනවා. ගොඩක් ආදරෙන් එකතු කරගන්න. හයි ජනි අයියේ, කොහොමද? මොකෝ ඊයේ ආවෙ නැත්තේ? දෙන්න බලන්න නැට වෙන සින්දු ගොඩක්. එහෙම කියලා අපිට මෙසේජ් එක දාලා තියෙන්නේ. හැමදාම වගේ අපිව අහන අපේ ගොඩකවල ඉන්න ශෂිකා. මං ඔයාව එකතු කරගන්න. ලස්සන සින්දුවකට මාවත් එකතු කරගන්න. මකුල්ලලුව රංජිත් දිසානායක අයියා මැසේජ් එකක් දාලා දෙනවා. මන් දෙක Facebook page එකේ comment එකකුත් දාලා දෙනවා. අනුරාධපුරේ සඳලි ඔයාවත් එකතු කරගන්නවා මේ සින්දුවට. අලවේ කරුවක් අසුපුරුදු විදිහටම අද WhatsApp message එකක් දාලා තියෙනවා. රුක්මන් පුතා, දුව අමපාණි, චූටි පුතා මොවින්දු මේ හැමෝම එකතු කරගන්න කියලා කියනවා. මොවින්දු ආවා මාව බලන්න. චාමර ස්ටෝස් එකේ කළුතර පණාවිටියේ සෙට් එක එකතු කරගන්න ඕනි චාමර සහ තනෝජා මේ සින්දුවට. සුබ දවසක් වේවා ජනි මල්ලි. අපිවත් සින්දුවකට එකතු කරගන්න. එහෙම කියලා මැසේජ් එකක් දාලා තියෙන්නේ ධම්මිකා ජයසිංහ අක්කා. කොටගම ඉඳන් තමයි අපි වහගෙන ඉන්නේ. කොටගම තියෙන රඹුක්කන කියලා දාලා තිනෝ. ඒ කියන්නේ මගේ අර ලංකාවේ තියෙන ගම් සහ නගර ගැන මගේ දැනුම හොඳට දන්නවා. ඒ හන්ද තමයි රඹුක්කන තමයි කොටගම තියෙන්නේ කියලා දාලා තියෙන්නේ. ඊට පස්සේ යන්න හදනේ ත්‍රිකුණාවලේ පහේ කණුවලට ගිහිල්ලා එන්න. අපි පුංචි බණ්ඩායියා පවුලේ හැමෝමත් එක්කම මම එකතු කරගන්නම් මේ සින්දුවට. ඒ අතරේ මතක් කරන්න ඕනි net fm අපේ net news කණ්ඩායම ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශයේ බවට net news පත් කරලා තිනවා අලුත්ම සමීක්ෂණ වාර්තාවලට අනුව. ඔයා ඉතින් උදේ නැගිටපු ගමන් උදේ 6:45ට දවස පටන් ගන්න net news අහලා, ඒ වගේම තමයි දවල් 12ට හවස 6:30ට net news ප්‍රධාන ප්‍රවෘත්ති ඔයාලට අහන්න පුළුවන් වගේම හැම පැයකම පෑන් පෑය පුවත් ඔබට අහන්න අවස්ථාව ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි, අපේ කණ්ඩායම පැය 24ම ක්‍රියාත්මක. net news youtube channel එක, net news facebook fan page එක, www.netnews.lk web අඩවිය, net news digital අවකාශයන් හරහා ඔයාව දැනුවත් කරන net news අපේ කණ්ඩායම සූදානම් ඉදින්නෝ. මේ දැනුවත් කරන කාරණාවන් වලට ඔයාගේ තොරතුරු එවන්න ඔයාට පුළුවන්. ඔයාගේ ගමේ, ඔයාගේ නගරේ, ඔයා දකින ඕනිම ප්‍රවෘත්තිමය වටිනාකමක් තියෙන දෙයක ඕඩියෝ එකක් වෙන්න පුළුවන්, වීඩියෝ එකක් වෙන්න පුළුවන්, ෆොටෝස් වෙන්න පුළුවන්. අපිට WhatsApp කරන්න 0577-490-3312 තමයි අපේ net news කණ්ඩායමේ WhatsApp නම්බර් එක. ලියලා තියාගන්න. කොයි වෙලේ ඔයාට ඔය නම්බර් එක වැදගත් වෙයිද කියලා හරියටම හිතාගන්න අමාරු. මේ සින්දුවත් චිත්‍රපට ගීතයක්. මේක යකඩයා ෆිල්ම් එක වෙනුවෙන් තමයි නිර්මාණය වෙන්නේ. සරත් දසනායක මහත්තයා තමයි මේ සින්දුවට මියුසික් කරන්නේ. එච්.ආර්. ජෝතිපාල මහත්මයාත් එක්ක වික්ටර් විජයන්ත මහත්මයා තමයි මේ සින්දුව කියන්නේ.

දැන් මේ දවස්වල මේ තියෙන රස්නෙත් එක්ක පාර යනකොට අනිවාර්යෙන් ඔය උකුල නටන තාලේ බලනවට වඩා දෙයක් තමයි වතුර ටිකක් මොනවා හරි බොනේ. මොනවා හරි පානයක් අපි ඇඟට දාගන්න එක සෑහෙන වටිනා. ඒ තරමටම හුලන්න බැරි රස්නයක් මේ දවස්වල තියෙන්නේ නේද? ඒ හින්දා තමයි අපි හැමෝම වගේ අර ඩිලෙක්ටර් නිෂ්පාදන මේ දවස්වල හොය හොය බොන්න අරගන්නේ. ඩිලෙක්ටර් නිෂ්පාදන කියලා කියන්නේ සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් එන නිෂ්පාදනය. ඒගොල්ලෝ අර ලංකාවේ අපේම පේරගොවියන්ගේ පේරවගාවන් වල පළදාව හොඳම මිලකට මිලදී ගන්නවනේ. අන්න ඒ පළදාවේ නිෂ්පාදන වෙන නිෂ්පාදනය තමයි සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් හරහා ඩිලෙක්ටර් නිෂ්පාදන විදිහට එළියට එන්නේ. ආහාර අතිරේකයක් පෝෂණ අතිරේකයක් විදිහට අපි ඩිලෙක්ටර් නිෂ්පාදන එකතු කරගන්නවනේ. තාමත් ඔයාගේ කඩේ ඩිලෙක්ටර් නිෂ්පාදන විකුණන්න නැත්නම් ප්‍රමාද වෙන්න එපා. ප්‍රමාදයේ පසුතැවීමට හේතු වෙයි. ඒක හන්ද දැන්ම ඔයාගේ කඩේ ඩිලෙක්ටර් නිෂ්පාදන වෙනුවෙන් අලෙවි හිමිකාරීත්වය ලබා ගන්න. හැමෝම හොයන නිෂ්පාදනයක් කඩේ විකුණන්න තියනවා කියලා කියන්නේ කඩේට සෙනගෙන එක නිතැතින්ම වැඩි වෙනවා. මේ වගේ වෙළඳ රහස් වෙන කවුරුත් කියන්නේ නැහැ, මං විතරයි කියන්නේ. ඒ වගේම තමයි අපේ වෙළඳ මහත්වරුන්ට වෙළඳ මහත්මීන්ට වගේම තමයි සල්ලි ටිකක් අතට එන ක්‍රමයක් කල්පනා කරන හැමෝටම මතක් කරන්න ඕනේ සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එකත් එක්ක සම්බන්ධ වෙන්න කියලා. ඉඩමක් තිබුණත් නැතත් වගා සැලසුම් එක්ක ඔයාට දිනන්නේ කොහොමද, සල්ලි ටිකක් අතට එකතු කරගන්නේ කොහොමද මේ කතාන්දරය කියලා දෙන්න සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් සූදානම් ඉන්නේ. කෝල් කරන්න, නම්බර් එක ලියා ගන්න. හොන්නම නම්බර් එක කියන්න හදා. 011 437 12 50. 011 437 12 50. රයිට්, මං යනවා ජයවින්දා ගමට ගිහිල්ලා අපේ ප්‍රේමසිරි අයියා කතා කරා. හැමදාම වගේ මට නිකන් මේ ගමේ නම ඇහෙනකොට මතක් වෙන්නේ කිසිම තරගකින්වත් පැරදුණු කෙනෙක් නම් මේ ගමේ නැතුව ඇත. ජයවින්දා ගම. දීප්ති මංගලිකා, දීප්ති මංගලිකා කියන්නේ අපේ ප්‍රේමසිරි අයියාගේ වයිෆ්. ඊට පස්සේ බෝයනාරායන පුතා, එයා නේවි එකේ වැඩ කරන්නේ, යාවත් එකතු කරගන්න කියලා කිව්වා. ඊට පස්සේ මත්තමගොඩ ඉන්නවා දුව, ඇතුළු පවුලේ සියලුම දෙනා එකතු කරගන්න කියලා කිව්වා. ගොඩක් ආදරෙන් එකතු කරගන්න. පොළොන්නරුවේ සිට අපේ රමණී සුපුරුදු විදිහට මද කෝල් එකක් ගත්තා. ඊළඟට අපේ මග්ගොණ මෛත්‍රීපාල අයියා. මංගලිකා, මදුකා, මදුරංග, මදුසංක කට්ටිය එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ බදුරලී ඉඳන් අපේ ඉන්ද්‍රාණී අක්කා කතා කරා. කඹුරාවල ගමේ හැමෝමයි. ඊට පස්සේ අපේ මොරපිටියේ රාණී අක්කා, රාණී අක්කගේ අයියා, අයියා කියන්නේ හස්බන්ඩ් හොඳේ. ඊට පස්සේ දුව පුතා මේ හැමෝම එකතු කරගන්න කියලා කිව්වා. හොරණ මිල්ලෑවි ඉඳන් අපේ සරත් වීරකෝණ අයියා සුපුරුදු විදිහට මද කතා කරා. වයිෆ් රාණිවයි, දුවවයි, පුතාවයි සින්දුවට එකතු කරගන්න කියලා කිව්වා. ගාල් ඉඳන් සීතක්කත් කතා කරා. ඒගොල්ලෝ ලෑස්ති වෙලා ඉන්නේ හෙට ෆැෂන් බග්ගයක්. යාළුව හැමෝම, පවුලේ හැමෝම එකතු කරගන්න කියලා කිව්වා. ඊට පස්සේ බදුරලි ඉඳන් අශෝකක්කත් කතා කරා. පවුලේ සියලුම දෙනාව එකතු කරගන්න කියලා කිව්වා. මීටියාගොඩ සුමන නැන්දා. ගාල්ලට කිට්ටුයිලු ඒගොල්ලන්ගේ ගෙවලුත්. පවුලේ හැමෝම එකතු කරගන්නවා මේ සින්දුවට. ටයිටැනික් සැලෝන් එකේ තුෂාර බෝයිව මතක් කරන්න ඕනේ. රාමුතුෙන් කියන්න ඕනේ ටයිටැනික් සැලෝන් කිව්ව ගමන් ඕගොල්ලෝ දන්නවනේ සුන්දරම් බොස් වැඩට ඇවිල්ලා නැහැ. ඊට පස්සේ අපේ කමල් දෙන්න තමයි අද වැඩ කරන්නේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්න. මේ කන්නන්තොට බේකරිය රසිකවයි, ත්‍රිවිල් පාකේ ලසාවයි මේ සින්දුවට එකතු කරගන්නවා ගොඩක් ආදරෙන්.

0: FM Anu Paha, FM Anu Hatarai da Jumata, Net FM. වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි සිමෙන්ති ටයිල් ඇඩිසිව් ස්කීම් කෝට් පේන් බඩු සේරම ගන්න ඕන
2: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න
3: දැන් සිස්ටෙක් ආවොයි සේරම තියෙනවද
2: නෑ නෑ ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය
4: සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය
5: වේලාව 11 විනාඩි 44යි
6: එඩිතරව අපක්ෂපාතීව සත්‍යවාදීව සැනින් එසැනින් ප්‍රවෘත්ති ඔබ වෙත ගෙනෙන net news දැන් නව මුහුණුවරකින් ඔබ වෙත net news ජනතාව විශ්වාස කරන සත්‍ය
7: මාතර ෆ්‍රීලැන්ස් චීස් රස සෝයාකක රස බලමුද මාතර ෆ්‍රීලැන්ස් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත
8: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ට රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්
9: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා
6: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
10: මෙදා පාර LPL ක්‍රිකට් උණුසුම ජුලි 17 වනදා සිට සජීවීව Pio Mobile app එකෙන් free බලන්න SLT Mobitel Pio TV නිල විකාශන සහකරු
11: අලුත් ට්‍රෙන්ඩ්ස් අලුත් ස්ටයිල් එක විලාසිතා ලෝකේ කලබන්න ෆැෂන් බග් අලුත්ම ශාකාව දැන් ගාල්ලට අගෝස්තු 1 සහ 2 යන දෙදින තුල සියලුම භාණ්ඩ සඳහා 10% වට්ටමක් සහ වෙනත් දීමනා රසක් ෆැෂන් බග් වෙනස් වෙන ජීවන රටාවන්ට
12: මගේ නම අනුෂා ලක්මාලි මම ඇක්ටිව් ප්ලස් එකට ආවේ පඩි පෙළවත් නැග ගන්න බැරුව මට ලොකු ධන හිස් අමාරුවක් තිබුණා අවුරුදු දෙකක් තිස්සේ මං ගොඩාක් දුක් විඳා ඇත්තටම කියන්න සතුටේ මගේ තිබුණු සියලුම වේදනාවල් දැන් අඩු වෙලා මම හොඳින් මගේ සියලුම වැඩ කටයුතු කරගන්නවා ඇත්තටම කියන්න තියෙන්නේ ඔයාලටත් ඇවිල්ලා බලන්න ගොඩාක් පින් ඇක්ටිව් ප්ලස් එකට මගේ මේ ධන හිස් අමාරුව සුවපත් කරලා දුන්නට
13: ඔබටත් මෙවැනි රෝග අවස්ථා තිබේ නම් අමතන්න ඇක්ටිව් ප්ලස් භෞතික චිකිත්සක මධ්‍යස්ථානය 0716 856 956
14: තරංගයක් විතරක් නෙවෙයි මේක DJ Attack එක
15: Non stop remix remake එකට හැපෙන DJ blast එක
14: ඉතිහාසයේ ප්‍රථම වතාවට ලාංකේය සුපිරි DJ තරු මුහුණට මුහුණ ගැටෙන DJ Attack show එක
15: Net FM DJ night face to face attack show attack show
14: 1 2 3 let's go ලංකාවම දන්න වීලඟ DJ star වෙන්න කැමති නම් ඔයා DJ play කරන පැහැදිලි වීඩියෝ එක දැන් මා පිට WhatsApp කරන්න
15: 0711 95 95 95 Net FM DJ Night Face to Face Attack Show
14: අද රෑ 9ට මුහුණට මුහුණ තරඟ වදින්නේ රත්නපුර දිස්ත්‍රික්කය DJ K69 නුවර දිස්ත්‍රික්කය DJ Niru
16: Brought to you by
17: රස නහර පිනා යනු මයි කෝලා වෙතින් මයි ගුවාවා මයි චැමරින් මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ හිල්ස් කාගිල්ස් ආපිකෝ සතුස සුපිරි වෙළඳ සැල්වලින් මයි කෝලා අපේ රටේ අපේම දෙයක්
15: Net FM DJ Night
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
18: දැන් පෑනේෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑනේෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667 222 අමතන්න.
1: වේලාව 11 විනාඩි 48යි.
19: මේ හස්බන්ඩ්
1: මොකද වයිෆ්?
19: ඔයාගේ එක්ස් ගර්ල් ෆ්‍රෙන්ඩ් උයි මමයි ඡන්දි ඉල්ලුවටින්. ඔයා කාටද ඡන්ද දෙන්නේ?
1: වෙන කාටද වයිෆ්? ඔයාට
19: අදත් වැරද්දුවනේ ඡන්දි ඉල්ලනවා වගේ මෝඩ වැඩක් මම කරයි කියලා හිතනවද? ඒ වගේ මෝඩ වැඩ කරන්නේ ඔයාගේ එක්ස් ගර්ල් ෆ්‍රෙන්ඩ්ම තමයි.

FM Facebook fan page එකෙන් ඔයාලට live බලන්න chance එක හම්බ වෙනවා කියලා දැන් ඔයා දන්නවනේ. අද එන කොල්ල දෙන්න. එකෙනෙක් එන්නේ රත්නපුර දිස්ත්‍රික්කය නියෝජනය කරමින්, අනිත් එක්කෙනා ඉන්නේ මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරමින්. අද කොල්ල දෙන්නගේ නම් දෙක කියන්න ලේසි, එක හන්ද මං අද නම් කියන්න හදන්නේ. රත්නපුර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් අපේ DJ K69 එනවා. අද දවස හැඩ කරන්න නටවන්න මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් DJ නිරා මේ වැතරෙන්න සූදානම් ඉදින්නවා. එතකොට අපේ DJ අසා ලෑස්ති වෙලා ඉන්නේ. අද හොඳ ඇඳුම් ඇඳගෙන දන්නවනේ සිකුරාදට කොල්ල. එතකොට මේ රත්නපුරේ කිනා DJ K69 ඇයි දැන් එහෙම නමක් දාගත්තේ නේ? ඒක අහලා බලන්න ඕගොල්ලෝ රෑ 9 ඉඳන් 12 වෙනකන් අහනකොට අනිවාර්යෙන් ඔකට උත්තරේ දෙයි. ඒකනම් මතක් කරන ගමන් තමයි අද දේදුරු මාවතේ මේ පැයේ වැඩ කටයුතු ටික අපි අවසන් කරන්න හදන්නේ. නම් තියෙනවා ගොඩක් කියන්න. ඒ වගේම තමයි කෝල් කරපු කට්ටියකෙත් නම් තියෙනවා කියන්න. ඊළඟ පැය අනිවාර්යෙන් හැමෝම ගැන මතක් කරනවා. ඒ අතරේ මතක තියාගන්න ඕනි දේ තමයි ලබන සතියේ ඉඳන් දේදුණු මාවතේ ෆන් ගේම් එකක් තියෙනවා. සතිපතා මුදල් තෑගි දිනන්න ෆන් ගේම් එකට එකතු වෙන්න මතක තියාගන්න. මම ලබන සතියේ ඉඳන් දාන Facebook post එකට comment කරන්න, ඊට පස්සේ අපිට call කරන්න, WhatsApp message දාන්න සුපුරුදු විදිහට. ඔයා වාසනාවන්ත වුණොත් මම තරඟ කරන්න ඔයාව එකතු කරගන්න සූදානම්.

0: FM Anu Paha, FM Anu Hatrai Tak Cuma Ada, Net FM. De Dunu Mavata.
1: Brought to you by
2: Akunu Laki Namahu Bawan Rata Purama Rasa Genayana Aule Sayama Rasa Karakana Mother Freela Noodles Taste Ke Trust Ke
3: හදරෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
4: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්මම තන්න 0111 437 1250.
5: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු. Net News ශක්තිමත්ව ඉදිරියට.
6: වව්! ලක්ෂ ගානක් වටින ලස්සන බයික් එකක් සල්ලි දීලාමද ගත්තේ?
7: ඇයි දන්නේ නැද්ද? අඩුමඩු මූලික ගෙවීමක් කළාම KD Rice Motor Company Private Limited එකෙන් දැන් Leader 125 බයික් එකක් ගන්න පුළුවන්. දැන්ම කතා කරන්න 0773 523 535.
8: රස නහර පිනා යන මයිකෝලා වෙතින් මයිකුවාවා මයි කැමරින් මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ කිල්ස් කාගිල්ස් ආපිකෝ සතොස සුපිරි වෙළඳ සැල්වලින් මයිකෝලා අපේ රටේ අපේම දෙයක්.
9: මාස්ටර්ගේඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. චිල්ඩ්‍රන්ස් වර්ල්ඩ් කැලණිය මාස්ටර්ගේඩ් බොරෙල්ල සහ ළඟම පොත්හලෙන් දැන් ලබා ගන්න 0770 313 3036.
10: මෙදා පාර LPL ක්‍රිකට් උණුසුම ජූලි 17 වනදා සිට සජීවීව පියෝ මොබයිල් ඇප් එකෙන් ෆ්‍රී බලන්න. SLT Mobitel PO TV නිල විකාශන සහකරු.
11: මුදලාලි
12: අනෝනා
11: මට පරිප්පු 500යි ලුණු කිලෝ එකයි. අපේ ඉස්කුඩු ග්‍රෑම් 200ක් දානවද? මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න.
13: මුදලාලි ඔයා කාටද මේ බොරු කරන්නේ? අයි නෙවත උටාමට මෙහෙම කරයි කියලා. ඊයේ මුදලාලිගෙන් ගත්ත මිරිස්කුඩු රසත් නැ සරත් නැ මිරිස් පාටත් නැ.
12: විජේ දාන්න ඔක්කොටම.
13: ඇයි මුදලාලි නියම ප්‍රමිතියට හදලා විජේ තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ.
11: හොඳ වෙලාවට ඔයා ආවෙ නැත්තම් අපිත් අහුවෙමු.
14: මිරිස් නම් මිරිස් විජේ මිරිස්.
3: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝග හහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.
15: ඔයාට ඕනේ මගෙන් යන්න. ඉතින් යන්න. එන්නෙම නැද්ද? ප්‍රියාදර ප්‍රියවරයා ඇල්ලවත් අතහැරියත් ආදරේ ආදරේමයා
16: මන්දාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණයා.
17: වෙලාව දවල් 12:00.

0: Net News. ജനതാവ് വിശ്വാസകരണ സത്യ Net News.
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙත් අමතන්න 0112 863 363 0776 716 3872.
0: විශ්වාස කරන සත්‍ය.
4: අයිබෝන් අද 2026 ජූලි 31 වනදා සිකුරාදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. Net News 10:12 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන අංක 1 ප්‍රවෘත්ති සන්නාමය. Net News සජීව මැදිරියේ සිට මම සචිනි සේරවර්ධන, ප්‍රවෘත්ති සංස්කරණය නිශාන්ද සිල්වා.
0: Net News ජනතාව විශ්වාස කරන සත්‍ය.
4: සිරස්තල ඉන්ධන මිල වැඩි වේද? තීරණාත්මක සාකච්ඡාව පස්වරුවේ. එල් නීනෝ හමුවේ කටයුතු කරන්නේ කෙසේදයි මෙතෙක් දැනුම් දී නැතැයි ගොවීන්ගෙන් රජයට චෝදනා. මාළු මිලත් ඉහළ ගියේ එල් නීනෝ නිසාද? මත්ස්‍ය වෙළඳුන්ගෙන් උත්තර. තරුණයන් දෙදෙනෙකුට දිවි අහිමි වූ රියානුතරෙන් පසු කන්ටේනරයට ගිනි තැබූ 3 දෙනෙකු අත්අඩංගුවට. ගාසා තීරයේ සන්නද්ධ කණ්ඩායම් නිරායුධ කරන්න ට්‍රම්ප්ගෙන් සැලසුමක්.
0: Net News, the truth people trust.
4: අද ජූලි මාසයේ අන්තිම දවස. අද දවස ගැන ගොඩක් අය අවධානයෙන් බලා ඉන්නවා. ඒ ඉන්ධන මිල අඩුවනු ඇතැයි බලාපොරොත්තු වෙන්. ඊට අදාළ විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වෙනවා. ඒ සාකච්ඡාවෙන් පස්සේ තමයි ඉන්ධන මිල ගැන සංස්ථාව කියන්නේ ඉන්නේ. ඒ ඇතුළු කතාපෙළෙහි අපේ පළමු සත්‍ය අනාවරණය ඉන්ධන මිල සංශෝධනය ගැනයි. මාසිකව සිදු කෙරෙන ඉන්ධන මිල සංශෝධනයට අදාළ විශේෂ සාකච්ඡාවක් අද පසරු 6ට පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේදී. එහිදී ගනු ලැබුණ තීරණ මත ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධයෙන් අද රාත්‍රියේ ප්‍රකාශයට පත්කරන බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ උසස් නිලධාරියෙකු Net News කළ විමසීමකදී පැවසුවේ. කෙසේ වෙතත් මෙවර ඉන්ධන මිල සංශෝධනයේදී මිල ගණන් අඩු වෙනවා නම් එය විශාල මුදලකින් අඩු නොවනු ඇති බව ඔහු කියා සිටියා. ඒ මෙම මාසය තුළ ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ගණන් විශාල ලෙස උච්චාවචනයන්ට ලක්වීම හේතුවෙන්. පසුගිය ජුනි මාසයේදී ඔක්ටේන් 92 සහ ලංකා සුදු ඩීසල් වල මිල පමණක් පහත දැමුණා. ඒ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින්, ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 25කින් අඩු කෙරුණා. එල් නීනෝ තත්වයේ හමුවේ සිය වගා කටයුතු සිදු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු වැඩපිළිවෙලක් රජය විසින් හඳුන්වා දී නැතැයි ගොවීන් චෝදනා කරනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයේද ඇතැම් ප්‍රදේශවල මේ වන විටත් වගාවන් හානි වී ඇති බවයි රජරට පොදුජන ගොවි එකමුතුවේ සභාපති කේ විජේවීර මහතා පැවසුවේ.
5: අනුරාධපුර දිස්ත්‍රික්කයේ තන්තිරිමලේ විලච්චියේ එයා කෙළවරේ සඳමල්ලෙලිය වැනි ගම්මානවලට ගිහිල්ලා බලන්න, අද වෙනකොට ඒ මිනිස්සුගේ කොමුඩු කොටුව, මිරිස් කොටුව, ඒ වගේම එළවලු කොටුව දැන් මැරමින් පවතිනවා. වී වගාවෙත් අන්න විලච්චියේ කෑල්ලක ගොයම් මැරෙනවා. දැම්මම එල්ලිනෝ තත්ත්වය උදා වෙලා භූගත ජලය හිඳී ගිහිල්ලා තව ටික දවසකින් ඒ මිනිස්සුන්ට බොන්න වතුරත් නැති වෙන තත්ත්වෙට ගිහිල්ලා තියෙනවා. අද කොමඩු කොටුව මැරුණ නිසා, වීවල වගාව මැරුණ නිසා එන්න මාත් එක්ක යන්න කුෂිකර්ම ඇමතිතුමෝ සඳමල්ලෙලියට, විලච්චියට, තන්තිරිමලයට. අද ගොවි මහත්තුරු අඬනවා තමන්ගේ දරුවන්ට තුන් වේල කන්න දෙන්න විදියක් නැතුව අඬන මිනිස්සු පෙන්වන්න, එන්න මාත් එක්ක යන්න. ඕගොල්ලෝ මාධ්‍ය ඉස්සරහා බොරු සම්දර්ශන දැම්මට වැඩක් නැහැ. මිනිස්සු බඩගින්නේ ඉන්නේ මාත්‍යෝ, මිනිස්සු බඩගින්නේ ඉන්නේ. ඔයාලට වැඩපිළිවෙලක් නැහැ. අර දිට්ටා සුලිකුණාටු වෙනවා කියලා අනාවැකි පල කරලා තියද්දි ඒ පිළිබඳ ක්‍රියාමාර්ග නොගෙන ඉඳගෙන රටට වෙච්ච වින්න ඇහිය වගේ දස දහස් ගුණයක වින්න ඇහියක් දැන් ඉන්න නියමිතයි.
4: මේ අතර එල්නිනෝ තත්වයේ හමුවේ ශ්‍රී ලංකාවට සිදුවේ හැකි බලපෑම සම්බන්ධයෙන් පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය බුද්ධි මාර්බේ මහතාද අදහස් පළ කළා.
6: ශ්‍රී ලංකාව ගැන කතා කරනකොට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ආචාර්ය අරුණි අබේසේකර මම ආචාර්ය රංජිත් පුණ්‍යවර්ධන ආචාර්ය ශිරෝමණි ජයවර්ධනත් එක්ක කරපු පර්යේෂණවල අපිට දක්නට ලැබුණේ එල්නිනෝ තත්ත්වයක් ඇතිවන හැම අවස්ථාවකම ඉන්දියානු සාගර ද්විද්‍රව කලාප නම් වූ තත්ත්වය ධනාත්මක වෙනවා කියලා. සාමාන්‍ය අපි දැන් ඉන්නේ යලකන්නේ අවසාන භාගයට ගිහිල්ලා ඉතා ප්‍රබල වියලි තත්ත්වයන් ඇති වෙලා තියෙන බවටත් වාර්තා පැමිණලා තියෙන හින්දා අපි ඊළඟට හිතන්න ඕනේ මේ පස්සේ ඇති වෙන මහකන්නේ ගැන. මහකන්නේ සාමාන්‍යයෙන් ආරම්භ වෙන්නේ ඔක්තෝබර් මාසයේ. ඔක්තෝබර් නොවැම්බර් කියන මාස දෙක තුන තමයි අපිට වැඩිපුරම සංවහන වැස්සෙන් ලැබෙන වර්ෂාපතනය ලැබෙන්නේ. මෙම සංවහන වැස්සෙන් ලැබෙන වර්ෂාපතනය එල්නිනෝ තත්ත්වය මත ඉන්දියානු සාගර ද්විද්‍රව කලාපයේ ධනාත්මක වීම තුලින් ඉතාම දැඩි වර්ෂාපතනයක් බවට පත් වෙන්නට ඉඩකඩ වැඩි. සුළු ගම් වතුර තත්ත්වයන් ඇතිීමේ අවධානමක් පවතින
4: කිසිවිටත් මේ වන විට මහවැලි පද්ධතියට අදාළ කිසිදු ජලාශයක් සිඳී ගොස් නොමැති බවයි ජල කළමනාකරණ ලේකම් කාර්යාලයේ පැවසුවේ. එහෙත් ජලය අර පිරිමැස්මෙන් භාවිත කරන ලෙසයි එම ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ඉංජිනේරු නිලන්ත ධනපාල මහතා සියලු පාර්ශ්වවලින් ඉල්ලා සිටියේ.
7: අපි ගත්තොත් එහෙම මෙම යලකන්නේ ඉවරනකොට මේ වගේ එල්ලිනෝ තත්ත්වයක් නැත්නම් මේ වගේ හොඳ වියලි කාල ගුණයක් තියදී අපි යලකන්නේ ඉවරනකොට හොඳ සමස්ත ජල දඩතාවක් තියෙනවා වෙනකොට.
8: මේ වනවිට සිඳී ගිය ජලාශ තියෙනවද?
7: මේ වෙනකොට මහවැලි පද්ධතිය දාලා කිසිම ජලාශයක් සිඳීලා ගිහිලා නැහැ. වෙන අවුරුදු වලට සාපේක්ෂව හොඳ වතුර තත්ත්වයක් මේ වෙනකොට තියෙනවා.
8: ඉදිරියේදී එල්ලිනෝ තත්ත්වයක් නැත්නම් අධික උෂ්ණත්වයක් එයි කියන පූර්වකථනය මත ජල පරිජෝබෝජනය ජනතාවට කියනවද සීමා කරන්න කියලා මොනවා ගිහිම තියෙනවද?
7: අපි එහෙම ලොකු සීමාවක් අවශ්‍ය නැහැ. නමුත් අපතේ දාන එක අඩු කරන්න ඕනේ. අපි ගත්තොත් අපි ජල සම්පාදන මණ්ඩල ලබා දෙනවා. අපි හිටපු ගම වාහන සෝදන්න පාවිච්චි කරනවා. ඒ වගේම සමහර අය වගාවට දාන්න බලනවා. සමහරට මල් පැලවලට හරි මේ දාලා. මොකද ඒක අපි ලොකු වියදමක් කරලා පිරිපහදු කරලා දෙන්නේ. ඉතින් ඒ නිසා ඒ පිරිපහදු කරන්නත් විදුලිය ඕනේ. අවශ්‍යතාවයට විතරක් පාවිච්චි කරොත් අපිට විදුලියත් ඉදිරි කරන්න පුළුවන් ජලයත් ඉදිරි කරන්න පුළුවන්.
4: මේ අතර ප්‍රදේශ රසකට අද දිනේ විටින් විට වැසි ඇති විය හැකි බව කාලවන විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ට වැඩි තද වැසි ඇති විය හැකි බවයි කාර්යනීයතු කාලවන විද්‍යාඥ මනීෂ විජේසිංහ මහතා පැවසුවේ.
9: බස්නාහිර සබර්ගමු සහ වයඹ පළාත්වලත් මහනුවර නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික් වලත් විටින් විට වැසි ඇති වෙනවා. ඇතැම් ස්ථානවල මිලිමීටර 100ට වඩා තද වැසි ඇති වෙන්න පුළුවන්. අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික් වල වැසි සුවල්පයක් ඇති වෙනවා. ඒ වගේම දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් තමයි පවතින්නේ.
4: මෙම කාල සීමාව තුළ මාළු මිල පහළ යා යුතුවත් වෙළඳපොලේ මිල ගණන් ඉහළ මට්ටමක පැවතීම තමන්ටද ගැටලුවක් බව මත්ස්‍ය වෙළඳ සංගම් පවසනවා. වෙළඳපොලේ මාළු මිල ඉහළ යාම සම්බන්ධයෙන් නෙත් නිවුස් මාණ්ඩලික වාර්තාකරු ලහිරු කපුගේ පැලියුගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ ව්‍යාපාරික සංගමේ සභාපති ජයසිරි වික්‍රමරාජ මහතා සමග සිදු කළ සංවාදයකදී මෙම අදහස් පළ කළා.
10: මේ වන විට මාළු මිල ගණන් තත්ත්වය පිළිබඳව යම්කිසි වැඩිවීමක් තියෙනවා. පාර්ශ්ව රැසකින් කතාබහට ලක්වීමකුත් වෙලා තියෙනවා. මේ එල්ලිනෝ තත්ත්වයත් එක්ක ඉදිරියට මාළු මිල වැඩි වෙන්නත් පුළුවන් කියන එක. ඒ වගේම තමයි වර්තමානයේ තියෙන තත්ත්වය මොකද්ද ප්‍රධානම හේතුව මේ සම්බන්ධයෙන් තියෙන්නේ.
11: පෑලියවර දොග මත්ස්‍ය සංකීර්ණයේ මාළුන්ගේ මිල ඉහළ පහළ යන ලැබෙන දොගපානය අඩුව. මේ දවස්වල දොගපානය අඩුයි, මාළු ලැබෙන දොග වැඩිපුර ලැබෙන මිල අඩුයි. සාමාන්‍ය මේ දවස්වල ඉන්නවා වගේ දාලා ගණන් බැස්සා රුපියල් 1000 ගන්න කියලා දින රුපියල් 600
10: වැඩි වෙන්න ප්‍රධානම හේතුවක් ඉදිරිය මොකද්ද බලපාල තියෙන්නේ?
11: අපිට කියන දැන් එලිනෝ කියන තත්ත්වන සාන මතයක් විතරයි. සමහර විට ඉදිරි කාලද
10: පසුගිය කාල සීමාව තුළ එල්නිනෝ තත්ත්වයේ ලොකු බලපෑමක් ආවේ නැහැ නේ? යම් කිසි මිල
11: වැඩිවීමක් ඒක කොහොමද කියන්න බෑ. සමහර විට මිටි තව මිල ඉහළ පුළුවන්, එහත් සමහරට මිට වැඩි ඉහළ මිල බහින්න පුළුවන්. ඒක අර මුහුදේ තියෙන වතුරවල උෂ්ණත්වය ඉහළ පහළ යාම නිසා තමයි වෙනස්කීමක් වෙන්නේ.
10: ඔබතුමාලා සාපේක්ෂව බැලුවොත් දැන්ට සූදානම කොහොමද? ඒ කියන්නේ මොනවා හරි තත්ත්වයක් ආවොතින් ඉදිරියට මුහුණ දෙන්න සූදානම කොහොමද තියෙන්නේ?
11: අපිට එහෙම කියන්න අමාරු. මේ තොගවලින් සල්ලි සම්පෙදින්දා ලැබෙන සම්පත එදින්දා විකුල ඉවර කරගන්නවා. නමුත් තියෙන තත්ත්වය තමයි සම්පත වැඩි කාලට මේක ගබඩා කරගත්තේ හැකියාව. ඒකට තියෙන පහසුකම් මදි. ඒකට හේතුව තමයි දැන් තියෙන මේ ලයිට් බිල් වතුර බිල් තත්ත්වය නිසා ශීතාගාරවල අධික මුලක් එක්ක මාළු ගබඩා කරගැනීමේ හැකියාව අධික වෙදමක් යන නිසා ගබඩා කිරීම හැකියාවුත් නැහැ. මොකද අධික කරන් බිලක් එක්ක යන ලොකු වෙදමක් යන මාළු ගබඩා කර දෙන්නේ ශීතාගාර දෙන්නේ. ඒ නිසා දිනදා මා විකුල ඉවර කරන කරවල මිල සෑහෙන ඉර තත්ත්වය පවතිනවා. කරවල මිල ගොඩක් කරලා තියෙනවා මාළු හින්දා නිසා.
4: නයි ශ්‍රේණිගත කිරීම්වලින් ශ්‍රී ලංකාව ට්‍රිපල් සී ප්ලස් මට්ටමට පැමිණැති බව ආර්ථික විශ්ලේෂකයින් පවසනවා. ඒ ශ්‍රී ලංකා ආර්ථිකයේ ස්ථාවරත්වයේ මැනීමේ හොඳ මිනුමක් බවයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය වසන්ත අතුකුරළ මහතා පෙන්වා දුන්නේ.
12: ලෝකයේ ණය ශ්‍රේණිගත කරන ආයතන ලංකාව ඉහළ තලයකට ඔසවා තැබීමක් දක්නට ලැබෙනවා. අපි දන්නවා අපි ඩිෆෝල්ට් ස්වරූපයක හිටියේ, දැන් ක්‍රමක්‍රමයෙන් ඉහළට ගිහිල්ලා මේ වෙනකොට ට්‍රිබල් සී ප්ලස් කියන තත්ත්වයට අපි ඇවිත් තියෙනවා. ඉතින් ණය ශ්‍රේණිගත කිරීම තුළ ලංකාව ඉහළට එසවීම රටේ ආර්ථික ස්ථාවරත්වය පිළිබඳ හොඳ මිම්මක්. සාර ආර්ථිකය තුළ මූල්‍ය කළමනාකරණය, ඒ වගේම රාජ්‍ය මූල්‍ය කළමනාකරණය, අයවැය තුළ හිඟය අඩුවීම, අතිරික්ත නිර්මාණය වීම, ඒ වගේම රජයේ ණය ගැනීම ක්‍රමක්‍රමයෙන් අඩුවීම, මෙන්න මේ කියන කරුණු කාරණා විශ්ලේෂණාත්මකව විමර්ශනය කළා තමයි ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම තුළ ඉහළ තලයකට ගමන් කරලා තියෙන්නේ. දැන් ලංකාවට විදේශ මූල්‍ය වෙළඳපොළ තුළ ණය ගැනීමට හෝ ගනුදෙනු කිරීමේ හැකියාවක් නැහැ. මේ ශ්‍රේණිගත කිරීම තුළ ලෝකයාට පණිවිඩයක් දෙනවා. එකක් තමයි ලංකාව ආයෝජන අවස්ථා අතින් හොඳ රටක්, අනිත් පැත්තෙන් ලංකාවේ ආර්ථිකය ක්‍රමක්‍රමයෙන් ස්ථාවර වෙනවා. අනාගතයේ ණය පිළිබඳ අර්බුදයක් නැහැ කියලා ඒක ලංකාව සම්බන්ධයෙන් ගත්තට පස්සේ ඇත්තටම ධනාත්මක තත්ත්වයක් විදිහට තමයි අපි දකින්නේ.
4: මේකමුව මිනුවන්ගොඩ මාර්ගයේදී සිදු වූ අනතුරකින් පසුව කන්ටේනර් රථයකට ගිනි තබා අලාපානි සිදු කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු කටවන පොලිසිය මගින් අත්අඩංගුවටගෙන තිබෙනවා. එලෙස අත්අඩංගුවටගෙන ඇත්තේ අවුරුදු 20-25 සහ 26 යන වයස්වල පසුවන මේගමුව දාගොන්න සහ කිඹුලපිටිය ප්‍රදේශවල පදිංචිකරුවන් තිදෙනෙක් බවයි පොලිසිය පැවසුවේ. ඊට අමතරව එම ස්ථානයේ අතහැර ගොස් තිබූ තවත් යතුරු පැතියක්ද පොලිස් පහරියටගෙන තිබෙනවා. ඉකුත් 29 වනදා රාත්‍රියේ මීගමුව මිනුවන්ගොඩ මාර්ගයේ බොලවාලන්න ප්‍රදේශයේදී මාර්ගය හරහා හරවමින් තිබූ මෙම කන්ටේනර් රථයේ යතුරු පැති දෙකක් ගැටීමෙන් සිදු වූ අනතුරකින් තරුණයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. අනතුර සිදු වූ අවස්ථාවේදී එම ස්ථානයට රැස් වූ පිරිසක් ප්‍රකෝපකාරීව හැසිරෙමින් මෙලෙස කන්ටේනර් රථයට ගිනි තබා ඇති බවයි වාර්තා වුණේ. සිද්ධිය වූ ස්ථානයේ CCTV දර්ශන ඔස්සේ අනර්ථය සිදු කිරීමට සම්බන්ධ අනෙක් සැකකරුවන්ද අත්අඩංගුවට ගැනීම සඳහා තවදුරටත් විමර්ශන සිදු කරන බවයි කටවන පොලිසිය පැවසුවේ. ගාසා තීරයේ ක්‍රියාත්මක හමාස් ඇතුළු සියලුම සන්නද්ධ කණ්ඩායම් සම්පූර්ණයෙන්ම රිඳාද කිරීම සඳහා සාම මණ්ඩලය ඓතිහාසික එකඟතාවකට පැමිණෙති බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කර තිබෙනවා. මේ කලාපයේ තිරසර සාමය සහ ආරක්ෂාව වෙනුවෙන් තැබූ දැවැන්ත පියවරක් බවයි ඇමරිකානු ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ. ජනාධිපතිවරයාගේ කරුණු 20කින් යුත් සාම සැලැස්මට අනුව ක්‍රමානුකූල අදීර කිහිපයක් යටතේ මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක වීමට නියමිතයි. ඒ අනුව සන්නද්ධ කණ්ඩායම් නිරායුධ කිරීම අවසන් වීමත් සමග ඊශ්‍රායල හමුදා ගාසා තීරෙන් ඉවත්වන අතර ඉන්පසු කලාපයේ ආරක්ෂාව පිළිබඳ වගකීම ජාත්‍යන්තර ස්ථායීකරණ බලකායක් සහ නව පලස්තීන පොලිස් බලකායක් වෙත පැවරෙනු ඇති. මෙම ගිවිසුම හරහා ගාසා තීරණේ පාලනය ජනතාවට සේවය කරන නව පලස්තීන රජයක් වෙත හිමිවනු ඇති අතර ගාසා තීරය තවදුරටත් ත්‍රස්තවාදී ප්‍රහාර සඳහා මධ්‍යස්ථානයක් ලෙස භාවිත නොවන බැවින් ඊශ්‍රායලයේ ආරක්ෂාවද තහවුරු වන බව ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා. මෙම ඓතිහාසික එකඟතාවට එළඹීම සඳහා මැදිහත්කරුවන් ලෙස කටයුතු කළ ඊජිප්තුව, කටාර් රාජ්‍ය සහ තුර්කිය වෙත මෙන්ම සිය කාර්ය මණ්ඩලය වෙතද ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විශේෂ කෘතඥතාවක් පළ කර ඇති බවද වාර්තා වනවා. ලොව ප්‍රකට නේපාල ජාතික කඳු නගින්නෙකු වන නිර්මාල් පුර්ජා ඇතුළු දස දෙනෙකුගෙන් යුත් ජාත්‍යන්තර කඳු නගින්නන් කණ්ඩායමක් පාකිස්තානයේ බ්‍රෝඩ් පික් කඳු වැටියේදී හිමපතනයකට හසුව අතුරුදන්ව තිබෙනවා. කරාකොරුම් කඳුවැටියට අයත් මීටර 8047ක් උසදී මෙම කඳුවැටියේදී ඊයේ දහවල් කාලයේදී මෙම හිමපතනයේ සිදු වෙති අතර පසුව එම කණ්ඩායම් සමග පැවති සබඳතා සම්පූර්ණයෙන්ම ඇනහිට ඇති බවයි වාර්තා වන්නේ. අතුරුදන් වූ කණ්ඩායමට ඇමරිකානු, චීන සහ ඕමාන් ජාතිකයෙකු බැගින් සහ නේපාල ජාතිකයන් 5 දිනකුද ඇතුළත් වනවා. 2019 වසරේදී මාස 6ක් වැනි කෙටි කාලයක් තුළ ලොව උසම මීටර 8000ට වැඩි කඳු මුදුන් 14ම තරණය කරමින් ලෝක වාර්තාවක් තැබූ නිර්මාල් පුර්ජා මෙම මෙහෙයුමේ නායකත්වයේ හොබවනු ලැබුවා. කාලිගුණික තත්වයේ යහපත් වූහොත් හෙලිකොප්ටර් යාන යොදවා සෙවීමේ සහ මුදා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බවයි පාකිස්තාන ඇල්පයින් කල්බ් හි උපසභාපති කරාර් හයිඩ්‍රී සඳහන් කළේ. නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට රැගෙන යාම සඳහා ස්ථාන දෙකක සංගවා තිබූ හක් බෙල්ලන් කිලෝ 500කට ආසන්න ප්‍රමාණයක් සමග සකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පුත්තලම පොලිස් අධිකාරී කාර්යාලයේ විශේෂ වැටලීම් ඒකකයේ විසින් කල්පිටිය, පුදුකුරු ඉරිප්පුව සහ වන්නි මුන්දලම ප්‍රදේශවල සිදු කළ වැටලීම්වලදී සකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. නාවික හමුදාවේ කල්පිටිය විජය කඳුවරේ බුද්ධි අංශ නිලධාරින්ට ලද තොරතුරක් අනුව කල්පිටිය පුදුකුරු ඉරිප්පුව ප්‍රදේශයේ නිවසක සංගවා තිබූ හක් බෙල්ලන් උරතිහක් පළමුව සිහභාරයට ගත් බවයි පොලිසිය පැවසුවේ. එම නිවසේ හිමිකරුද එහිදී අත්අඩංගුවටගෙන තිබෙනවා. ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම හමුවේ කල්පිටිය වන්දි මුන්දලම ප්‍රදේශයේ සංගවා තිබූ තවත් හක් බෙල්ලන් උර 1000ක් සොයාගත් බවයි පොලිසිය පැවසුවේ. ඒ අනුව පොලිස් භාරයට ගෙන ඇති උර 46 තුළ හක් බෙල්ලන් 4000කට ආසන්න ප්‍රමාණයක් අසුරා තිබූ බවද පොලිසිය පැවසුවා. මෙම හක් බෙල්ලන් තොගය මුහුදු මාර්ගයෙන් ඉන්දිය සීමාවට රැගෙන ගොස් ඒවා භාරතයේ නීති විරෝධී භාණ්ඩ තොගයක් මෙරටට ගෙනීමට සූදානම් කර තිබූ බව අත්අඩංගුවටගත් සැකකරුවන් ප්‍රකාශ කළ බවයි පොලිසිය පැවසුවේ. සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කල්පිටිය පොලිස් ස්ථානය වෙත භාරතයේ තැබෙනවා. නෙත් නිවුස් මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට. එතෙක් පෑන් පෑ ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් නෙත් නිවුස් .lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
13: ඔබ වෙත ගෙන ආවේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
14: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
15: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්මමතන්න 0111 437 1250.

വിനാഡി 23 അപ്പൊ ഇതേ തുറമാവത്ത് അത് ദിവസം അവസാന പേട്ട തമായ വില്ലതീന്നെ അതായത് സുന്ദര സിക്കുറാത ദിവസ് അത് നമ്മുടെ ഹർണ ബലാഗന ഇന്നോ കേളം അന്താന്നോ Right, mang WhatsApp එක පැත්ත තමයි බලන්න හදන්නේ. අපේ හංවැල්ල ඉන්න ඩිලාන් නිරෝෂ් මැසේජ් එකක් දාලා තිනවා. සින්දුවකුත් ඉල්ලලා තිනවා. මේ සින්දුව අද දෙන්න බැරි වෙයි. මං අනිවාර්යෙන් ඉරිද්දට අරගෙන එන්නම්. ඊළඟට අම්පාර පරණ ගාමන්ට් හන්දි හෙල්මට් ජැකට් කඩේ අපේ අතුකෝරළයිය මැසේජ් එකක් දාලා තිනවා. ඊට පස්සේ good afternoon ජනී අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා මොනරාගල කොලොන් ගස් තැන්නේ ඉන්න අපේ මේනක සඳුරුවන් මැසේජ් එකක් දාලා තිනවා. පෞලි හැමෝම අහගෙන ඉන්නවලු එකතු කරගන්න කියලා කියනවා. ඊට පස්සේ තංගල්ලේ අප්සරා එයත් සින්දුවක් ඉල්ලලා දිනවා. ඒ සින්දුවත් මං ඉරිදට අරගෙන ඉන්නම් මතක ඇතුව. මාකොල ගල්පොත්ත හන්දියේ ප්‍රියන්ත සමරවීර අයියත් පෞලි හැමෝම එකතු කරගන්න කියලා මෙසේජ් එකක් දාලා තිනවා. මං ගොඩක් ආදරෙන් එකතු කරගන්න. සිංගප්පූරුවේ ඉඳන් සමිතා. ඒගොල්ලෝ කියන්නේ අද net fm dj night එකේ මහනුවර දිස්ත්‍රික්කයේ දිනයි කියලා තමයි ඒගොල්ලෝ බලන් ඉන්නේ කියලා. මම කැමති රත්නපුරේ දිනනවාට. මොකද ඉතින් මං රත්නපුරේ ඉන්නේ. ජනී අපිටත් සින්දුවක් දෙන්න හැම කියලා අපේ සුජානි චන්දිමා මරටු ඉඳන් මැසේජ් එකක් දාලා තිනවා සුපුරුදු විදිහටම අර පැය ගාණක් යන ටයිප් කරන්න මැසේජ් එක ඒක දාලා තියෙන්නේ ආයි යන්න හදන්නේ කහපොලට කහපොල හේලිත ෆැෂන් එකේ අපේ චතුගේ කාන්තා බලකාය අදත් එකතු කරගන්න කියලා මැසේජ් එකේ දාලා ඉවලා තිනවා පොඩ්ඩක් ඉන්න නම් ටික කියවන්න සමන්ති මානෙල් කුමාරි අනුපමා ප්‍රියදර්ශනී රූපා ජයශානි අජන්තා නිශාන්ති නිලු ඊට පස්සේ මුලදි බැඳ ආදරයක මිහිර දැන් සින්දුව දෙන්න පුළුවන් දහන දැන් ඉතින් අද දෙන්න වෙලාවක් නැහැ මං අනිවාර්යෙන් ඒකත් ඉරිදට දෙන්නම් හරිද ගුඩ් ආෆ්ටර්නූන් ජනී අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න එහෙම කියලා මැසේජ් එකක් දාලා තියෙන්නේ සුදර්ශනි එයා අපිව අහගෙන ඉන්නේ හල්ගොල්ලේ ඉඳන් හපුගස් තලාවේ නාවල පිටියේ හපුගස් තලාවේ හල්ගොල්ලේ ඉඳන් තමයි අපි වහගෙන ඉන්නවා කියන්නේ ලස්සන ගමක් වෙන්න ඇති කියලා මට නිකන් හිතෙනවා ගමේ නම ඇහෙනකොටම හස්බන්ඩ් රොෂාන් ඒ වගේම තමයි දුව ෂෙනු එකතු කරගන්න කියනවා පුස්සෙල්ලාවේ BF ජනපදයේ ඉන්න අපේ EG අනුරයියවත් එකතු කරගන්නවා ඊට පස්සේ ලේන දොරේ ඉඳන් ධම්මිත් අපි වහගෙන ඉන්නවා මේ අර සුගත්ගේ ධම්මි නෙවෙයි මේ ඇවිල්ලා ලේන දොරේ ධම්මි ගොඩක් ආදරෙන් මම එකතු කරගන්නම් මේ අහන්න යන සින්දුවට දැන් එන මතක තියාගන්න ඕනි ලබන සඳුදා සිට net fm දේදුණු මාව තහන ඔයාට ෆන් ගේම් එකක් එකතු වෙලා තෑගි දිනන්න මුදලින් තෑගි දිනන්න අවස්ථාව හම්බ වෙනවා සතිය ගානේ ඒකනම් මතක් කරන ගමන් තමයි අපි දේදුණු මාවතේ මේ පැයේ පළවෙනි සින්දුව නෙමෙයි මේ දෙවෙනි සින්දුව අහන්න යන හදන්නේ තාම කෝල් කරේ නැත්නම් ඉක්මන් කරලා කෝල් කරන්න WhatsApp message එකක් දාන්න Facebook fan page එකේ අපි දාලා තියෙන post එකට jolly comment එකක් අනිවාර්යෙන් ගිහිලා දාන්න

0: වෙලාව 12:30. දැන් මේ වෙලාවේ මතක් කරනකොට මේ පහ වුණේ ඇසල පොහොය දවසනේ. ඉතින් ලංකාව පුරාම අර වෙසක් පොහොය වෙනුවෙන් ඊට පස්සේ පොසොන් පොහොය වෙනුවෙන් වගේම ඇසල පොහොය වෙනුවෙනුත් සුවිශේෂී වැඩසටහන් මාලාවන් හැම තැනම වගේ ක්‍රියාත්මක වුණා. ඉතින් මේ ක්‍රියාත්මක වුණු පින්කම් රැස අතරේ ගාල්ල උඩලමත්ත ශ්‍රී ස්වර්ණ බිම්බාරාම විහාරස්ථානයේ 29 වෙනිදා පටන් අරගත්ත තොරණ, බැතිගී, ඊට පස්සේ වේදිකා නාට්‍ය මේ ඇතුළු සංස්කෘතිකාංග රැසක් තිබුණු ඇසල කලාපය පිළිබඳව අනිවාර්යයෙන් මතක් කරන්න ඕනි. දැන් මේ වැඩ කටයුත්ත හෙට දවසේදී තමයි නිමා වෙන්නේ. ඉතින් අවට වටපිටාව ඉන්න හැමෝටම අද දවසෙත් සම්බන්ධ වෙන්න පුළුවන්, හෙට දවසෙත් සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ ගැන මතක් කරන අතරේ මේ ගැන වැඩි විස්තර දැනගන්න ඒ පැත්තට තමයි මම යන්න හදන්නේ. හරියටම කිව්වොත් එහෙම මේ තරුණ බෞද්ධ සංගමේ සභාපතිතුමා අපේ සමිත් දිනූෂ මහත්මයා මේ වෙලාවේ සම්බන්ධ වෙලා ඉන්නවා සජීවීව ඇසල කලාපය පිළිබඳ විස්තර මට කියන්න. අයබෝන් සුබ දහවලක් ඔබතුමාට.
1: අයබෝන් සුබ දහවලක් ජයත් මහත්මයා. උදලමත් ශ්‍රී සන්නදින්දාරාම විහාරස්ථානයේ ඒ වගේම තරුණ බෞද්ධ සංගමයත් ගම්වාසීන්ට එක්ව 24 වෙනි වරට තමයි අපි මේ ඇසල උදානය ගෙනෙන්නේ. ඉතින් අපි පසුගිය ඇසල පුරපසළොස්වක පුරේ දිනේ මූලික කරගෙන මේ කටයුතු ආරම්භ කරන්න තියදුනා. පුරා දින 4ක් මේ ඇසල කලාපය අපි පවත්වනවා. අද 3 වෙනි දවස තමයි අපි විශේෂයෙන්ම මතක් කරන්න උදන අපි ඉතාමත්ම සුවිශේෂී දවසක් මේ උදලමත් ඇසල කලාපයට. ඒ තමයි ජනාධිපති සම්මන්ලාභී කලාවේදී හැරල්ඩ් කේ ජයතිස්සයන් රචනා කරපු ගාමිණී සුසන්ත අධ්‍යක්ෂණය කරන කිරුල කාටද කියන ඒ සුවිශේෂී වේදිකා නාට්‍ය මේ ගමේම ප්‍රදේශයේම දක්ෂ රංගන ශිල්පීන් රඟ දක්වන කිරුල කාටද වේදිකා නාට්‍යද වේදිකා ගත වෙනවා. ඒත් එකම මතක් කරන්න ඕන විශේෂම කාරණේ තමයි මේ ඇසල උදානය සංවිධාන පැතික පිටපස විශාල ශක්තියක් ඒ වගේම අනුශාසකත්වයක් මාර්ගෝපදේශයක් ලබා දෙන්නේ උඩලමත්ත ශ්‍රී සන්නදින්දාරාම විහාරස්ථානය ඒ වගේම දෙමතකොඩ ශ්‍රී බෝධිරාජාරාම යන උදේ විහාරාධීශවර ගාලු මහදිසාවෙහි ප්‍රධාන අධිකරණ සංගනායක ගෞරව ශාස්ත්‍රවේදී රාජකීය පඬිතුක පූජ්‍යපාදේ යතලමත්තේ පාලිත නායක මහිපාලන් වහන්සේ. උන්වහන්සේ ඉතාමත්ම පාදාවි වන්දනීය අපි සිහිපත් කරනවා. ඒ වගේම තමයි තත් විහාරාධිපති අපේ පනමල්ලිල අමිතරත්න ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි මේ මොහොතේදී ඉතාමත්ම කෘතවේදීව සිහිපත් කරන්නට අවශ්‍යයි. හෙට අවසන් දවස අපේ ඇසල උදානේ. ඉතින් හෙට රාජ්‍ය සංගීත කණ්ඩායම දකුණු පළාත් රාජ්‍ය සංගීත කණ්ඩායම සහභාගී වෙන ළමා බැතිගී ප්‍රසංගය හෙට දවසේ පැවැත්වෙනවා. ඉතින් හොඳ විදිහට තමයි අපේ ඇසල උදානේ කටයුතු සම්බන්ධකරණය වෙන්නේ. විශේෂයෙන්ම සිහිපත් කරන්නට ඕන නෙට් FM මාධ්‍ය ජාලය. ඉතින් අපිට නිතරම කවදත් සමාදර මාධ්‍ය අනුග්‍රහකත්වය ලබා දෙන්නේ නෙට් FM මාධ්‍ය ජාලය. ඉතින් මෙවරත් අපේ ඇසල උදානේට නෙට් FM මාධ්‍ය ජාලය ලබා දෙන ඒ මාධ්‍ය සත්කාරකත්වයෙන් අපි සංවිධායක මණ්ඩලය විසින් අපි ස්තුතියත් පිට කරන්නට මේක අවස්ථාවක් අපි කරගන්නවා.
0: බොහොම ස්තුතියි ඔබතුමාට විස්තර කියන්න මේ පැතරාවට. හරි, ඒ අතරේ අපට අග්ගාලා කියන්න හදන්නේ සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ගැන. ඒ වගේම තමයි අනිවාර්යෙන් මතක් කරන්න ඕනි ෆ්‍රීලන් නිෂ්පාදන ගැන. ෆ්‍රීලන් නිෂ්පාදන කිව්ව ගමන් මතක් වෙන නම් කිහිපය ඇතුලේ අනිවාර්යෙන් අපි මේ දවස්වල රස බලන රසක් තමයි ෆ්‍රීලන් හෙල මසාලා පවුඩර් කියලා කියන්නේ. දැන් ෆ්‍රීලන් හෙල මසාලා පවුඩර් එක ඔයාලට පුළුවන් ඉන්දියාවේ යන්නේ නැතුව අර ඉන්දියාවේ මසාලා රහට ගෙදරදිම කෑම හදාගන්න. ලංකාවේ අපේම ස්වභාවික අමුද්‍රව්‍ය යොදාගෙන තමයි ෆ්‍රීලන් හෙල මසාලා පවුඩර් නිෂ්පාදනය වෙන්නේ. ඒක හන්ද කිසිම බයක් සැකක් නැතුව ඔයාලට කෑමට පාවිච්චි කරන්න පුළුවන්. මාළු ජාතිවලට නම් රෙඩ් කරි මසාලා පවුඩර්, එළවලු ජාතිවලට නම් ග්‍රීන් කරි මසාලා පවුඩර්, මස් ජාතිවලට නම් බ්ලැක් කරි මසාලා පවුඩර් දාලා ගෙදර නෙවෙයි ඔයා හෝටලයක් කරනවා නම් හෝටලේ වුණත් කෑම වේල රසවත් කරගෙන කෑමට එකතු වෙන කට්ටියව පොඩ සර්ප්‍රයිස් කරන්න පුළුවන්. ඒ වගේම අනිවාර්යෙන් මතක් කරන්න ඕනි සෙවනගල කිරි ඉබ්බන්නාර භෝගහ හන්දිය තියෙන ආජුමා ආයුර්වේද වෙදමැදුර ගැන. ලෙඩක් දුකක් වුණාම අපිට පිහිටට එන්නේ කවුද කියලා අපි හැම වෙලේම කල්පනා කරනවනේ. කමල් බන්දුල වීරපිරම වෙදමහත්තයා කියලා කියන්නේ ඔයාට හැදෙන ඕනිම ලෙඩකට නිට්ටාවටම සුව වෙන ප්‍රතිකාර කරන්න පුළුවන් වෙදමහත්තයෙක්. ඒකට හේතුව වෙන්නේ එතුමා ආරෝග්‍ය වෛද්‍ය ඒ ආයුර්වේද වෛද්‍ය ශිල්පය පිළිබඳව හොඳින් හදාරලා තියෙන හන්ද. ඒ නිසාම තමයි රජයේ ඒ ශ්‍රේණියේ සහතික ලැබපු සර්වාංග රෝග ආයුර්වේද වෛද්‍යවරයෙක් බවට පත් වෙලා තියෙන්නේ. සඳුදා අඟහරුවාද පොය දවස් හැරුණම ඉතිරි හැම දවසක්ම ඔයා වෙනුවෙන් විවෘතයි. යන්න කලින් කෝල් එකක් දෙන්න 0777 300 948 හරි 0773 273 540 හරි. සෙවනගල කිරි ඉබ්බන්නාර භෝගහ හන්දියේ තියෙන ආජුමා ආයුර්වේද වෙදමෙදුරේ තමයි කමල් බන්දුල වීරපිනෝ වෙදමහත්තයා ඉන්නේ.

කක්ගාල කට්ටියක් එකතු කරගන්න හදන්නේ සෑහෙන දෙනෙක් WhatsApp messages එවලා තියෙනවා. ඒගොල්ලන්ගේ නම් කියන්න තියෙනවා. මං හිතන්නේ ඊයේ ආපු නැතිගේ ඇරියස් ටික කවර් කරන්නත් එක අද WhatsApp messages එවනවාද කොහෙද? මුලින්ම යන්න හදන්නේ රිකිල්ල ගස් කඩයි මයිල පිටියේ තියෙන සැලෝන් දිනේෂ් රියකට. ඉතින්ද ගියාට පස්සේ ඉතින් අපිව පිළිගන්න බලාගෙන ඉස්සරහට වෙලා ඉන්නවා අපේ සංදීපනී නංගි, නුවන්තිකා නංගි, ශාමා විජේසිංහ අක්කා. මේ කට්ටියම එකතු කරගන්නවා අපි මේ අහන්න යන සින්දුවට. ඊළඟට කෑගල් ඉඳන් රාම් අපිට මෙසේජ් එකක් දාලා තියෙනවා. ඊළඟට යන්න හදන්නේ අපේ ඇල්පිටියේ පුන්සරාව හොයාගෙන. සුපිරි සින්දු ටිකක් ඕනි. එහෙම කියලා තමයි මෙසේජ් එකේ දාලා තියෙන්නේ. ගොඩක් ආදරෙන් ඕගොල්ලෝ එකතු කරගන්නම්. ඊට පස්සේ හයි ජනි, අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා කළුතර ඉඳන් අපි රමණි සුමේදක්ක මෙසේජ් එකක් දාලා තියෙනවා. ශෂි, දෙව්ලි, තුසිත, කල්හර්, එවින්, බාතියෙක්ක, කැනඩාවින්න චන්න, ඇන්ජි, මිෂෙල්, ඒන්ජල්, ඒඩ්‍රියන් එක්ක පුංචි සොෆියා එකතු කරගන්නවා. මාතර නාමල් ටේලර්ස් එකෙත් මේ වෙලාවේ සද්දටම දේදුණු මාවත අහගෙන ඉන්නේ. බටු දූවේ නෙවෙයි බට දූවේ ඉඳන් දිල්කී අපිව අහගෙන ඉන්නවා. හස්බන්ඩ් මහේෂ්, පුතා දිෂෙන්, දුව සයලි, අම්මා මානිල්, තාත්තා ක්‍රිස්ටි, අක්කා නදීෂානි, අත්තගේ අක්කගේ හස්බන්ඩ් අනුෂ්ක, කොරියාවේ වැඩ කරන යාගේ මල්ලි දිල්ෂාන්. මේ කට්ටියම එකතු කරගන්න කියලා තමයි දිල්කී අපිට මැසේජ් එකේ දාලවල තියෙන්නේ. හයි ජනී මල්ලි, මම හාලියල දනුෂිකාදි සිල්වා. මාවත් සින්දුවකට එකතු කරගන්න. හාලියල සම්පත් මෝටර්ස් එකේ මේ වෙලාවේ සද්දෙට මාව අහගෙන ඉන්නවලු. මාත්‍යා සම්පත්, මල්ලි මදුෂාන්, ධනුෂ්ක ඇඩ්වර්ටයිසින් එකේ ඉන්න අයියා ධනුෂ්ක, දුවල දෙන නිෂාදි සහ දිනලි, පුතා චේතික, මේ කට්ටියම එකතු කරගන්න කියනවා. ඊට පස්සේ යන්න හදන්නේ සන්සෙලා ෆැෂන් එක. ඒක තියෙනවා ඉංගිරියාවත්තේ තැලිගමයි දෙපොළෙම. එකතු කරගන්න කියනවා රංජිත්, නිසංසලා, රන්දි, තවින්සා, යසිස්මා කට්ටිය එකතු කරගන්න. යතියන් තොටට යන්න හදන්න. යටියන් තොටට, යතියන් තොට කියවෙන්නේ නැහනේ ඒක. යටියන් තොට මහවිල සඳමාලි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. ඔමාෂදුව, රනිදු පුතා, රසින්දු පුතා, චූටි මැනික, චෙනෝෂා, හස්බන්ඩ් සුසන්ත කට්ටිය මේකතු කරගන්නවා. යටියන් තොට ත්‍රිවිල් පාක් එකේ ඉන්න අපේ ලස්සා බෝයි අදත් සුපුරුදු විදිහට මැසේජ් එක දාලා තියෙනවා. මං කට්ටිය මේකතු කරගන්න. මොරටු ඉඳන් ෂෙනල් අපිට මැසේජ් එකක් දාලා තිනවා. එයාගේ මල්ලි ෂෙනිල්, අම්මා රෙෂානි, තාත්තා අනුරුද්ධ, ඊට පස්සේ අක්කා ශමරා, ලොකු මල්ලි සනුග, පුංචි පියුමි, බාපා අනුරාධ, මේ කට්ටියම එකතු කරගන්න කියලා තමයි කියන්නේ. මං ගොඩාක් ආදරෙන් එකතු කරගන්න. මඩපාත ලක්ෂ්මන්, තමරා, නිෂානි, චේතනා, තේජාවෝර් එක්ක පුංචි පුතා භාග්‍යවිෂ්ක, ඒ වගේම තමයි සේරුවාවිල KDA සමරසිංහ, මේ කට්ටියම එකතු කරගන්න කියනවා. ජනේ අම්මෝ, ඒ දාලා දෙන මැසේජ් එක නම් ලැජ්ජත් හිතෙනවා. හොඳ කියලා දෙන්නේ මං ගැන. ලස්සන සින්දුවක් දෙන්න කියලා කෑගල්ල ඉඳන් මාලි රත්නායක තමයි මැසේජ් එක දාන්නේ. මං ගොඩක් ආදරෙන් එකතු කරගන්න. මින්නේරියා යොදහමුදා කඳවුරේ ඉන්නේ ලක්ෂාන් එක්ක දිනක්ෂි එකතු කරගන්න කියනවා. විජයබාපුර හුලංගමුව සැවොමත් එකතු කරගන්න කියනවා. දේදුණු මාවතේ සින්දුවට මම එකතු කරගන්නම්. මේ සින්දුවට ගොඩක් ආදරෙන්. ඊට පස්සේ අනුර ලක්ෂ්මන් ඉතාලියේ මෙසීනාවල ඉඳන් තමයි අපි වහගෙන ඉන්නවා කියලා කියන්නේ. මම ගොඩක් ආදරෙන් ඔයගොල්ලෝ හැමෝම මේ සින්දුවට එකතු කරගන්නවා. තව නම් තියෙනවා ඉස්සරහදී කියන්නම්.

0: FM Anupaha, FM Anuhatarai Dashmata, Net FM.
1: මෙලවදන් 12යි විනාඩි 44යි.
2: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල් නෙට් පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 011 2 863 376 776
3: අලුත් ට්‍රෙන්ඩ්ස් අලුත් ස්ටයිල් එක විලාසිතා ලෝකේ කලබන්න ෆැෂන් බග් අලුත්ම ශාකාව දැන් ගාල්ලට අගෝස්තු පළවෙනිදා අලුත්ම මොහනුවරකින් විවෘත වන ෆැෂන් බග් ගාල්ල ශාකාවට ඔබත් දෙන්න ඔබේ මුළු පවුලටම ගැලපෙන නවතම කලෙක්ෂන් රසක් අතරින් හිතේ හැටියට විලාසිතා තෝරගන්න අගෝස්තු 1 සහ 2 යන දෙදින තුල සියලුම භාණ්ඩ සඳහා 10%ක වට්ටමක් සහ නෙත් FM කණ්ඩායම සමග එක්වී තෑගී දිනා ගැනීමටත් අවස්ථා ෆැෂන් බග් වෙනස් වන ජීවන රටාවන්ට
4: හරිගේ හරිම තැනට ගියහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ
5: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
6: LOLC Finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 011 515 555 අමතන්න
7: සුබ දවසක්
8: අලුත් වෙලා
7: පහසු වෙලා
8: තෑගි වැඩි වෙලා
7: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
8: කැමති එකක් අපේ අතේ සුබ දවසක්
9: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
10: කිරස් එළවලු පළතුරු වල නැවුම් බව කවදත් ඒ වගේමයි ගානත් අඩුයි ඔබත් අදම එන්න
11: කිල්ස් නැවුම් බවයි අඩුම මිලයි
12: තරංගයක් විතරක් නෙවෙයි මේක DJ Attack එකක්
13: Non-stop remix remake එකට හැපෙන DJ blast එක
14: අංගා ගලේනේ ඉන්නා කුමරියේ
12: රේඩියෝ ඉතිහාසයේ ප්‍රථම වතාවට ලාංකේය සුපිරි DJ තරු මුහුණට මුහුණ ගැටෙන DJ Attack show එක
13: Net FM DJ Night Face to Face Attack Show
15: Attack Show
12: 1, 2, 3, let's go! DJ star වෙන්න කැමති නම් ඔයා DJ play කරන පැහැදිලි වීඩියෝවක් දැන් අපිට WhatsApp කරන්න
13: 011 95 95 95 Net FM DJ Night Face to Face Attack Show
12: නවයට මුහුණට මුහුණ තරඟවදින්නේ රත්නපුර දිස්ත්‍රික්කය DJ K69 නුවර දිස්ත්‍රික්කය DJ නිරු
16: brought to you by
17: රස නහර පිනා යනු මයි කෝලා වෙතින් මයි ගුවාවා මයි ටැමරින් මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ හිල්ස් කාගිල්ස් ආපිකෝ සතුසු සුපිරි වෙළඳ සැල්වලින් මයි කෝලා අපේ රටේ අපේම දෙයක්
13: Net FM DJ Night
18: මේ හස්බන්ඩ්
19: මොකද වයිෆ්
18: නැ හිතන්නකෝ ආගතේ සල්ලි නෑ කියලා අන්න ඒ වෙලාවට ඔයා සල්ලි ඉල්ලන්නේ ඔයාගේ අම්මගෙන්ද නැත්නම් මගේ අම්මගෙන්ද
19: වෙන කාගෙද ඉතින් ඕගොල්ලන්ගේ අම්මගෙන් තමයි
18: ආදත් වැරද්දුවනේ තමුන් එක්කන් එනකොට එක්කන් ආවේ කොහොමද මට සුර සැප දෙන්නම් කියලා හැබැයි බලනකොට අදේ සතයක්වත් නෑ යන්න මට මොන හරි කණ්ඩාරම්

0: Netuan Johnny ek de dunumavata
1: Kali api asala yanawa api bi asala yanna kalin katri ekathu karaganna කෑගල්ල නිදහස් මාවතේ ශාන්ත ටේලර්ස් එකේ අපේ ශාන්ත අයියා කතා කරා. එයා දැකලු ඊයේ මං ගෑල් ළමෙක් එක්ක අතින් අල්ලගෙන හෝටලයකට වෙලා ඉන්නවා. මොනා බලනවද මන් දන්නේ නැහැ. මං ඒක දු කරගන්නම් ගොඩක් ආදරෙන්. ඊට පස්සේ ජනි අපිටත් ලස්සන සින්දු ගොඩක් ඕනේ. අපේ වාද්දුවේ එන්ඩි අපරල් එකේ නිශාන්ත අයියා තමයි මෙසේජ් එක දාන්නේ. මං එකතු කරගන්නම්. ගලේ කඩේ රයිගම ඉඳන් සරත් චන්ද්‍ර ඩයස් අයියා අපිට මෙසේජ් එකක් දාලා තියෙනවා. ජනි මල්ලි කොහොමද? ඔයාට නිවාඩු ගන්න ඔට්ටු නෑ හොඳේ. අම්මට සිරි. ලස්සන සින්දුවක් දෙන්න අපිට කුමාරිමිස් දුල්මි.

එකතු කරගන්නවා. ගුඩ් ආෆ්ටර්නූන් ජනී මල්ලි, මම කලවානේ පුෂ්පා. හස්බන්ඩ් ප්‍රියන්තවයි දුවලා දෙන්නවයි එකතු කරගන්න කියලා මැසේජ් එකේ දාලා තියෙනවා. මම එකතු කරගන්න. මකුළුළු රංජිත් දිසානායක අයියගේ නම මං හිතන්නේ තුන්වෙනි පාරට විතර දැන් කියන්නේ. මාපලගම පියල්ජේ අයියත් එකතු කරගන්න ඕනි. ඊට පස්සේ ජනී මල්ලි දවස් දෙකක් නිවාඩු අරන් අද නේද ආවේ. හෝකන්දර රුක්මණී අක්කා එහෙම අහලා තියෙනවා. ඊට පස්සේ අපේ වීදිය ගොඩ ඉන්න මදුෂිකා, ඔයාවත් මම මේ සින්දුවට ගොඩාක් ආදරෙන් එකතු කරගන්න. ලස්සන සින්දුවක් දෙන්න මට. ඉමදුව දෙල්ගහතොට ඉඳන් කුමාර අපිව අහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. සඳ ලංකාවේ සිට තාරුණීත් මැසේජ් එකක් දාලා තියෙනවා. අයියේ අපිත් සද්දෙටම ඔයාව අහගෙන ඉන්නේ. පද්මිනී, සෝමලතා, ජූලි, මේනකා, චමිලා, නදීකා මේ කට්ටියව එකතු කරගන්න කියලා කුරුණෑගල වින්ඩීස් ගාමන්ට් එකේ සෙට් එක මැසේජ් එකක් දාලා තියෙනවා. ඒ කට්ටිය තමයි අද මැසේජ් කරලා තියෙන්නේ. මං හිතනවා මිස්සුන් නෑ කියලා කවවත්. ගොඩක් ආදරෙන් ඔයගොල්ලෝ හැමෝම එකතු කරගන්නවා.

සාගරේ මාළු ඕනි තරම් ඉන්නකොට මේ දවස්වල මාළු ගණන්නේ. හරි ජනියා යන්න හදන්නේ. ගින්දර හැන්දෑව අරගෙන ගින්දර කෙල්ල ඇවිල්ලා ඉන්නේ මැදිරියට. එයාට මැදිරිය බාර දීලා යන්න කලින් අනිවාර්යෙන් මතක් කරන්න ඕනි අදර නමේ ඉඳන් FM DJ Night. අපි අස අරගෙන එනවා රත්නපුර දිස්ත්‍රික්කයට එදිරිව. මහනුවර දිස්ත්‍රික්කයේ තමයි අද තරඟ කරන්න සූදානම් ඉදින්නේ. Facebook Live එක සජීවීව බලන්න පුළුවන්. ඊට පස්සේ රේඩියෝ එකෙන් අහන්න පුළුවන්. නටන්න ලෑස්ති වෙලා ඉන්න. ඒ වගේම තමයි ලබන සඳුදා ඉඳන් ෆන් ගේම්ස් එක අලුත් වෙන දේදුණු මාවතත් අහන්න. අලුත් මාසෙක අලුත් සතියක තමයි අපි ආයෙත් හම්බ වෙන්නේ. සතිපතා

දල් තෑග දෙන්න අපි ලබන සතිය දන් සූදානම් ඉදින්න ඒ ගැනත් මතක් කරන ගමන් තමයි අදට ගිහිල්ල එන්න හදන් අපි ආයේ දේදුණු මාවතෙන් හම්බ වෙන්නේ සඳුදා උදේ 10ට හැබැයි ඊට කලින් හෙලෝ හෙලෝ සතියන්තෙන් හම්බ වෙමු ඉරිදා දවල් 12ට පරිස්සමෙන් සන්තෝෂෙන් ඉන්න ගිහින් එන්නම් මම ජනී.

0: FM Anupaha, FM Anuhatarai Dashumata, Net FM. De Dunumamata, De Dunumamata.
1: Brought to you by
2: Akunulaki Namahubabana Ratapurama Rasa Ganayana, Aulesama Rasa Karakana, Mother Freela Noodles, Tasteke Trusteke.
3: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
4: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්ම අමතන්න 0111 437 1250.
5: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු. Net News ශක්තිමත්ව ඉදිරියට.
6: රස නහර පිනා යනු මයි කෝලා වෙතින් මයි ගුවාවා, මයි ටැමරින්, මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ හිල්ස්, කාගිල්ස්, ආපිකෝ, සතොස සුපිරි වෙළඳ සැල්වලින් මයි කෝලා අපේ රටේ අපේම දෙයක්.
7: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ලොව වැජබෙනා සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි.
8: හරිගේ හරිම තැනට ගියහින්ද එල්ෝල්සයකෙන් ලෝන් එක් ගත්ත මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
9: එල්ෝල්සී ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0111 515 555 අමතන්න.
10: දීවා ෆ්‍රෙෂ් ඩේලියලර් එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොලර් එකේ සහ අත්යට දාඩිය සහ දූවිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වනවා.
11: ඒ නිවුස් දැන් පරණයි. එදිනෙදා කුණු පැල්ලම්වලට හොඳම විසඳුම මන් දන්නා. ස්ට්‍රීට් ෆයිටර් තාක්ෂණය සමගෙන නව දීවා ෆ්‍රෙෂ් වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම්වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ්.
12: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල් රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
3: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහ හන්දිය කිරී බන්නාර සෙවනගල 0773 273 540.
13: සුබ දවල්ක්, දවල් එකයි දැන්.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: විශ්වාස කරන සත්‍ය ඔබ වෙත ගෙන එන්නේ
2: හරිගේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
1: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 011-5715555 අමතන්න බයෙන් බය අලුත් වන අලුත් බේ විපස්සමා එත්නියෝ
3: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙට් නිවුස් සමග මම තරංග. ඉස්ලාම් දහමට අපහාසාත්මක වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කළේ යයි චෝදනා කරමින් බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව ගොනු කර තිබෙන නඩුව සැප්තැම්බර් මාස 7 වනදා කැඳවල ලෙස කොළඹ මහාධිකරණය නියම කළා. මෙම නඩුව අද පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සේ රාගල මහතා ඉදිරියේ කැඳවුන ලැබුවා. එම අවස්ථාවේදී විත්තිකාර ඥානසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අශෝක වීරසූරිය මහතා අධිකරණයේ හමුවේ කරුණ දක්වමින් මෙම නඩුවේ සාක්ෂියක් වශයෙන් නම් කර තිබෙන සංයුක්ත තැටියක් පැමිණිලි විසින් මේ දක්වා තමන්ට බාර දෙන්නේ නැති බව පැවසුවා. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා රජයේ නීතිඥවරයාට නියම කළේ මෙම නඩු කරයට දාල සංයුක්ත තැටිය මීළඟ නඩු දිනයට පෙර කෙසේ හෝ විත්‍ය වෙත ලබා දීමට කටයුතු කරන ලෙසයි. ඉන් අනතුරුව මෙම කටයුතුවල ප්‍රගතිය විමසා බැලීම සඳහා නඩුකරය සැප්තැම්බර් මාස 7 වනදා කැඳවල ලෙසත් මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළා. මිලඟ net news පසරු දෙකට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න නැතහොත් net news tutorial කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: net news the truth people we trust FM Anupaha FM Anu 4.8 Net FM Indara Handava
4: Brought to you by Sumudu Matupita Nisa Endang Innat Pahasui Leak Vennit Na
5: Fems Ayaka Oyata Oyava Magarinne Na
6: Oyata Sugar Nam Sevanagala Madumeha Harini Capsule Arganna 40 Wasaraka Abhimanaya Sevanagala Ayurveda 0747 31 3340
7: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞතික චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න
8: 0134-226-7046 FM 95 94.8

0: over, baby.
1: Oh, yeah.
2: Kindere Händeva. Kindere Händeva.
3: Hi, hi. Dawale khai vina dinna vya vela vad sikurada dawasa. Friday fun day. I think අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. වෙනද වගේම තමයි හැම සිකුරාදාවකම වගේ. අදත් ඉතින් මේ සිකුරාදා ලස්සන සින්දු ටිකක් අහගෙන ඔයාගේ වැඩ ටික කරගෙන යන ගමන් හිමීට මේ පැතරත් අඩිය තියන්න අමතක කරන්න එපා. එහෙනම් ඉතින් ඔයාගේ මගේ ගින්දර හැන්දෑව සුපුරුදු විදිහටම දවල් එක පහ වෙනකොට අපි දෙන්න පටන් ගන්නවා. ඔයා ඔය පැත්තේ ඉන්නකොට මම මේ පැත්තෙන් අරගෙන ඇවිල්ලා තියෙන දේවල් ටික හිමීට මට ඔයාට දීලා යන්න තමයි තියෙන්නේ හවස හතරට. එහෙනම් ඉතින් අද තුෙන්ද වගේම කාල් කරන්න, මෙසේජ් කරන්න, ආදරය කරන කටිය සිඳුවකට එකතු කරගන්න දන්නවනේ ඉතින් නේද? WhatsApp chat එකේ මම ඉන්නවා. යතර අපේ net fm facebook fan page එක තියෙනවා. අපේ page එක follow කරලා නැත්නම් මුලින්ම page එක like කරලා follow කරලා ඊට පස්සේ meet ඉතින් මගේ wall post එකටත් comment එකක් තියාගෙන යන්න තමයි තියෙන්නේ. 0711 95 95 95 මගේ WhatsApp number එක මං chat එකේ ඉන්නේ. ඔයාලට පුළුවන් එන්න යතරේ කෝල් එකකුත් දෙන්න, අමතක කරන්න එපා. අද wall post එක තාමත් දැක්කේ නැත්නම් ඉස්සලාම යන්නකො net fm අපේ facebook fan page එක පැත්තට page එක like කරලා follow කරලා මට කියන්න බලන්න ඔයාගේ ජීවිතය ගැන. මුල ඉඳලා අගට, අගේ ඉඳලා මුලට හිතුවාම ඔය ජීවිතය ගැන හිතනකොට අනේ මගේ ජීවිතේ ෆිල්ම් එකක් වුණා නම් මට මෙන්න මේ නම දාගන්න තිබුණා එහෙම කියලා හිතනවා. දැන් මට නම් මගේ ජීවිතය ගැන හිතලා බැලුවාම වේලාවකට හිතෙනවා මගේ ජීවිතය ගැන එකතු කරලා ඒ තියෙන දේවල් ටික එකතු කරලා හදන ෆිල්ම් එකට දාන්න පුළුවන්. අහෝ දුකකි ඉරකි තිතකි එහෙම කියලා. ඔයාටත් එහෙම ඇතිනේ. ඔයා හිතන විදිහට ඔයාගේ ජීවිතේ ෆිල්ම් එකක් නා මොන වගේ නමක්ද ඔයා හිතන්නේ එකට කියලා එවන්න බලන්න. අපි බලමු කට්ටියගේ ලයිෆ් එක කොහොමද කියලා. මං කියන්නේ මේ ඉස්සර ඉඳලා මේ වෙනකන් ජීවිතේ ගැන හිතුවම හරිද? එහෙනම් ඉතින් ඒ අතරේ මේ පැත්තෙන් ලස්සන සින්දු ටිකක් තියෙනවා ඔයාට අහන්න. ඒ වගේම තමයි අමතක කරන්න එපා අද රැන්ඩමයට ඔයාගේ පාටි එකට දන්නවනේ හැමදාම වගේ හැම සිකුරාදාවකම වගේ මේ සිකුරාදාත් ඔයාගේ පාටි එකට අපි ගානේ ඔයාට හම්බෙනවා ෆ්‍රී මියුසික්. ඒ ඉතින් අපේ ඩීජේ නයිට් එකෙන් අද කවුද එන්නේ, මොකද වෙන්නේ, කොහොමද වෙන්නේ මේ ඔක්කොම දේවල් ටික ඔයාට අහනවා වගේම බලන්න පුළුවන්කම තියෙනවා අපේ net fm facebook fan page එක හරහා රැන්ඩවේ ඉඳලා. මතක ඇතුව පේජ් එක ලයික් කරලා ෆලෝ කරලා තියාගන්න. මොකද රැන් 9 වෙනකොට අපි මේ පැත්තේ ලයිව් එකක් එනවා. ඒ ලයිව් එකට ආවට පස්සේ ඔයාට ඉතින් කොහොමත් මේ වැඩේ අහලා විතරක් මදි බලන්නත් ඕනි කියලා එතකොට තේරෙයි. අද නුවර දිස්ත්‍රික්කෙන් ඩීජේ නිරා එනවා. එතකොට රත්නපුර දිස්ත්‍රික්කේ ඩීජේ K69. ලේසි නෑ දෙපැත්තම. එක පැත්තකින් ඉන්නේ නිලමෙලා, අනිත් පැත්තෙන් ඉන්න ඉතින් මැණික් කැට. එහෙනම් ඉතින් මේගොල්ලන්ගේ වැඩ ටික බලන්න අහන්න රෑ 9 වෙනකොට අද ඩීජේ නයිට් එකත් එක්ක සෙට් වෙන ආමතක කරන්න එපා. මතකයිනේ ආගේ අද පාටියට මියුසික් හැමදාම වගේ අපි ගානේ පටන් ගමු. ආගේ මගේ ගින්දර හැන්දෑව මං ඔයාගේ ජානෝ

0: තැන කාටම මිල කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරුකිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුලකම් පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011-2777-87 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්
1: කීල්ස් වෙතින් දැන් ඔබට හොඳම දීමනා සහ වැඩි ඉතිරියක් කොකකොලා ලීටර කයිදසම් පහක් සඳහා 125ක වට්ටමක් ප්‍රීමස්ටලා ශනික චිකන් නූඩල්ස් ග්‍රෑම් 390ක් සඳහා 130ක වට්ටමක් අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා හොඳම දීමනා කීල්ස් වෙතින්ම පමණයි කොන්දේසි සහිතයි
2: දැන් Pan Asia Bank-ෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති Pan Asia බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011-4667-222 අමතන්න.
3: අලුත් ට්‍රෙන්ඩ්ස්, අලුත් ස්ටයිල් එක විලාසිතා ලෝකයේ කලවන්න. ෆැෂන් බග් අලුත්ම ශාඛාව දැන් ගාල්ලට. අගෝස්තු 1 වෙනිදා අලුත්ම මුහුණුවරකින් විවෘතවන ෆැෂන් බග් ගාල්ල ශාඛාවට ඔබත් එන්න. ඔබේ මුළු පවුලටම ගැලපෙන නවතම කලෙක්ෂන්ස් රසක් අතරින් හිතේ හැටියට විලාසිතා තෝරා ගන්න. අගෝස්තු 1 සහ 2 යන දෙදින තුල සියලුම භාණ්ඩ සඳහා 10%ක වට්ටමක් සහ NetFM කණ්ඩායම සමග එක්වි තෑගි දිනා ගැනීමටත් අවස්ථා. ෆැෂන් බග් වෙනස් වන ජීවන රටාවන්ට.
0: පෘථිවියෙන් අඟහරුට රේල් පාර ඔන්නඔහුම තමයි මගේ පුතා හිතන්නේ. හරි ලොකුවට ස්මාර්ට් විදිහට දරුවන්ට ලෝකෙ ලොකුවට පේනකොට අපි ඒකට ලෑස්ති වෙන්න ඕනේ. යකඩ ප්‍රෝටීන් ඇතුළු වැදගත් පෝෂක පදාර්ථ රසක් සමග මානසික ක්‍රියාකාරීත්වය, ප්‍රතිශක්තිකරණ පද්ධතිය, ශාරීරික වර්ධනය, ආහාර ජීර්ණය, සාමාන්‍ය දෘෂ්ටිය වැනි වර්ධනීය වැදගත් අංශ පහකින් වැඩිදි දරුවන්ට උදව් වෙන Anchor Pedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම. වැඩි විස්තර සඳහා ඇසුරුම් පරීක්ෂා කර බලන්න.
4: Meltdol හිස රතය උණ සෙම්ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltdol පැරසිටමෝල් විශේෂයකි.
5: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සෝයා මීට් වර්ණකාරකත් නැ රසකාරකත් නැ.
6: දවල් ලේකේ මූඩ් බූස්ට් එක NetFM කින්දර හැන්දෑවා විචානු

0: වෙලාවද මලේකයි විනාඩි 20 දෙකයි මතක් කරන දේවල් ටිකකුත් තියනවා ඊළඟට අහන්න දෙන්න ලෑස්ති කරගෙන තියන සින්දුවට යන්න කලින් හැබැයි ඉතින් ඊට කලින් මෙන්න මේ ගැන වාටි කියන්න ඕනි දැන් එක එක රටවල් ගත්තහම ඒ ඒ රටවල් වලට තමන් ගැන ආඩම්බර වෙන්න මොනියම් හරි බ්‍රෑන්ඩ් එකක් තියනවා හැබැයි ඉතින් කෙනෙක්ට හිතෙන්න පුළුවන් අපේ රටේ අපිට අපි ගැන හිතලා ආඩම්බර වෙන්න පුළුවන් බ්‍රෑන්ඩ් එකක් එහෙම නැද්ද කියලා හැබැයි ඉතින් දැන් එහෙම නැහැ කියලා හිතන්න දෙයක් නැහැ හැමෝම දන්නවා සහ අපිට බය නැතුව ලෝකෙටම කියන්න පුළුවන් අපේම බ්‍රෑන්ඩ් එකක් තියෙනවා ඒ තමයි KD Rice කියලා කියන්නේ ඉලෙක්ට්‍රික් ස්කූටර් පෙට්‍රල් ස්කූටර් ඉලෙක්ට්‍රික් ත්‍රී වීල් මේඩ් ඉන් ශ්‍රී ලංකා කියලා නිෂ්පාදනය කරන යුරෝපයට අපනයනය කරන ලංකාවේ පළමු සහ එකම ආයතනය තමයි KD Rice මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් කියලා කියන්නේ මේ ගැන දැන් හැමෝම දන්නවා නොදන්න කෙනෙක් නැහැ ඉතින් මේ වෙනකොට KD Rice මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ මිල අඩු කිරීම ඊට අමතරව අමතර දීමන ආයතනවල වාසි රැසක් ලබා දෙන්න සියලුම දේවල් සූදානම් කරලා තියෙනවා කියන කාරණාව සම්බන්ධව ඔන්න අපිට දැනගන්න හම්බුණා. ඉතින් ඒ ගැන වැඩි විස්තර කියන්න, ඒ ගැන වැඩි විස්තර දැනගන්න හරිම ගැළපෙනම කෙනා තමයි දැන් මේ වෙලාවේ අපිත් එක්ක සජීවීව සම්බන්ධ වෙන්නේ. ඒ තමයි KD Rice Motor Company Private Limited හි සාමාන්‍ය අධිකාරී අරවින්ද මහත්මයා සම්බන්ධ වෙනවා. සුබ දහවලක් ඔබතුමන්ට. අපි කැමතියි ඉතින් මේ සම්බන්ධව වැඩි විස්තර දැනගන්න.
1: සුබ දහවලක් එතන හැමෝටම. ඔව් ඔයා කිව්ව වගේම ඇත්තනම අපි ජර්මනිය ගත්තොත් බෙන්ස්, ඉන්දියාව ගත්තොත් ටාටා, ඔය ජපානය ගත්තොත් ටොයටා හැමෝටම තියෙනවා තම තමන්ගේ බ්‍රෑන්ඩ්ස්. ලංකාවට අපි ඇත්තනම ලංකාව කියලා බ්‍රෑන්ඩ් එකක් තිබුණ නැහැ ලෝකෙට අඳුනලා දෙන්න. ඒ නිසා KD Rice දැන් ඕගලන්ට තියෙනවා ලංකාවේ නිෂ්පාදනය කරන එකම ඉලෙක්ට්‍රික් සහ පෙට්‍රල් ස්කූටර්ස් සහ ත්‍රී වීල් අපේ ලංකාවේ නිෂ්පාදනය කරන බ්‍රෑන්ඩ් එකක්. ඒක අපි අපි ඇත්තටම අපේ උතුරේ ඉඳලා දකුණ දක්වා නියෝජිත ආයතන 60කට අධික ප්‍රමාණයක් තියෙනවා. සේවා මධ්‍යස්ථාන තියෙනවා. අපි අලුතින්ම දැඩි ඉල්ලීම මතම ඇත්තටම බෝගහකුඹුර ප්‍රදේශයේ ඌව පළාතේ නවතම ශාඛාවක් විවෘත වුණා, දැවැන්ත ශාඛාවක්. ඒක තමයි ඇත්තටම අපේ නවතම ශාඛාව විවෘත වුණා.
0: ඒ වගේම තමයි මේ අපිට දැනගන්න ලැබුණා මේ වෙනකොට අමතර වාසි, ඊට පස්සේ අමතර දීමනා, මිල අඩු කිරීම, මෙන්න මේ වගේ දේවලුත් සිද්ධ වෙනවා කියලා. ඒ සම්බන්ධව මොන විදිහටද ඔබතුමාට සඳහන් කරන්න තියෙන්නේ?
1: ඔව්, ඇත්තටම දැන් මෝටර් බයික් එකක් ගන්න ගියත් සෑහෙන මිලයි, ලීසින් කරලා ගන්න ගියාමත් අමාරුයි. ඒක නිසා අපි තීරණය කරා අපේ පෙට්‍රල් ස්කූටර් එකට විශේෂ මිල අඩු කිරීමක් කරලා පාරිභෝගිකයන්ට ලබා දෙන්න.
0: හරි, ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඒ සම්බන්ධව අපි තවදුරටත් විස්තර දැනගන්න තව පුංචි වෙලාවකින් එතුමන් සම්බන්ධ කරගන්න බලාපොරොත්තු වෙනවා. ඒ අතරේ ඔයාට මතක් කරන්න දේවල් ටිකක් මගේ ළඟ තවත් තියෙනවා. මේ ටික ගැන මම ඔයාට මතක් කරලා ඉන්නකො නේද? ගෑනු ළමයින්ට පීරියඩ්ස් කාලය කියලා කියන්නේ හරිම අපහසු කාලයක්. ඒක මං ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. එයාලා හරි කැමති ආසාවෙන් වැඩ කරන දේවල්, ඒගොල්ලන් ආසාවෙන් කරන්න තියාගෙන ඉන්න දේවල් හැම දවසකම එක විදිහට කරන්න. හැබැයි ඉතින් පීරියඩ්ස් කාලයට ඔය ආසාවෙන් කරන්න බලාගෙන ඉන්න දේවලුත් දන්නෙම නැතුව අතහැරිලා යනවා. ඒකට ඉතින් හේතුව තමයි ඔයා හරිම පෑඩක තෝරගෙන නැතිකම. හැබැයි දැන් ඔයාට මාකට් එකේ හැම හරිම පෑඩක තෝරගන්න පුළුවන්. ඒ කියන්නේ ඇඳගෙන ඉන්න පහසු, ලීක් වෙන්නේ නැති, ගෙවන මිලට උසස් තත්ත්වයේ පෑඩ් එකක් වෙන්න ඕනේ නෙවෙයි පාවිච්චි කරන පෑඩ් එක. ඇත්තටම එහෙම එකක් ගන්න තියනවද කියලා කවුරු හරි වාගින් ඇහුවොත් ඔයාලට දැන් දෙන්න තියෙන උත්තරේ තමයි ඔව්, එහෙම එකක් ගන්න තියනවා. එසලස ISO සහතික සහිතව සාධාරණ මිලකට ඔයාගේ අතට පත් වෙනවා FEMS Air. ඔයාට හැම දවසක්ම එක වගේ ගෙවන්න නම් ඔයාගේ ළඟ හරිම පෑඩ් එක පීරියඩ්ස් දවස්වල තියෙන්න ඕනේ. එහෙනම් තමයි මම ඔයාලට කියන්නේ දැන් බය නැතුව අරගන්න FEMS Air. ඇඳගෙන ඉන්න පහසුයි, ලීක් වෙන්නේ නැහැ, ගෙවන මිලට උසස් තත්ත්වයේ පෑඩ් එකක් විදිහට දැන් ඔයාට මේක අරගන්න පුළුවන් මාකට් එකේ. අපි අමුද ටක්ගල WhatsApp messages පත්‍ර කවුද මේ වෙලාවේ මාව අහගෙන ඉන්නේ කියලා බලන්න. හයයි ගින්දරි, ගින්දර සුන්දරි, මොනරාගල චාම්ර ෆර්නිෂර්ගේ අපි හැමදාම ඔයාව අහනවා. අපි වල ලස්සන සින්දුවකට එකතු කරගන්න. තෑන්ක් යූ කමෙන්ට් එකට. සුරේෂ් මැසේජ් කළා තියෙන, සුරේෂ් ගොඩාක් ආදරෙන් ඔයාව එකතු කරගන්නවා. මම ඔයාව අහගෙන ඉන්නවා චානුවක් කේ, ඔයා එනකම් බලන් හිටියේ නැත්තම් කන්දකට පාළුයි වගේ කවදා නෙමෙයි. ඉච්චර කමෙන්ට් එකක් දීලාත් මේ ළමයා මට නමේවල නැහැනේ දෙන්න හිතනවා ඉතින්. ඩිලා නිරෝෂන් හං වෙල්ලේ ජනු මැකක් දෙන්න සමර වීර සිංහගේ සින්දුවක තෝනි කියලා දෙනවා දැම්මන මේක නම් තව ටිකකින් දෙන්න උම්ම එක නම් ඉතින් ඔය මොනම හරි කරගන්න බැරිය අන්දක්කද මාත් එක්කම සින්දුවේ තවට උම්ම දෙනවා ජානු මෙරි ජානු මෙන්නෝ කාපු ගමන් දුවලා ආවෝ සුබ දහවලක් වේවා ජානු පැට මට ලස්සන හින්දි සින්දුවක් ඕනි හින්දි සින්දුවක් ගහන්න දෙන්න ලෑස්ති කරගත මං ඉතින් අද ගෙදර ඉඳන් අම්මා තාත්තා පොඩියාගේ බබාලා තුන්දෙනා නංගිනි ලක්ෂි ප්‍රියදර්ශනි ආගේ බබාලා තුන්දෙනායි කැලණියෙන් ඉන්නවා කියලා තියෙනවා හොඳ මෙයාලෝ දෙන ප්‍රදීප් කුමාර සඳමාලි අමරසිංහ වැඩ කරන ගමන් ලොකයන් සඳුරන් මුතුමාල් පොඩියා ඇඳුවන් සංශීව නලි නනා කරයා පාන දුරෙන් හින්දි සින්දුවක් නිල්ලුවේ දෙන්නම් අනේ

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි, සිමෙන්ති, ටයිල් ඇඩිසිව්, ස්කිම් කෝට්, පේන්ට් බඩු සේරම ගන්න ඕනේ.
2: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න.
3: දැන් සිස්ටෙක් ගාවෝ සේරම තියෙනවද?
2: නෑ නෑ, ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය.
4: සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
3: තවල එකයි විනාඩි 35යි.
5: එඩිතරව අපක්ෂපාතීව සත්‍යවාදීව සැනින් එසැනින් ප්‍රවෘත්ති ඔබ වෙත ගෙනෙන net news දැන් නව මුහුණුවරකින් ඔබ වෙත net news ජනතාව විශ්වාස කරන සත්‍ය
6: රස නහර පිනා යන මයි කෝලා වෙතින් මයි ගුවාවා මයි ටැමරින් මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ කිල්ස් කාගිල්ස් ආපිකෝ සතස සුපිරි වෙළඳ සල් වලින් මයි කෝලා අපේ රටේ අපේම දෙයක්
7: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයා මීට් කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයා මීට් ඔබත් අදම රස බලන්න
8: එන්න පියල් 40ට දිනුම් අවස්ථා

0: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක්. මහන්සියක් නැතුව මාසිකව සුපිරි ආදායමක් ගන්න දැන් මම තන්න 0111 437 1250.
1: කීර්ස් එළවලු පළතුරු වල නැවුම් බව කවදත් ඒ වගේමයි. ගානත් අඩුයි. ඔබත් අදම එන්න.
2: කීර්ස් නැවුම් බවයි අඩුම මිලයි.
0: කොත්තුවත් ගණන් දාපු ජියෝපොලිටික්ස්.
3: මම කොටද මේ ආචීගෙන නුවාගෙන එකේ කතා අහන්න කියනවා. සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා.
4: යුද්ධ මැද හැංගුණ ඉකොනොමික්ස්.
5: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව. ඉරානයේ වෙන.
0: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්.
6: ක්‍රිස්ටිනා කෝච්කින් අහනවා එතන හිටපු එකම කාන්දා නියෝජකින් අහනවා. ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි ඔබන්ට මොනවද හිතුනේ?
0: සිලිකන් නිම්නයේ টপ සීක්‍රට්ස්.
5: මේ අලුත් CEO-ට LinkedIn account එකක් නැහැ. හිතා ගන්න පුළුවන්.
4: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න.
0: සතියේ දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් ඇල්ගොටවුමට ටියුන් වෙන්න. ටියුන් වෙන්න.
7: Brought to you by
8: අලුතන කඩම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
0: ඔයත් try කරන්න ගන්න විජය ආප පිටි. The Palace Gampaha Avasana Nivasa 25 Oba Tadama Sadambara Himikaruwa Kuwanna Denma Katha Karanna 0.71 666 222 Prime Residences
9: දම්රෝ ෆෝම් මිට සඳහා 10%ක වට්ටම් දිවයිනපුරා දම්රෝ ප්‍රදර්ශනාකාරවලින්
10: Anchorpedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම
11: DFM Algo Town
12: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
13: දැන් Pan Asia Banquet ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති Pan Asia Banku ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667 222 අමතන්න.
14: දවලකයි විනාඩි 38යි.
15: Hello.
16: ඔයාගේ call එකට ඔයාගේ request එකට set වෙන හොඳම තැන. කින්දර හැන්දෑව විජානු.

ප්‍රතිකාර අරගන්න මොකද මේවතාවකාලික ප්‍රතිඵල නෙමෙයි. දීර්ඝකාලීන සියයට සියයකට මේ කියන සියලුම ලෙඩ දුක් නිට්ටාවටම සුව කරගන්න පුළුවන් ප්‍රතිඵලයක් තියෙන ප්‍රතිකාර තමයි මෙතනින් ඔයාට හම්බ වෙන්නේ. හොරණ සහ කොට්ටාව ශාඛා තියෙනවා. ඔයාට බෙල්ලේ කොන්ද වේදනාව ඇතුළු මොනියම් හරි ස්නායු රෝගයක් තියෙනවා නම්, ආතරයිටිස් වගේ සන්ධි රෝග තියෙනවා නම්, මාංශපේශී වේදනා එන්න ඒ වගේ දේවල් ඔයාට තියෙනවා නම්, ඔයා හොරණ සහ කොට්ටාවේ තියෙන ඇක්ටිව් ප්ලස් ජාලයේ බ්‍රාන්චස් වලට යන්න ඕනි. ඒ ශාඛාවෙන් තමයි ඔයාට ඒ සඳහා අවශ්‍ය කරන ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ වගේම තමයි සමහර වෙලාවට ඔයාගේ පුංචි දරුවා උපතේදීම අබාධයට ලක් වෙච්ච කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඉපදිලා ටික දවසකට පස්සේ ආබාධයට ලක් වෙච්ච පුංචි දරුවෙක් වෙන්න පුළුවන්. ඔයත් මේ දේවල් දිහා බලාගෙන දුක් විඳින අම්මෙක් තාත්තෙක් නම් ඔයාට කියනවා, ඇවිදින්න බැරුව ඇඳක් උඩට වෙලා රෝද පුටුවක් උඩට වෙලා ඉන්න වාගේ පුංචි දුව පුතාව එක්කගෙන යන්න පරක්කු වෙන්න එපා. ඇක්ටිව් ප්ලස් ළමා බෞද්ධ චිකිත්සක වෛද්‍ය මධ්‍යස්ථානයට තමයි ඔයා යන්න ඕනේ. ළමුන් සඳහා ළමා බෞද්ධ චිකිත්සක වෛද්‍ය මධ්‍යස්ථානයක් හොරණ තියෙනවා. ඉතින් ඇක්ටිව් ප්ලස් වෛද්‍ය මධ්‍යස්ථාන ජාලයේ ළමුන් සඳහා තමයි මේ බෞද්ධ චිකිත්සක වෛද්‍ය මධ්‍යස්ථානය හොරණ ආරම්භ කරලා තියෙන්නේ. ඉතින් ඔයාට පුළුවන් එතෙන්ට ඔයාගේ පුංචි දුව පුතාව එක්කගෙන යන පරක්කු වෙන්නේ නැතුව ඉක්මනින්ම ඔයා යාව අරගෙන යන්න. මුළු ජීවිත කාලෙම ඇඳක් උඩට වෙලා රෝද පුටුවක් උඩට වෙලා ඉන්න හිතුණා නම්, එහෙම හිතාගෙන ඉන්නවා නම් ඔයා කල්පනා කරනවා ඇති මට හැමදාම මේ විදිහට තමයි ඉන්න වෙන්නේ, කවදාවත් මට නැගිටින්න බැරි වෙයිද? එහෙම හිතලා මනසින් කඩාවැටලා ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. මං ඔයාට කියනවා, එහෙම හිතපු කාලේ දැන් ඉවර කරන්න ඔයාට හොඳම කාලෙ මේ ඇවිල්ලා තියෙන්නේ. ඒකට හරියනම විශ්වාසනීයම තැන තමයි ඇක්ටිව් ප්ලස් කියලා කියන්නේ. ලෝකෙම පුදුමයට පත් කරමින් අවුරුදු ගාණක් ඇඳන් උට්ට වෙලා රෝද පුටු උට්ට වෙලා හිටපු පැරලයිස් රෝගීන් ඉතාම කෙටි කාලයකින් සුව කරන ලංකාවේ අංක එකේ බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර වෛද්‍ය මධ්‍යස්ථාන ජාලය ඇක්ටිව් ප්ලස් හොරණ සහ බණ්ඩාරගම මේ වෙනුවෙන් ශාඛා තියෙනවා. ඉතින් ඔයාට මම මේ කිව්ව තැන්වලින් ඔයත් ඉන්නේ මේ කිව්ව ලෙඩ රෝගවලින් දුක් විඳින කෙනෙක් විදිහට නම් ඒවට හරිම ප්‍රතිඵල ලබා ගන්න යන්න ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක වෛද්‍ය මධ්‍යස්ථාන ජාලයේ මේ තියෙන ශාඛාවලට. ඔයාට හරිම ප්‍රතිඵල බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ විතරක් නෙමෙයි, සමහර වෙලාවට ඔයාට දැන් මම මේ දේවල් ටික ඔක්කොම කියාගෙන යනකොට ඔයාට හිතනවා ඇති මං ඉන්නේ ගොඩාක් දුරක, මට මේ කියන තැන්වලට එන්න විදිහක් නැහැ, මට ගෙදරටම අවශ්‍ය කරන තෙල් ටික ගෙන්න ගන්න බැරි වෙයිද, එහෙම නැත්නම් නේවාසික ප්‍රතිකාර ලබා ගන්න බැරි වෙයිද? ඔන්න ඔය ප්‍රශ්න දෙකට තමයි ඊළඟ උත්තරේ මම ඔයාට දෙන්නේ. ඔයාට මේ ප්‍රතිකාර සඳහා යොදා ගන්න පාරම්පරික තෙල් ඔයාගේ නිවසටම ගෙන්න ගන්න පුළුවන්කම තියෙනවා. සහ මේකේ තියෙන විශේෂත්වය තමයි මේ තෙල් ප්‍රතිකාර හා බෞද්ධ චිකිත්සක ව්‍යායාම කරන ආකාරය ඔයාට වීඩියෝ මගින් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ සෑම ඖෂධයක්ම ශ්‍රී ලංකාවේ ඖෂධ සංස්ථාවේ ලියාපදිංචි වෙලා තියෙන ඇක්ටිව් ප්ලස් ආයුර්වේද නිෂ්පාදනාගාරික ඉතාම උසස් ප්‍රමිතියෙන් නිෂ්පාදනය කරන්නේ. ඉතින් ඔයාට මේ සියලුම ඖෂධ ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි ඊළඟ ප්‍රශ්නේ නේවාසික ප්‍රතිකාර. නේවාසික ප්‍රතිකාර ඔයාට ලබා ගන්න පුළුවන් මේ වෙනකොටත් රෝහලේ රෝගීන් 100කට පමණ එකවර ප්‍රතිකාර ලබා ගන්න පුළුවන් විදිහට නේවාසික ප්‍රතිකාර ලබා ගන්න මධ්‍යස්ථානය හදලා තියෙන්නේ. ඒ වගේම තමයි නොමිලේ ආහාර පාන, නවතැන් පහසුකම් මේ හැම දෙම ආයතනය වගේ ඔයාට සපයනවා. වැඩි විස්තර දැනගන්න යන්න කලින් කෝල් එකක් දෙන්න, දිනය වෙලාව වෙන් කරගන්න මෙන්න මේ නම්බර්ස් ලියා ගන්න. 0-34-22-67-06 එහෙමත් නැත්නම් 0-77-511-39-18 0-77-511-39-18 0-71-85-90-56 0-71-85-90-56 මෙන්න මේකෙන් නම්බර්ස් තුනෙන් ඔයාට පහසු නම්බරයකට කෝල් එකක් දීලා ප්‍රතිකාර ලබා ගන්න යන්න කලින් දින වෙලාව වෙන් කරගන්න කාලෙකක් දෙන්න.
ඔයත් වනයම් හරි රෝගයක් නිසා දුකින්දර කෙනෙක් නම් එක්ක පාරකට හරි ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයට ගිහින් බලන්න ඔයාට 100% හරිම ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. මතකයිනේ හොරණ කොට්ටාව සහ බණ්ඩාරගම තමයි ශාකා තියෙන්නේ. ඒකන මතක් කරගෙන ඊට පස්සේ මෙන්න මේ ගැන නම් කියන්න ඕනි ඔයාට. මදම් මේ ගැන දන්නවා. හැබැයි ඉතින් මං ඔයාට ඒ ගැන මතක් කරනවා එපාරක්. net news අංක 1ට වසර 21ක් පුරාවට ජනතාව විශ්වාස කරන සත්‍ය net news ඔන්න නවතම සමීක්ෂණ වාර්තා අනුව ප්‍රවෘත්ති සන්නාමයන් අතර අංක 1 ස්ථානයට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයා දන්නවනේ දවස පුරාම දිනපතා උදෑසන 6:45ට ඒ වගේම දවල් 12ට සහ සවස 6:30ට ඔයාට ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයන් වලට සවන් දෙන්න පුළුවන්කම තියෙනවා. ඒ විතරක් නෙමෙයි පෑයෙන් පෑයට රට පුරා ලෝකෙ පුරා සිදුවෙන හැම දෙයක් සම්බන්ධවම net news හරහා ඔයාව අපි දැනුවත් කරනවා. ඉතින් දැන් ඔයාට මේ කිව ටයිම්ස් වලට net news අහන්න පුළුවන්කම තියෙනවා 6:45ට උදේ, ඒ වගේම දවල් 12ට, ඒ වගේම 6:30ට සහ දවස පුරාවටම පැයෙන් පැයට. ඉතින් ඒ විතරක් නෙමෙයි net news YouTube නාලිකාව තියෙනවා, net news අපේ Facebook account එක තියෙනවා, www.netnews.lk අපේ website එක තියෙනවා, ඒ වගේම net news digital අවකාශය ඔස්සේ ඔයාට net news සමග සම්බන්ධ වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ හැම දෙයක් එක්කම net news නවතම සමීක්ෂණ වාර්තා අනුව ප්‍රවෘත්ති සන්නාමයන් අතර ලංකාවේ අංක 1 ස්ථානයට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔයාගේ ප්‍රදේශයේත් මොනයම් හරි ප්‍රවෘත්තියක් තියෙනවා නම් ඒ සම්බන්ධව දැනුම් දෙන්න ඔයාට නම්බෙකක් දෙන්නම්. මෙන්න මේ නම්බෙක ලියා ගන්න. ඔයාට පුළුවන් ඕනෑම අවස්ථාවක් අපිට මැසේජ් එකක් දාලා කෝල් එකක් දීලා කියන්න. මෙන්න අපේ WhatsApp නම්බෙක. නම්බෙක ලියා ගන්න 0777-499-1312 කියන නම්බෙකට කෝල් එකක් දීලා ඔයාට ඒ සම්බන්ධව අපිව දැනුවත් කරන්න පුළුවන්කම තියෙනවා. අපි අමලමයි ටග්ගල වට්ස්ඇප් මැසේජස් පැත්තට කවුද මේ වෙලාවේ මවහගෙන ඉන්නේ කියලා බලමු. හයි ගිදරු ජනු, මට දෙන්නක ලස්සන සින්දුවා වීඩියෝ කරින් මදුෂිකා එකතු කරගන්න කියලා දෙනවා. පුතා තරුෂ, හස්බන්ඩ් ප්‍රදීප්, අම්මා මානලි එකතු කරගන්නම් ඊළඟ සින්දුවට. ඊට පස්සේ ගුඩ් ආෆ්ටර්නූන් ජනු නංගි කනතට ඉහළගම් බේකරි රසිකා මැසේජ් කියලා දෙනවා. පැලම්පිටිය හිරාණි අකවත එකතු කරගන්න කැලිමණ්ඩල රේණුකා කා. ඊට පස්සේ යටි අන්තට ටයිටනික් සලෝනිකේ තුෂාරකොල්ලා හලියගොඩ චමිද මෝටස්සිගේ හැමෝමත් එකතු කරගන්න. ජය වේවා සෙට් එකටම. ජානු පැටියෝ ඔන්න වේලා සදිම්ම මසේජ් කළා. ලස්සට සින්දුවකට එකතු කරගන්න මාත්‍ර නමල ස්ටේලස් එකේ මසේජ් කළා තියන්නේ. ජය වේවා. වැඩ කරන ගමන් අහන්න ස්ටොප් එකක්ම දෙන්න ලෑස්ති කරගත්තා. ගුඩ් ආෆ්ටර්නූන් නංගි, අපි තව වහගෙන ඉන්නේ ඉදිකට එලස් ගල් වංගු ඇඹිලි පිටියා රෙදි මහන ගමන්නේ ඉන්නේ. මහන්සියක් නෑනේ, මහන්සි වෙන්න විදිහක් නෑ මේ හෙන සින්දු ටිකත් එක්ක. ගින්දරියෝ උම කැටේ මාවත් ලස්සට සින්දුවකට එකතු කරගන්න. ලෙන්දර දම්මියක මසේජ් කළා තියෙන්නේ, උමකක් දෙන්න දෙන්න දෙන්න.

0: Nett FM, Kinder och Händeva, Vigiano.
1: දවලේ කයි විනාඩි 53යි මතක් කරන්නම් ඔයාලට මෙන්න මේ ගැන හැමෝටම හීනයක් තියෙනවා තමන්ගෙම කියලා සිහින නිවහනක් හදාගන්න ඒ හීන හීනයක්ම වෙලා යන්න දෙනවද නැත්නම් ඒ හීන හැබෑ කරගන්නවද කියලා තීරණය කරන්න ඕනි ඔය යාම තමයි සමහර වෙලාවට ඔයාලට හිතෙන්න පුළුවන් මගේ ඉඩම තියෙන මෙන්න මෙහෙ එතෙන්ට ඇවිල්ලා කවුරුවත් ගෙවල් හදලා දෙන්නේ නැහැනේ ඔව් ඉතින් කවුරුත් ඇවිල්ලා හැම ගෙවල් හදලා දෙන්නේ නැහැ හැබැයි එහෙම කට්ටියක් ඉන්නවා ඒ තමයි කැදල් එන්ටර්ප්‍රයිසස් කියලා කියන්නේ ඔයාගේ ඒ සිහින දකින කැදල්ල ඔයාගේ ලංකාවේ කොත්තන ඔයාගේ ඉඩම තිබුණාත් ඔයාට කොත්තන ඔයාගේ ගේ හදා ගන්න ඕනි වුණාත් එයාලා ඇවිල්ලා හරි ලස්සනට ඒ වැඩේ කරලා දෙන්න සූදානමින් ඉන්නේ විශ්වාස කරනවද නිදන කාමර දෙකක් එක්ක පුංචි ලස්සන නිවහනක් ඔයාට ලක්ෂ 50ක වගේ මුදලකට හදා ගන්න පුළුවන් කියලා කිව්වොත් විශ්වාස කරන්නම වෙනවා ඔයාට ඒ විතරක් නෙමෙයි එකපාරම මේ ලක්ෂ 50 ඔයාට දෙන්න ඕනිත් නැහැ ඔයාට ටිකට් එක ගෙවන්න පුළුවන් ඒ වගේම කිසිම පොලියක් ටික ටික ගෙවාගෙන යනකොට ඇඩ් වෙන්නෙත් නැහැ. මෙච්චර වාසියක ඔයාට හරි ලස්සන සිහින නිවහනක් හදාගන්න නම් කැදල් එන්ටර්ප්‍රයිසස් එකට කතා කරන්නම වෙනවා. ඔයා යන්න ඕනි මහරගම ඇල් හේන පාරේ තියෙන කැදල් එන්ටර්ප්‍රයිසස් ආයතනයට. හැබැයි ළමයි යන්න කලින් අනිවාර්යයෙන්ම අපොයින්ට්මන්ට් එකක් දාලා යන්න. මොකද මං ඔයාට එහෙම කියන්නේ එතෙන්ට ගිහාම ඔයාටම තේරෙයි කොච්චර ලොකු සෙනගක් එතන ඉන්නවද කියලා. ඉතින් ඒ නිසා ඔයා කල්තියම කෝල් එකක් දීලා ඔයාගේ අවස්ථාව වෙන් කරගෙන එතෙන්ට යන්න අනිවාර්යෙන්ම ඔයාට වාගේ සිහින නිවහන සිහිනයක් වෙලා නැති වෙලා යන්න නොදී ඒ හීන සබෑ කරගන්න පුළුවන්කම තියෙනවා කැදල් එන්ටර්ප්‍රයිසස් එකට ගියොත්. මතකයිනේ මහරගම ඇල්හෙන පාඩි තියෙන්නේ යන්න කලින් කෝල් එකක් දෙන්න අපොයින්ට්මන්ට් එකක් වෙන් කරගන්න. මෙන්න මේ නම්බර්ස් එක ලියා ගන්නකො 0744 390 3250 0744 390 3250 කෝල් එකක් දෙන්න. එහෙම නැත්නම් 0774

0: අදහස් 25 SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් තීමවන දවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් දියකමින් මවකමින්.
1: අපේ අම්මා ගෙදර ආවද?
2: නැහැ. අම්මා මෙයා වෙනදෙප්පා.

0: මාස්ටර්ගේ ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර්ගේ බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0713333636.
1: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමාතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝගහහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.
2: Wake up. Saturday hormones. Alpha Studio.
1: දවසටම ඕන කරන vitamins. Alpha Studio.
2: Yes. Yes. Energy morning vibe එකත් එක්ක දවසම සුබ කරගන්න.
1: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න.
3: Good morning.
2: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.
4: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නෑ.
5: ෆ්‍රෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නෑ.
6: ඔයාට සුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
7: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞතික චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය. අමතන්න 0134 226 7046.
8: සුබ දහවලක් දවල් දෙකයි විනාඩිය කායි.

0: විශ්වාස කරන සත්‍ය
1: ඔබ වෙත ගෙන එන්නේ.
2: හරිගේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
3: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
4: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
0: පැයෙන් පැය අලුත් වන අලුත් පැය විමසුම at news.
5: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම තරංග. කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ පිහිටි අත්වැසුම් නිෂ්පාදන ආයතනයක අයත් නිෂ්පාදන සහ වෙළඳ රහස් මූල්‍යමය වාසි උදෙසා වෙනත් සමාගමකට හෙළිදරව් කිරීමෙන් බුද්ධිමය දේපල අයිතිය උල්ලංඝනය කළ නිලධාරියෙකුට රුපියල් මිලියන 50ක පන්තියක් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා. කටුනායක සමාගමක් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එම සමාගමේ හිටපු කාර්මික පාලකවරයෙකු වූ AMA අත්තනායක නැමැත්තාට එරෙහිව මෙම නියෝගය නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ. සම්පත් විජේරත්න සහ ජනක් ද සිල්වා යන බිනිසුරුවරුන්ගේ එකඟතාවය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ බිනිසුරු මහින්ද සමේවර්ධන මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළා. අදාළ සේවකයා සමාගමේ සේවය කරමින් සිටියේදී එහි තාක්ෂණික සහ වෙළඳ රහස් මූල්‍යමය වාසි දිසා කොරියානු සමාගමකට ලබා දී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණ විභාගයේදී තහවුරු වී තිබෙනවා. මිලඟ net news පසර තුනට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news tutorial කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
6: FM 95 FM 94.8 Net FM
7: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
8: අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ කවෙන් ගේට් 4 අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මාවරුන්ගේ හරි තීරණය දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න.
9: දවල් 2යි විනාඩි 5යි
10: කින්දර හැන්දෑව
11: brought to you by
12: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ
13: ෆ්‍රෙම්ස් අය එක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
14: ඔයාට sugar නම් සෙවණගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවණගල ආයුර්වේද 0747 31 33 540
15: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන Active Plus බෞද්ධ චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න 0734 226 7046.
16: FM 95

බලමුද කවුද කමෙන්ට් කරලා තියන්නේ කියලා. ශෂිකා නිර්මාලි අදත් කට්ට හැපි එන්ඩින් තමා තාම ලෝඩින්. අපිට හැමදාම හැම තමයි බබෝ. හැපි එන්ඩින් එකක් නම් පේන තෙක් මානක නෑ. ඒක තාම ලෝඩින් නෙමෙයි පෙන්ඩින්. ඊට පස්සේ රාජිකා දමයන් ස්ටිකර් නම් එවලා හරියන්නේ නෑ. මට කියන්න බලන්න ඔයාගේ ලයිෆ්. ආ තාම යා හිතනවා ඔයාගේ ලයිෆ් එක ගැන වාටවත් හිතාගන්න බෑ නේද? නමල් ටේලර්ස් ඊට පස්සේ නමල් ටේලර්ස් එකේ කමෙන්ට් කරලා තියෙනවා උලත් එකයි පිලත් එකයි. ඒක හොඳයි. දිලානි රෝෂන් හංවැල්ලෙන් කමෙන්ට් කරලා තියෙනවා ඊට පස්සේ උදයන්ගේ නැතුමි. මං ඉතාලියේ තනි වුණා. නුවන් තරංග රාජපක්ෂ. උම්ම පාරාදීසය අශෝක පෙරේරා. මානෙල් බණ්ඩාර. ඊට පස්සේ නලි නනාකරයි ඩීඑම්එස් DMMS දිසනායක හරීන්ද්‍රා පටාචාර 2 මමගුත් කියන්නේ එකට. ඊට පස්සේ ලොකු කමෙන්ට් කරලා තියෙනවා ඉපදුනේ ඇයි එච්චරම යන්න එපා ඉතින් ඉපදුන හින්දානේ ලයිෆ් එක මූවි එකක් වුණා නම් කියලා හිතුනේ. මම යනවා WhatsApp messages පැත්තට. කවුද මාව අහගෙන ඉන්නේ කියලා බලන්න. ආදරණීය ජනමණික නෙතන හැමෝමයි කනතුට බේකරි රසිකයියවයි. මම රසිකයියක වැඩ යන මල්ලි වෙන්නේ. රාජා යතුළු බේකරි වැඩ කරන හැමෝමයි. මොල්දිව්සලින් සංගීත් මල්ලිවයි හිරාණි අක්කවයි. වග කහ හේන බොරණුගල මහවිද්‍යාලයේ 87 88 89 90 ජොල හැමෝම එකතු කරගෙන ලස්සට සිද්දක් අහමු කියලා කෙලිමණ්ඩින් රේණුකාක මැසේජ් කළා තින අහමු අහමු. හයි සුද්ධි, හයි ලව් යු, ලව් යු ටු සුද්දෝ. ජාම්පති අයියා බුලත් කොපිටිය ලෑවලින් උම එකක් එවන්නකො සින්දුවක් එක්ක. එහෙනම් මේ සින්දුවත් එක්ක හයි ජාන බෝලේ, කොහොමද හොඳින් නේද? අදත් අවහගෙන ඉන්නවා සිද්දක් හොරි මට. ශෂිකා ගඩා කදරේ එකතු කරගන්නවා. ශෂිකා ජනුවක්කා අපිත වහගෙන ඉන්න ඉංගිරියවත් තැලිගම සන්සලා ෆැෂන් එකේ රචිත නිසන්සලා ඊට පස්සේ රන්දි තවින්සා යසීමා හරිනේ නම් ටික යසිස්මා හරි හරි පොඩ්ඩක් දන්න ඇද ඩාම් වෙනවා ඩූම් වෙනවා එහෙම තමයි. හායි උම කැටේ කොහොමද ඉතින්? මාත ආදරෙන් ඉන්න ඔයා වහගෙන ඉන්නවා. තිලක් අයියා බිලිපිටියෙන් මැසේජ් කළා තියෙන්නේ මාත ඉතින් ආදරෙන් ඔයාට දෙන්න ලෑස්ති කරගත සින්දුවක්. හරි අක්කා අපිවත් ලස්සට සින්දුවකට එකතු කරගන්න. හස්බන්ඩ් නිරංජ නම ඉන්ද්‍රාණි කිරිබත්ගොඩ සඳුරි ගඩාක් ආදරෙන් එකතු කරගන්න මෙහෙන සින්දුවට. ඉචි අනුරුප සලව බීෆ් ජනපදේ ඔයාවත් එකතු කරගන්න මෙහෙන සින්දුවටම අයියා. හෙලෝ ගින්දර සුන්දරි මොනරගල චාමර ෆර්නිචර් එකේ අපි තයාව අහනවා. Thank you, Suresh. Comment again. Missing the art.

0: හිල්ස් එළවලු පළතුරු වල නැවුම්බව කවදත් ඒ වගේමයි. ගානත් අඩුයි. ඔබත් අදම එන්න.
1: හිල්ස් නැවුම්බවයි අඩුම මිලයි.
2: මෙල්ටෝල් හිස රතය උණ සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
3: මෙදා පාර LPL ක්‍රිකට් උණුසුම ජුලි 17 වනදා සිට සජීවීව පියෝ මොබයිල් ඇප් එකෙන් ෆ්‍රී බලන්න. SLT මොබිටෙල් පියෝ TV නිල විකාශන සහකරු.
4: අලුත් ට්‍රෙන්ඩ්ස් අලුත් ස්ටයිල් එක විලාසිතා ලෝකේ කලබන්න ෆැෂන් බග් අලුත්ම ශාකාව දැන් ගාල්ලට. අගෝස්තු පළවෙනිදා අලුත්ම මොහනුවරකින් විවෘත වන ෆැෂන් බග් ගාල්ල ශාකාවට ඔබත් එන්න. ඔබේ මුළු පවුලටම ගැලපෙන නවතම කලෙක්ෂන් රසක් අතරින් හිතේ හැටියට විලාසිතා තෝරගන්න. අගෝස්තු 1 සහ 2 යන දෙදින තුල සියලුම භාණ්ඩ සඳහා 10%ක වට්ටමක් සහ නැත් FM කණ්ඩායම සමග එක්වී තෑගී දිනා ගැනීමටත් අවස්ථා. Fashion bag Venus wana jeevana ratawanta
5: Mobitel 1278 වාසි ඩබල් දෙන සුපිරිම non-stop data package එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data. අමතර 10 GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 30ක් සඳහා.

0: ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස්. විජය ප්‍රොඩක්ට්ස්, අපේ රසය රටේ සැමට.
1: තරගයක් විතරක් නෙවෙයි, මේක DJ Attack එකක්.
2: Non-stop remix remake ekat happena DJ blast ek
3: anga galene inna kumariye
1: radio itihase prathama vatavata lankaya superi DJ taru muhunata muhuna gatana DJ attack show ek
2: NetFM DJ Night Face to Face Attack Show. Attack Show.
1: 1, 2, 3, let's go. DJ star wenna kemathi nam oya DJ play karana pahadili video ak dan ma apita WhatsApp karanna.
2: 0711 95 95 95. NetFM DJ Night Face to Face Attack Show.
1: රෑ නවයට මුහුණට මුහුණ තරඟ වදින්නේ රත්නපුර දිස්ත්‍රික්කය DJ K69, නුවර දිස්ත්‍රික්කය DJ Niru.
4: Brought to you by
1: රස නහර පිනා යනු මයි කෝලා වෙතින් මයි ගුවාවා, මයි ටැමරින්, මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ හිල්ස් කාගිල්ස් ආපිකෝ සතුස සුපිරි වෙළඳ සැල්වලින් මයි කෝලා, අපේ රටේ අපේම දෙයක්.
2: NetFM DJ Night.
5: ලෙකේ මූඩ් බූස්ට් එක NetFM කින්දර හැන්දෑවා විචානු.

வினாடி விசுதுனாய் மே பைய திதிங் வெலாவ புதுமை இக்மண்டே ஆனவா வெலாவ நத்திர கருகான்னு புலுவாங்க உணானாம் கேல் ஹிதென்ன சமகர தேவால் வலதி மடனாம் ஹிதனவா ஆஹா எச்சரும் இதிங் சீரியஸ் வென்னோன்ன அனிதிங் கியான்னுகோ முனாது விஸ்தர கியலாமே பத்திர மெசேஜ் கட்டு காட்டிய மங்காடு மே மதக்கரன் ஹதான் ஏ விஸ்தர கன கியான் காலிங் வென்ன மே விஸ்தர டிக கியலாயிட்ட ගොඩක් ගෑනුලා වයින්ට පීරියඩ්ස් කාලය කියලා කියන්නේ අපහසු කාලයක්නේ. ඒ වුණාට මං ඔයාට කියනවා එහෙම අපහසුයි කියලා ඔයා ඔයාගේ දේවල් මිස් කරගන්න හදන්න නම් එපා දෙයියෝ. මොකද එහෙම වුණොත් ඉතින් සමහර වෙලාවට හොඳම දේවල් ජීවිතේ මගහැරෙන්න පුළුවන්. මොකද ඉතින් දෙයියෝ දෙනකොට හැම දෙම එකම දවස්වලට දෙනවනේ. හොඳ දේවලුත් දෙනවා, හොඳ දේවල් ඇස්සේ අමාරු දේවලුත් දෙනවා. හැබැයි ඔය අමාරු දේවල් හොඳ කරගන්න ඔයාට පුළුවන්. හරිම දේවල් ඔයාගේ ළඟ තිබුණොත් අන්න එහෙද තමයි මම ඔයාට කියන්නේ. පීරියඩ්ස් දවස්වලට ආව ඔයා මග අරගන්න නැතුව හරිම පෑඩ් එක ඔයාගේ ළඟ තියාගන්න කියලා. ඒ කියන්නේ ඇඳගෙන ඉන්න පහසු, ලීක් වෙන්නේ නැති, ගෙවන මිලට උසස් සතේ පෑඩ් එකක් විදිහට සෞඛ්‍ය ආරක්ෂිතව SLS ISO සහතික සහිතව සාධාරණ මිලකට ඔයාගේ අතට එන ෆෙම්ස් ඇය. ගෑනු ළමයි ගොඩක් වෙලාවට බය වෙන පීරියඩ්ස් දවස්වලට පාවිච්චි කරන පෑඩ් එකෙන් ලීක් වෙන්න පුළුවන්. ඇඳගෙන ඉන්න අපහසුයි. ඔය වගේ දේවල් හින්දානේ. හැබැයි ඉතින් එහෙම නොවි හරිම පහසුවෙන් බයක් සැකක් නැතුව ඔයාගේ හැම දෙම වට කරගන්න පුළුවන් ෆෙම්ස් ඇය නම් දැන් ඔයා පාවිච්චි කරන්නේ නිසා නිවරම ෆෙම්ස් ඇය අරගන්න. දිවෙන පුරා තියෙන ඕනෑම සුපර් මාකට් එකකින් ෆාමසි වලින් දැන් ෆෙම්ස් ඇය ඔයාට අරගන්න පුළුවන්කම තියෙනවා. මම යනවා WhatsApp messages පැත්තට. Good afternoon to the volley. අපිට ලස්සන සින්දුවක් එක්ක උමකක් දෙන්නකෝ. මට බෑ කී දෙනෙක්ට කියලා ඔතන මන් දෙන්නද මේ උම එක. හරි මට කියන්න බෙදා ගන්නවද? රණ්ඩු නොවී බෙදා ගන්නවද? මගේ උම්මගේ හටයි මෙහටයි පාස් කරන්න නේද? එහෙමනම් දෙනවා. හරි අදට ඇති ජනමණික අපිටත් ලස්සන සිද්ධාවක් දෙන්න. මන් දිල්කි, පුතා යුගාන්, හස්බන්ඩ් ශාමා, අම්මා තාත්තා, ඊට පස්සේ හිරුණී සිතුමි, සපගස්කන්දෙන් උම එකක් දෙනවද? බෑ කිව්වත් දන්නවා ඉතින් බෑ කියන්නේ නැහැ කියලා. අයුබෝවන් මඩපද ලක්ෂ්මන්, තමරා, නිශානි, චේතනා, තේජ, අවෝර්, පුංචපුතා, භාග්‍ය, අවිෂ්කා, සෙරුවවිල, කෙඩිය, සමර සිංහ. අදත් වින්ඩිස් ගමට් එකේ අපි හැමෝම අවහගෙන ඉන්නේ අපි ලස්සන සින්දුවකට එකතු කරගන්න. සොමලදා අක්කා, පද්මිනි අක්කා, චමිල අක්කා, නාදි අක්කා, ඉවසෙ මෙනු අක්කා, දුලි බෝයි. මේ කෙල්ල ගොඩාක් අතර කොල්ලෙක් ඉන්නකොට කොහොමද දන්නේ ඒක දැනෙන්නේ නේද? දුලි ඔයාට ඉන්න දෙනවනේ මේ කෙල්ලෝ ටික පාඩුවේ. නැත්තං මේ කොල්ලා මේ කෙල්ලෝ ටික වට කරගෙන අනංගයා වගේ ඉන්නවා ඇති කියලාත් මම හිතනවා. ඒක ඉතින් එයාම තමයි දන්නේ. ජය වේවා සෙට් එකටම මේ සින්දුවට එකතු කරගන්නා

දවල් දෙකයි විනාඩි 37යි වෙලාව. හන්න දෙන්න රෙඩි කරගත්ත සින්දුවට යන්න කලින් මම ඔයාලට මතක් කරනවා මෙන්න මේ ගැන. හෙට තමයි දවස කිව්ව හෙට මොකද වෙන්නේ? කැමතිනේ ඉතින් කවුරුත් ලස්සනට අඳින්න පළඳින්න නේද? කවුද අකමැති ඒකට? කාලෙන් කාලෙට විලාසිතා වෙනස් වෙනකොට ඒ විලාසිතා වලට හැඩවෙන්න හිත කැමති ඔයා. හෙට ඉතින් යන්න මොණි ගල්ලට. ඇයි ගල්ලට යන්න කියන්නේ? ගල්ලට යන්න කියලා කියන්නේ හෙට තමයි ගාල්ලේ ෆැෂන් බග් අලුත්ම ශාඛාව අලුත්ම මුහුණුවරකින් විවෘත වෙන්න තියන්නේ. ඉතින් ගාල්ලේ ඉන්න ඔයාට හෙට හිතේ හැටියට ෂොපින් කරන්න බලන් හෙට ඉඳලා ඉතින් ගාල්ල කියලා කියන්නෙම බලන බලන අත විලාසිතා ලෝකයක් කරන ෆැෂන් බග් අලුත්ම ශාඛාව විවෘත වෙන දවස. එහෙනම් ඉතින් හෙට අනිවාර්යයෙන්ම ඔයත් යන්න ෆැෂන් බග් අලුත්ම ශාඛාව විවෘත වෙන වෙලාවට. අලුත්ම ශාඛාවට ගිහිලා හිතේ හැටියට ෂොපින් කරන්න. මොකද එදාට, එදා කියලා කියන්නේ හෙට, විශේෂ ආරාධිත අමුත්‍ය විදිහට දිනක්ෂි ප්‍රිය සාදුත් ඔන්න එන්න සූදානමින් ඉන්නවා. ඉතින් දිනක්ෂි එක්ක සෙල්ෆි ගන්න ඔයාට චාන්ස් එක තියෙනවා. ඒ විතරක් නෙමෙයි, හෙටයි අනිද්දායි දවස් දෙක පුරාවට ෆැෂන් බග් එකේ ඕනෑම දෙයක් මිලදී ගන්න ඔයාට 10% විශේෂ වට්ටමක් සහ වෙනත් දීමනා රැසක් වාට හිමි කරගන්නත් පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම මේ අවස්ථාව මග අරගන්න එපා. දැන් ඉතින් ගාල්ලේ ඉන්න ඔයාට හිත කැමැතිම විලාසිතා හිතේ හැඩයට තෝරගන්න හොඳම තැන හෙට දවසේ විවෘත වෙනවා. ඒ ෆැෂන් බග් අලුත්ම ශාඛාව අලුත්ම මුහුණුවරකින් තමයි විවෘත වෙන්න සූදානම් වෙලා තියන්නේ. ෆැෂන් බග් වෙනස්සන ජීවන රටාවන්ට හිතේ හැටියට ෂොපින් කරන්න, හිත කැමතිම විලාසිතා තෝරගන්න ෆැෂන් බග්. බෙල්ල කොන්ද වේදනාව ඇතුළු මොනියම් හරි ස්නායු රෝගයක් නිසා දුක් විඳින කෙනෙක්ද ඔයා? ආතරයිටිස් වෙන්න පුළුවන්, මොන හරි සන්ධි රෝගයක් වෙන්න පුළුවන්, මාංශපේශි වේදනා, නහර ගැට ගැසීම්, මේ කියන සියලුම රෝග කෙටිම කෙටි කාලෙකින් නිට්ටාවටම සුව කරගන්නවාට දැන් යන්න තියෙන එකම තැන තමයි ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර වෛද්‍ය මධ්‍යස්ථාන ජාලය. ලංකාවේ අංක 1%, 100% මේ සියලුම ලෙඩ රෝග නිට්ටවටම සුව කරන තැන. හොරණ සහ කොට්ටාව ශාඛා තියෙනවා. ඒ වගේම තමයි ඔයාගේ පුංචි දුව පුතා උපතින්ම ආබාධිතයිද, එහෙම නැත්නම් ඉපදිලා ටික කාලයක් ගිහිල්ලා ආබාධයට ලක් වෙච්ච කෙනෙක්ද? එහෙනම් බලබල ඉන්නේ නැතුව, පරක් වෙන්නේ නැතුව ආගේ දරුවව අරගෙන ඉක්මනටම යන්න ඇක්ටිව් ප්ලස් ළමා බෞද්ධ චිකිත්සක වෛද්‍ය මධ්‍යස්ථානයට. තියෙන්නේ හොරණ මේ ශාඛාව. ඉතින් හොරණ තියෙන ශාඛාවට වාට ආගේ දරුවව අරගෙන යන්න පුළුවන්. පරක් වෙන්න එපා. වාට 100% හරීම ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්කම තියෙනවා. පැරලයිස් වෙලා මුළු ජීවිත කාලෙම ඇඳක් උඩට වෙලා රෝදු පුටුවක් උඩට වෙලා ඉන්න වෙයි කියලා හිතපු ඔයාට මම මේ කියන්නේ. ලෝකයම මවිත කරමින් අවුරුදු ගණනාවක් ඇඳන් උඩට වෙලා රෝදු පුටුට වෙලා හිටපු පැරලයිස් රෝගීන් කෙටිම කෙටි කාලෙකින් සුව කරපු ලංකාවේ අංක 1 විශ්වාසනීයම තැන තමයි බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර වෛද්‍ය මධ්‍යස්ථාන ජාලය ඇක්ටිව් ප්ලස් කියලා කියන්නේ. හොරණ සහ බණ්ඩාරගම ශාඛා තියෙනවා. මම මේ දේවල් කොච්චර කිව්වත් සමහර වෙලාවට ඔයාට හිතෙනවා ඇති එන්න විදිහක් නැහැ ඉන්නේ දුරක. එක්කෝ අපිට නතර වෙලා නිවාසික ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්කමක් තියෙනවා නම් හොඳයි, එහෙම නැත්නම් ගෙදරටම මේ අවශ්‍ය කරන පාරම්පරික තෙල් ගෙන්න ගන්න පුළුවන් නම් හොඳයි කියලා. ඔය දෙකම කරගන්න පුළුවන් ළමයි යන්නේ හින්දා තමයි මම ඔයාලට මේ ගැන මතක් කරන්නේ. මේ සියලුම පාරම්පරික තෙල් ඔයාලට නිවසට ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේම තමයි විශේෂම දේ තෙල් ප්‍රතිකාර සඳහා සහ බෞද්ධ චිකිත්සක ව්‍යායාම කරන ආකාරය ඔයාට වීඩියෝ මගින් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි අර මුලින් කිව්වා වගේ නේවාසික ප්‍රතිකාර ලබා ගන්නත් ඔයාට පුළුවන්කම තියෙනවා. නොමිලේ ආහාර පාන හා නවාතැන් පහසුකම් ඔයාට ආයතනය මගින්ම සපයනවා. ඒ නිසා කිසිම විදිහකින් ඔයා බය වෙන්න දෙයක් නැහැ. මේ වෙනකොටත් රෝහලේ රෝගීන් 100% පමණ එකවර ප්‍රතිකාර ගන්න පුළුවන් විදිහට හැමදේම සූදානම් කරලා තියෙන්නේ. ඒ නිසා කොහේ ඉඳලා ආවත් ඔයාට නතර වෙලා ප්‍රතිකාර කරගන්නත් පුළුවන්කම තියෙනවා. යන්න කලින් වැඩි විස්තර දැනගන්න දිනේ වෙලාව වෙන් කරගන්න මෙන්න මේ නම්බර්ස් වලට කතා කරන්න. 0 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0
ටියුබ්ලස් බෞද්ධ චිකිත්සක පුනරුත්ථාපන මධ්‍යස්ථානයට ඇවිල්ලා බලන්න. ඔයාටත් 100%ක් හරීම ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. හොරණ කොට්ටාව සහ බණ්ඩාරගම තමයි ශාඛා තියන්නේ.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට රැලි, සිමෙන්ති, ටයිල් ඇඩිසිව්, ස්කීම් කෝට්, පේන් බඩු සේරම ගන්න ඕන.
2: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න.
3: දැන් සිස්ටෙක් ආවොයි සේරම තියෙනවද?
2: නෑ නෑ, ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය.
4: සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
3: 2:49 ආයි.
5: එඩිතරව අපක්ෂපාතීව සත්‍යවාදීව සැනින් එසැනින් ප්‍රවෘත්ති ඔබ වෙත ගෙනෙන net news දැන් නව මුහුණුවරකින් ඔබ වෙත net news ජනතාව විශ්වාස කරන සත්‍ය
6: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ
7: ෆිම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
8: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එක ගත්තේ
9: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
10: LOLC finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
11: මෙදාපාර LPL ක්‍රිකට් උණුසුම ජුලි 17 වනදා සිට සජීවීව Pure Mobile app එකෙන් free බලන්න SLT Mobitel Pure TV නිල විකාශන සහකරු
12: කීරස් එළවලු පළතුරු වල නැවුම් බව කවදත් ඒ වගේමයි ගානත් අඩුයි ඔබත් අද වෙන්න
13: කීල්ස් නැවුම් බවයි අඩුම මිලයි
14: අලුත් ට්‍රෙන්ඩ්ස් අලුත් ස්ටයිල් එක විලාසිතා ලෝකේ කලබන්න ෆැෂන් බග් අලුත්ම ශාඛාව දැන් ගාල්ලට අගෝස්තු 1 සහ

0: ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වනවා.
1: ඒ නිවුස් දැන් පරණයි. එදින දක්කුණු පැලම් වලට හොඳම විසඳුම මන් දන්නා. ස්ට්‍රීට් ෆයිටර් තාක්ෂණය සමගෙන නව දීවා ෆ්‍රෙෂ්. වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනදා පැලම් වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ්.
2: ඔයාට ඕනේ මගෙන් යන්න. ඉතින් යන්න. ප්‍රියාදර ප්‍රියවරයා ඇල්ලුවත් අතහැරියත් ආදරේ ආදරේමයා
3: මන්දාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණයා
4: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
5: දැන් පෑනේෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑනේෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 4 667 222 අමතන්න.
6: 2:51.
7: Hello.
8: ඔයාගේ කෝල් එකට ඔයාගේ රික්වෙස්ට් එකට සෙට් වෙන හොඳම තැන. කින්දර හැන්දෑව විජානු.

0: දෙකයි විනාඩි 52යි. නීනා හන්න දෙන ලෑස්ති කරගත්තේ. ඒකට යන කලින් මතක් කරනවා බෙල්ල වේදනාව කොන්දේ වේදනාව තුළු මොනියම් පරිස්නායි රෝගයක් නිසා. එහෙම නැත්නම් ආතරයිටිස් වගේ සන්ධි රෝග නිසා, මාංශපේශි වේදනා නහර ගැතගසීම් නිසා කාලයක් තිස්සේ දුක් විඳනන් කෙටි කාලෙකින් නිට්ටාවටම මේ දේවල් සුව කරගන්න තමයි ඕවට දැන් ලංකාවේ අංකයේ බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර වෛද්‍ය මධ්‍යස්ථාන ජාලය ඇක්ටිව් ප්ලස් තියන්නේ හොරණ, ඒ වගේම කොට්ටාවේ, වගේම බණ්ඩාරගම තමයි ශාඛා තියන්නේ. උපතදී වාගේ දරුවා හොඳට ඉපදුනා, ටික කාලයක් ගිහිලා ආබාධයකට ලක් වුණා. එහෙම නැත්නම් උපතින්ම වාගේ පුංචි දුව පුතා ආබාධිතයි. තාමත් ඇවිද ගන්න බැරුව ඉන්න දරුවෙක් ඉන්නවනම් ඔයාටත් පරක්කු වෙන්නේ පාෂුට්ටක් ආත්. එයාව අරගෙන එන්න ඇක්ටිව් ප්ලස් ළමා බෞද්ධ චිකිත්සක වෛද්‍ය මධ්‍යස්ථානයට. අට දැන් හැමදාම දුක් විඳින්න වෙන්නේ නැහැ. එයාව කකුල් දෙකෙන් නැකිට්ටවන්න ඔයාට පුළුවන් ඇක්ටිව් ප්ලස් ළමා බෞද්ධ චිකිත්සක වෛද්‍ය මධ්‍යස්ථානයට අරගෙන යන්න. හොරණ තමයි තියන්නේ. ඉතින් එතෙන්ට අරගෙන යන්න පුළුවන්. යන්න කලින් වැඩි විස්තර දැනගන්න දිනය වේලාව වෙන් කරගන්න නම් එකත් මම කියන්නම් අන්තිමට. ඊට කලින් මේ ටික අහගන්නක චුට්ටක්. පැරලයිසලා මුළු ජීවිත කාලෙම ඇඳක් උට්ට වෙලාම ඉන්න වෙයි කියලා හිතුවනම් දැන් ඔයා යන්න ඕනි විශ්වාසනීයම තැන තමයි ඇක්ටිව් ප්ලස් කියලා කියන්නේ. ලෝකෙම පුදුම කරමින් අවුරුදු ගානක් ඇඳන් මත රෝද පුටු මත හිටපු පැරලයිස් රෝගීන් ඉතාම කෙටි කාලෙකින් සුව කරනවා සුව කළා. ලංකාවේ අංකිකේ බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර වෛද්‍ය මධ්‍යස්ථාන ජාලය ඇක්ටිව් ප්ලස් හොරණ සහ බණ්ඩාරගම එවෙනුවෙන් ශාගා තියෙනවා. ඔයාට යන්න බැරි නම් මෙතෙන්ට ඔයාට පුළුවන් ප්‍රතිකාර වලට යොදා ගන්න පාරම්පරික තෙල් වගේ ගෙදරටම ගෙන්න ගන්න. අනිත් විශේෂම දේ තමයි මේ තෙල් ප්‍රතිකාර හා බෞද්ධ චිකිත්සක ව්‍යායාම කරන ආකාරය සම්බන්ධ වීඩියෝස් ඔයාට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. මතක තියාගන්න මේ සෑම ඖෂධයක්ම ශ්‍රී ලංකාවේ ඖෂධ සංස්ථාවේ ලියාපදිංචි වෙලා තියෙන ඇක්ටිව් ප්ලස් ආයුර්වේද නිෂ්පාදනාගාරයේ ඉතා උසස්ම ප්‍රමිතියෙන් තමයි නිෂ්පාදනය කරන්නේ. එවගේම වදන්නවද දැන් වාට නේවාසික ප්‍රතිකාර ලබා ගන්නත් අවස්ථාව තියෙනවා. මේ වෙනකොටත් රෝහලේ රෝගීන් 100කට විතර එකපාර ප්‍රතිකාර ලබා ගන්න පුළුවන් විදිහට මේ හැමදේම සකස් කරලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි වාට ආහාර පාන නවතන් පහසුකම් සියල්ලම ආයතනය මගින් 100%ක් නොමිලේ සපයන. ඒ නිසා බය නැතුව ඔයා තියන්න ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර මධ්‍යස්ථාන ජාලයට. වැඩි විස්තර දැනගන්න දිනය වේලාව වෙන් කරගන්න මෙන්න මේ නම්බර්ස් ටික ලියා ගන්න. 02- 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 එක්ක පාරකට හරි ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයට ගිහිලා බලන්න 100% හරීම ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. මතකයිනේ හොරණ කොට්ටාව සහ බණ්ඩාරගම තමයි ශාකා තියන්නේ.
1: අරුණ
0: අයියා ගස්කඩින් ඕවත් එකතු කරගන්න මේ සින්දුවටම.

0: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු. net news ශක්තිමත්ව ඉදිරියට.
1: වව්! ලක්ෂ ගානක් වටින ලස්සන බයික් එක සල්ලි දීලාමද ගත්තේ?
2: ඇයි දන්නේ නැද්ද? අඩුමඩු මූලික ගෙවීමක් කළාම KD Rice Motor Company Private Limited එකෙන් දැන් Leader 125 බයික් එකක් ගන්න පුළුවන්. දැන්ම කතා කරන්න 0773 523 535.

0: să nahară prin aia în mai cola, vetin, mai guava, mai tamarind, mai blueberry, etul rasă pe la. Kills, kagils, apico, sato să supiri velândă salvălin. Mai cola, aperate, apemă de ac.
1: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නවින සදිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
2: Black curry එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් Black curry රස soya meat. Black curry රසට මස් නොකා මස් ගන්න.
3: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුර වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහ හන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540.
4: තරංගයක් විතරක් නෙවෙයි මේක DJ Attack එකක්.
5: Don't stop remix remake ekat happena DJ blast eka
6: anga galene inna kumariye
4: radio itihase pratham vatavata lankaya superi DJ taru mohonata mohuna gatana DJ attack show eka
5: Net FM DJ Night Face to Face Attack Show Attack Show
4: 1, 2, 3, let's go Lankawama danna vilanga DJ star wenna kemathi nam oya DJ play karana pahedili video ak dan ma apita WhatsApp karanna
5: 0711 95 95 95 Net FM DJ Night Face to Face Attack Show
4: මුහුණට මුහුණ තරඟ වදින්නේ රත්නපුර දිස්ත්‍රික්කය DJ K69 නුවර දිස්ත්‍රික්කය DJ Niru
7: brought to you by
0: රස නහර පිනා යන මයි කෝලා වෙතින් මයි ගුවාවා මයි ටැමරින් මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ කිල්ස් කාගිල්ස් ආපිකෝ සතස සුපිරි වෙළඳ සැල්වලින් මයි කෝලා අපේ රටේ අපේම දෙයක්
5: Net FM DJ Night
8: කින්දර හැන්දෑවා
7: brought to you by
9: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ
10: ෆ්‍රෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
11: ඔයාට sugar නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540
12: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න 0734 226 7046
13: හවස 3:02 දෙකයි

0: ඔබ වෙත ගෙන එන්නේ.
1: හරිගේ හරිම තැනට ගිහින්ද. එල්ලෝල්සියකෙන් ලෝන් එකක් ගත්ත. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: එල්ලෝල්සී ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 715 555 අමතන්න.
3: පැයෙන් පැය අලුත් වන අලුත් පැය විමසුමා ඇත් නිවුස්.
4: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍යය නෙත් නිවුස් සමග මම තරංක. නව යුද හමුදාපතිවරයා ලෙස යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර්නරාල් නිලන්ත ප්‍රේමරත්න මහතා පත් කර තිබෙනවා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නිර්දේශ මතයි. එම් පත් කිරීමත් සමග ඔහු ලුතිනන් ජෙනරාල් ධූරයට උසස් කරනු ඇති. මේජර්නරාල් නිලන්ත ප්‍රේමරත්න මහතා ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ සාමාජිකයෙක් වනපා. පාඨමාලා අංක 34 අතරේ යුද හමුදාවට බැඳී ඇති ඔහු යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක වශයෙන්ද කටයුතු කර තිබෙනවා. ශ්‍රී ලංකා යුද හමුදාවේ 25 වන යුද හමුදාපතිවරයා ලෙස කටයුතු කළ ලුත්‍රන් ජෙනරාල් ලසන්ත රොද්රිගෝ මහතාගේ දුරකාලය අවසන් වීමත් සමග මෙම නවපත් කිරීම සිදු කර තිබෙනවා. මිලගනිත් නිවුස් පසරු 4ට මොහොතින් මොහොත වෙනස් වෙන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න නැතහොත් net news total ක අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: net news the truth people trust fm anupaha fm adu 4.8 net fm
5: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නෑ.
6: ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නෑ.
7: ඔයාට සුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0147 31 33 540.
8: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞතික චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය. අමතන්න 0134 226 7046.
9: FM 95 94.8.

வசந்தமா கவசத்துனா விண்ணா டினாவே ஆய் வேலாவ லவாய் மே மந்த சுட்டா கல்பனா கரா ஹரித அத்திர மகே லைஃப் எக ஃபில்ம் எக குனோத்தேம மொன மகே வெய்த மட்ட ஏகட ஹிதனோ மென்ன மெஹம நமக் தான் ஹெட்ட இந்தாங் ஹெதனோ මේ අවුරුද්ද පටන් ගන්නකොට හිතුවේ නැද්ද මේ අවුරුද්ද පටන් ගන්නකොටම හැදෙනවා කියලා? හැබැයි තාම හැදෙන ගමන්නේ තියන්නේ. එතනින් එහාට හිතුවේ හෙට ඉඳන් හැදෙනවා කියලා. මගේ ෆිල්ම් එකේ නම හෙට ඉඳන් හැදෙනවා. එහෙම නැත්නම් සිංගල් ෆොරෙවර්. අන්න ඒකට කැමති කට්ටිය මට ටග් ගාලා කමෙන්ට් එකක් දාන්න බලන්න. වගේ වගේ අන්තිම පැයට ඇවිල්ලා තියෙන්නේ. අද රැනවේ ඉඳලා ලැස්ති නේද? අපේ ඩීජේ නයිට් එක බලන්න අහලා විතරක් මදි මේක බලන්න මොනි වැඩක්. ඒ වගේම තමයි ඔයගේ පාටියකට අපි ගානේ හැම සිකුරාදාවකම වගේ මේ සිකුරාදාත් ෆ්‍රී මියුසික් හම්බෙනවා. අදෙනව නුවරින් නිලම කෙනෙක් රත්නපුරෙන් මැනිකක්. අපි බලමු අද දවසේ කොහොමද මේ බැටල් එක කියලා. එතකොට ඔයාලට පුළුවන් අපේ ලයිව් එකට ජොයින් වෙලා කැමතිම ඩීජේව අවසානයේ තරගේ ජයග්‍රහණය කරන්න. ඒ නිසා අනිවාර්යෙන් මේක මිස් කරගන්න නැතුව බලන්න ඕනේ. හරිද? අපි අමුතක් ගල WhatsApp messages පැත්තට මව මේ වෙලාවේ අහගෙන ඉන්න කට්ටිය ගොඩාක් ඉන්නවා. මම දැන් කිව්වේ නැහැ කියලා මම දන්නවා. මට බනිනවා මගේ නහය මෙච්චර දැවිල්ල මොකද කියලා මම මේ කල්පනා කරේ. අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා ඉන්දික මෝඩස් එකෙන් message කළා තියෙනවා. කොට දෙනියාවේ අනිවාර්යෙන් එකතු කරගන්න. සුබ සැන්දම ගින්දර මැණික් ඔයාට. අපි සද්දෙටම වහගෙන ඉන්නේ කහපල හේලිත ෆැෂන් එකේ සමන්ති මානෙල් කුමාරි අනුපමා ප්‍රිය දර්ශනි රූපා ජයශානි අජ්ශාන්ති නිශාන්ති සුනීතා නිලුකා ලසර සිදකානි අනුවක් කිවත එකතු කරගන්න. ඔයාට උම්මා උම්මා මට උම දෙකක් ඕනි සුදු බෝලේ. චතු මැසේජ් කළා තිනා දැන් ළඟයි ටී ටයිම් එකට යන්න මේ කෙල්ලෝ ටික. ඊට කලින් ඔන්න මන් නම කිව්වා. හරිද? එකක් ඇති. දෙකට හරියන්නේ එකක් දුන්නා. ඔයා වහගෙන ඉන්නේ ජනුවක්කේ. කවිදු බණ්ඩාර වෙලින් මැසේජ් කළා තිනා මේ අර මැසේජ් එකේ නම ඔප්පු නැති කොල්ලා. ලස්සන නමක් තියාගෙන එවන්නේ. යක්ල මුදන් නායක වෙළඳ සංකීර්ණයේ සෙල්ම දින ලස්සන සින්දුවකට එකතු කරගන්න නුවර පරයක් ලින්ක් ජය වේවා සෙට් එකටම එකතු කරගන්න මේ හැන සින්දු සෙට් එකටම. හයි ගින්දර හැන්දාවක් වේවා. කොහොමද මමත් මොනරාගලින් ඉන්නවා කියලා මේනක සඳරුවන් මැසේජ් කළා තියෙනවා. අපි අද ලස්සන සින්දුවකට එකතු කරගන්නකෝ. දුවත අරුෂි කිතල් ගල නිලුවක් මැසේජ් කළා තියෙන්නේ මේ සින්දුවටම එකතු කරගන්න. ගුඩ් ආෆ්ටර්නූන් ජනුවක් කේ ඔන්න සෑහෙන දවසකින් වහන්න බැරි වුණා. එහෙනම් මං තරහයි. මාවත් එකතු කරගන්න පණිදුරේ නලින් නනක් රයියා මවනල්ලි සඳමාලි අමර සිංහ අක්කා අම්මා තාත්තා අක්කා චාපිකා අක්කගේ හස්බන්ඩ් නිශංක අයියා චුටි දූ විදසි අපි ආදරයට කියන්නේ සුදුමැණික කියලා. මං හිතුවේ මට සුදුමැණික කිව්වා කියලා. ප්‍රදීප් එකතු කරගන්නම් මේ සිදු සෙට් එකටම. සුබ සැද්දවක් වේවා ජනු. අම්පාර කමලා අක්කා මටත් ලස්සන සින්දුවක් දෙන්නකෝ. මාත් නෙත්තහගෙන ඉන්න කියලා තියෙනවා. Thank you. Hi hoi babbi aachige hopi gahe nai. ඒක දැකපු ජානු බබා hina වෙලා දොයි. ගිදරි hi. කොහොමද තින් වෙනද වගේම ලස්සන සින්දුවකට එකතු කරගන්න. අප්සරා පංචනි තනුමි ජානි බබා සචිනි ශංගි බබා ශංගි නෙමෙයි යන්ෂි බබා යටියන් 13 ආදරේ සංකුට්ටේ. අප්සරා මේ කෝලං කරලා තියන්නේ ඉතින්. එතනින් පස්සේ මමත් සින්දුවකට එකතු කරගන්න එස්එල් ප්‍රනාන්දු අය බරුදල් ෆෝලිං මැසේජ් කරලා තියෙනවා. හයි ජානමණික අපිවත් සින්දුවකට එකතු කරගන්න. උමාෂදුව රනිදු පුතා රසින්දු පුතා චෝරිමණික වෙනුෂා හබිස්සසන්ත ආදරෙන් එකතු කරගන්නවා කියලා මහවිලා යටි අන්තර මහවිල සඳමාලි මැසේජ් කරලා තියෙන. එතනින් පස්සේ කාල් කරා මෙන්න මේ සෙට් එක. ප්‍රේමසිරයා කිතුල් කොටෙන් කතා කරා අම්ම ගුණවති විනූෂා ගණේෂා චමිලානි කිරණිදු අසංක බීම්සාරා ඊට පස්සේ රොබටි මෙලංකල් කලතරින් කතා කළා වයිෆ් ලීලා තීවත් එකතු කරගන්න කාන්ති ආවත් එකතු කරගන්න කාන්ති අම්මා මා බිමෙන් එනක පැටියා රේණුකා හිරානි සංගීත් ලියනාරච්චයි ආගේ ෆැමිලිකේ හැමෝම එකතු කරගන්න කපලනරේ රමණි අක්ක කතා කළා ඊට පස්සේ නවදල්මත් රාජපක්ෂය කතා කළා රේණුකා අක්ක කතා කළා අනුරාධපුරෙන් කට්ටියම එකතු කරගෙන සින්දක් අහමු කියලා කිව්වා
ඊට පස්සේ මොනරාගල බාටයිකේ සද්දට මන් දන්නව නැත්තහගෙන ඉන්නවා කියලා අර කෙනෙක් කිව්වා. ජය වේවා. හැමදාම ওই විදිහට නැත් එක්ක ඉන්න ඕනි. මොනරාගල මංචලා කතා කළා. ශෂිනි දුව, චමාෂ පුතා, සිද්මි දුව, අවිෂ්කා. අවිෂ්ක නෙමෙයි අවිෂ්කා. ඊට පස්සේ මොනරාගල මොණිකේ අයිරංගනීවත් එකතු කරගන්න කියලා කිව්වා. බද්‍රලිය මගේ අශෝක අක්කා කතා කළා. කට්ටියටම ඒ කාල් කරපු සෙට් එකට හරිද? මොකද ඔතනින් කට්ටියක් මගෙන් උම්ම ඉල්ලුවා.

0: අලුත් තැනක් අඩුම මිලක් කසා කළ ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසා කළ ග්‍රීන් සුපර් කසා කළ සමූහ ව්‍යාපාරය වෙතින්.
1: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
2: අලුත් ට්‍රෙන්ඩ්ස්, අලුත් ස්ටයිල් එක විලාසිතා ලෝකයේ කලබන්න. Fashion Bug අලුත්ම ශාකාව දැන් ගාල්ලට. අගෝස්තු පළමුවෙනිදා අලුත්ම මුහුණුවරකින් විවෘතවන ෆැෂන් බග් ගාල්ල ශාඛාවට ඔබත් එන්න. ඔබේ මුළු පවුලටම ගැලපෙන නවතම කලෙක්ෂන්ස් රසක් අතරින් හිතේ හැටියට විලාසිතා තෝරා ගන්න. අගෝස්තු 1 සහ 2 යන දෙදින තුළ සියලුම භාණ්ඩ සඳහා 10%ක වට්ටමක් සහ netfm කණ්ඩායම සමග එක්වි තෑගි දිනා ගැනීමටත් අවස්ථා. ෆැෂන් බග් වෙනස් වන ජීවන රටාවන්ට.
3: ගයක් විතරක් නෙවෙයි මේක DJ attack එකක්.
4: Don't stop remix remake එකට happen DJ blast එක.
3: Radio ඉතිහාසයේ ප්‍රථම වතාවට ලංකේය සුපිරි DJ තරු මුහුණට මුහුණ ගැටෙන DJ attack show එක.
4: netfm DJ night face to face attack show. attack show
3: 1 2 3 let's go. ලංකාවම දන්න විලංග DJ star වෙන්න කැමති නම් ඔයා DJ play කරන පැහැදිලි වීඩියෝවක් දැන් මා අපිට whatsapp කරන්න.
4: 0711 95 95 95. netfm DJ night face to face attack show.
3: අද රෑ 9ට මුහුණට මුහුණ තරඟ වදින්නේ රත්නපුර දිස්ත්‍රික්කය DJ K69, නුවර දිස්ත්‍රික්කය DJ Niru.
5: brought to you by
6: රස නහර පිනා යන මයි කෝලා වෙතින් මයි ගුවාවා, මයි ටැමරින්, මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ හිල්ස්, කාගිල්ස්, ආපිකෝ, සතොස සුපිරි වෙළඳ සැල්වලින් මයි කෝලා අපේ රටේ අපේම දෙයක්.
4: netfm DJ night.
7: ලේකේ මූඩ් බූස්ට් එක netfm kinder හැන්දෑව විචානු.

හවස තුනයි විනාඩි 28යි වෙලාව. හන දෙන රෙඩි කරගත මේ සින්දුවට යන කලින් මතක් කරන ඔයාට ගැණු ළමයි දැනගන්න ඕනි පණිවිඩේ තමයි ෆෙම්සය කියලා කියන්නේ. ගොඩක් ගැණු ළමයි පීරියඩ්ස් දවස්වලට හිතා ගන්න බැරි විදිහට තමන් මත අරගන්නවා. හේතු තමයි පාවිච්චි කරන පෑඩ් එක. ඒක ඇඳගෙන ඉන්න හැරිම අපහසුයි, ලීක් වෙයි කියලා බයයි, හිතට නිදහසක් ගෙවන මිලට උසස් සත්වයේ සෞඛ්‍ය ආරක්ෂිත පෑඩ් එකක් විදිහට එන පෑඩ් එකක් නෙමෙයි ඔයා පාවිච්චි කරන්නේ. ඔක්කොටම එකම විසඳුම. ෆෙම්සය ඔයා පාවිච්චි කරන්නේ සෙල්ලසා ISO සහතික සහිතව. සාධාරණ මිලකට වාගේ අදරපත් වෙනවා ෆෙම්ස ඇය. ඇඳගෙන ඉන්න පහසුයි, ලීක් වෙන්නේ නැහැ. ගෙවන මිලට උසස් සත්වයේ පෑඩ් එකක්, සෞඛ්‍ය ආරක්ෂිත පෑඩ් එකක්. මේවා පිරිමිලමයිනු දැනගෙන ඉන්න මොනි. මොකද මං එහෙම කියන්නේ? හැමදාම ඔහොම තනියෙන් ඉන්නේ නැහැනේ. අපිට නම් ওই ප්‍රශ්න නැහැ. අපිට නම් ඉතින් ගෑනු ළමයි නැහැ කියලා කියන අයත් හැමදාම ඔහොම ඉන්නේ. ওই ගෑනු ළමයි කෙල්ල ගත්ත දවසට ඔයාගේ පාට්නර්ට හදිසියෙමත් වාට කියන්න වුණොත් බබා මට පෑඩ් පැකට් එකක් ගෙනල්ලා දෙන්න කියලා. ගිහිල්ලා වෙන වෙන ඒවා නම් උස්සගෙන එන්නත් එපා, බෑ කියලා කියන්නත් එපා. ෆෙම්ස් ඇයම එයාට ගෙනල්ලා දෙන්න. ඇඳගෙන ඉන්න පහසුයි, ලීක් වෙන්නේ නැහැ. ගෙවන මිලට උසස් තත්වයේ සෞඛ්‍ය ආරක්ෂිත පෑඩ් එක. දැන් මාකට් එකේ වට ගන්න තියෙන ඕනෑම සුපිරි වෙල් සැලකින් ෆාමසි වලින් ෆෙම්ස් ඇය ගෑනු ළමයි ළඟම තියාගන්න ඕන. හනිද ඊට පස්සේ වට මෙන්න මේ ගැනත් මම මතක් කරන්නම්. ඒ තමයි මෙච්චර දවසක් ඔයත් බෙල්ල කොන්ද වේදනාව ඇතුළු මොනියම් හරි ස්නායු රෝගයක් නිසා දුක් විඳපු කෙනෙක් නම් ආතරයිටිස් වෙන්න පුළුවන්, සන්ධි රෝග වෙන්න පුළුවන්, මාංශපේශි වේදනා, නහර ගැට ගැසීම්, මේ සියලුම රෝග හරිම කෙටි කාලෙකින් නිට්ටාවටම සුව කරගන්න දැන් ලංකාවේ තියෙන විශ්වාසවන්තම අංක 1 බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර වෛද්‍ය මධ්‍යස්ථාන ජාලය තමයි ඇක්ටිව් ප්ලස් කියලා කියන්නේ. පොරණ සහ කොට්ටාව ශාඛා තියෙනවා, ඊට අමතරව බණ්ඩාරගමත් ශාඛා තියෙනවා. උපතේදී ඔයාගේ දරුවා හොඳට ඉපදුනා, ටික කාලයක් ගිහිල්ලා ආබාධ වලට ලක් වෙලා තියෙනවා, එහෙම නැත්නම් උපදින්ම ආබාධිත දරුවෝ ඉන්නවා නම් එයාව අරගෙන යන්න පරක්කු කරන්න එපා මෙතෙන්ට. ඒ ඇක්ටිව් ප්ලස් ළමා බෞද්ධ චිකිත්සක වෛද්‍ය මධ්‍යස්ථානය තියෙන්නේ හොරණ ශාඛාව. පැරලයිස්ලා මුළු ජීවිත කාලෙම ඇඳක් මතට වෙලා රෝදපුටුවක් මතට වෙලා ඉන්න වෙයි කියලා හිතපු ගොඩාක් අය දැන් එන්න ඒ දේ නැති කරගෙන තියෙනවා. ලෝකෙම පුදුමයට පත් කරමින් අවුරුදු ගණනාවක් ඇඳන් මත රෝදපුටු මත දුක් විඳපු බොහෝ රෝගීන් මෙතෙන්ට ඇවිල්ලා හරිම කෙටි කාලෙකින් සුව වෙලා ගිහිල්ලා තියෙනවා. ඉතින් එහෙම යන්න තියෙන විශ්වාසවන්තම තැන ලංකාවේ අංක 1 බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර වෛද්‍ය මධ්‍යස්ථාන ජාලය ඇක්ටිව් ප්ලස්. හොරණ සහ බණ්ඩාරගම තමයි මේ වෙනුවෙන් ශාඛා තියෙන්නේ. ඔයාලට පුළුවන් මේ කිව්ව තැන් වලට යන්න. වඩි හිතුනොත් යන්න විදිහක් නැහැ. ප්‍රතිකාර වලට යොදා ගන්න සියලුම පාරම්පරික තෙල් ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්ද? එහෙම නැත්නම් නේවාසික ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්ද? ඔය ප්‍රශ්න දෙකටම උත්තරේ ඔව්. ගෙදරටම පාරම්පරික තෙල් ගෙන්න ගන්න පුළුවන්කම තියෙනවා. විශේෂත්වය තමයි මේ තෙල් ප්‍රතිකාර හා බෞද්ධ චිකිත්සක ව්‍යායාම කරන ආකාරය වීඩියෝ පට මගින් ඔයාලට ගෙන්න ගන්න පුළුවන්. සහ මේ වෙනකොටත් මේ ආයතනය තුල 100කට රෝගීන් 100කට එකපාර ප්‍රතිකාර ලබා ගන්න පුළුවන් විදිහට සියලුම දේවල් සූදානම් කරලා තියෙන්නේ. නේවාසික ප්‍රතිකාර ලබා ගන්නකොට නොමිලේ ආහාර පාන, නවාතැන් පහසුකම් හැම දේම අතුවට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. යන්න කලින් දිනය වෙලාව වෙන් කර ගන්න කාලෙකක් දෙන්න. 0 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0
කරන්න ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයට ඔයාට 100%ක් නිට්ටාවටම ඔය තිබ්බ සියලුම වේදනාවන් සුව කරගන්න පුළුවන්. මතකයි නිශාකා තියෙනවා හොරණ කොට්ටාව බණ්ඩාරගම යමු WhatsApp messages පැත්තට. මෙන්න මේ කටිය ටග් ගාලා මම එකතු කරගන්නම් මේ ඇහෙන සින්දුවට. ජනුවක්කේ අපි ඇහලියගොඩ නවෝදා ලීබඩු සාපුවේ සෙට් එක. ඔව් සෙට් එකටම සින්දුවක් දෙන්නම්. අදත් ගින්දර හැඳෑව වහගෙන ඉන්නේ දනු අනුරාධ රවි විමලකා ධම්මිකා සුද්දා. මතක් කළ ලස්සන සින්දුවකට එකතු කරගන්න. අද විමලක් අපිට කන්න දෙන්නේ
කන්න ගෙනල්ල දුන්න බත් එක හරිම රසයි කියන්න කිව්වා. අනේ ඉතින් රස බත් එකක් කන්න මාත් ආසයි. විමලක්කා ඔන්න අපේ සෙට් එක කිව්වා ඔයාගේ කෑම හරිම රසයි කියලා. හරිද දසුන්? එයාවත් මතක් කරන්න. දසුන් පුදාවත් මතක් කරන්න. උමයි ගා කෝඩි මයි. ජය වේවා සෙට් එකටම. එතනින් පස්සේ ජානු මැනික අපිවත් ලස්සට සින්දුවකට එකතු කරගන්න. යටි අන්දොර පීපල්ස් බැංක් එක ළඟ ශ්‍රීමිල් පාක් එකේ කොල්ලෝ සෙට් එක. තව සලෝන් එකේ තුෂාර් බෝයිවත් එකතු කරගන්න. ආදරේ ගොඩක් ගින්දරීට මාත් ඉතින් ගොඩම ගොඩාරියක් ආදරේ ලසායියා. තැන්ක් යූ හැමදාම වගේ අදත් මම වහගෙන ඉන්නවට. මමත් ඉන්නවා මැනිකේ හෝකන්දර රුක්මණී අක්කා. ආදරේ තැන්ක් යූ මම වහගෙන ඉන්නවට. ඉතින් පස්සේ කොටි ජීවන්තයත් මැසේජ් කළා තියෙන සින්දුවකට එකතු කරගන්න කියලා. ඔයාවත් එකතු කරගන්න මෙහෙන සින්දුවට. අපිටත් සින්දුවක් දෙන්න. අලව්වා කේ එම් ෂාගමන්ට් එකේ බොස් නදීක මනෝරී කුමාරී මහර්ෂණී සෙට් එකට මේ සින්දුව.

కుక్కలెగ్గరకి అన్నదండి మండి మే అశాంతి అశాంతి హౌస్ వినాడి తీస్ అచ్చా వెళ్ళావా మా దగ్గర అన్నోని ఓయాట విన్న మే పని విడేగానా నెట్ న్యూస్ సంఖ్యట అసలు విసి కాకపోయినా జనతా విశ్వాస జనతావ విశ్వాస కరణ సత్య నెట్ న్యూస్ నవతమ సమీక్షణ వార్త అను ప్రవృత్తి సన్నామే అన్నత్ర అంక ఎక్కట ఉన్నవిలా తీయనువా ඉතින් ඔයා දන්නවනේ දවස පුරාම දිනපතා උදෑසන 6:45ට දවල් 12ට ඒ වගේම හවස 6:30ට සහ පැයෙන් පැයට රට පුරා ලෝකය පුරා සිදුවන හැම දෙයක්ම සැනින් නොසැනින් අපි ඔයාට අරගෙන එනවා. ඉතින් ඒ හැම දෙයක්ම ගැන ඔයාට දැනගන්න පුළුවන්කම තියෙන net news සරහා ඉතින් වසර 21ක් පුරාවට ජනතාව විශ්වාස කරන සත්‍ය net news ඔයාට අරගෙන ආවා. ඒ අනුව සමීක්ෂණ වාර්තා අතරට ඇවිල්ලා තියෙනවා ප්‍රවෘත්ති සන්නාමයන් අතර අංක එකේ ස්ථානයට. ඉතින් ඔයාට net news උදේ 6:45ට දවල් 12ට ඒ වගේම හවස 6:30ට සහ පැයෙන් පැයට අහන්න පුළුවන්කම තියෙනවා වගේම net news YouTube නාලිකාව හරහා ඒ වගේම net news අපි Facebook පිටුව හරහා www.netnews.lk වෙබ්සයිට් එක හරහා සහ net news digital අවකාශය ඔස්සේ ඔයාට net news සමග එකතු වෙන්න පුළුවන්කම සම්බන්ධ වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ විතරක් නෙමෙයි දැන් ඔයාලට මෙහෙම අවස්ථාවකුත් තියෙනවා ආගේ ප්‍රදේශයේ තියෙන ඕනෑම ප්‍රවෘත්තියක් දැනගත්ත ගමම්ම අපිට කියන්න අපි ඔයාලට අවස්ථාව දීලා තියෙනවා. ඒ නිසා එහෙම දැනගත්ත ගමම්ම අපිට කියන්න මෙන්න මේ WhatsApp නම්බර් එක ලියා ගන්න. 0774913312 0774913312ට ඔයාලට පුළුවන්කම තියෙනවා ඔබේ ප්‍රදේශයේ ඕනෑම ප්‍රවෘත්තියක් අපිට දැනුම් දෙන්න. එතනින් පස්සේ මතක් කරන්න ඕනි ෆිම් සය ගැනත් ඔයාට. පීරියඩ්ස් කාලය කියන්නේ කොච්චර අමාරු කාලයක්ද මං කියන්න ඕනි දේ ගැන අමුතුවෙන් නැහැනේ. ඒ ගැන ගෑනු ළමයි හොඳටම දන්නවා. සමහර වෙලාවට ප්ලෑන් කරගෙන ඉන්නදී ට්‍රිප් එකක් යන්න කට්ටියත් එක්ක ඒක කල් දාන්න උනා නේද මේ පීරියඩ්ස් ඉඳා මොනවා කරන්නද දෙයියොත් ඉතින් ඔක්කොම එකටමනේ දෙන්නේ. ඉස්කෝලේ යන්න විදිහක් නැතුව ඉන්නව වෙන්න පුළුවන්. ඊට පස්සේ යුනිවර්සිටි යන්න විදිහක් නැහැ. අද එක්සෑම් එකක් තියෙනවා. ඒකටත් යන්න විදිහක් නැහැ. මොකද බයයි. අඳගෙන ඉන්න අපහසු පැඩ් එකක් පාවිච්චි කරන්නේ. ඒ කොලීග් වෙයි කියලා බයයි. දැන් වා හිතන්නේ එක්සෑම් එකකට ගියා. එහෙම නැත්නම් ජොබ් ඉන්ටර්විව් එකකට ගියා. එතනට ගිහිල්ලත් කොච්චර බයකින් ඉන්න ඕනි ලීක් වෙලාද දන්නේ නැහැ. එහෙම කියලා. ඉතින් මේ හැම දෙයකටම හරීම විසඳුම විදිහට තමයි දැන් මාකට් එකේ තියෙන්නේ ෆිම්ස් අය. අඳගෙන ඉන්න පහසු ලීක් වෙන්නේ නැති. ගෙවන මිලට උසස් සතේ පෑඩිකක් විදිහට SLS ISO සහතිකද සහිතව සාධාරණ මිලකට වාගේ අතරපත් වෙනවා ෆිම්ස් අය. ආදම මිල දී ගන්න ඔයාලා දිවෙන පුරා තියෙන ඕනෑම සුපර් මාකට් එකකින් ෆාමසි වලින් දැන් ෆිම්ස් අය මිල දී ගන්න පුළුවන්. මෙන්න මේ කටියත් එකතු කරගන්නම්. හායි මං කෑගල්ලෙන් රම්. ඔයා වහගෙන ඉන්න කියලා තියෙනවා අනිවාර්යෙන් එකතු කරගන්නම්. මේ හැන සින්දුරි ජානුමණික අපිටත් සින්දුවක් කෝනි. මට බෑ දෙන්නේ. සුබ දහවලක් නෙමෙයි දැන් සුබ සැන්දෑවක්. උම්ම කෙල්ලේ අපේ. එහෙම කිව්වට තරහ වෙන්න එපා හොඳේ කියලා දෙන පිස්සුදා. මම තරහ වෙයි එහෙම. පස්සෙන් එන්නේ පස්සෙන්. හැමදාමත් හදවතින් මාදරෙයි. මහියංගන දඹගොල්ලේ දිසානායක සින්දුවකට එකතු කරගන්න මාමත් විශේෂයෙන් ඔයාවත් ආදරේ කියලා තියෙනවා මාත ආදරේ යනේ. එතනින් පස්සේ හායි අක්කේ හායි අක්කේ හායි මං අමිල අක්කේ ගම්පහින් අක්කේ අනේ අපේ මටත් ලස්සන සින්දුවක් දෙන්න අක්කේ ඔයාට ආදරේ අක්කේ මං අක්කේ ඔයාට ආදරේ ගොඩක් අක්කේ බුදු අම්මේ ලස්සන සින්දුවකට එකතු කරගන්න මං කඩේ ඉන්නේ අක්කේ ඒ මැසේජ් එක කියවල තනියෙන් හිනා වුණ හැකිනේ අනේ ආදරේ හොඳද ඔච්චර අක්කේ අක්කේ කියන්න එපා ඔන්න කිව්ව මං අමිල ඔයාව සුබම සුබ සැන්දෑවක් ගින්දර ජානු මැනික ලස්සන සින්දුවක් දෙන්න ආදරේ ඔයාට අපි සිරිනිමල් ඉලෙක්ට්‍රොනික්ස් මාතාදරේ ජය වේවා අපිටත් ලස්සන සින්දුවක් දෙන්න අපිත් අවහගෙන ඉන්නේ හංගම පංචාලියෙන් ඉරේෂා සමන්ති නිලන්ති අපේ බොස් සමනන්ද අයියා මම දිස්නාකා දිස්නාකා එකතු කරගන්නම් මේ හැන සින්දුවටම එතනින් පස්සේ අලිබෝමුල් ඖෂධි සචින් නංගි ලස්සන සින්දුවක් දෙන්න නෙත් පැලෙන්න දාගෙන ඉන්නේ එහෙම තමයි ඉන්න ඕනේ
හයිජානු අක්කේ හයිජාන දෝනි මං සමාධි මාවයි මගේ යාළුවෝයි ඔක්කොම සින්දුවකට එකතු කරගන්න කියලා හොරණින් මැසේජ් කරලා තියෙනවා අනිවාර්යෙන් එකතු කරගන්න හයිජානු කෙල්ල කොහොමද ඉතින් ඔයාට ආදරෙයි මං ගොඩක් අජිත් අයියා යටියන්තර පරිසල්ලෙන් මැසේජ් කරලා තියෙනවා කෝල් කරා මට ශාන්ත ටේලර්ස් එකේ ශාන්ත අයියා කෑගල්ලේ ඊට පස්සේ ශෂ්මිත බබා කතා කළා මිහින්තලෙන් මොන්ටිසෝරි ගිහින් ඇවිල්ලා ජානු ආන්ටිට කෝල් කරන්න ඕනි කියලා අම්මට කඩදර කරලා කෝල් එක ගත්තා නේද හැමදාම එහෙම කරන්න ඕනි පුතේ ආදරේ හරිද අම්මා දලාංචලි අක්ක දිස්සදි එකතු කරගන්න කිව්වා බලංගට හෙළපන්දිනේ ජය පලත්නායක අයියා ඔයාවත් එකතු කරගන්නම් මෙහෙන සින්දුවට මෙතනින් පස්සේ රිකලගස්කර මයිල් පිටිය සලෝන් දිනේ ශ්‍රී සඳීපනි අක්කා නොන්තික අක්කා අපේ ශමා විජේ සිංහ අක්කා ජය වේවා මේ සින්දුවට මේකතු කරගන්නම්

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි, සිමෙන්ති, ටයිල් ඇඩිසිව්, ස්කිම් කෝට්, පේන් බඩු සේරම ගන්න ඕන.
2: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්නේ.
3: දැන් සිස්ටෙක් ආවොයි සේරම තියෙනවද?
2: නෑ නෑ, ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය.
4: සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
3: හවස 3යි විනාඩි 47යි.
5: එඩිතරව අපක්ෂපාතීව සත්‍යවාදීව සැනින් එසැනින් ප්‍රවෘත්ති ඔබ වෙත ගෙනෙන net news දැන් නව මුහුණුවරකින් ඔබ වෙත net news ජනතාව විශ්වාස කරන සත්‍ය
6: මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රසයේ සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත
7: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
8: LOLC Finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
9: සුඛෝපභෝගීත්වයට නව අර්ථයක් ඩෙන්සා නවීන තාක්ෂණයේ කළ ඩෙන්සා B5 සහ ඩෙන්සා B8 ප්‍රීමියම් SUV රට අත්විඳීමට අල්ටයා ප්‍රදර්ශනාගාරයට පැමිණෙන්න නැතිනම් 0112125 අමතන්න
10: මෙදාපාර LPL ක්‍රිකට් උණුසුම ජුලි 17 වනදා සිට සජීවීව Pure Mobile App එකෙන් ෆ්‍රී බලන්න SLT Mobitel Pure TV නිල විකාශන සහකරු
11: කොත්තුවත් ගණන් දාපු ජියෝපොලිටික්ස්
12: මම කොටද මේ ආචීගෙන නුවාගෙන එකේ කතා අහන්න කියන එක සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා
13: යුද්ධ මත හැංගුණ ඉකොනොමික්ස්
14: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව ඉරානයේ වර
15: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්
16: ක්‍රිස්ටිනා කෝටිගෙන් අහනවා එතනට වෙක්කම කාන්දා නියෝජනය අහනවා ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි උගන්ට මොනවද හිතුනේ
17: සිලිකන් නිම්නයේ ටොප් සීක්‍රට්ස්
14: මේ අලුත් Apple CEO ට LinkedIn account එකක් නැහැ හිතා ගන්න පුළුවන්
18: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න
19: සතිය දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් ඇල්ගොටවුමට ටියුන් වෙන්න ටියුන් වෙන්න
20: Brought to you by
21: Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiriya Mulleriyawa Narammala Gane Mulla Gampola Kasagala Samuha Vyapare Vetin
22: Oya try karanna ganna vijaya aapapiti
23: The Palace Gampaha Avasana Nivasa 25 Oba tadama sadambara himikaruwaku wanna Denma katha karanna 0.71.666.222 Prime Residencies
24: දම්රෝ ෆෝම් මිට සඳහා 15%ක වට්ටම් දිවයිනපුරා දම්රෝ ප්‍රදර්ශනාකාරවලින්
25: ඇන්කර් පීඩියා ප්‍රෝ MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම
26: FM Algo Town
0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
27: අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ කවෙන් ගේට් 4 අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මාවරුන්ගේ හරි තීරණය. දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න.
3: හවස 3යි විනාඩි 50යි. හවස 3යි විනාඩි 50ක් වෙනකොට මට යන්න වෙලාව ලැබිලා. එහෙනම් ඉතින් අපි ආයෙත් හම්බ වෙනවා හෙට හරියටම දවල් 12ට එයාගේ මගේ හෙලෝ හෙලෝ සතියන්තෙන්

0: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු. net news ශක්තිමත්ව ඉදිරියට.
1: රස නහර පිනා යන මයි කෝලා වෙතින් මයි ගුවාවා මයි ටැමරින් මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ කිල්ස් කාගිල්ස් ආපිකෝ සතස සුපිරි වෙළඳ සැල්වලින් මයි කෝලා අපේ රටේ අපේම දෙයක්.
2: මෙදා පාර LPL ක්‍රිකට් උණුසුම ජුලි 17 වනදා සිට සජීවීව පියෝ මොබයිල් ඇප් එකෙන් ෆ්‍රී බලන්න. SLT මොබිටෙල් පියෝ TV නිල විකාශන සහකරු.
3: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ෆ්ලෝ වැජබෙනා කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
4: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
5: ජාතිකට සම්පීති ගැල මදුරා. අගේ අත්මා රෝගයක් ඇදලා බඩට ආදිමිල තිබ්බා. ඒක නෑනම් බය කරමුට. ඊට පස්සේ කමල්වත් ගිලේට මාත් ගෙන ජීවිතවල ගලන් අවශ්‍යෙන් ගියේ මගේ ළමයි. ඊට පස්සේ මම පස්පාරක් වගේ තමයි දීච්චත් මම හොඳ ජීවිතයක් පත්තුනේ හිටියා. මේ පරිසරයෙන් පස්සේ අත්මා නෝමල් කිව්වා. ඊට පස්සේ ගන්නේ දෙවියෙක් වගේ හොඳ මිනිසෙක්.
4: කතා කරන්න 077 300 940.
6: Wake up Saturday Hormones Alpha Studio.
4: දවසටම ඕන කරන vitamins Alpha Studio.
6: Yes, yes. Energy Morning Vibe එකත් එක්ක දවසම සුබ කරගන්න.
4: රටේම තරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න.
7: Good morning.
6: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.
8: කින්දර හැන්දෑව
9: brought to you by
4: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නැහැ.
9: ෆෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
10: ඔයාට සුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
11: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞත චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය. අමතන්න 0734 226 7046.
12: සුබ සන්ධ්‍යාවක්. හවස 4:00 දැන්.

0: අතේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: net news විශ්වාස කරන සත්‍ය
3: ඔබ වෙත ගෙන එන්නේ
4: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳා LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ
5: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
6: LOLC finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
2: බෙන් බය අලුත් වන අලුත් පැයි විමසුමා net news
7: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම තරංග. මෙවර කතරගම් පැවති ඇසළ පෙරහැර මංගල්‍ය කාලය තුළ පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කළ බෙළඳුන් 43 දෙනෙකුට රුපියල් ලක්ෂ 5කට අධික දඩ මුදල් නියම කර තිබෙනවා. ඇසළ මංගල්‍ය ආරම්භ වූ පසුගිය 15 වෙනිදා සිට 30 වෙනිදා දක්වා කාලය තුළ කතරගම නගරයේ සෙල්ල කතරගම නගරයේ වැඩහිටි කන්ද පාමුල වෙළන්සල් ආශ්‍රිත මාර්ගයන්හි වෙළන්සල් පරීක්ෂාවට ලක් කළ බවයි කතරගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක තක්ෂිල මත්ෂාන් මහතා පැවසුවේ. එහිදී පිසු ආහාර සහ මස් ඇතුළු අමු ආහාර ශීතකරණ තුල එකට ගබඩා කිරීම, ගුල්ලන් සහ පණුවන් සහිත ආහාර අලෙවි කිරීම, ලේබල් කොන්දේසි උල්ලංඝනය, කල්ලිකුත්තුව බිස්කට්, ටොෆි, චොකලට්, ජල බෝතල් සහ සිසිල් බීම, බෝතල් අලෙවි කිරීම ඇතුළු චෝදනා කිහිපයක් ඇටතේ මෙම් වෙළන්සල් වලට රහිව කතරගම සංචාරක මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ නඩු පැවරූ බවයි ඔහු කියා සිටියේ. මොන්රාගල් දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකරුන් 30කට ආසන්න පිරිසක් මෙම් වැටලීම් සඳහා සහභාගී වී තිබෙනවා.
2: Net news, the truth people trust.
7: මෙලග net news පස්වරු පහට මොහොතින් මොහොත වෙනස් වෙන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න නැතහොත් net news tutorial කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
2: Net news, the truth people trust. FM 95 FM 94.8 Net FM Hadaravate
8: Brought to you by
9: Nawa Anlene Calcium Vitamin C D Zinc Magnesium Methyl Poshapada
10: ඔයත් පහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි
11: අඩු යදමකින් දිග දුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice වසර පහක වගකීමක් KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 077-406-4397
12: අද මෙන් උදා වන හෙටත් ඔබ රකිමින් රට රැකමට කැප වී සිටිමු ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බීකුමින් මමකමෙන්

0: Hatara Aten, Sindu Ahena, Net FM, Hatara Wate.
1: Right, වෙලාව හවස 4:00 විනාඩි 9යි. අපි හතර වටේ වැඩ පටන් ගන්න හදන්නේ චිල්ලකේ ඉන්න සිකුරාදා දවසේ. වීකෙන්ඩ් එකට ගෙදර යන්න බලාගෙන ටක් ටක් ගාලා වැඩටි කිවර කරලා මාව අහගෙන ඉන්න ඔයාට හවස 6 වෙනකන් ඔයා වැඩිපුර මාදරය කරන කට්ටිය එකතු කරගෙන සින්දු අහන්න තියෙන ටයිම් එක තමයි මේක. 0711යි 95යි 95යි 95 තියෙනවා. අපිට WhatsApp එකේ message කරන්න පුළුවන්. අද අඩුවෙන්ම කතා කරලා වැඩියෙන්ම සින්දු අහන්න දෙන්න තමයි ලෑස්ති වෙන්නේ. ඒ නිසාම ඔයාට පුළුවන් මේ පැත්තට net fm රේඩියෝ අහගෙන ඉන්න ගමන් message එකක් දාලා wall post එකක් දාලා තිනෝ comment එකක් තියලා මාත් එක්කම හවස 6 වෙනකන් ඉන්න. Okay. අදරන වේට net fm dj night face to face attack show එක අරගෙන ඉන්න අපි ලෑස්ති වෙලා ඉන්නවා. රත්නපුර දිස්ත්‍රික්කයේ සහ නුවර දිස්ත්‍රික්කයේ අතර තමයි අති දැවැන්ත ද්වන්ද සංග්‍රාමය අද දවසේදී අපි ඔබට අරගෙන ඉන්න ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් ඒ නිසා රණවේ විදිහට net fm dj night face to face attack show එක Facebook live එකෙන් බලන ගමන් ඔයා වැඩිපුරම කැමති දිස්ත්‍රික්කය ඔයාගේ මනාපයෙන් ජයග්‍රහණය කරවන්නත් ඔයාලට හැකියාව තියෙනවා. ඒ නිසා මේ chance එක miss කරගන්න එපා. අදරයට අනිවාර්යෙන් ඔයා වැඩේ බලන්න ලෑස්ති වෙලා ඉන්න ඕනේ. හරිද? රයිට්. සින්දුවට යන්න කලින් මතක් කරන්න ඕන සුබ දවසක් ලොතරැයිය ගැන. ජීවිතේ සීනට වාසනාවේ ආශිර්වාදය හැමදාමත් ඔබට අරගෙන එන ජාතික ලොතරැයි මණ්ඩලය හරහා රට පුරාම වාසනාවන්තීන් බිහි කරගමින් යන ගමනේ සල්ලි වගේම අතට තෑගිත් වැඩි වැඩියෙන් දෙන එකම ලොතරැයිය තමයි සුබ දවසක් ලොතරැයිය කියලා කියන්නේ. හරිද? ඔයා හිතන්නකෝ ආ සුබ දවසක් ලොතරැයි අරගත්ත කියලා. අරගත්තට පස්සේ ඔයාගේ සුබ ලග්නයත් එක්ක අංක 3ම නිවැරදිව ගලපා ගත්තොත් ඔයාට ඉලෙක්ට්‍රික් බයික් එකක් එහෙම නැත්නම් මුදලින් රුපියල් ලක්ෂ 5ක අති දැවැන්ත මුදල් තෑග්ග දිනා ගන්න අවස්ථාව තියෙනවා. ඒ විතරක් නෙමෙයි, ඔයා හිතන්නකෝ අංක 3 විතරයි ගලපුනේ කියලා බය වෙන්න එපා බබා. ඔයාට රුපියල් 50,000ක මුදල් තෑගි දිනවා. ඒ වගේම තමයි ප්‍රවර්ධන තෑග අංක පිළිවෙලින් ගලපා ගත්තොත් ඔයාට රුපියල් 25,000ක මුදල් තෑගි ඇතුළු තවත් තෑගි රසක් දිනන්න තියෙන එකම ලොතරැයිය තමයි සුබ දවසක් ලොතරැයිය කියලා කියන්නේ. දවස සුබයි, සිහින දිනයි, සුබ දවසක් ලොතරැයිය වැඩි වැඩියෙන් අරගන්න ඕනේ. හරිද? රයිට්. ඒක නපතක් කළා වැඩ ටික පටන් ගන්න හදන්නේ හවස 4 ඉඳලා 6 වෙනකන් ඔයා වැඩිපුරම ආදරය කරන කට්ටිය එකතු කරගෙන ආසම සින්දු අහන්න හතර වටේ පැත්තට එන්න.

0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: සුඛෝපභෝගීත්වයට නව අර්ථයක් ඩෙන්සා. නවීන තාක්ෂණයේ එක්කල ඩෙන්සා B5 සහ ඩෙන්සා B8 ප්‍රීමියම් SUV රථ අත්විඳීමට අල්ටයා ප්‍රදර්ශනාගාරයට පැමිණෙන්න. නැතිනම් 0112125125 අමතන්න.
2: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සමපොලියක් LB ස්ථාවර තැන්පතු Fitch rating A-LKA Outlook stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
3: පෘථුවියෙන්ද ළඟහරට රේල් පාර ඔන්න ඔහොම තමයි මගේ පුතා හිතන්නේ. හරි ලොකුවට ස්මාර්ට් විදිහට දරුවන්ට ලෝකේ ලොකුවට පේනකොට අපි එකට ලෑස්ති වෙන්න ඕනේ. යකඩ ප්‍රෝටීන් ඇතුළු වැදගත් පෝෂක පදාර්ථ රසක් සමග මානසික ක්‍රියාකාරීත්වය ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශාරීරික වර්ධනය ආහාර ජීර්ණය සාමාන්‍ය දෘෂ්ටිය වැනි වර්ධනීය වැදගත් අංශ පහකින් වැඩිදි දරුවන්ට උදව් වෙන ඇන්කර් පීඩියා ප්‍රෝ MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සූදානම. වැඩි විස්තර සඳහා ඇසුරුම් පරීක්ෂා කර බලන්න.
4: අලුත් ට්‍රෙන්ඩ්ස්, අලුත් ස්ටයිල් එක විලාසිතා ලෝකේ කලබන්න ෆැෂන් බත් අලුත්ම ශාඛාව දැන් ගාල්ලට. අගෝස්තු 1 වෙනිදා අලුත්ම මුහුණුවරකින් විවෘත වන ෆැෂන් බත් ගාල්ල ශාඛාවට ඔබත් එන්න. ඔබේ මුළු පවුලටම ගැලපෙන නවතම කලෙක්ෂන් රසක් අතරින් හිතේ හැටියට විලාසිතා තෝරගන්න. අගෝස්තු 1 සහ 2 යන දෙදින තුළ සියලුම භාණ්ඩ සඳහා 10%ක වට්ටමක් සහ නැත් FM කණ්ඩායම සමග එක්වී තෑගි දිනා ගැනීමටත් අවස්ථා. ෆැෂන් බග් වෙනස් වන ජීවන රටාවන්ට.
5: කිරස් එළවලු පළතුරු වල නැවුම් බව කවදත් ඒ වගේමයි. ගානත් අඩුයි. ඔබත් අදම එන්න.
6: කිල්ස් නැවුම් බවයි අඩුම මිලයි.
7: මෙදා පාර LPL ක්‍රිකට් උණුසුම ජුලි 17 වනදා සිට සජීවීව පියෝ මොබයිල් ඇප් එකෙන් ෆ්‍රී බලන්න. SLT මොබිටෙල් පියෝ TV නිල විකාශන සහකරු.
8: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට. ඒත් නියම බර තියෙන බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම, ඝනකම, මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
9: මෙල්වා එක, ලංකාවේ එක, අපේ එක, කිරන්න ඕන නැති එක.
10: මගේ නම කාන්ති. මම ආවේ අනුරාධපුරේ ඉඳලා. මම දැන් ඇවිල්ලා සති 4යි දැනට. එවෙදින් මම මේ අධ්‍යක්ෂින් ගොඩාක් ලැබුවා. මට හොඳටම දැන් සනීප වුණා. මේ වාගේ තැනක් හොයාගන්න මට මේ කල්ගත වීම ගැන මම දුක් වෙනවා. මාස 5ක් විතර මම දුක් විඳා ඇඳේ ඉඳගෙන. ලංකාවේ තියෙන හැම තැනක්ම හොයාගෙන ගියා මම මේ සනීප කරගන්න කියලා. ඒ කිසිම තැනකින් මට මේ වාගේ පිටක් වුණේ නැහැ. මේ ආතනට ගොඩාක්ම
11: ඔබට මෙවැනි රෝග අවස්ථා තිබේ නම් අමතන්න. Active Plus භෞතික චිකිත්සක මධ්‍යස්ථානය 0716 856 956.
12: සංසාරයක් කියන්නෙම කතන්දර ගොඩක එකතුවක්. ඒ කතන්දර තුල ඔබේ ජීවිතයත් තියෙවි. හැම සෙනසුරාදම උදේ 8ට මතකයේ අවසන අතීත කතා එක්ක net fm සංසාර කතන්දර.
13: යෝ දෙකුත් පහත් වෙනවා. ගින්නි පුලිඟු විසිරෙන යකදාවකුත් වනමින්.
12: හැමදාම අහපු රේඩියෝ ඩ්‍රාමයකට සති අන්තයේ අලුත් වෙනසක්.
14: Net FM සංසාර කතන්දර.
12: සෙනසුරාදා උදේ 8ට අහමු නේද?

දවස 4යි විනාඩි 24යි වෙලාව. අපි හතරවට යහගෙන ඉන්න ගමන් මම මේවට මතක් කරන්න හදන්නේ. දැන් සාමාන්‍යයෙන් අලුතෙන් බයික් එකක් ගන්නවා කියන එක අපිට තියෙන ලොකු බලාපොරොත්තුවක් නෙවෙයි, ලොකු සීනයක්. ගොඩක් කලාවට ජොබ් එකක් කරන්න ගත්තට පස්සේ ඊට පස්සේ ගෙදර පොඩ්ඩක් ගමන් බිමන් වැඩි වෙනකොට එහෙම වෙනකොට අපිට හිතෙනවා දැන් මේ බස්වල ගිහිල්ලා රස්තියා දුනා ඇති. ඊට පස්සේ පාරවල් වල ටැක්සි වලට සල්ලි වේදම් කරා ඇති. අපිටම කියලා පොඩි බයික් එකක් තිබ්බනම් හොඳයි කියලා හිතෙනවා නේ. සමහර වෙලාවට ගෙදරට තියෙන එක වාහනයයි නං හස්බන්ඩ් ඒ වාහනේ අරගෙන වැඩට යනවනේ. ඊට පස්සේ එතකොට වයිෆ්ට යන්න වෙන්නේ එක්කෝ බස් එකේ, එහෙම නැත්නම් ට්‍රේන් එකේ, නැත්නම් ඉතින් ටැක්සි එකක් දාගෙන. එතකොට ඔයා නිතරම කල්පනා කරනවා නම් වයිෆ්ට තවදුරටත් පයින් යන්න දෙන සැමියෙක් නෙමෙයි මම, බස් එකේ තෙරපෙන්න දෙන සැමියෙක් නෙමෙයි මම. ඊට පස්සේ එයාට ලේසියෙන් පහසුවෙන් වැඩට යන්න පුළුවන් තරම් ඉක්මනට පොඩි වාහනයක් කරන් දෙන්න ඕනේ කියන අයිඩියා එකේ ඉන්න කෙනෙක් නම් මම මේවට දැන් මතක් කරන්න හදන්නේ. දැන් මේ දවස්වල ලංකාවේ කොල්ලෝ කෙල්ලෝ වැඩිපුරම මාරම ආසාවෙන් ඉල්ලන බයික් එක තමයි KD Rice Leader 125 පෙට්‍රල් බයික් එක කියලා කියන්නේ. මේක ඇවිල්ලා මෙච්චරටම මේ දවස්වල කට්ටිය හොයන්න හේතු කිහිපයක් තියෙනවා. පළවෙනිම දේ තමයි මේක ඇවිල්ලා පෙට්‍රල් සුවඳටත් දුවන බයික් එකක්. ඒ කියන්නේ ඔයාට බයික් එක ගත්තට පස්සේ පෙට්‍රල් වලට වියදමක් යන්නේම නැති තරම්. හිතේ හැටියට හිතේ බයක් නැතුව වාහනේ පදින්න පුළුවන්. මොකද හොඳට පෙට්‍රල් කරන නිසා. හරිද? ඊළඟට මේ දවස්වල තවත් හේතුවක් තමයි මේ බයික් එකට මෙච්චරටම කට්ටිය ආදරය කරන්න සහ මෙච්චර ඉල්ලුම වැඩි වෙන්න රුපියල් සාමාන්‍යයෙන් දැන් මේකේ වෙළඳපොළ වටිනාකම 790,000 විතර වෙනවනේ. හැබැයි වුණාට දැන් ඔයාට 599,000 කිසිම ප්‍රශ්නයක් නැතුව බයික් එක මිලදී ගන්න අවස්ථාව තියෙනවා. සාමාන්‍ය 590,000 මෙච්චර හොඳ බයික් එකක් ගන්න හම්බෙනවයි කියලා කියන්නේ ඒක. ඉතින් ඔයාගේ ලක් එක තමයි. ඒ නිසා KD Rice Leader 125 පෙට්‍රල් බයික් එකකට යනවා නම් මේ දවස්වල තමයි ඔයාට තියෙන හොඳම chances ටික තියෙන්නේ. අනිත් එක තමයි දැන් ඔයා සාමාන්‍ය ලීස් එකක් දාලා බයික් එකක් ගන්න හිතාගෙන ඉන්නවා කියලා හිතන්නකෝ. එතකොට දැන් ඔයාගේ ඔළුවට යන ඊළඟ කාරණාව තමයි ලීස් එකක් දාලා වාහනයක් ගන්නකොට ඩවුන් පේමන්ට් එක ටිකක් වැඩි වෙනව නේද? හැබැයි වුණාට KD Rice Motor Company Private Limited හරහා ඔයා බයික් එක ගන්නකොට ඔයාගේ ලීසින් බර සම්පූර්ණයෙන්ම සැහැල්ලු කළා. ඔයාට හිතා ගන්නවත් බැරි තරම් බොහොම පොඩි මුදලක් දීලා බයික් එක ඔයා කරගන්න ඔයාට chance එක තියෙනවා. ඒ නිසා බයික් එකක් ගන්න අයිඩියා එකක් තියෙනවා. කෙල්ලෙක් වෙන්න පුළුවන්, කොල්ලෙක් වෙන්න පුළුවන්. ඔයාට මේක තමයි තියෙන හොඳම බයික් එක. මේ දවස්වල ඔයාට ඇඟට දැනෙන්නේ නැති වෙන්න බයික් එකක් අරගෙන පැදගෙන යන්න පුළුවන්. හොඳම තීරීම තමයි KD Rice Leader 125 පෙට්‍රල් බයික් එක කියලා කියන්නේ. ඒ විතරක් නෙමෙයි. දැන් සාමාන්‍යයෙන් ලංකාවේ අපේ බ්‍රෑන්ඩ් එකක් විදියට අපිට බය නැතුව ආඩම්බරෙන් කියන්න පුළුවන් KD Rice. හරිද? ඔයා ඉලෙක්ට්‍රික් බයික් එකක් එහෙම ගන්න හිතාගෙන ඉන්නවා නම් KD Rice ඉලෙක්ට්‍රික් බයික් එක තියෙනවා. ඊට පස්සේ ඔයා 3 wheel එකක් ගන්න හිතාගෙන ඉන්නවා නම් ඔයාට කා එකක් තරම් සැප පහසුවට යන්න එන්න පුළුවන් විදියට KD Rice ඉලෙක්ට්‍රික් 3 wheel එක තියෙනවා. ඒතකොට මේ තුනම ලංකාවේ නිෂ්පාදනය කරන ප්‍රථම සහ එකම ආයතනය තමයි KD Rice Motor Company Private Limited කියලා කියන්නේ. තවදුරටත් බස් වල හිර වෙලා මිරිකිලා යන්න ඕනේ නැහැ. හරිද? පාරට ලොකුවට වෙලාව වෙන් කර කර ඉන්න ඕනේ නැහැ. ඔයාට පුළුවන් KD Rice බයික් එකක් අරගන්න. 0773 523 535 නම්බරයකට කතා කරා නම් ඔයාලට වැඩි විස්තර දැනගන්න පුළුවන්. ඊට පස්සේ මම මේ කියන්න හදන්නේ අලුතෙන් ගයක් හදන කෙනෙක් නම් ඔයා සාමාන්‍යයෙන් ගෙදර ඇතුළත පෙනුම ගැන සෑහෙන්න හිතනවා ඇතිනේ නේද? ඒතකොට බිමට අල්ලන ටයිල්ස් ටික වෙන්න පුළුවන්. ඊට පස්සේ ගෙදරට දාන කර්ටන් වෙන්න පුළුවන්, ගෘහ විදුලි උපකරණ වෙන්න පුළුවන්. මේ හැමදේම අද කාලේට ගැලපෙන විදිහට ඔයා අනිවාර්යෙන් අරගෙන එන්නේ. මොකද ඔයා සාමාන්‍යයෙන් හරි කැමති ගෙදර ඇතුළත පෙනුම හරිම ආකර්ෂණීය විදිහට ප්‍රසන්න විදිහට තියාගන්න නේ. කවුරු හරි ගේ ඇතුළට ආවට පස්සේ වාගේ ගේන මාර ලස්සනයි කියලා කිව්වම ඔයාට පොඩි ආඩම්බරයක් දැනෙනවනේ නේද? මොකද මේක ඔයා වියදම් කරලා හදන ගේ. ඒ නිසාම තමයි ගෙදර ඇතුළත ලස්සනට තියාගන්න ඕනේ නම් ඔයා වැඩිපුරම දැන් අවධානයක් දෙන්න ඕනේ ගෙදර සිවිලිමට. හරිද? සිවිලිම ලස්සනට තිබ්බහම තමයි ගෙදරට ලස්සන ෆිනිෂින් එකක් එන්නේ. ගෙදර ඇතුළත ලුක් එක සම්පූර්ණයෙන්ම වෙනස් කරලා හොඳ ෆිනිෂින් එකක් ගන්න සිවිලිමට හැකියාව තියෙනවා. ඒ නිසාම තමයි මම ඔයාලට කියන්නේ සාමාන්‍යයෙන් ගෙදර සිවිලිම ගහනවා නම් අනම්මනම් සීලින් ෂීට් නෙමෙයි. ඔයාලට දැන් තියෙන හොඳම තේරීම තමයි කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක කියලා කියන්නේ. දැන් ගොඩක් කට්ටිය ට්‍රයි කරනවානේ මේ සිවිලිම ගහනකොට ගෙදරට නැචරල් වුඩ් ලුක් එකක් අරගෙන එන්න. එතකොට ඔයාලට කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක දැම්මහම මේකේ ලී මොස්තර කැටයම් කරලා තියෙන නිසා නැචරල් වුඩ් ලුක් එකක් එනවා. මේක මාර ලස්සනයි ගෙදරට. ඔයාලට ගෙදරට අවශ්‍ය කරන කලර්ස් ගණනාවකින් ගන්න පුළුවන්. අනිත් එක තමයි මේකේ තියෙන ප්‍රධානම වාසිය තමයි මේක කොච්චර කාලයක් ගියත් දිනන්නෙත් නැහැ, ඊට පස්සේ වේයෝ කන්නෙත් නැහැ. ඔය සමහර සීලින් ෂීට් තියෙනවා උෂ්ණත්වයට. හරිද? සමහර වෙලාවට හැඩේ වෙනස් වෙනවා. ටික කාලයක් ගියාම සිවිලිම ඇද වෙනවා.
හරිද? හැබැයි උනාට ඔයාලට කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එකේ ප්‍රශ්න කිසිම දෙයක් එන්නේ නැහැ. ඔයාට මාර ලස්සන අනර්ග නිමාවක් එක්ක ගෙදරට හිතාගන්න බැරි ලුක් එකක් ගේන්න නම් ඔයා අනිවාර්යෙන් ගෙදර සිවිලිමට කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක පාවිච්චි කරන්න අමතක කරන්න එපා. ඔයාන් හිතන්නේ නිකන් හරි මේකේ දැන් මතු විශේෂම කාරණාව මතු පිට තින්තා ලේපනය සඳහා මේකේ වසර 5ක වගකීමක් හම්බ වෙනවනේ. අවුරුදු 5ක් 6ක් 7ක් ගියාට පස්සේ පොඩි හරි කලර් ඩැමේජ් එකක් වුණොත් ඔයාට කිසිම ප්‍රශ්නයක් නැතුව රීපේන්ට් එකකට යන්න පුළුවන්. මොකද මේක ඇවිල්ලා ලංකාවේ අවම නඩත්තු වේදමක් සහිත ස්ට්‍රිප් සීලින් ෂීට් එක තමයි කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක කියලා කියන්නේ. 011 5 748 738 738 ට කතා කරොත් ඔයාලට වැඩි විස්තර දැනගන්න පුළුවන්. 011 5 748 738 738 නම්බරයකට කෝල් එකක් දීලා ඔයාලට වැඩි විස්තර දැනගන්න හැකියාව තියෙනවා. රයිට්. ඊට පස්සේ මම මතක් කරන්න හදන්නේ WhatsApp එකේ මාව අහගෙන ඉන්න සෙට් එක. හයි කොහොමද සා අපිත් මේ වෙලාව වහගෙන ඉන්නවා. අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා මට මැසේජ් එක දාලා තියෙන්නේ හන්සි කෑගල්ලෙන්. Good evening asa අපිත් මේ වෙලාව වහගෙන ඉන්නවා. අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා මට මැසේජ් එක දාලා තියෙන්නේ කවුද මේ කලවාණෙන් පුෂ්පා. ඔයාවත් ගොඩාක් ආදරෙන් එකතු කරගන්න ලෑස්ති කරගෙන තියෙන සින්දුවට හවස 6ට කලින් මැසේජ් එකක් දාලා මේ පැතරෙන් අමතක කරන්න එපා.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි, සිමෙන්ති, ටයිල් ඇඩිසිව්, ස්කීම් කෝට්, පේන්ට් බඩු සේරම ගන්න ඕනේ.
2: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න.
3: දැන් සිස්ටෙක් ගාවෝ සේරම තියෙනවද?
2: නෑ නෑ, ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය.
4: සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
5: මෙල්ඩෝල් හිස රතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
6: අඩු වියදමකින් දිගු දුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD රයිස්. වසර පහක වගකීමක්. KD රයිස් පුද්ගලික සමාගමට කතා කරන්න 077 406 4397.
7: ජීවිතයේ අභියෝග ජය ගන්න නිවැරදි මඟ පෙන්වීමක් අවශ්‍යද? මනෝචිකිත්සක සහ මනෝවිද්‍යා උපදේශක, මනව හැකියා හා සංවර්ධන විශේෂඥ, ජීවිත සහ ව්‍යාපාර පුහුණුකරු, සහතිකලත් මෘදු කුසලතා පුහුණුකරු මිහිරි ජයවර්ධන. අද මම තන්න 0747 77 68 21.

0: කොවිසිත ලොතරැයිය.
1: ගෑනු ළමයින්ට යාලව මිස් වෙන දවස් තියෙනවා.
2: ඒයි
1: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩ පවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
2: ඒ කියන්නේ එයාලට යාලව මගහැරෙනවා.
1: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුව ඔයාලටටපත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
3: ඉතින් ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
4: Diva Fresh Daily Alert. එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොලර් එකේ සහ අත්යට දාඩි සහ දූවිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වෙනවා.
5: ඒ නිවුස් දැන් පරණයි. එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම මන් දන්නා. Street Fighter තාක්ෂණය සමගින නව Diva Fresh වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව Diva Fresh.
6: මෙදා පාර LPL ක්‍රිකට් උණුසුම ජුලි 17 වනදා සිට සජීවීව Pure Mobile App එකෙන් free බලන්න. SLT Mobitel Pure TV නිල විකාශන සහකරු.
7: අලුත් ට්‍රෙන්ඩ්ස්, අලුත් ස්ටයිල් එක විලාසිතා ලෝකේ කලබන්න ෆැෂන් බග් අලුත්ම ශාකාව දැන් ගන්නට. අගෝස්තු 1 සහ 2 යන දෙදින තුල සියලුම භාණ්ඩ සඳහා 10% වට්ටමක් සහ වෙනත් දීමනා රසක්. ෆැෂන් බග් වෙනස් වෙන ජීවන රටාවන්ට.
8: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
9: Swiss Tech authorized dealer කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරිබිලට විකුණන genuine අය.
10: Swiss Tech ගන්න ඕනේ හොඳම තීරණය.
11: අලුතෙන කාටම මෙලා කසාගල green super. ශකා මාතලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ. කසාගල green super. ඒ විතරක් නෙවෙයි. ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න. කසාගල plantation 011 2077 787. කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්.
12: හිතේ තියෙන ලොකුම හීනේ ලස්සන්ටම හැබෑ කරගන්න expert කෙනෙක් ගැන තමයි මතක් කරන්නේ. ලොකුම හීනේ මොකද්ද? ගයක් හදාගන්න එක. ඔයාගේම කියලා ගයක් හදාගන්න expert ලව හම්බ වෙන්න. කැදල් එන්ටර්ප්‍රයිසස් ලා ගැන තමයි මම මේ මතක් කරන්නේ. යාලේ ඉන්නේ මහරගම ඇල්හින රෝඩ් එකේ. වෙන කොහෙවත් නෑ හොඳේ ව්‍යාජ ආයතන වලට රැවටෙන්නේ නැතුව මහරගම ඇල්හින රෝඩ් එකේ තියෙන කැදල් එන්ටර්ප්‍රයිසස් ළම මුණ ගැහෙන අද කාලේ වියදම් එක බලලා ඒගොල්ලෝ ලක්ෂ 50ක් වගේ ගානකට කාමර දෙකක් එක සම්පූර්ණ ගයක් හරි ලස්සනට හදලා දෙනවා. ලක්ෂ 50කට කාමර දෙකක ගයක් සම්පූර්ණ වියදමම එකපාර දෙන්න ඕනි නෑ. පොඩ්ඩක් ගෙවලා ගේ හදාගෙන යන්න පුළුවන්. ඊට පස්සේ ඉතිරි ටික ටික ගෙවන්න ගේ හදාගන්න පුළුවන්. මෙන්න නම්බර් එක 0774 390 3250. එහෙම නැත්නම් ගන්න 0774 390 3250.
13: තරංගයක් විතරක් නෙවෙයි මේක DJ Attack එක.
14: Non stop remix remake එකට හැපෙන DJ blast එක.
13: ඉතිහාසයේ ප්‍රථම වතාවට ලාංකේය සුපිරි DJ තරු මුහුණට මුහුණ ගැටෙන DJ Attack show එක.
14: Net FM DJ night face to face attack show. Attack show.
13: 1 2 3 let's go. ලංකාවම දන්න ඊළඟ DJ star වෙන්න කැමති නම් ඔයා DJ play කරන පැහැදිලි වීඩියෝ එකක් දැන් අපිට WhatsApp කරන්න.
14: 0711 95 95 95. Net FM DJ night face to face attack show.
13: අද රෑ 9ට මුහුණට මුහුණ තරඟ වදින්නේ රත්නපුර දිස්ත්‍රික්කය DJ K69, නුවර දිස්ත්‍රික්කය DJ Niru.
15: Brought to you by
16: රස නහර පිනා යනු මයි කෝලා වෙතින් මයි ගුවාවා, මයි ටැමරින්, මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ කිල්ස්, කාගිල්ස්, ආපිකෝ සතොස සුපිරි වෙළඳ සැල්වලින් මයි කෝලා අපේ රටේ අපේම දෙයක්. ඔමිල් කොහොඹ සබන් ස්වභාවික කොහොඹ තෙල් සාරයෙන් විස බීජ වලින් සම ආරක්ෂා කරමින් නිරෝගී පැහැපත් දෙනුමකට ඔමිල් කොහොඹ සබන් ග්‍රෑම් 100ක පිරිමැසුම් දායක සබන් කැටය.
14: Net FM DJ night.
17: අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ කවෙන් ගේට් 4. අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මව්වරුන්ගේ හරි තීරණය. දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න.
18: එඩිතරව අපක්ෂපාතීව සත්‍යවාදීව සැනින් එසැනින් ප්‍රවෘත්ති ඔබ වෙත ගෙනෙන Net News.

0: Underwater. Brought to you by Now Enlin Calcium Vitamin C D Zinc Magnesium ඇතුළු පෝෂක පදාර්ථ 11කින් Enlin සීම බෙදලන්න.
1: මහසිනුම ලක්ෂයක හමාරක් දෙන අරිස්සේ වගේ සුපිරි අලුත්ම ටිකට් එක අද සම්පත ජාතික ලෝතරේ මණ්ඩලයේ.
2: ඔයත් පහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
3: අඩු වියදමකින් දිගදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice වසර 5ක වගකීමක් KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 077 406 4397
4: අද මෙන් උදාවන හෙටත් ඔබ රකිමින් රට රැකවට කැප වී සිටිමු ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බීකුමින් බවකමෙන්

හව සහතරයි විනාඩි 50යි වෙලාව. මං යන්න හදන්නේ රිකිල්ල ගස්කඩ පැත්තට. මොකද මේ වෙලාවේ රිකිල්ල ගස්කඩ ඒ වගේම මයිලපිටිය සලොන් දිනේශ්‍රීගේ සෙට් එක අපි වහගෙන ඉන්නවා කියලා තියෙනවා. කාලිකර පස්සේ නේද? අමතක වෙලාද තිබ්බේ අපිව නෑනේ. සංදීපනීවයි නුවන්තිකාවයි ශාමා ඔයාවයි ගොඩාක් ආදරෙන් එකතු කරගන්න මම ලෑස්ති කරගෙන තියෙන සින්දුවට ඊට පස්සේ යාවත් එකතු කරගෙන යන්න තියෙන්නේ මේ වෙලාවේ. ඔයාලට මතක් කරන්න දේවල් ටිකක් තියෙනවා. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් ගැන මුලින්ම කියන්න ඕනේ. මොකද ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් එක මේ වෙද්දි සිය ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට ප්‍රකාශයට පත් කරපු මෙරට ඉහළම ජීවිත රක්ෂණ බෝනස් මුදල රුපියල් කෝටි 1460 ඉක්මවන අතිදැවන්ත බෝනස් මුදලක් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඉතින් ඒ නිසාම තමයි මතක් කරන්නේ. එදා ඉඳලා අද වෙනකම්ම පාරිභෝගිකයා කේන්ද්‍ර කරගත් සේවාවක් ලබා දෙන එක තමයි ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ්හි මූලික ප්‍රමුඛතාව වුණේ. ඒ නිසාම තමයි ඒ කාලේ ඉඳලා මේ වෙනකම්ම පියකුමෙන් මවකමෙන් කියන සන්නාමය පොරොන්දුව පෙරදරි කරගෙන ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් සමාජයේ අභිවෘද්ධිය වෙනුවෙන් නොයෙකුත් වැඩසටහන් ක්‍රියාත්මක කරන ගමන් මේ අවුරුද්දේ ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට ප්‍රකාශයට පත් කළ මෙරට ඉහළම ජීවිත රක්ෂණ මුදල මේ විදිහට ප්‍රකාශයට පත් කළේ. ඒ නිසා ඒ ගැන බොහොම ආඩම්බරයෙන් තමයි ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් ඔබට මතක් කරන්නේ. ඒ අය ඒ විදිහට ආඩම්බරෙන් කතා කරද්දී net fm

මෙන්න අතර අංක එක ස්ථානයේ රඳවා ගන්න net news හැකියාව ලබාගෙන තියෙනවා. ඉතින් එතකොට උදෑසන 6:45 වගේම දවල් 12 වගේම සවස 6:30 වගේම පැයෙන් පැය රට පුරා ලෝකේ පුරා සිදුවන දේවල් පිළිබඳව ඔබව ෂණිකව දැනුවත් කරන්න ඔබට නිරන්තරයෙන් සත්‍ය එලෙසින්ම අරගෙන එන net news අපිට හැකියාව ලැබුණා. ඒ නිසාම තමයි net fm අපි මේක බොහොම ආඩම්බරයෙන් ඔබට සඳහන් කරන්නේ net news youtube නාලිකාව, ඊට පස්සේ net news නිල facebook පිටුව වගේම www.netnews.lk website එක හරහා, ඒ වගේම net news digital අවකාශය ඔස්සේත් අපි නිරන්තරයෙන් ඔබට සමීප වෙනවා. ඉතින් ඒ නිසා ඔබට විශේෂයෙන් යලි යලිත් මතක් කරන්නේ ඔබේ ප්‍රදේශයේ තියෙන ප්‍රවෘත්ති පිළිබඳව දැනුම් දෙන්න ඔබටත් අවස්ථාව තියෙනවා. ඒ නිසා වාට කරන්න තියෙන්නේ මෙන්න මේ WhatsApp අංකයට ඔබට අපිට ලබා දෙන්න අවශ්‍ය කරන ප්‍රවෘත්ති තිබෙනවා නම් 0777 490 33 12 කියන නම්බරයකට WhatsApp කරන්න හැකියාව තියෙනවා. ඒකනත් මතක් කරලා අපි සිඳුවක් අහන්න තමයි ලෑස්ති වෙන්නේ. ගමම්ම අපි අලුත් පැයකට යන්න ඕන. මොකද අද අතිශය කාර්ය බහුල දවසක්. මොකද net fm dj night එකත් අපි ඔබට අරගෙන ඉන්න නිසා අපි ළඟ පැදි හම්බෙමු.

0: දහස් විසි පවසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන්ට හිමිවන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකමින් මවකමින්.
1: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කෑම වේල රසින් රස ගන්වන මාතර ෆ්‍රීලන්ඩ් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
2: ලක්ෂ පහද ඉලෙක්ට්‍රික් බයික් එකද
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.

0: සසුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
1: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම ෆයිබර් ෆිට් ඔක්කොම devices connect කරන්න gaming වලට low latency fast and stable unlimited තෝරගන්න පැකේජ් රසක් ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න
2: මාස්ටර්ගේඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර්ගේඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0773133636.
3: Finishing වහලක් ලෙස color of flow වැජබෙනා. Sit පැදගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න. Finishing වහලක් නම් color of තමයි.
2: අලුත් ට්‍රෙන්ඩ්ස් අලුත් ස්ටයිල් එක විලාසිතා ලෝකයේ කලබන්න ෆැෂන් බග් අලුත්ම ශාඛාව දැන් ගාල්ලට අගෝස්තු පළමුවෙනිදා අලුත්ම මුහුණුවරකින් විවෘතවන ෆැෂන් බග් ගාල්ල ශාඛාවට ඔබත් දෙන්න ඔබේ මුළු පවුලටම ගැලපෙන නවතම කලෙක්ෂන්ස් රසක් අතරින් හිතේ හැටියට විලාසිතා තෝරා ගන්න අගෝස්තු 1 සහ 2 යන දෙදින තුල සියලුම භාණ්ඩ සඳහා 10%ක වට්ටමක් සහ netfm කණ්ඩායම සමග එක්වි තෑගි දිනා ගැනීමටත් අවස්ථා ෆැෂන් බග් වෙනස් වන ජීවන රටාවන්ට
4: වසට පිට රසට ඉඩ අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් තමන්ගේ ආහාර රසගන් වෙන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම්මිරිස් කුඩු, මස්කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
5: යහගුණ වඩන අපේ රස විජේ.
4: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
6: මෙදා පාර LPL ක්‍රිකට් උණුසුම ජූලි 17 වනදා සිට සජීවීව Pure Mobile App එකෙන් ෆ්‍රී බලන්න. SLT Mobitel Pure TV නිල විකාශන සහකරු.
7: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල වෙද මහතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝග හහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.
8: තරගයක් විතරක් නෙවෙයි මේක DJ Attack එකක්.
9: Non-stop remix remake එකට හැපෙන DJ blast එක.
10: අංගා ගලේනේ ඉන්න කුමරියේ
8: රේඩියෝ ඉතිහාසයේ ප්‍රථම වතාවට ලාංකේය සුපිරි DJ තරු මුහුණට මුහුණ ගැටෙන DJ Attack show එක.
9: netfm DJ night face to face attack show
11: attack show
8: 1 2 3 let's go ලංකාවම දන්න විලංග DJ star වෙන්න කැමති නම් ඔයා DJ play කරන පැහැදිලි වීඩියෝ එකක් දැන් මා පිට WhatsApp කරන්න
9: 0711 95 95 95 netfm DJ night face to face attack show
8: මුහුණට මුහුණ තරඟ වදින්නේ රත්නපුර දිස්ත්‍රික්කය DJ K69 නුවර දිස්ත්‍රික්කය DJ Niru
12: brought to you by
8: රස නහර පිනා යනු මයි කෝලා වෙතින් මයි ගුවාවා මයි ටැමරින් මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ හිල්ස් කාගිල්ස් ආපිකෝ සතොස සුපිරි වෙළඳ සල්වලින් මයි කෝලා අපේ රටේ අපේම දෙයක් ඔමිල් කොහොම සබන් ස්වභාවික කොහොම තෙල් සාරේ විසබීජ වලින් සම ආරක්ෂා කරමින් නිරෝගී පැහැපත් දෙනුමකට ඔමිල් කොහොම සබන් ග්‍රෑම් 100ක පිරිමැසුම් දායක සබන් කැටය
9: netfm dj night
13: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු net news ශක්තිමත්ව ඉදිරියට
14: සුබසන්නේවක් හවස 5යි විනාඩි 1යි දැන්.

0: ඔබ වෙත ගෙන එන්නේ.
1: හරිගේ හරිම තැනට ගිහින්ද. එල්ලෝල්සියකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
3: පැයෙන් පැය අලුත් වන අලුත් පැය විමසුම Bad News.
4: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම තරංක. මාසික ඉන්ධන මිල සංශෝධනය යටතේ අගෝස්තු මාසයේදී ඉන්ධන මිලෙහි කිසිදු වෙනසක් සිදු නොවන බව ලංකා ඛනිත් තෙල් නීතිගත සංස්ථාව පවසනවා. ඒ සභාපති ඩී.ජී. රාජකරුණා මහතා අද පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට කමින් මේ බව ප්‍රකාශ කළා. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටර එක මිල රුපියල් 414ක් ලෙස මේ මාසයේද පවතිනු ඇති. ලංකා සුදු ඩීසල් ලීටර එක මිල රුපියල් 382ක් ලෙස තවදුරටත් පවතින බවයි ලංකා ඛනිත් තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේ. නෙට්නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙට්නිවුස් YouTube නාලිකාවට සහ නෙට්නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
5: FM 95 FM 94.8 Net FM.
6: Marubang!

අතිශයකාරය බහුල වෙලානේ තියෙන. දැන් අපේ මේ වෙද ඉංජිනේරින් ටීම් එක ලෑස්ති වෙනවා. ඊට පස්සේ අපේ IT එක සෙට් එක සෑහෙන්න ලෑස්ති වෙනවා. මොකද අද දවසේ දින FM DJ Night Face to Face Attack Show එකේ වෙනදට වඩා අතිශය තරංගකාරී ස්වරූපයක් තියෙන. මොකද නුවර සහ රත්නපුර දිස්ත්‍රික්ක අතර ප්‍රථම වතාවට තමයි අපි මේ විදිහට බැටල් එකක් අරගෙන ඉන්නේ. එතකොට මේ වෙද්දි තරංගකරුවන් දෙදෙනාම මම හිතන්නේ සෑහෙන හොඳ සූදානමකින් ඉන්නවා වෙනදට වඩා ලොකු තරංගයක් දෙන්න. එතකොට ඒ නිල ප්‍රතිඵලය හරිම විදිහට ඔබට ලබා දෙන්න ඕන හන්ද අපි සෑහෙන ලොකු කාර්යභාරයක් මේ වෙද්දිත් අපේ කට්ටිය කරන ගමන් ඉන්නේ. හරිද? වාත් හරියටම රෑ 9 වෙද්දි ලෑස්ති වෙලා ඉන්න. නුවර සහ රත්නපුර දිස්ත්‍රික්ක අතර අද දවසේදී පැවැත්වෙන මේ තරංගකාරී අතිශය උණුසුම් තරංගයට ඔයාගේ මනාපය පළ කරන්න අපි මේ වෙලාව ආව අහගෙන ඉන්නේ. අසා සුපුරුදු විදිහටම ලසන් සින්දුවකට එකතු කරගන්න කියලා මට මැසේජ් එකක් දාලා තිනවා කල්යාණි. ඒ වගේම අපිත් හතර වටේ අහගෙන ඉන්නවා කියලා කුමුදු මැසේජ් කරලා තිනවා රුවන් බැල්ලෙන්. ඒ වගේම ඉමදුව දෙල්ගහ තොට ඉඳලා කුමාරේක පවුල කට්ටිය ඔක්කොම ආව අහගෙන ඉන්නවා කියලා තිනවා. ඒ වගේම කවුද මේ ඉන්නේ? රාණි, ඊට පස්සේ දයනන්ද, සමන්ත, ලසන්ත, චමින්ද, අපේක්ෂා, ඊට පස්සේ මලින්ක, තිලංකා, මේ කට්ටිය ඔක්කොම එකතු කරගෙන සින්දුවක් අහමු කියලා තමයි තියෙන්නේ. ඕකේ, අනිවාර්යෙන් සෙට් එකම එකතු කරගන්නම්. Thank you message කරාට. මේ කට්ටිය ඔක්කොම එකතු කරගෙන අපි අල්පෑ වැඩ පටන් ගන්න හදන්නේ. හවස 5:09 දැන්.

0: නුවර පාරට මීටර් 100ක් දුරින් ඉස්කලංක වටපිටාවක පදිංචි වෙන්න. The Palace ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට. ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න. දැන්ම කතා කරන්න. 0.71 0.662 Prime Residences.
1: හොඳම මිලට quality 100%ක වාසියක් TikTok YouTube Facebook WhatsApp ඇතුළු app 9කට non stop data 4GB extra data unlimited calls SMS 1000ක් රුපියල් 1598කට Mobitel 1598
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට Rhino roofing within හඳුන්වා දෙන Rhino premium ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත roofing sheet Rhino roofing within හඳුන්වා දෙන Rhino premium roofing sheet වැඩි විස්තර සඳහා 1396 අමතන්න
3: දැන් Pan Asia Banquet ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති Pan Asia බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667 222 අමතන්න.
4: දරුවන්ගේ පෝෂණය ගැන හරි තීරණ ගන්න පුළුවන් අම්මලාට විතරමයි.
5: Cowen Gate 4 අඩංගු ඉහළ විටමින් D පෝෂණය සහ විටමින් A, C, යකඩ, ප්‍රෝටීන් සහ ඛනිජ ලවණ ඔබේ දරුවාගේ නිසි වර්ධනයට උපකාරී වෙයි. අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ Cowen Gate 4 අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මාවරුන්ගේ හරි තීරණය. දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න.
6: මෙදාපාර LPL ක්‍රිකට් උණුසුම ජූලි 17වනදා සිට සජීවීව Pure Mobile App එකෙන් free බලන්න. SLT Mobitel Pure TV නිල විකාශන සහකරු.
7: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
8: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
9: Heels වෙතින් දැන් ඔබට හොඳම දීමනා සහ වැඩි ඉතිරියක්. Coca-Cola ලීටර 1.5ක් සඳහා 125ක වට්ටමක්. Prima Stella ශනික චිකන් නූඩල්ස් ග්‍රෑම් 390ක් සඳහා 130ක වට්ටමක්. අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා හොඳම දීමනා Heels වෙතින්ම පමණයි. කොන්දේසි සහිතයි.

0: Hatara Aten, Sindu Ahena, Net FM, Hatara Wate.
1: හවසපහයි විනාඩි 28යි වෙලාව. මම මේවට මතක් කරන්න හදන්නේ KD Rice Leader 125 petrol bike එක ගැන. මේ දවස්වල මුළු ලංකාවම හොයන bike එක තමයි මේක. මොකද මේක ඇවිල්ලා petrol සුවඳට දුවනවනේ නේද? අන්න ඒ නිසාම තමයි ලංකාවේ කොල්ලෝ කෙල්ලෝ මේ දවස්වල මේ තරම්ම මේ bike එකට කැමති. අනිත් එක look එකත් මාර smart look එකක් තියෙන්නේ. ඔයාලට වැඩට යන්න, ඊට පස්සේ හදිසියට ගමන බිමනක් යන්න, ඊට පස්සේ බබාගේ ඉස්කෝලේ වැඩවලට school එකට ගිහිල්ලා එන්න, මේක තමයි තියෙන නියමම වාහනේ. හරිද? දැන් විශේෂම මේ දවස්වල බයික් එක ගන්න ට්‍රයි කරන කට්ටියට හිතා ගන්න බැරි තරම් ලොකුම ලොකු ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා. ඒ තමයි සාමාන්‍යයෙන් බයික් එකක් වාට මේ ගානට ගන්න පුළුවන් කියලා ගවම වාට විශ්වාස කරන්නවත් බැරි වෙයි. සෑහෙන ගණන්නේ වාහන මේ දවස්වල නේද? හැබැයි වුණාට රුපියල් 599,000කට වගේ වාට කිසිම ප්‍රශ්නයක් නැතුව KD Rice Leader 125 petrol bike එකකට දැන් යන්න chance එක තියෙනවා. ඉතින් ඒ නිසාම ඔයාට බය නැතුව මේ බයික් එක ගත්තයි කියලා කිසිම පාඩුවක් වෙන්නේ නැහැ බබා. හරි, දැන් ගොඩක් කට්ටිය හිතනවා ඊට පස්සේ ඩවුන් පේමන්ට් එක ටිකක් වැඩි වෙන්න පුළුවන්, ලීස් එකක් දාලා බයික් එක ගනිද්දි කියලා නේද? හැබැයි එහෙම නෑ. KD Rice Motor Company Private Limited හරහා ඔයා බයික් එක ගන්නකොට ඔයාට හිතා ගන්න බැරි තරම් සෑහෙන ලොකු ඩිස්කවුන්ට් ප්‍රමාණයක් හම්බ වෙනවා. ඩවුන් පේමන්ට් එකත් හරිම පොඩි ගාණයි කරන්න තියෙන. ඉතින් ඒ නිසා බය නැතුව ආගෙම කියලා වාහනයකට යන්න නම් දැන් තියෙන හොඳම විසඳුම තමයි ඔයා ගන්න ඕන KD Rice Leader 125 petrol bike එකක්ම තමයි. KD Rice Motor Company Private Limited හරහා වාට ඉලෙක්ට්‍රික් බයික් එකක් උනත් ගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව. මොකද මේ දවස්වල KD Rice ඉලෙක්ට්‍රික් බයික් එකටත් සෑහෙන ලොකු ඉල්ලුමක් තියෙනවා. ඊට පස්සේ KD Rice ඉලෙක්ට්‍රික් 3 wheel එක කාර් එකක් තරම්ම සැප පහසුවට ගමන බිමනක් යන්න තියෙන හොඳම වාහනේ තමයි මේක. ඒ නිසා ඔයා වාහනයක් ගන්නවා නම් ඔයාට ලංකාවේ අපේ නිෂ්පාදනයක් විදිහට එන KD Rice එකක් ගන්න අමතක කරන්න එපා. මේක ඇවිල්ලා බය වෙන්න කිසිම දෙයක් නැහැ. ලංකාව පුරාම සේවා ජාලය, අලෙවි නියෝජිතයන්, ඒ වගේම අමතර කොටස් ලංකාවේ ඕනම තැනකින් මිලදී ගන්නත් අවස්ථාව තියෙනවා. ජීවිතේ සීනේට වාසනාවේ ආශිර්වාදය අරගෙන යන සුභ දවසක් ලොතරැයිය අරගත්තට පස්සේ සුභ ලග්නයත් එක්ක අංක තුනම නිවැරදිව ගලපා ගත්තොත් ඔයාට ඉලෙක්ට්‍රික් බයික් එකක්, එහෙම නැත්නම් ඔයාට මුදලින් රුපියල් 105ක අති දැවැන්ත මුදල් තියාගයක් දිනා ගන්නත් අවස්ථාව තියෙනවා. ඉතින් ඒ නිසා ඔය වැඩට යන ගමන් ලොතරැයි කවුන්ටර් එකක් දැක්ක ගමන්, හරිද, ලොතරැයි කුඩුවක් දැක්ක ගමන් ගිහිල්ලා සුභ දවසක් ලොතරැයිය අරගන්න. හිතන්නකෝ අංක 3යි ගලපුනේ කියලා ඒත් රුපියල් 50,000ක් දෙනවා. ප්‍රවර්ධන තියාගංක පිළිවෙලින් ගලපා ගත්තොත් රුපියල් 25,000යි මුදල් තියාගිය ඇතුළු තවත් තෑගි රසක් දිනා ගන්න පුළුවන් එකම ලොතරැයිය තමයි දවස සුභයි සිහින දිනයි සුභ දවසක් ලොතරැයිය. හා රයිට්. ඊට පස්සේ ගාල්ලේ ඉන්න කට්ටියට ඔන්න ෆැෂන් කරන්න ආස කොල්ලන්ට කෙල්ලන්ට නවීන විලාසිතාවන්ගෙන් ඔයා කැමතිම ෆැෂන් කලෙක්ෂන් ගොඩාක් අරගන්න තියෙන හොඳම අවස්ථාව අරගෙන ෆැෂන් බග් අලුත්ම ශාඛාව ගාල්ලේ විවෘත වෙනවා ඔන්න අගෝස්තු මාසේ පළවෙනිද, ඒ කියන්නේ හෙට අනිද්දා දවස් දෙක වෙන් කරලා තියාගන්න. ඔයාට හිතා ගන්න බැරි තරම් ඩිස්කවුන්ට්ස් ගොඩාක් එක්ක ෆැෂන් බග් එකේ ෂොපින් කරන්න chance එක තියෙනවා. ඉතින් එන්සා මේ ඔපනින් එකත් එක්කම ඔන්න net fm අපේ කණ්ඩායමත් එනවා ඔයාව බලන්න. එන්නේ හිස්ස තින්නේ මේ තැකි ගොඩාක් අරගෙන. ඉතින් එන්සා හෙට අනිද්දා දවස් දෙකේ ගාල්ලේ ඉන්න කට්ටිය, දකුණේ ඉන්න කොල්ල කෙල්ල සෙට් එක, පවුලේ කට්ටිය ඔක්කොම එකතු කරගෙන ෆැෂන් බග් අලුත්ම ශාඛාවට පැත්තට යන්න අමතක කරන්න එපා. රයිට්. ඒකනත් මතක් කරලා අපි යන්න හදන ලස්සනම ලස්සන සින්දුවක් අහන්න. සින්දුවක් අහලා මේ පැත්තරෙමු. හවස 5යි විනාඩි 32යි දැන්.

0: ನೆಟ್ ನ್ಯೂಸ್ ಜನತಾವ ವಿಶ್ವಾಸಕರಣ ಸತ್ಯ ಬ್ರೇಕಿಂಗ್ ನ್ಯೂಸ್ ಎಡಿತರವ ಅಪಕ್ಷಪಾತೀವ ಸತ್ಯವಾದೀವ ಸೆನಿನ್ ಎಸೆನಿನ್ ಪ್ರವೃತ್ತಿ ಒಬ್ಬ ವಿತ ಗೆನೆನ ನೆಟ್ ನ್ಯೂಸ್ ದೆನ್ ನವ ಮುಹುನುವರಕಿನ್ ಒಬ್ಬ ವಿತ ನೆಟ್ ನ್ಯೂಸ್ ಜನತಾವ ವಿಶ್ವಾಸಕರಣ ಸತ್ಯ
1: ಅವರದು ತುಣ ಸಿಟ ಹಯ ದಾಕ್ವಾ ದಾರುವನ್ ಸಂಧಾಮ ನಿಪದವು ಕೌಎನ್ ಗೇಟ್ ಹತ್ತರ ಅವರದು ಅನುವಾಕ್ ಪುರ ಶ್ರೀಲಂಕಿಯ ಮಾವುರುಂಗೆ ಹರಿತೀರಣಯ ದಾರುವಾಟ ಕಿರಿಪಿಟಿ ಲಬಾದೀಮಟ ಪೆರ ಸ್ಯಾಮ ವಿಟಮ ಸೌಖ್ಯ ವೈದ್ಯ ವೃತ್ತಿಕೆಯಕುಗೆನ್ ಉಪದೇಶ ಲಬಾಗನ್ನ
2: ನೂರ ಪಾರಟ ಮೀಟರ್ ಸಿಯಕ್ ದುರಿನ್ ಇಸ್ಕಲಂಕ ವಟಪಿಟಾವಕ ಪದಿಂಚಿ ವೆನ್ನ ದ ಪ್ಯಾಲಸ್ ಗಂಪಹ ಅವಸಾನ ನಿವಾಸ ವಿಸಿಪಹ ಮಿಲಿಯನ ವಿಸಿಪಹೆ ಸಿಟ ಇಯಲಟ ಒಬತ್ ಅದಮ ಸಾಡಂಬರ ಹಿಮಿಕರುವಕು ವನ್ನ ದೆನ್ಮ ಕತಾ ಕರನ್ನ ಬಿಂದುವೈ ಹತೈ ಎಕೈ ಬಿಂದುವೈ ಹಯಸಿಯ ಹೆಟ ಹಯೈ ದೆಸಿಯ ವಿಸಿ ದೆಕ ರೈಮ್ ರೆಸಿಡೆನ್ಸೀಸ್
3: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නවින සදිවේගයෙන් සුපීරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
4: අලුත් trends, alt style එක විලාසිතා ලෝකේ කලබන්න fashion bug අලුත්ම ශාඛාව දැන් ගාල්ලට. අගෝස්තු 1 වෙනිදා අලුත්ම මොහොනරකින් විවෘත වන ෆැෂන් බග් ගාල ශාඛාවට ඔබත් එන්න. ඔබේ මුළු පවුලටම ගැලපෙන නවතම කලෙක්ෂන් රසක් අතරින් හිතේ හැටියට විලාසිතා තෝරගන්න. අගෝස්තු 1 සහ 2 යන දෙදින තුල සියලුම භාණ්ඩ සඳහා 10%ක වට්ටමක් සහ net fm කණ්ඩායම සමග එක්වි තෑගි දිනා ගැනීමටත් අවස්ථා. ෆැෂන් බග් වෙනස් වන ජීවන රටාවන්ට.
5: අඩු වියදමකින් දිග දුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice වසර 5ක වගකීමක් KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 077 406 4397
2: නුවර පාරට මීටර් 100ක් දුරින් ඉස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න දැන්ම කතා කරන්න 0.71.666.222 රයිම් රෙසිඩෙන්සීස්
6: ඉන්න තැනමයි දැන් ගනුදෙනු පහසුයි LBSIM ඇප් එකෙන්
7: පහසුව සලසයි සුහදව සලකයි LB රන් අය
8: මෙල්ඩෝල් හිසරතය උන සෙම්ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි
7: ඕමිල් බේබි සබන් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ලදරු සමේ රැකවරණය සමගින් ස්වභාවික ශාක සාරයෙන් නිපද වන සමේ තෙතමනේ රැකෙන ග්ලිසරීන් අඩංගු ඕමිල් බේබි සබන්
9: අලුත් තැනක් අඩුම මිලක් කසා කළ ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ට රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසා කළ ග්‍රීන් සුපර් කසා කළ සමූහ ව්‍යාපාරය වෙතින්

0: with Rak Nabe. Make a DJ a tactical.
1: Non stop remix remake. Ekta happena DJ Blastika.
2: Anga galene igna kumari.
0: इतिहास से प्रथम वतावट लांकेय सुपेरी डीजे थारु मुहुनट मुहुन गेटना डीजे अटैक शो एक
1: नेट एफएम डीजे नाइट फेस टू फेस अटैक शो अटैक शो
0: लंका उम्दान वीलंग डीजे स्टार विन द कमतिनाम ओया डीजे प्ले करने पहले वीडियो आक दैन माफिट व्हाट्सएप करना
1: බිඳුවයි හත්සියේ කොළහයි අනුපහයි අනුපහයි අනුපහ නැතෆම් ඩජේ නයි ෆෙස් ෆෙස් ඇටක්ෂෝ
0: අද රෑ නවයට මුහුණට මුහුණ තරඟවදින්නේ රත්නපුර දිස්ත්‍රික්කය ඩජේ කේ 69 නුවර දිස්ත්‍රික්කය ඩජේ නිරු
3: ප්‍රතියුබයි
4: රස නහර පිනා යනු මයි කෝලා වෙතින් මයි කුවාවා මයි කැමරින් මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ හිල්ස් කාගිල්ස් ආපිකෝ සතොස සුපිරි වෙළඳ සැල්වලින් මයි කෝලා අපේ රටේ අපේම දෙයක් ඔමිල් කොහොම සබන් ස්වභාවික කොහොම තෙල් සාරේ විස බිජ වලින් සම ආරක්ෂා කරමින් නිරෝගී පැහැපත් දෙනුමකට ඔමිල් කොහොම සබන් ග්‍රෑම් 100ක පිරිමැසුම් දායක සබන් කැටය
1: Net FM DJ Night.

තියෙනවා. පළවෙනිම දේ තමයි net news කියන වාට කියන්න ඕනේ. මොකද හැමදාමත් හරිම දේවල් හරිම වෙලාවට විශ්වාසයෙන් යුතුව වසර 21ක් පුරාවට අරගෙන ආවේ ජනතාව විශ්වාස කරන සත්‍ය ඔබට අරගෙන ආවේ net news. එතකොට නවතම සමීක්ෂණ වාර්තාවන්ට අනුව ප්‍රවෘත්ති සන්නාමයන් අතරේ යලි යලිත් අංකක ස්ථානයට පැමිණෙන්න net news හැකියාව ලබාගෙන තියෙනවා. ඉතින් එතකොට හැමදාම උදේ 6:45ට දහවල් 12ට සවස 6:30ට වගේම පැයෙන් පැය රටපුරා ලෝකේ පුරා සිදුවන දේ කාටත් කලින් දැනගන්න දැන් වට net news සරහ අවස්ථාව තියෙනවා. ඉතින් එතකොට net fm අහගෙන ඉන්න ගමන්ම net news youtube නාලිකාවේ වගේම net news නිල facebook පිටුව වගේම www.netnews.lk official website එක හරහා ඔයාලට සියලු තොරතුරු දැනගැනීමේ අයිතිය net news සරහ ලබා දීලා තියෙනවා. ඉතින් එතකොට ඔයාට දවස පුරාම net fm අහගෙන ඉන්න ගමන් රටේ තොටේ වෙන දේවල් ලෝකයේ සිද්ධ වෙන දේවල් සියල්ල කාටත් කලින් දැනගන්න net news අපි ඔබට අවස්ථාව අරගෙන ඇවිල්ලා තියෙනවා. විශේෂම දේ තමයි ඔබේ ප්‍රදේශයේ ප්‍රවෘත්ති පිළිබඳව දැනුම් දෙන්න ඔබට අවස්ථාව ලබා දීලා තිනවා. අට කරන්න තියෙන්නේ ඔයාගේ ප්‍රදේශයේ තියෙන සුවිශේෂී දේවල් පිළිබඳව ප්‍රවෘත්ති පිළිබඳව අපිව දැනුවත් කරන්න මෙන්න මේ WhatsApp අංකයට පණිවිඩයක් යොමු කරන්න 0774903312 නම්බරයකට එවන්න හැකියාව තියෙනවා. ඉතින් ඒක නත් මතක් කරන ගමන් අදට මම යන්න හදන්නේ හැබැයි රෑ 9ට එනවා. net fm dj night face to face attack show එක අරගෙන මම එනවා. ඉතින් එතකොට ලෑස්ති වෙලා ඉන්න රත්නපුර දිස්ත්‍රික්කයේ සහ නුවර දිස්ත්‍රික්කයේ අතර අතිශය ද්වන්ද සංග්‍රාමයක් අරගෙන ඉන්න අපි අද දවසේදී සූදානම් වෙලා ඉන්නවා. සුවිශේෂී දේවල් ගොඩක් අද රෑ 9න් පස්සේ අපි වාර සජීවී විකාශයත් එක්ක සමීප කරන්න සූදානම් වෙලා ඉන්නවා. ඉතින් සවයාගේ මනාපයෙන් ඔයා කැමතිම දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය කරවන්න හරියටම රෑ 9ට ලෑස්ති වෙලා ඉන්න අපි එනවා net fm dj night face to face attack show එකත් අරගෙන. ඒකනත් මතක් කරලා දැනට යන්නම් රෑ 9ට ආයෙන්න. හරිසමින් ඉන්න ගිහලා එන්න ජය වේවා. මම DJ අසා.

0: ඔබටම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. වසර විසි එකක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු නෙත් නිවුස් ශක්තිමත්ව ඉදිරියට.
1: තැඹිලි තෙල් කුකුම් පොත සුදු හඳුන් වෙනිවැල් අරෝද සහ වදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ උසු රැකවරණය.
2: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළු පොල් රස සෝයා මීට්. වර්ණකාරකත් නෑ, රසකාරකත් නෑ.
3: වව්! ලක්ෂ ගානක් වටින ලස්සන බයික් එක සල්ලි දීලාමද ගත්තේ?
4: ඇයි දන්නේ නැද්ද? අඩුමඩු මූලික ගෙවීමක් කළාම KD Rice Motor Company Private Limited එකෙන් දැන් Leader 125 බයික් එකක් ගන්න පුළුවන්. දැන්ම කතා කරන්න. 0773523535.
5: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
6: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
7: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
8: මෙදාපාර LPL ක්‍රිකට් උණුසුම ජූලි 17 වනදා සිට සජීවීව Pure Mobile App එකෙන් ෆ්‍රී බලන්න. SLT Mobitel Pure TV නිල විකාශන සහකරු.
9: කීරස් එළවලු පළතුරු වල නැවුම් බව කවදත් ඒ වගේමයි. ගානත් අඩුයි. ඔබත් අදම එන්න.
10: කීල්ස් නැවුම් බවයි අඩුම මිලයි.
11: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World Kelniya මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0773013036.
12: අලුත් ට්‍රෙන්ඩ්ස්, අලුත් ස්ටයිල් එක විලාසිතා ලෝකේ කලබන්න ෆැෂන් බග් අලුත්ම ශාඛාව දැන් ගාල්ලට. අගෝස්තු 1 සහ 2 යන දෙදින තුල සියලුම භාණ්ඩ සඳහා 10%ක වට්ටමක් සහ වෙනත් දීමනා රසක්. ෆැෂන් බග් වෙනස් වන ජීවන රටාවන්ට.
13: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙදමැදුර බෝගහ හන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540.
14: ඔයාට ඕනේ මගෙන් යන්න. ඉතින් යන්න. එන්නම නැද්ද? ඉතින් යන්න. ප්‍රියාදර ප්‍රියවරයා, ඇල්ලුවත් අතහැරියත් ආදරේ ආදරේමයා.
15: මන්දාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණයා.
16: අඩු වියදමකින් දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් KD Rice. වසර පහක වගකීමක්. KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 0774-406-4397.
17: අද මෙන් උදාවන හෙටත් ඔබ රකිමින් රට රැකමුට කැප වී සිටිමු. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බීකුමෙන් මවකමෙන්.

0: අටින් දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: කවදත් අලුත් කාගෙත් නෙත්.

සුඛනාත වූ අප තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අනිමිස ලෝචන පූජාවෙන් පිදුම් ලැබූ උතුම් විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ රන් කඳේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය අපේ ජීවිතවලට සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් අප බෝධි වන්දනාව හා ඒකාත්මික වෙමු.

ඔබේ ජීවිතයට ග්‍රහණක්ෂත්‍රානුකූලව බලපාන සකලාන්තරාය සරු උපද්‍රවයන් දුරින් දුරවී මෙලව සැනසිලිදායක වාසනාවන්ත ජීවිතයකට මේ ආශිර්වාදාත්මක සිත් කවි වන්දනාවේ පිහිට සලසා ගමු.

0: පැවැත්වූ උතුම් ආශිර්වාද පූජාවේ අනන්ත බුදුගුණ බලයෙන් අනන්ත බුදුගුණ ආශිර්වාදයෙන් ඔබට අපට සැමට රටට සියලු යහපත සැලසේවා.
1: net fm බුදුගුණ හැන්දෑව බුදුගුණ හැන්දෑව
2: කවදත් අලුත් කාගෙත් net කාගෙත් net
3: ත්‍රීවිල් එකට තෙල් ටික ගහන්නේ කොහොමද කියලා කල්පනා කර කර හිටියේ. එයාට කතා කරලා හොද්දට ඇමතුවා. මේ රුපියල් 5000 එයා දුන්නේ.
4: පාට හතේ පැය තුනේ සතිය ගානේ මුදල් තෑගි දිනන්න සූදානමින් ඉන්න.
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
6: මෙදා පාර LPL ක්‍රිකට් උණුසුම ජුලි 17 වනදා සිට සජීවීව Pio Mobile App එකෙන් ෆ්‍රී බලන්න. SLT Mobitel Pio TV නිල විකාශන සහකරු.
7: Diva Fresh Daily Alert. එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොලර් එකේ සහ අත් යට දාඩි සහ දූවිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වෙනවා.
8: ඒ න්ියුස් දැන් පරණයි. එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම මන් දන්නා. ස්ට්‍රීට් ෆයිටර් තාක්ෂණය සමගින නව දීවා ෆ්‍රෙෂ් වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ්.
9: මාරාන්තික ඩෙංගු වතුරන්ගෙන් ආරක්ෂාවට පැංගිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100%ක් ස්වාභාවිකයි, සමට හිතකරයි. සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ වතුරුවන් පළවාහරණ විශේෂඥා.
6: මෙදා පාර LPL ක්‍රිකට් උණුසුම ජුලි 17 වනදා සිට සජීවීව Pio Mobile App එකෙන් ෆ්‍රී බලන්න. SLT Mobitel Pio TV නිල විකාශන සහකරු.
10: කේල්ස් වෙතින් දැන් නැවුම් නිෂ්පාදන සඳහා අඩුම මිලක්. වතක ග්‍රෑම් 100ක් රුපියල් 18යි. TJC අඹ ග්‍රෑම් 100ක් රුපියල් 39යි. ලින්න ග්‍රෑම් 100ක් රුපියල් 107යි. කේල්ස් නැවුම් බවයි අඩුම මිලයි.
11: සංසාරයක් කියන්නේම කතන්දර ගොඩක එකතුවක්. ඒ කතන්දර තුල ඔබේ ජීවිතයත් තියෙවි. හැම සෙනසුරාදම උදේ 8ට මතකයේ අවසන අතීත කතා එක්ක. net fm සංසාර කතන්දර.
12: යෝදේකුත් පහත් වෙනවා. ගින්නි පුලිඟු විසිරෙන යකදාවකුත් වනමින්.
13: යෝදේට හිසක් නෑ.
11: හැමදාම අහපු රේඩියෝ ඩ්‍රාමයකට සති අන්තයේ අලුත් වෙනසක්.
1: net fm සංසාර කතන්දර.
11: සෙනසුරාද උදේ 8ට අහමු නේද?
14: මොකද නිකන් ඩවුන් වෙලා?
15: ක්‍රවුන් එකක් තිබ්බත් මට සෙට් වෙන්නෙම ක්ලවුන්ස්ලානේ.
14: අයියෝ, වමනාද? අපේ සෙට් එකේ බ්‍රවුන් කලර් කොල්ල දෙන්නේ කන්න බැලලා ටවුන් එකට.
15: කෝ? යංකෝ බලන්න.
16: අප්ටවුන් ඩවුන්ටවුන් හැම ටවුන් එකේම අප්ඩේට් රිද්ම් එකට සෙට් වෙන්න අපේ ටවුන් එකට එන්න.
17: සතියේ දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන්.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: වෙලාව සවස 6:30යි.
2: ඔබ වෙත ගෙන එන්නේ
3: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
4: අවබෝධයෙන් සියලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 01112 863 363 0766 716 3672.

0: net news janathava vishwasa karana satya net news janathava vishwasa karana satya
1: ayubovan ad 2026 juli 31 sikurada දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම් කාර්ය ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය net news සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ සමීක්ෂණ වාර්තා නැවත තහවුරු කරන අංක 1 ප්‍රවෘත්ති සන්නාමය net news සජීව මැදිරියේ සිට ප්‍රවෘත්ති සංස්කරණයේ සමග ඉදිරිපත් කිරීම මම තරංග රුක්ෂාන් ජයසේකර
0: net news ජනතාව විශ්වාස කරන සත්‍ය
1: සිරස්තල ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබේදී පාස්කු ප්‍රහාරය වළක්වා නොගත්තාට හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඬුවම යුද්ධය ඇවිලුණත් මෙරට තෙල් මිල වැඩි නොවේ ඩීසල් තවමත් පාඩු බව ආණ්ඩුව කියයි ජූලි මාසේ උද්ධමනය ඉහළයයි ආහාර උද්ධමනයේ වැඩිවීම දෙගුණයටත් ලංවේ එල්නිනෝ බලපෑමෙන් දිස්ත්‍රික්ක කිහිපයක් අවදානමේ බොන්න වතුර හොයන එකත් අසීරු වෙයි රටම එකට මෙහෙයුමේ මාස 9ට මත්ද්‍රව්‍යයට ගෑවුණු ලක්ෂ 2ක් පොලිස් දැලේ මිලියන 772ක දේපලක් පවරගනි
0: net news the truth people trust
1: අද සමස්ත ශ්‍රී ලංකාවේම බලාපොරොත්තුව රුමේෂ් තරංග. ඒ ලක්මව යලි ක්‍රීඩාවෙන් රණින් සරසන හැටි බලාගන්න. රුමේෂ් හෙල්ලෙන් ලෝකය හොල්ලයිද? අපි බලාගෙනෙමු. තරංගය අද මැදියම් රැයි. ඊට කලින් අද දවසේ හොඳම ප්‍රවෘත්තිවල සත්‍ය අනාවරණය මෙතෙන් සිට.
0: ජනතාව විශ්වාස කරන සත්‍ය.
1: පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම රාජකාරිය පැහැරහැරීම සහ මිනිමැරීමට අනුබල දීමේ චෝදනාවලට වරදකරු කිරුණු හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන් විසින් මරණීය දඬනය නියම කළා. ප්‍රියන්ත ලියනගේ විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාරයන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල ඉදිරියේ මෙම නඩුව විභාග වුණා. තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ප්‍රියන්ත ලියනගේ සහ තිලකරත්න බණ්ඩාර යන බහුතර විනිසුරුවරුන් තීන්දුව කළේ අදාළ චෝදනාවලට පූජිත් ජයසුන්දර මහතා වරදකරු කරන බවයි. බහුතර විනිසුරුවරුන්ගේ තීන්දුව ප්‍රකාශයට පත් කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුලේ සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා පාස්කර් දින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමට නියමිත බවට කලින් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගෙන රාජකාරිය නොකිරීම හේතුවෙන් පුද්ගලින් 268 දෙනෙකු මරණයට පත්වී තවත් පුද්ගලින් 586 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. අදාළ කාලය තුල රටේ පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කළේ මේ විත්තිකරු. පුරවැසියන් ආරක්ෂා කර ගැනීමේ සහ මහජන ආරක්ෂාව තහවුරු කිරීමේ වගකීම් පැවරී ඇත්තේ ඔහු වෙතයි. නමුත් 2019 වසරේ අප්‍රේල් මාස 20 වනදා සවස එවක රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා විසින් පාස්කු ඉරුදින කොළඹ සහ තදාසන් ප්‍රදේශවල පිහිටි කතෝලික දේවස්ථාන සංචාරක හෝටල් වලට මරාගෙන මරණ ප්‍රහාරයක් එල්ලවීමට නියමිත බවට බුද්ධි තොරතුරු මෙම් විත්තිකරු වෙත ලබා දී තිබුණා. එහෙත් එම තත්වය වළක්වා ගැනීමට ඔහු කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන තිබුණේ නැහැ. අපරාධ වළක්වා ගැනීම සඳහා රාජ්‍ය විසින් පත්කළ නිලධාරිය වශයෙන් ඔහු තමන්ගේ වගකීම පැහැරහැර තිබෙනවා. යනුවෙන් සඳහන් කළ බහුතර විනිසුරු මඩුල විත්තිකරු සිදු කර තිබෙන වරදේ ස්වභාවය සැලකිල්ලටගෙන ඔහුට මරණීය දඬනය නියම කරන බවත් සඳහන් කළා. සුළුතර තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරු විරාජ් වීරසූරිය මහතා විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකෙන් ඔබ්බට ඔප්පු වී නැති බවත් ඒ අනුව ඔහු නිදොස්කර නිදහස් කරන බවත් නිවේදනය කළා. මේ අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනන්දු මහතාට එරෙහි ඉදිරිපත් කරන නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා. මාසික ඉන්ධන මිල සංශෝධනය යටතේ අගෝස්තු මාසයේදී ඉන්ධන මිලෙහි කිසිදු වෙනසක් සිදු නොවන බව ලංකා ඛනිජ තෙල් නීතික සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා පවසනවා. අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට කමින් ඔහු කියා සිටියේ යුදමේ වාතාවරණ හේතුවෙන් ලෝක වෙළඳපොලේ පසුගිය සමයේ අඩුවුණු ඉන්ධන මිල ගණන් යළි වැඩි වෙමින් ඇති බවයි.
2: මේ මාසේ කිසිඳු තෙල් මිලේ වෙනසක් සිදු නොවන බවට. ඒක තමයි පළවෙනි එක. ඒක වෙන්නේ මෙහෙමයි. ඇත්තටම ගත්තොත් මේ යුද්ධය ආරම්භ වුණත් එක්ක යුද්ධය පටන් ගත්තත් එක්ක ලෝක වෙළඳ පොලේ මිල විශාල වශයෙන් ඉහළ යනවා. එතන ඩීසල් ගත්තොත් 116 කින් වැඩි වෙලා තිබුණා. නමුත් අපේ දේශීය වෙළඳ පොලේ මිල මේ එක ඒ විදිහට වැඩි කරේ නැහැ. ඒ යුද්ධේ දැන් ඉවර වෙලා ගිය මාසේ අපි අවසන් වෙනකොට, ඒ කියන්නේ මේ මාසේ මුල පටන් ගන්නකොට ඇත්තටම ඩීසල් ලෝක වෙළඳ පොලේ මිල බැහැලා තිබුණා බැරල් එකක් 123.992ක් දක්වා. නමුත් මේ වෙනකොට නැවත වතාවක් ඕගොල්ලෝ දන්නවා යුද්ධය ආරම්භ වුණා. ඒකත් එක්ක වැඩි වෙලා තියෙනවා 141.2කට. බැරල් එකක් 141.2ක් දක්වා ඩීසල් වැඩි වෙලා තියෙනවා. කොට ඒක යුද්ධය පටන් ගන්න ඉස්සෙල්ලා තිබිච්ච එකට සාපේක්ෂව ගත්තොත් 158.9ක වැඩිවීමක්. නමුත් අපි දේශීය වෙළඳ පොලේ මිල තියෙන්නේ තාම 382කට ඩීසල් ලීටර එකක්. එතකොට ඒක ගත්තොතින් 135.9ක වැඩිවීමක් තියෙනවා. ඒ කියන්නේ ලෝක මේ යුද්ධය පටන් ගන්න ඉස්සෙල්ලා තිබිච්ච මිලට සාපේක්ෂව ලෝක වෙළඳ පොලේ මිල දැනටත් 158.9ක්. ඒ කියන්නේ 159කින් විතර ඉහළ තත්ත්වයක තියෙන්නේ. නමුත් අපි දේශීය වෙළඳ පොලේ ඩීසල් මිල තියාගෙන යන්නේ 135.9ක් වගේ මිලකට.
1: මේ වන විටද ආණ්ඩුව ඩීසල් අලෙවි කරන්නේ පාඩු පිට බවයි ඔහු සඳහන් කළේ.
2: පෙට්‍රල් ගත්තොතින් ඇත්තටම මේ මාසේ පටන් ගන්නකොට ජූලි මාසේ පටන් ගන්නකොට ඒක 107.7ක් දක්වා අඩු වෙලා තිබුණා. හැබැයි ඒකත් 141ක පෙබ්‍රවාරි වලට සාපේක්ෂව 141.35ක වැඩිවීම. ඒ හින්දා තමයි ඇත්තටම මේ පෙබ්‍රවාරි මට්ටමට අඩු කරන්න බැරි වුණේ. ඒකේ වෙනසක් වෙලා නැහැ. යුද්ධේ පෞගිය දවසේ ආපහු යුද්ධේ ආරම්භ වුණාම යම් වැඩිවීමක් වෙලා ආපහු පාරක් ඊයේ පෙරේදා වෙනකොට සම්පූර්ණ ආපහු සාමාන්‍ය ඒ කියන්නේ මේ මාසේ මුල තත්ත්වයට අවිල්ල. එතකොට ඒක 106ක් වගේ තියෙනවා. එතකොට පෙට්‍රල් වල කිසි වෙනසක් වෙන්නේ නැහැ. හේතුව ලෝක වෙළඳ පොලේ මිලත් මේ මාසේ පටන් ගන්නකොට තිබිච්ච තත්ත්වෙම තමයි දැනුත් තියෙන්නේ ඇවරේජ් එක. එතකොට ඒකත් ගත්තම 141.35ක පෙබරවාරි වලට සාපේක්ෂව වැඩිවීමක්. අපේ දේශීය වෙළඳ පොලේ මිල 141.2ක වැඩිවීමක් තියෙනවා. එතකොට ලෝක වෙළඳ පොලේ මිලට අපේ උපක්‍රමයේ උනේ ඇත්තටම ලෝක වෙළඳ පොලේ මිල මෙහෙම ඉහළ ගියාට අපි දේශීය වෙළඳ පොලේ මිල මේ මාට්ටමට වැඩි කරේ නැහැ. එතකොට අපි බලාපොරොත්තු වුණා ඒක අපහු මේ වගේ කාලෙ වෙනකොට අපව අඩු වෙනකොට ඒකට ලෝක වෙළඳ පොලේ මිල ගලපන්න පුළුවන් වෙයි කියලා. ඒක පෙට්‍රෝල් වලට හරියටම වෙලා තියෙනවා. මේ වෙනකොටත් මේ මාසෙ මිල අපි ගණනය කරාම අපිට රුපියල් 70.63ක පාඩුවක් ඩීසල් වලින් තියෙනවා.
1: යනු ඔක්ටේන් 92 පෙට්‍රෝල් ලීටර එක මිල අගෝස්තු මාසයේදීද රුපියල් 414ක් ලෙස පැවති මිල ගණන් යටතේම පවතිනු ඇති. එමෙන්ම ලංකා සුදු ඩීසල් ලීටර එක මිල රුපියල් 382ක් ලෙසද ඔක්ටේන් 95 පෙට්‍රෝල් ලීටර එක මිල රුපියල් 495ක් ලෙසද එලෙසින්ම පවතිනවා. සුපර් ඩීසල් මිල රුපියල් 478ක් ලෙස සහ භූමි තෙල් මිල රුපියල් 285ක් ලෙස අගෝස්තු මාසයේද පවතිනු ඇති. කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව ජූලි මාසයේ උද්ධමනය ඉහළ ගොස් තිබෙනවා. එය පසුගිය ජූනි මාසයේ තිබූ 106.8ක අගයේ සිට 107.3ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි එහි නවතම වාර්තාවේ දැක්වෙන්නේ. මෙහිදී ආහාර උද්ධමනයේද පසුගිය වසරට සාපේක්ෂව කැපී පෙනෙන අයුරින් ඉහළ ගොස් ඇත්තේ 103.6 සිට 106.3 දක්වා ඉහළ යමින්. ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය 2026 ජූනි මාසයට සාපේක්ෂව ජූලි මාසයේදී යම් පහළ බැසීමක් වාර්තා කර තිබෙනවා. එය අනුව ජූනි මාසයේ 108.4ක තිබූ ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය 107.8ක් දක්වා අඩු වී ඇති බවයි කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ දැක්වෙන්නේ. එල්නිනෝ බලපෑම හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයක් අවදානමේ පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. වාරිමාර්ග අධ්‍යක්ෂ එල්.එස්. සූර්යබණ්ඩාර මහතා පැවසුවේ ඇතැම් ප්‍රදේශවල ජල මූලාශ්‍ර පවා සිඳියාමේ දැඩි අවදානමක් මතුව ඇති බවයි.
3: අනුරාධපුර පොළොන්නරුව වැනි දිස්ත්‍රික්ක මන්නාරම ඇතුළු සහ උතුරු පළාත ප්‍රධාන වශයෙන්ම ඉතාම වියලි සහ උෂ්ණත්වය අධික මට්ටමේ පවතින දිස්ත්‍රික්ක විදිහට දකින්නට තියෙනවා. ඒ නිසා ප්‍රධාන වශයෙන්ම පානීය ජල අවශ්‍යතාවයන් සපුරා ගැනීම තමයි ගැටළු සහගත ඇතැම් ස්ථාන ලැබෙන්නේ. හොන්ඩාගොඩ දිස්ත්‍රික්කය, හම්බන්තොට දිස්ත්‍රික්කය වැනි දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන ජල මූලාශ්‍ර සැලකුතු ප්‍රමාණයකින් අඩු වී පවතිනවා. ඒ වගේම අම්පාර දිස්ත්‍රික්කය සහ මඩකළපුව දිස්ත්‍රික්කය පවතින ජල ප්‍රමාණයන් ඊළඟ ඉදිරි කන්නේදී ලබා දීමට හැකියාව ප්‍රමාණවත් තරම් ජලය නැහැ. ජලය අරපිරිමැස්යෙන් භාවිත කරන්න.
1: ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා සඳහන් කළේ ජල පහසුකම් සපුරාගත නොහැකි ප්‍රදේශ කෙරෙහි මේ වන විට දැඩි අවධානයක් යොමු කර ඇති බවයි.
4: යම් හැකියම් යම් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයක් ඇතුලේ ජල සම්පාදන කටයුතු සඳහා දායකත්වයේ සැපේ යුතුයයි අපෙන් ඉල්ලීමක් කරහොත් ජල සම්පාදන අමාත්‍යංශ විදිහට අපි සූදානම් වෙනවා ඒ සඳහා මැදිහත් වෙලා ඔවුන්ට කුමන වූ ආකාරයක ජල සම්පාදන කටයුත්තකට උදව් කරන්න. ඒ වගේම ජල සම්පාදන කටයුතු වලට යම් බාධාවත් තියෙනවා නම් යම් ප්‍රදේශයක ජල සැපයුම ඒ වගේම ඔවුන්ට පානීය ජලය සපයා ගන්න යම් ගැටලුවක් තියෙනවා නම් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ක්‍රියාත්මක වෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අපි කැබිනට් අණු කමිටුවට නියෝජනයක් තිබෙනවා. ඒදී අපිට සාකච්ඡා කරලා අවශ්‍ය තීන්දුව දෙරණ ගන්න පුළුවන්. ඒ නිසා අපි නිරන්තර සැලකිල්ලෙන් ඉන්නවා ජල සම්පාදන මණ්ඩලය සතු ජල සම්පාදන ව්‍යාපෘති වල දැනට කිසිම ගැටලුවක් නැහැ. නමුත් ගම්මානවල ජල සම්පාදන මණ්ඩලයේ නැති ගම්මානවල ජල ගැටලුවක් ඇති වෙන්න පුළුවන් ඇති වෙලා තියෙන්න පුළුවන්. ඒව අපිට වාර්තා කරොත් අපිට පුළුවන් ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න.
1: ජල කළමනාකරණ කාර්යාලය අධ්‍යක්ෂ ඉංජිනේරු නිලන්ත ධනපාල මහතා පැවසුවේ මේ වන විට ප්‍රධාන ජලාශවල ජලය ප්‍රමාණවත් ලෙස පවතින නමුත් අරපිරිමැස්මෙන් යුතුව ජලය භාවිත කිරීමට සියලු දෙනා සිහිතබා ගත යුතු බවයි.
5: සමන්ලාවේ මේනට 153 ක වතර දරජා තියෙනවා. උඩවල ගත්තොත් 156ක්. දැන් කාසලේ ගත්තොත් 163 කොත්, මාව සැකලේ 169 කොත්, මොත්මලේ 168ක් තියෙනවා, වික්ටෝරියා 35ක් තියෙනවා, රන්දෙරිගල 156ක් තියෙනවා. ඒ මාදුරුවේ 140ක් තියෙනවා. ඒ වගේ මොරගහකන්ද 166ක් තියෙනවා. එයාට උල්ලීටේ ගත්තොත් 163ක් තියෙනවා. කණ්ඩලම ගත්තොත් 156ක් තියෙනවා. කලාව ගත්තොත් 142ක් තියෙනවා. කළුග ගත්තොත් 160ක් තියෙනවා. එළිනු තත්ත්වයක් නැත්තම් මේ වගේ හොඳ වියලිකාර ගුණයක් තියෙද්දී පී යල කන්නේ ඉවරනට හොඳ සමස්ත ජල දඩතාවක් තියෙනම වෙනුට මහවැලි පද්ධතිය දාලා කිසිම ජලාශයක් සිඳීලා ගිහිලා නැහැ. වෙන අවුරුදු වලට සාපේක්ෂව හොඳ වතුර තත්ත්වයක් මේ වෙනුට තියෙනවා. අපතේ දාන එක අඩු කරන්න ඕන.
1: කෙසේ වෙතත් ඉදිරියේදී ඇතිවිය හැකි අවදානම සලකා ජල සැපයීම අවම් ප්‍රදේශවල මේ වන විට භාවිතයට නොගෙන අතහැර දමා ඇති නළලින් යළි භාවිතයට ගැනීමට ඇති හැකියාව පිළිබඳ සොයා බලන ලෙස අදාළ අංශ වෙත දැනුම් දීමක්ද සිදු කර තිබෙනවා. ස්කොට්ලන්තයේ ග්ලාස්කෝ නුවර පැවැත්වෙන 2026 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩාවලියේ පිරිමි හෙල්ල විසිකිරීමේ අවසන් තරගය අද රාත්‍රියේ පැවැත්වෙනවා. ශ්‍රී ලංකාවේ හෙල්ල විසිකිරීමේ ශූර රුමේස් තරංග මෙම තරගයේදී මව්බිමට පදක්කමක් දිනා දෙනු ඇතැයි බොහෝ දිනා සිටින්නේ දැඩි අපේක්ෂාවෙන්. මිමිසබ්වේ මූලික වටේ ඊයේ පැවති තරගයේදී වත්මන් ලෝක ශූරයා වන ග්‍රෙන්ඩාවේ ඇන්ඩර්සන් පීටර්ස්, ඔලිම්පික් රුවන් සහ රුධි පදක්කම් ලාභීන් වන පකිස්තානයේ අර්ෂාඩ් නදීම් සහ ඉන්දියාවේ නිරාජ් චොප්‍රා පරාජයට පත් කරමින් තම පළමු උත්සාහයෙන්ම මීටර 82.84 දුරක් සටහන් කිරීමට රුමේෂ් සමත් වීම විශේෂත්වයක්. ඊයේ පැවති මූලික වටේ තරගයේදී තද සුළං සහිත අයහපත් කාලගුණය හේතුවෙන් ක්‍රීඩකින් රැසක් දැඩි අභියෝගයකට මුහුණ දුන්නා. කෙසේ වෙතත් රුමේෂ් තරංග සිය ප්‍රථම උත්සාහයෙන්ම අවසන් තරගයේ ස්ථානය තහවුරු කරගත් අතර ග්‍රෙන්ඩාවේ ඇන්ඩර්සන් පීටර්ස් මීටර 81.29 දක්ෂතාවක් දක්වමින් දෙවනි ස්ථානය හිමි කරගත්තා. ඔලිම්පික් ශූර අර්ෂාඩ් නදීම් සහ රිදි පදක්කම් ලාභී නිරාජ් චොප්‍රාට මීටර 80 සීමාව පසු කිරීමට පවා නොහැකි වුණා. එහෙත් ඔවුන් දෙදෙනාද අවසන් ක්‍රීඩකයන් 12 දෙනා අතරට තේරීපත් වීමට සමත් වුණා. පසුගිය සමයේ රෝම ඩයමන්ඩ් ලීග් තරගාවලියේදී මීටර 92.62 විශිෂ්ට දක්ෂතාවක් සටහන් කළ රුමේස් පැරිස් ඔලිම්පික් උළෙලින් පසුව ලොව ඉහළම දුරක් හෙල්ලය විසිකල ක්‍රීඩකයා බවට පත්ව සිටිනවා. අද රාත්‍රියේ පැවැත්වීම නියමිත පිරිමි හෙල්ල විසිකිරීමේ අවසන් මහා තරගයේදී රුමේෂ් තරංග පතිරගේ ශ්‍රී ලංකා වෙනුවෙන් ඓතිහාසික රන් පදක්කමක් දිනා දෙනු ඇතැයි මුළු මහත් ජාතියම මහත් බලාපොරොත්තු ඇතිව මග බලා සිටිනවා. රට මේකට ජාතික මෙහෙයුම ආරම්භ කර ගත වූ මාස 9 කාලය තුළ සැකරුවන් 239,384 දෙනෙක් අතරංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.ය. වුට්ල මහතා පවසනවා. ඔහු කියා සිටියේ මේ අතරට ප්‍රධාන පෙළේ සැකරුවන් 995ක් ද ඇතුළත් බවයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙම අදහස් පළ කළේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
6: මේ මාස 9 තුළ අපිට හැකියාව ලැබෙනවා සමස්ත සැකකරුවන් 239,384 දෙනෙක්. මේ සැකකරුවන් ප්‍රධාන ජාවාරම් කරු 995 දෙනෙක්. මේ වෙනකට අදට ඔවුන්ට විරුද්ධ අධිකරණ වශයෙන් මේ වෙනකට ඉවරලා තියෙනවා. එනිසා මේ මාස 9 තුළ දෙපිනස මේ කළු ව්‍යාපාර මේ මුදල් උපයන්නට දරන උත්සාහය තමයි මේ තිතක් තවන්නට විශේෂයෙන් මේ ජාතික
1: මෙම මාධ්‍ය හමුවට ශ්‍රී ලංකා රේගුවේ මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහෙවා මහතාද සහභාගී වුණා.
7: 2025 ඔක්තෝබර් මාස 20 වෙනිදා රටමේකට මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන ආරම්භ වුණායින් පස්සේ 2026 ජූලි මාසයේ වෙනකොට ශ්‍රී ලංකා රේදුව විසින් මේ දක්වා සිදු කරලා තියෙනවා බැටලීම් 55ක් ඒ යටතේ කිලෝග්‍රෑම් 396කට මදක් වැඩි විවිධ වර්ගවල මත්ද්‍රව්‍ය අත්අඩංගුවට අරගෙන තියෙනවා ඒ අත්අඩංගුවට ගන්නා ලද මත්ද්‍රව්‍ය සම්පූර්ණ තොගේ වටිනාකම හැටියට ඇස්ටිමේට් කරලා තියෙනවා රුපියල් බිලියන 4.5 මේ 2026 ජූලි මාසයේදී අපි අත්අඩංගුවට ගැනීම 5කින් කිලෝග්‍රෑම් 25කට අධික මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් අත්අඩංගුවට අරගෙන තියෙනවා මේ මත්ද්‍රව්‍ය අතරේ ප්‍රධාන වශයෙන්ම කුෂ් කියන මත්ද්‍රව්‍ය එහෙම නැත්නම් මේ අපි මරිජුවානා එහෙම නැත්නම් කන්සා ඔය ඒ පුලේ මත්ද්‍රව්‍ය වර්ග තමයි වැඩිදුර අත්අඩංගුවට ගන්නේ ඊට අමතරව කොකේන් ඊට පස්සේ අයිස් එහෙම නැත්නම් මෙතැම්පිටමින් කියන එක මේ වගේ විවිධ මත්ද්‍රව්‍ය වල සම්පූර්ණ එකතුව මේ 2026 ජූලි මාසයේදී අපි කිලෝ 25.4ක ප්‍රමාණයක් අත්අඩංගුවට අරගෙන තියෙනවා
1: රටමේකට ජාතික මෙහෙයුම ආරම්භ කර ගත වූ මාස 9 කාලය තුළ අත්අඩංගුවටගත් ප්‍රධාන ජාවාරම්කරුවන් 995 දෙනා අතරින් 378 දෙනෙකුගේ වත්කම් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවත් මෙහිදී ප්‍රකාශ කෙරුණා. මේ වසරේ ගත වූ කාලය තුළ පමණක් රුපියල් මිලියන 772ක දේපළ පවරාගෙන ඇති බවටයි මෙහිදී වැඩිදුරටත් අනාවරණ කෙරුණේ. විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව මේ වන විට දේශපාලන වේදිකාවේ උණුසුම්ම මාතෘකාවක්. අදත් ඒ සම්බන්ධයෙන් දේශපාලඥයන් විවිධ අදහස් පළ කළා. මේ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා.
8: මේ අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පරිච්ඡේදයේ තිබෙන වගන්ති සංශෝධනය කරනවා නම් ඒ හැම සංශෝධනයක් සඳහාම ජනමත විචාරණයක් අවශ්‍යයි. මේක කරන්නම ඕන කරනවම කියලා කියනවා නම් කැබිනට් මණ්ඩලයට පුළුවන් කියන්න අපි 3-2 අමතරව ජනමත විචාරණයක් මගිනුත් මේ සංශෝධනය අරන් එනවා කියලා. හැබැයි ජනමත විචාරණයක් අවශ්‍ය නැත 3-2 පමණක් ඇත කියලා ආණ්ඩුව හිතනවා නම් ප්‍රශ්නයක් මතුවෙනවා ශ්‍රේෂ්ඨාධිකරණයට තමන්ගේ අයිතිවාසිකම් වලට ඍජුව බලපාන මේ ව්‍යවස්ථා සංශෝධනය විභාග කිරීමට හැකියාවකුත් නැහැ සුදුසුත් නැහැ ඒ අනතුරුදායක තත්වයට ශ්‍රේෂ්ඨාධිකරණය පත් කිරීම මේ රජයට ගැළපෙන්නේ නැත්නම් මතක තියාගන්න පොරොන්දු උනේ ටච් දාන්න නෙමෙයි පොරොන්දු උනේ අලුත්ම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව
1: අමාත්‍ය සුසිල් රණසිංහ මහතා දේ සම්බන්ධයෙන් අදහස් පළ කළා
4: අධිකරණයට අතපෑමේ අධිකරණයට දේශපාලන බලපෑම් කිරීමේ සංස්කෘතිය තියෙන විපක්ෂී දේශපාලන කණ්ඩායම් ළඟ. ඒ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න තමයි අපිට ජනවරම ලැබුණේ. ඒ දේශපාලන සංස්කෘතියෙන් නෙවෙයි අපි වැඩ කටයුතු කරන්නේ. ඒ නිසා අධිකරණයට අතපෝනවා, පොලිසියට බලපෑම් කරනවා, රාජ්‍යාන්තරණයට දේශපාලන අතපෑම් කරනවා. ඒ කටයුතු අපෙන් කෙරෙන්නේ නැහැ. ඒ දේශපාලන සංස්කෘතිය අපි ඉවර කළා තියෙන්නේ. ඒ නිසා පරණ දේශපාලන සංස්කෘතියෙම හැම දෙයක් දිහාම බලන්න එපා කියලා අපි ජනතාවගෙන් ඉල්ලන්න කැමතියි. ඔබ අපේක්ෂා කරපු දේශපාලන සංස්කෘතිය අපි
1: සමග ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුදිත් සන්දේ මහතාද අද පැවති මාධ්‍ය හමුවකදී මේ පිළිබඳ අදහස් පළ කළා.
9: මේ යෝජනාව ගෙනාවොත් එහෙම අනිවාර්යයෙන්ම අධිකරණයේ ස්වාධීනත්වයට බරපතල ගැටලු සහගත තත්ත්වයක් පත් වෙනවා. ඒකාධිපති පුද්ගලෙක් වටා තිබුණු බලතල ටික එදා විශේෂයෙන් පාර්ලිමේන්තුවට ඇවිල්ලා පාර්ලිමේන්තුව හරහා මේ ස්වාධීන කොමිෂන් සභාවලට බලය පැවරිලා මේ රටේ අනිකුත් හැම කටයුත්තක්ම දේශපාලනයෙන් තොරව විවිධ බලපෑම් වලින් තොරව මේ කටයුතු කරන්න අද අවස්ථාව උදා කරලා තියෙන අවස්ථාවේ තමයි මේ යෝජනාව ආණ්ඩුව ගෙනෙන්න කටයුතු කරලා තියෙන්නේ. එතුමන්ල බලාපොරොත්තු වෙන මම හිතන්නේ අධිකරණයට යම් කිසි බලපෑමක් කරලා අර තමන් වර්ගයෙන් ගිලිහෙන ඒ බලය නැවත තමන් වටා කේන්ද්‍ර කර ගැනීමේ ව්‍යාපාරයකටද මේ අවතීර්ණ වෙන්නේ කියලා තමයි අපිට බරපතල සැකයක් තියෙන්නේ.
1: නියෝජ්‍ය අමාත්‍ය ටීබී සරත් මහතාද ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළා.
10: මිනිසුරුවරුන්ගේ කාලය දීර්ඝ කරන්නේ මේ හැම ශේත්‍රයකම මූණ දීලා තියෙන ප්‍රශ්නයක් තියෙනවා. ඒක මේ වර්තමාන ආණ්ඩුවේ ප්‍රශ්නයක් නෙමෙයි. රාජ්‍ය සේවයට සේවකයෝ බඳවගන්නේ නැහැ කියන තීන්දුව ගත්තෝ මේ රටේ මහා ප්‍රඥාවක කියන්න ඕන එක. රනිල් වික්‍රමසිංහ මහත්තයා තීන්දුව ගත්තේ යහපාලන ආණ්ඩුවේ. ඉතින් අපි කොහොම හරි මේ වැඩේ කරන්න ඕන. වැඩේ කරන්නේ නැතුව

0: විශ්වාස කරන සත්‍ය.
1: net news නිමාප. net news මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය හෙට උදෑසන 6:45ට. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news total කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
2: net news ඔබ වෙත ගෙන ආවේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප
3: FM 95.8 net FM දිවයින පුරා
4: උත්තම දඹදිව වන්දනාව සම්පූර්ණ වෙන්න නම් ආහාර නවාතැන් බස් රථය පින්කම් යන මේ සියලු පහසුකම් ඉතාම වැදගත් වෙනවා මෙවයින් එකක් හරි අඩු වුණොත් පරිපූර්ණ වන්දනාවක් සිදු කරගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ හින්දා සියලු සම්පූර්ණ පහසුකම් වලින් සමන්විත අවබෝධාත්මක වන්දනාවකට ඔබත් එන්න ට්‍රැවල් net වෙතට. අමතන්න 0112-862-863 අංකයට. ට්‍රැවල් net. ට්‍රැවල් net. අසිරිමත් බුද්ධ දේශය අවබෝධයෙන් යුතුව වන්දනා කිරීමට.
5: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
6: Kiehl's වෙතින් දැන් ඔබට හොඳම දීමනා සහ වැඩි ඉතිරියක්. Coca-Cola ලීටර 1.5ක් සඳහා 125ක වට්ටමක්. Prima Stella ශනික chicken noodles gram 390ක් සඳහා 130ක වට්ටමක්. අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා හොඳම දීමනා Kiehl's වෙතින්ම පමණයි. කොන්දේසි සහිතයි.
7: මෙදාපාර LPL ක්‍රිකට් උණුසුම ජූලි 17 වනදා සිට සජීවීව Pio Mobile App එකෙන් free බලන්න. SLT Mobitel Pio TV නිල විකාශන සහකරු.
8: ශ්‍රී ලංකේය අපේම රටේ හොඳම තේ දල්ලක රසය ගුණය දැන් ඔබටත්.
9: සිහින් හැඩැති නිරෝගිමත් ලස්සන සිරුරකට විජය ග්‍රීන් ටී.
8: ප්‍රබෝධමත් ජීවිතයකට විජය බ්ලැක් ටී.
9: ඔබගේ ජීවිත කාලයත් එක කරන විජය ග්‍රීන් ටී බෑග් සහ බ්ලැක් ටී බෑග්.
8: නොවිනස්වන රසවත්ම රසය.
9: විජය ග්‍රීන් ටී සහ බ්ලැක් ටී.
8: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.

0: ඕනම අතේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: ප්‍රවෘත්තියක ප්‍රවෘත්තිමය වටිනාකම ඒ විදිහටම සුරකින ඔබේ නෙත් නිවස් අංක එකට පත්කරපු සියලු දෙනාටම ස්තුතියි කියලා කියන්න මේක වෙලාවක් කරගන්න ඕනේ. අවුරුදු 21ක් පුරා ජනතාවගේ විශ්වාසය රැකගන්නවා කියන එක ලේසි වැඩක් නෙවෙයි. නවතම සමීක්ෂණ වාර්තාවට අනුව ප්‍රවෘත්ති සන්නාමයන් අතර අංක එකට පැමිණෙන්න නෙත් නිවුස් වලට හැකියාව ලැබිලා තියෙනවා. දවස ගානෙම උදේ 6:45 දහවල් 12 සවස 6:30 වගේම පැයෙන් පැය රට පුරා ලෝකේ පුරා සිදුවන සියලු දේ පිළිබඳ දැනුවත්

අහස දෙහා බලන්න පුළුවන් තැනක නම් ගින්ද බලන්න අහස දෙහා. තාමත් අර ඈත අහසේ තනි දරුවක් මහපොළවට පාත් වෙන ගමන් ඔබ දැක්කද? ඒ ලස්සනම තරු අපිට කතාවක් කියනවා. අපෙන් දුරස් වුණු දුරින්ම ඉන්න ඒත් ඒ තරමටම ළඟින් ඉන්න අය ඒ තරු ජීවීන් කියලා. ප්‍රේම කීර්තිද අල්විස් මීට වසර 37කට එපිට ඉතාම අඩු කාලයකින් මේ මහපොළව උඩ ජීවත් වෙච්ච මහා ගීත සම්පත් ප්‍රමාණයක් අපිට තිළිණ කරලා තරු අතරට නික්ම ගිය අප්‍රමාණ මිනිසා. සුහුඹුල් ගුවන් විදුලි නිවේදක නිවේදිකාවන් හැටියට එතුමන් වැනි ජ්‍යෙෂ්ඨීන්ගෙන් වරම් අරගෙන අද වැනි දවසකත් රාත්‍රිය ඔබට කතා කරද්දි ඔහුව සිහිපත් කරන දවසක් මගහැර ගන්නට හිතන ඉතින් ඒ සුන්දර තනිතරුව වෙනුවෙන් මේ මගේ සහ අපේ ආදරය.

තනිතරවේ ඔබත් හොම තැන ඉන්න මමත් මෙහෙම මෙතැන ඉන්නවා. එතකොට සඳ කියනා මං ඔබ දිහා බලාගෙන ඉන්න කියලා. සබාද හමත් ලස්සන ප්‍රේම කතාවක්. මොකද කිව්වත් අපිට ආදරය කියලා දෙන්නම සබාද හම නිසා.

ඉන් කියන්නක මුල් මහ මුවීම වගේම අවසාන හමුවකුත් ජීවිතේ තිබුණද කියලා. එදා අන්තිමට කතා වුණේ මොනවද කියලා. අවසාන හමුවේ කතාව මොකක්ද? 0.75 95 95 95.

සුබමන් දාරම් රැයක් තරංග දැනුණු ඒ කතාවේ ඔබනු දුටු මම දුටුව ආදරේ හීනයක් කඳුළු උල්පත් උනන අකුරු අමුණලා මං කොහොම කවිල යන්නද ඒ හීන සිතුවමම බොඳ වෙලා කඳුලින් පාට සේදී ගිහින් කුරුටු ගී ගොළු වෙලා කොනිති ගෑ හූරමින් සීගිරිය නොවේ මගේ හදපතුලෙ ගලක් වුණු මතක මන්දිර තැනු කඩා බිඳී හැරලා නටබුන්ව ඉතිරි කළ කියන්නට වචන නැහැ සුන්බුන් පවා යට කළා දමයන්ති රත්නායක සුන්බුන් පවා යට කළා දැල් වූ පහන් සිල සුළඟේ ගියාදෝ චන්දන සුවඳ දැවී දැවී නිම වුණාදෝ පුදසන මත පිදෝ මල් පරවුණාදෝ පෙර කළ පින් මහිමය නිම වුණාදෝ චතුරිකා දබරැල්ලෙන් සුබමන් දරම් රයාකාක හදේ නැගෙන රුදු පාලුව කාට කියන්නදම ලඟින් නුඹවත් හිටියන ඔය රේසේ තියා සැනසෙන්න තිබුණා ඉතිරවාදදන රුදුරු පාලුව දරාගන්න මිසුක්කුමක් කරමිද පබු කඳුළු කියලා කියන්නේ දවසකොයා ශක්තිමත් අත්තිවාරමක් හදන ඔබේ හදවත් මන්දිරය නොඩපු ගෙදරකින් අප මිට කරගෙන එන්න කියල මං කිව්වත් කවුරුත් ඉදිරිපත් වෙන්න නෑ එහෙම කරන්න කාටවත් බෑ ඒ නිසා ඇඬෙනවා නම් අඬන්න බැයි හැම වාරයකම නෙමෙයි වාරයකට දෙවාරයකට ඇති වෙන්න අඬලා හිත නිදහස් කරගන්න

0: Mandaram Rare with Taranga. Mandaram Rare, Mandaram Rare.
1: නුවර පාරට මීටර් 100ක් දුරින් ඉස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න දැන්ම කතා කරන්න 0.71.666.222 Prime Residencies
2: මෙදා පාර LPL ක්‍රිකට් උණුසුම ජුලි 17 වනදා සිට සජීවීව Pio Mobile App එකෙන් free බලන්න SLT Mobitel Pio TV නිල විකාශන සහකරු
3: ජීවිතයේ අභියෝග ජයගන්න නිවැරදි මඟ පෙන්වීමක් අවශ්‍යද? මනෝ චිකිත්සක සහ මනෝවිද්‍යා උපදේශක, මානව හැකියා හා සංවර්ධන විශේෂඥ, ජීවිත සහ ව්‍යාපාර පුහුණුකරු, සහතිකලත් මෘදු කුසලතා පුහුණුකරු මිහිරි ජයවර්ධන. අත මම තන්න 0.74.277.8.21.
4: අලුත් ට්‍රෙන්ඩ්ස්, අලුත් ස්ටයිල් එක විලාසිතා ලෝකයේ කලවන්න ෆැෂන් බග් අලුත්ම ශාඛාව දැන් ගාල්ලට. අගෝස්තු පළමුවෙනිදා අලුත්ම මුහුණුවරකින් විවෘත වන ෆැෂන් බග් ගාල්ල ශාඛාවට ඔබත් එන්න. ඔබේ මුළු පවුලටම ගැලපෙන නවතම කලෙක්ෂන්ස් රසක් අතරින් හිතේ හැටියට විලාසිතා තෝරා ගන්න. අගෝස්තු 1 සහ 2 යන දෙදින තුල සියලුම භාණ්ඩ සඳහා 10%ක වට්ටමක් සහ netfm කණ්ඩායම සමග එක්වි තෑගි දිනා ගැනීමටත් අවස්ථා. ෆැෂන් බග් වෙනස් වන ජීවන රටාවන්ට.
2: මෙදා පාර LPL ක්‍රිකට් උණුසුම ජුලි 17 වනදා සිට සජීවීව Pio Mobile App එකෙන් free බලන්න SLT Mobitel Pio TV නිල විකාශන සහකරු.
5: තරංගයක් විතරක් නෙවෙයි මේක DJ Attack එක.
6: Non stop remix remake එකට හැපෙන DJ Blast එක.
5: රේඩියෝ ඉතිහාසයේ ප්‍රථම වතාවට ලාංකේය සුපිරි DJ තරු මුහුණට මුහුණ ගැටෙන DJ Attack Show එක.
6: netfm DJ night face to face attack show attack show
5: 1 2 3 ලංකාවම දන්න වීලංග DJ ස්ටාර් වෙන්න කැමති නම් ඔයා DJ ප්ලේ කරන පැහැදිලි වීඩියෝවක් දැන් මා අපිට WhatsApp කරන්න.
6: 0.711.95.95.95 netfm DJ night face to face attack show
5: අද රෑ 9ට මුහුණට මුහුණ තරඟ වදින්නේ රත්නපුර දිස්ත්‍රික්කය DJ K69 නුවර දිස්ත්‍රික්කය DJ Niru
7: brought to you by
8: රසනහර පිනා යනු මයි කෝලා වෙතින් මයි ගුවාවා මයි ටැමරින් මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ කිල්ස් කාගිල්ස් ආපිකෝ සතස සුපිරි වෙළඳ සැල්වලින් මයි කෝලා අපේ රටේ අපේම දෙයක් ඕමිල් කොහොඹ සබන් ස්වභාවික කොහොම තෙල් සාරේ විස බීජ වලින් සම ආරක්ෂා කරමින් නිරෝගී පැහැපත් දෙනුමකට ඕමිල් කොහොඹ සබන් ග්‍රෑම් 100ක පිරිමැසුම් දායක සබන් කැටය.
1: රත්නපුර දිස්ත්‍රික්කයේ අධ්‍යාපනයේ ප්‍රමුඛයා සියත්‍රා ඇහැලියගොඩ දැන් ඔබේ දරුවාටත් ගුණාත්මක අධ්‍යාපනයේ නව අත්දැකීමක්. සියත්‍රා ඇහැලියගොඩ සාර්ථකත්වයට විශ්වාසයේ නාමය.
6: netfm DJ night

ආදරණීය තරංග පෙර ආත්මවල කරපු අකුසල කර්මයක් නිසා වෙන්න ඇති එච්චර ආදරයක් ඇස් පියන්නොඩ තියලා හීනයක් වගේ මැකිලා ගියේ. ඒත් එදා අඳුරු හැන්දාවේ මට හිතුනෙම කිසිම හිතකට අහිමි වෙන්න හොඳ නැති ආත්මයක් ඔයා. ඇත්තමයි අදටත් ඔයා පිඹපු හුස්ම පොද මගේ පපුකොනේ තාම ගැහෙනවා. මැලේෂියාවෙන් නදී හැම කියන්නේ. මම දන්නවා මගේ හිතනුඹට අයිති නොවුණු තැනක අයිතියක් හෙව්වා කියලා. සමා වෙන්න මගේ ආත්මය. නිහඬ හදවතකින් ආදරේ හඬක් අහන්න උත්සාහ කළාට කඳුළු බිඳුවලින් පවා නුඹේ නම ලියන්න හිතපු මම වැස්සටත් නොමැකෙන මතකයක් වෙන හීන දැක්කා. පරමාණු අතුර සැඟවුණු අදෘශ්‍යමාන බලවේගයක් වගේ නුඹ නොදැනුවත්වම මගේ ලෝකය පුරා පැතිරුණා. නුඹේ හදවතේ අංශු මාත්‍රයක් තරම්වත් මට ඉඩක් තිබුණා නම් මම තවමත් කක්ෂයක් අහිමි නොවුණු ග්‍රහලෝකයක් වගේ නුඹ වටම රැඳී ඉන්නවා. ඒත් ආලෝකයක් නොමැති අඳුරක සවනක් ලක්වනවා වගේ මම හෙව්වේ නුඹ තුළ නොතිබුණු ආදරයක්. අන්තිමට නුඹ වෙනුවෙන් දැල්වුණු මගේ හදවත දැවී ගියේ නැහැ, අලෝනා විතරයි. ප්‍රාර්ථනා දෙවුමිනි එහෙම කියන්නේ. අන්තිමට නුඹ වෙනුවෙන් දැල්වුණු මගේ හදවත දැවී ගියේ නැහැ, අලෝනා විතරයි. 37 වසරක සැමරුම අනුස්මරණය කරන ප්‍රේම කීති දල්වෙස් ගිය පදලා.

ආදරණීය තරංගාත සුවඳ ඇති පර්ෆියුම් අවසන් හමුවීම් දවසක ඉන්නම බැරි තැනක කඩාවැටෙන තරුවක් දිහා බලලා ප්‍රාර්ථනාවක් කළාම ඉෂ්ට වෙනවලු. ඔයා හින්දා වින්ද ආදරේ රහසෙම තියාගන්නම් කියලා හිටියේ. මේ පපුවට බෑලුනේ ඉන්න හංගන්න බෑලු තවත්. ඉතින් මං ඔයාට ඒක කිව්වොත් අපිට පුළුවන් වෙයිද දවසක ලස්සන මොහොත බැලුව හැඳින්න? ඉර බහගෙන යන හැටි බලන්න. පහවදා ඉර අහසට එනකල්ම වෙරළේ හාන්සි වෙලා ඉන්න. ඔය සුවඳ විඳින්න. දන්නවද මට හිතලා තියෙනවා ඔය සුවඳින් පර්ෆියුම් එකක් හදාගන්න මට විතරයි. අනේ පිස්සු. මං තාම ඔයාගේ සුවඳ දන්නෙත් නෑනේ. ඒයි මං එදා අපි හමුණු අවසාන දවසේ අවසානෙට දැක්ක දවසේ අර කඩා වැටුණු තරුවට ප්‍රාර්ථනාවක් කළා. අපි යන දවසට මුහුදු බෙල්ල ගොඩාක් තියන්න කියලා. බලාකළු ආදරවන්ත. අවසාන හමුවීම. ඒ මගේ ජීවිතේ හමුවුණු හොඳම හමුවීම. නම දන්නේ නෑ. හරි ලස්සන කතාවක්. අවසාන හමුවීම. ඒ මගේ ජීවිතේ හම්බුණු හොඳම හමුවීම. සසර බැඳි ගමනේ ලැබු කුසල බල මහිමෙන් සදාකාලික නොවූ අප ජීවිත කොටු වෙන හුදෙකලාවට නැත පිහිටන්න හැමතෙම එක ලෙස සම බව. එහෙම කියන්නේ ඉන්දිකා.

0: ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
1: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
2: නුවර පාරට මීටර් 100ක් දුරින් නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න දැන්ම කතා කරන්න 0.71.666.222 Prime Residences
3: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා
4: ඉතින් Fems අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.

ආදරණීය තරංග වෙන්වෙනේ කවදාවත් හමු නොවෙන්න කියලා හිතාගෙන වුණත් හමුවීම් කොහොම කොතන වෙනවද කියලා අපි දන්නේ නැහනේ. අතීත දවසක එහෙම හමුවීමක මට කියන්න තිබුණ ඒගිය ගමන යන්න එපා කියලා විතරයි. වැටියෙන් දියල් ටින්කබෙල් එලි විහිදෙන ආදරෙත් අරන් එන තරංගක්ගේ ඔයාට සුබ මන්දාරම් රැක් වේවා. ලා රතුපාට එලි විහිදෙන ඉර හැංගෙන්න ගත්තේ ලා කහපාට විහිදන් සිංගල් ට්‍රී කඳු මුදුනේ හෙමින් හෙමින් නෙබෙන හඳගෙන ඉරිසියාවෙන් නැවේ මගේ නිල් පාට ග්‍රීක ආත්ම දැකලා ලැජ්ජාවද කියද ඉරත් රතු වෙලා හැංගෙද්දී මටත් හිතුණා අහරත් මල් ගහකට මොහා වෙලා ටිකම ටිකක් රතු වෙලා තියෙන කම්මුල් වල හොලි හොක්ස් මලකින් ලා රෝස පාට ටිකක් අරන් තවර ගන්න. ග්‍රෙගරි අයින ඉඳන් බන ඇමරිකානෝ මෙච්චර පැනරසුනේ කොහොමද ඇත්තට මට හිතෙන්නේ මල්ලංගෙන් ඉඳන් එන්න නිල් පාට ඇස් වැඩි පුර මම් පැත්තට එබෙන්න එබෙන්න එයාගේ හිතේ තියෙන පැණි රස බිඳුවක් දෙකක් මගේ කෝපි කෝපෙට වැටිලාද කහෙද. ඇත්තට මම වෙලාවකට හිතනවා ඩේවිඩ් පිළිමවත් ඒ කාලේ ග්‍රීකයන්ව මේ තරම් පිස්සු වැටෙන නැතුව ඇති කියලා. මයිකල් ආන්ජල හිටියන තනි උරහි සිතියන් උස්සන් ඇයි නේද මේ කට වැඩි වුණු කිරිතේ පාට ආත්මෙව. අපි හැමෝනෝ අන්තිම දවස ඒ රෝස් පාට ලවන් හොලවල නා ප්‍රොසහිස් අගාබිමු මේ ක්‍රී නායර්තෝ කියලා දුන්නු ප්‍රංශහාදුව කොහොම නං අමතක වෙන්නද ඒ හැඟීම හරිම දම්පාටයි. මං එක මුල්ම දවසදි වගේම ගාඩ්නියා මල් වැටුණු තෑගි කොලයක ලස්සන්ට දවටගෙන හදවත උඩින්ම තියාගත්ත. ඉතින් තාලයමේ කියන චිරුරත පාට වචන ටික ආදරෙන් මල් ළඟම තියාගෙන දින සති මාස ගණන් කර කර ආස එහෙට මෙහෙට දුවන කිරි සුදු පාට ගුවන් යන දිහා බලන් ඉන්න හැර වෙන මොනා කරන්නද. නෝරා තිනුවිය නොහොත් නැතු අනුත්තර නා ප්‍රොසහිස් අගබිමු මේක්‍රී නායර්තෝ.

රන් මැණික වෙනුවෙන්. බර්ගන්ඩි වලාකුළු මල් එක්ක තනි වෙන හවසක බටිකිර හසේ බැස යන ඉර මලත් මැලවිලා හඳහාමින් සිකුරුතරුව එන මඟ බලන් රාත්‍රියක සේපාලිකාවක එක බිඳුම් හැලනවා. කඩුපුල් මලක් තනියට තනි රකිනවා. රන් මැණික අවසන් හමුවේදී මොනවා කියන්නද? මහා මත්ස්‍යෝද එක බිඳුම් හැලනවා. සාගරත් නිහඬව රැලි නවත්තගෙන රන් මැණික අපේ වචන බාරට ගොළු වෙලා වගේ තිරේ බහින වෙලාව ළඟා වෙනවා. රන් මැණික යන්න කිව්වත් හිත කඩා වැටෙනවා. ඉන්න කිව්වත් නීති කැඩෙනවා. ඉතින් මැද්දෙම නිහඬතාවයක අපේ ආදරේ සමාධි වෙන්න දෙන්න. සේපාලිකාවෙහි පෙති කඩා වැටිලා කඩුපුල්වල සුවඳත් අඬනවා. සිකුරුතරුවත් මං ගරන් ගෙදර යන්නේ නැහැ. ආදරයටත් අපි නැහැ කියලා දන්න නිසා. රන් මැණික එහෙනම් අවසන් වචනයක් නැහැ. අවසන් බදා ගැනීමක් විතරයි. හදවතේ බයක් ඇස්ම ඔයාට දෙන්න. ඊළඟ ජීවිතේක හමු වෙනක පොරොන්දුවක් විදියට. තනි වෙන්න එපා කියන්න බෑ. තනි ඉන්නත් බෑ. ඉතින් මේ වලාකුළු මල් එක්ක රන් මැණික කියලා දේ දුන්නක කුටලා යන්න. හෙට කියන බොරුවක් එක්ක අදට සමු දෙන්න. ජනනි භවන්තිකා. රන් මැණික එනං අවසන් වචනයක් නැහැ. අවසන් බදා ගැනීමක් විතරයි. අවසන් බදා ගැනීමක් විතරයි.

0: නුවර පාරට මීටර් 100ක් දුරින් ඉස්කලංක වටපිටාවක පදිංචි වෙන්න. The Palace ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට. ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න. දැන්ම කතා කරන්න. 0.71 0.662 Prime Residences.
1: අලුත් තැන කාටම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාවන ආරම්භල ගනි මුල් ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අති ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 0.112 2787 87 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්
2: මෙදාපාර LPL ක්‍රිකට් උණුසුම ජූලි 17 වනදා සිට සජීවීව Pure Mobile app එකෙන් ෆ්‍රී බලන්න SLT Mobitel Pure TV නිල විකාශන සහකරු
3: Kills within the Nelm Nishpadan Sandha Aduma Milak. Vataka Gram Sia Krupel the Hatai. TJC Amba Gram Sia Krupel Tisnabe. Lina Gram Sia Krupel Ekase Hatai. Kills Nelm Babai Aduma Milai.
4: Tarangya Kvitrak Nebe. Baker DJ Attack.
5: Non stop. Remix. Remake. එකට හැපෙන DJ Blast එක.
6: අංගා ගලේනේ ඉන්නා කුමරියේ
7: මෙනි අලෙන්නේ
4: රේඩියෝ ඉතිහාසයේ ප්‍රථම වතාවට ලාංකේය සුපිරි DJ තරු මුහුණට මුහුණ ගැටෙන DJ Attack show එක.
5: Net FM DJ Night face to face Attack show.
4: Attack show. 1 2 3 let's go. Lanka umadanna DJ star wenna kemathi nam oya DJ play karana pahadili video ak dan ma apita WhatsApp karanna.
5: 0.711 95 95 95 Net FM DJ night face to face attack show.
4: අතරෑ නවයට මුහුණට මුහුණ තරඟ වදින්නේ රත්නපුර දිස්ත්‍රික්කය DJ K69 නුවර දිස්ත්‍රික්කය DJ Niru
8: brought to you by
9: රස නහර පිනා යනු මයි කෝලා වෙතින් මයි කුවාවා මයි ටැමරින් මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ කිල්ස් කාගිල්ස් ආපිකෝ සතොස සුපිරි වෙළඳ සැල්වලින් මයි කෝලා අපේ රටේ අපේම දෙයක් ඔමිල් කොහොම සබන් ස්වභාවික කොහොම තෙල් සාරේ විස බීජ වලින් සම ආරක්ෂා කරමින් නිරෝගී පැහැපත් දෙනුමකට ඔමිල් කොහොම සබන් ග්‍රෑම් 100ක පිරිමැසුම් දායක සබන් කැටය
0: රත්නපුර දිස්ත්‍රික්කයේ අධ්‍යාපනයේ ප්‍රමුඛයා සියත්‍රා ඇහැලියගොඩ දැන් ඔබේ දරුවාටත් ගුණාත්මක අධ්‍යාපනයේ නව අත්දැකීමක් සියත්‍රා ඇහැලියගොඩ සාර්ථකත්වයට විශ්වාසයේ නාමය
5: Net FM DJ Night
10: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු net news

ఆదరణీయ తరంగా శుభమందారం రాత్రి అక్వేవ అదయ మొలిమ ప్రేమకీతి దల్విస్కేనే అద్వితీయ కళాకారి మాతకే రందవల అపెన్ నహన అవసాన హమువీమ ఏ హమువీమే అంతిమ కథాభాగన తరహి నతహరయామై సినహవి అతహరయామై కియానే అంత దెకక్ తరహి నతహరయామ తావకాలికునాట సినావెల అతహరయామ సదాకాలికై తరంగా ఉవ గెంబురు జలే పెరును తన్ నిశ్చలైలు ඒ වගේ තැන් අඳුන ගන්න අමාරුයි. හැබැයි ගිලනොත් මැරෙනවා සහතිකයි. මගේ සහෝදරී මම එදා අවසන් හමුවේ මිදි ඔහුත් එක් එකම වචනයක්වත් කතා කළේ නැහැ. විදුලි වේගෙන් ආපස්සට හැරුණ එතන හිටගෙන ඉන්නවත් මගේ කකුල් දෙක හයිය වුණේ නැති නිසා. ආදරේ බර තනි කරටගෙන යන්න තව දුර බැරි නිසා. මතකයේ බර මගේ කරටගෙන ඔබව මම නිදහස් කළා. තරහින් අතහැර යාමයි සිනහවි අතහැර යාමයි කියන්නේ අන්ත දෙකක්. තරහින් අතහැර යාම තාවකාලිකයි, සිනහ වෙලා අතහැරීම සදාකාලිකයි. රමණී සුමේධා.

පළමු හමුවේ හදවත එකළඟ ඩිග් ඩිග් ගගා ගැහුණා මට මතකයි. ඒත් සමුගත් මොහොතේ හදවත නැවතිලා තිබුණා වගේ මතකයි. දවල්ට ඉර පායලා තියෙන්නේ නැති. රෑට තරු පිරවර සඳ පායලා තියෙන්නේ නැති. ඒ දිවා රැති ත කළුවරේ පයින් ඇවිදිනවා කියලා තමයි මට මතක. උම්මන්තකේක වගේ ඔහෙ පයින් ගියා හැතැප්ම ගන. එහෙම කිව්වේ ඉන්දික සමරනායක. සුබ මන්දාරම් රැක් තරංගා. එයා මගෙන් වෙන් වෙලා ඉවරයි. ඒක මන් දන්නවා. ඒත් හදවත පිළිගන්නේ නැහැ ඒක. හැමදාම රැට මම මගේ හදවත එක රණ්ඩු කරනවා. මම හදවතට තේරුම් කරන්නේ වදයක් වෙන්න බෑ මට එයාට. එයා කවදා හරි තේරුම් ගනී. මම වද දිදි රණ්ඩු කර කර ඉල්ලුවේ එයාගේ ආදරේ විතරමයි කියලා. දැරණිය ගලින් චමරි. මං ආසයි ආයෙමත් ඉස්සල වගේ මැනවනම්. හිතේ නම් ඉන්නවා තමයි. ඇස් පියල ඇස් අරින පමාවට බැරිද මල් ළඟින් මැවෙන්න? හීනියට ඇස් පුංචි කරලා මං ආසම විදියට හිනාවෙන්න? ඇස් වලින් විතරක්. තරංග හර්ෂණී මාදිපලින්. ඇස් පියල ඇස් අරින පමාවට බැරිද මං ළඟින් මැවෙන්න? ඇස් පියල ඇස් අරින පමාවට බැරිද මං ළඟින් මැවෙන්න?

මානැත අන් සතු සිත් විඳලා දෑතම බැඳගෙන ඉඳිමි බලා මානැත අන් සතු සිත් විඳලා දෑතම බැඳගෙන ඉඳිමි බලා මේ ලොව යම් දවසක අපි වෙන් වෙමු රහස් අහස්

මමනගයාට කිව්වේ අනේමේ ඕන් නැත්තං යනවා. හැබැයි ගියාට කමක් නෑ ආයෙ එන්න එපා කියලා. මොකද ඔයාට මගේ වේදනාව කොච්චරද කියලා තේරි ෆෝන් එකේ ඩේට නැති වුණ වෙලාවට. මොකද එතකොට ඔයාට දැනෙන වේදනාව තමයි මම ආදරේ නැතිව වින්දෙත් කියලා. ඇත්තම කිව්වොත් ඒ ආදරේ විශ්වාසයේ සමානයි ෆෝන් එකේ ඩේට. එහෙම කිව්වේ දමයන්ති. තරු පිපුන අහසේදා කාලයක් ඔබ අහසේ තරු රටයන්දා මං ආසාවෙන් රසවින්ද එත් කොහොම ලියන්නද තරු මම අතහැර ඈතට ගියද තවමත් නඹට පෙම් කරනවා යලි බවේක හමු වෙමු ඒ ආදරේ පිනෙන් රම්යා.

ඒක පාර්ශවීය වහරි ඔයා මගේනේ. ඉතින් කොහොමද ඔයා ආදරය නොකළත් මං ආදරය නොකර ඉන්නේ. මම එච්. ඒක පාර්ශවීය වහරි ඔයා මගේනේ.

0: Mandaram Rare with Taranga. Mandaram Rare, Mandaram Rare.
1: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු net news ශක්තිමත්ව ඉදිරියට.
2: අලුත් trends, අලුත් style එක විලාසිතා ලෝකේ කලබන්න fashion bug අලුත්ම ශාඛාව දැන් ගාල්ලට. අගෝස්තු 1 වෙනිදා අලුත්ම මොහොනරකින් විවෘත වන fashion bug ගාල්ල ශාඛාවට ඔබත් එන්න. ඔබේ මුළු පවුලටම ගැලපෙන නවතම collection රසක් අතරින් හිතේ හැටියට විලාසිතා තෝරගන්න. අගෝස්තු 1 සහ 2 යන දෙදින තුල සියලුම භාණ්ඩ සඳහා 10%ක වට්ටමක් සහ net fm කණ්ඩායම සමග එක්වි tag දිනා ගැනීමටත් අවස්ථා. Fashion bug වෙනස් වන ජීවන රටාවන්ට.
3: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවනේ මේ. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
4: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
3: මාරයිනේ.
4: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0703013636.
5: ඔමිල් කොහොඹ සබන් ස්වභාවික කොහොඹ තෙල් සාරයෙන් විස බීජ වලින් සම ආරක්ෂා කරමින් නිරෝගී පැහැපත් දෙනුමකට ඔමිල් කොහොඹ සබන් ග්‍රෑම් 100ක පිරිමැසුම් දායක සබන් කැටය.
6: මගේ දරුවගේ නම සජිත නින්නේ. එයාට වයස අවුරුදු 9යි. මේ ආයතනයට ඇවිල්ලා දැනට මාසයක් පමණ තමයි වෙන්නේ. එන විට ළමගේ ධන ඉස්ස ටික දිගාර ගන්න බැරුවයි සිටියේ. නමුත් දැන් ඒ ධන ඉස්ස ටික සාමාන්‍ය දුරට දිගෑරලා මාසයක් ඇතුළත දැන් කකුලක් පොටට වගේ තිබ්බේ. දැන් ඒ ආයේ කකුල හොඳට කෙලින් තියෙනවා. ඉතින් මේ ආයතනයට ඇවිල්ලා උඹලාට මේ වගේ දරුවෝ සිටියේ
7: එකට හැපෙන DJ බ්ලාස්ට් එක
8: අංගා ගල්ලේනේ ඉන්නා කුමරියේ
9: වෙනි අලෙන්නේ
10: රේඩියෝ ඉතිහාසයේ ප්‍රථම වතාවට ලංකේය සුපිරි DJ තරු මුහුණට මුහුණ ගැටෙන DJ Attack Show එක
7: Net FM DJ Night Face to Face
10: ලංකාවම දන්න වීළඟ DJ ස්ටාර් වෙන්න කැමති නම් ඔයා DJ ප්ලේ කරන පැහැදිලි වීඩියෝවක් දැන් මා අපිට වට්ස්ඇප් කරන්න.
7: 0711 95 95 95 Net FM DJ Night Face to Face Attack Show.
10: අද රෑ 9ට මුහුණට මුහුණ තරඟ වදින්නේ රත්නපුර දිස්ත්‍රික්කය DJ K69 නුවර දිස්ත්‍රික්කය DJ Niru.
11: Brought to you by
12: රසනහර පිනා යනු මයි කෝලා වෙතින් මයි ගුවාවා මයි ටැමරින් මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ හිල්ස් කාගිල්ස් ආපිකෝ සතස සුපිරි වෙළඳ සැල්වලින් මයි කෝලා අපේ රටේ අපේම දෙයක්.
5: ඔමිල් කොහොඹ සබන් ස්වභාවික කොහොඹ තෙල් සාරයෙන් විස බීජ වලින් සම ආරක්ෂා කරමින් නිරෝගී පැහැපත් දෙනුමකට ඔමිල් කොහොඹ සබන් ග්‍රෑම් 100ක පිරිමැසුම් දායක සබන් කැටය.
13: 2028 උසස් පෙළ ඉතිහාසය චන්දිම විජේවණ්ඩාර සිසුල්කා රත්නපුර සියත්‍රා ඇහැලියගොඩ සමාධි අවිස්සාවේල්ල විමසීම් 0711 861 64 68
7: Net FM DJ Night

మందారం రాత్రి అక్కన హమ్మ రాయకను మంటి సిహి వెన్నయావా ఏ ఆదరే సెనెహస ప్రేమే సేరమ ఎక్తరా దవసక ఒయాట తీరిన కరపు ఏ మాల్ పొకుడు రతు పాట ఏ ఉపాందినే మట తామత్ సిహి వెనవా ఒయా లస్సన్ టే రతు మాల్ పొకుడు లస్సన్ రాముక అల్తారి తీల తీయనా అంతామత్తే ఆదరిట ఆదరే ఎత్ అప్పి దెన్నందే తెనక మంక్షామ සුබමන්දරම් රැක් වේවා ආදරණීය තරංගා 2010 අවුරුද්දේ එකම සේවා ස්ථානයක අපි රාජකාරී කළා අපිට නිකරුණේ පටබැඳුණෝ අන්වර්ථ ප්‍රේමණීය නාමයක් නිසා අන්තිමට ඇත්තටම අපි ආදරය කළා ඇත්තටම මේ කාල සීමාව තුළ අවුරුදු කීපයකින් මම මේ ප්‍රේමය පිළිබඳව හරි සුන්දර අත්දැකීම් වින්දා ඒත් අපිට වෙන්වීම ගැන හිතන්න බැරි වුණා අන්තිමට කිසිදු එකඟතාවයකින් තොරව කිසිදු ප්‍රශ්නයක් ඒත් පිළිතුරක් නොමැතිව තිතක් තියලා අපි අපේ ආදරෙන් වෙන් වුණා නිකවැරටියෙන් චම්පිකා

බණ්ඩියදිම අතෑරල ගිය තාත්තා මට නොතේරෙන වයසක අපහාවෙදී මගේ පුතේ ළඟට එන්න කියලා බදා ගන්න හැදුවා. යාන්තමට මට මතකයි තරංගා. මල් ළඟට ගියේ කුළු පගව. අදට ඡායාවක් වගේ මතකයි අන්තිම කතා බහ එකයි. මං ආදරේම අන්තිම කතා බහ. මට නොතේරෙන වයසක ආපහු ඇවිදින් මගේ පුතේ ළඟට එන්න කියලා තාත්තා බදා ගන්න හැදුවා මතකයි. ආයි කවදාවත් ඒ දවස් මට හමුනේ නැහැ. මිලාන් මාලකා.

0: එඩිතරව අපක්ෂපාතීව සත්‍යවාදීව සැනින් එසැනින් ප්‍රවෘත්ති ඔබ වෙත ගෙනෙන net news දැන් නව මුහුණුවරකින් ඔබ වෙත net news ජනතාව විශ්වාස කරන සත්‍ය
1: අලුතෙන කාටම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් බිඳුව 1120 7787 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්
2: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත චිල්ඩ්‍රන්ස් වර්ල්ඩ් කැලණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0703013
3: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5% අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු විට්‍රේටින් A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
4: හරියට
5: ඔයාගේ අම්මයි තාත්තයි වගේ.
6: විජය නූඩල් සමගින් වර්ණකහ කෘතිම රසකාරක වලින් තොර විජය කිරිමාළු තුන පහ මිශ්‍රණයේ දූ කිරිමාළු. විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.
7: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. Rhino roofing within Nandun Vadena Rhino Premier Roofing Sheet Fetivistra Sandha Dhatunai Anuhaya Amatana
1: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද මේ කතාව අහන්නකෝ
8: මට කොලෙස්ටරෝල් වැඩි වෙලා තිබුණා 374ට ඊට පස්සේ මම ගියා ගැලෙච්චි හොර පස්සේ කමල් බඳුරු මහත්මයා ගාවට බෙහෙත් ගන්න දවස් 30ක්ුණේ දවස් 30ෙන් චෙක් කරනකොට 194ට අඩු වෙලා තිබුණා හිතන්නවත් බැරි විදිහට මට මේ විදිහට අඩු වීම ගැන සතුටුයි ඉතින් දවස් 30ක් වගේ ඇතුළතදී මගේ කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩු වෙන්න මට බෙහෙත් දෙනවා මාව සනීප
1: කතා කරන්න 0777 3940
9: තරංගයක් විතරක් නෙවෙයි මේක DJ Attack එකක්
10: Hey, Don't stop remix remake එකට හැපෙන DJ blast එක
11: අංගා ගලේනේ ඉන්නා කුමරියේ
9: ඉතිහාසයේ ප්‍රථම වතාවට ලාංකේය සුපිරි DJ තරු මුහුණට මුහුණ ගැටෙන DJ Attack Show එක.
10: Net FM DJ Night Face to Face Attack Show. Attack Show.
9: 1 2 3 let's go. ලංකාවම දන්න වීලඟ DJ Star වෙන්න කැමති නම් ඔයා DJ play කරන පැහැදිලි වීඩියෝ එක දැන් අපිට WhatsApp කරන්න.
10: 0705 95 95 95 Net FM DJ Night Face to Face Attack Show
1: අද රෑ 9ට මුහුණට මුහුණ තරඟ වදින්නේ රත්නපුර දිස්ත්‍රික්කය DJ K69 නුවර දිස්ත්‍රික්කය DJ Niru
12: Brought to you by
13: රස නහර පිනා යන මයි කෝලා වෙතින් මයි ගුවාවා මයි ටැමරින් මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ හිල්ස් කාගිල්ස් ආපිකෝ සතස සුපිරි වෙළඳ සැල්වලින් මයි කෝලා අපේ රටේ අපේම දෙයක් ඔමිල් කොහොඹ සබන් ස්වභාවික කොහොඹ තෙල් සාරයෙන් විස බීජ වලින් සම ආරක්ෂා කරමින් නිරෝගී පැහැපත් දෙනුමකට ඔමිල් කොහොඹ සබන් ග්‍රෑම් 100ක පිරිමැසුම් දායක සබන් කැටය
14: 2028 උසස් පෙළ ඉතිහාසය චන්දිම විජේ වණ්ඩාර සිසුල්කා රත්නපුර සියත්‍රා ඇහැලියගොඩ සමාධි අවිස්සාවේල්ල විමසීම් 0711 861 64 68
10: Net FM DJ Night

ඔලිපාට ඇසස්ස කප්පර කදරි පුරෝගෙන අන්නේ උඹ මන්දියා බලාන කිව්වේ මාව දාලා යන්න නෑ නේද කියලා. මාත් එක්කම මේ ආත්මෙට විතරක් නෙමේ ලැබෙන ආත්මෙටත් සංසාර කන්නේ පුරාවටම මාත් එක්කම ඉන්නවා නේද කියලා පොරොන්දු වුණා. අනේ බම් මට අමතකුණා රත්තර. පොරොන්දු කියන වචනෙටයි කඩන්න කියන වචනෙටයි තියෙන අකුරු හතරක වෙනසක් කියලා. ආය නම් පොරොන්දු එපා මගේ පන්. මගේ නමට දෙවරපන් මාව කවදාවත් දාලා යන්නේ නෑ කියලා. හැම ආත්මිකම මගේ වෙනවා කියලා. මගේ ආඩම්බරකාර පිරිමි ළමයෝ ආදරෙයි ඉතින්. මාතලෙන් නැතුව.

මේ අහන්නක මම මේ විදිහට සින්දු කියන්නද? මේ විදිහට නටන්නද? ඔයා කියනවා නම් ඕන දෙයක් කරන්නම්. මේ අහන්නකෝ. මම ඔයාව අහසට එක්කගෙන යන්නම්. තරුවක් අරගෙන දැන්නම්. නැත්තම් තරුව ත්‍රිපුංචි සවාරියක් එක්කගෙන යන්නම්. ඔයා කියනවා නම්. හා. මම හැම සින්දු කියන්නම්.

ආදරණීය තරංග සුබමන් දරම් රාත්‍රිය. ආදරණ අකුරු හතර මුලින්ම කියාති මගෙන් දරස්ව ගියේ හොලඟක් වගේ මා හිතේවත් නැති මොහොතක. කිසි දවසක මගේ හිතට ආදරයක් ඇතුළු නොවන මන්දරු ගුරු දාගත්තා. එදා ඉඳන් අද වෙනතුරු මම තනියෙන් මගේ ගමන යන්න පටන් ගත්තා. කන්තලි ජයන්තිපුරින් සන්ධ්‍යා.

මෙය හන්නක මැනික. මං ආදරය කරන්නේ ලස්සන රූපයකට නෙවෙයි, ලස්සන පාටවලට නෙවෙයි. දන්නවද ලස්සන පාට, ලස්සන මේ හැමදේම හැංගිලා තියෙන ලස්සන හැඟීම්, ලස්සන ගතිගුණවල. ඒ ඔක්කොම එක මං ආසම ඔයාගේ අහිංසක පාටට. ඉතින් කළු පාට, සුදු පාට මිශ්‍රමායාකාර ඇස් ඇති කෝපි පාට ලාමය මටම වෙන්න නුනුඹේ අහිංසක පාට. තේ දුන්න කැති වර්ණ සප්තකයේ පරාදයි උඹ ආසයි නේද මගේ ආඩම්බර හිතුවක් ගරු පාටට? දැක්කද මැනික, ඒ අස්සෙන් උඹටම වෙන්නුන මගේ හිතේ ආදරේ පිවිදුරු පාට. මං අලව වෙන්නදී උඹ ආසයි නේද මගේ ආඩම්බරකාර හිතුවක් ගරු පාටට? දන්නවද මැනික, ඒ අස්සෙන් උඹටම වෙන්නුන මගේ හිතේ ආදරේ පිවිදුරු පාටා.

0: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු. net news ශක්තිමත්ව ඉදිරියට.
1: පැය ගානක් drive කළා ඔෆිස් එකේ බිසි වුණාම එන කොන්ද කැක්කමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දිනු සහනය.
2: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0703013636.
3: ඉතුරුම් ගිණුමකට 100%ක් දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200 Fitch ratings A-LKA Outlook stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
4: අලුත් ට්‍රෙන්ඩ්ස්, අලුත් ස්ටයිල් එක විලාසිතා ලෝකේ කලබන්න ෆැෂන් බත් අලුත්ම ශාඛාව දැන් ගාල්ලට. අගෝස්තු පළවෙනිදා අලුත්ම මුහුණුවරකින් විවෘත වන ෆැෂන් බත් ගාල්ල ශාඛාවට ඔබත් එන්න. ඔබේ මුළු පවුලටම ගැලපෙන නවතම කලෙක්ෂන් රසක් අතරින් හිතේ හැටියට විලාසිතා තෝරගන්න. අගෝස්තු 1 සහ 2 යන දෙදින තුළ සියලුම භාණ්ඩ සඳහා 10%ක වට්ටමක් සහ net FM කණ්ඩායම සමග එක්වී තෑගී දිනා ගැනීමටත් අවස්ථා. Fashion bag වෙනස් වන ජීවන රටාවන්ට.
1: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් භාණ්ඩ රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්.
5: තරංගයක් විතරක් නෙවෙයි මේක DJ Attack එකක්.
6: Non-stop remix remake ekata happena DJ blast eka
7: anga galene igna kumariye
5: radio itihase prathama vatavata lankaya superi DJ taru muhunata muhuna gatana DJ attack show eka
6: Net FM DJ Night Face to Face Attack Show
8: Attack Show 1 2 3 let's go
5: ලංකාවම දන්න වීලංග DJ ස්ටාර් වෙන්න කැමති නම් ඔයා DJ ප්ලේ කරන පැහැදිලි වීඩියෝවක් දැන් මා අපිට WhatsApp කරන්න
6: 0711 95 95 95 Net FM DJ Night Face to Face Attack Show
5: අද රෑ 9ට මුහුණට මුහුණ තරඟ වදින්නේ රත්නපුර දිස්ත්‍රික්කය DJ K69 නුවර දිස්ත්‍රික්කය DJ Niru
9: brought to you by
10: රසනහර පිනා යන මයි කෝලා වෙතින් මයි ගුවාවා මයි ටැමරින් මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ හිල්ස් කාගිල්ස් ආපිකෝ සතස සුපිරි වෙළඳ සැල්වලින් මයි කෝලා අපේ රටේ අපේම දෙයක් ඔමිල් කොහොඹ සබන් ස්වභාවික කොහොඹ තෙල් සාරයෙන් විස බීජ වලින් සම ආරක්ෂා කරමින් නිරෝගී පැහැපත් දෙනුමකට ඔමිල් කොහොඹ සබන් ග්‍රෑම් 100ක පිරිමැසුම් දායක සබන් කැටය
11: 2028 උසස් පෙළ ඉතිහාසය චන්දිම විජේ වණ්ඩාර සිසුල්කා රත්නපුර සියත්‍රා ඇහැලියගොඩ සමාධි අවිස්සාවේල්ල විමසීම් 0711 861 6468
6: net fm dj night
5: Mandaram re with taranga
12: Oba tarakven mulu hasime punje punje elevihidwan Oba sandakven me vishveta meliyaden Oba valakulakven adadadri pavalan Oba silangakven hitrata agas purama hamahan Mang hasavenna sandataru alakul silanga komaiti hasata Mang eo komaiti karaganna e mulu ayavam හැමදාම මගේමයි ආදරේ දෝර ගලන්න. එහෙම කිව්වේ නිර්නාමිකයා. වෙන කාටවත් එන්න බැරි විදියට ඇවිත් ඉන්න බැරි විදියට දුටුදා පටන් හද දොරට විවර කරන් බලන්නෙම. දොරගුළුලා සිර වී සිටිනවා. ඕ මට හුස්ම ගන්න බැරි තරමට හිර කරගෙන. මොහොතක මිය දේවි තරහා ගන්න නොහැකිව. එපමණක් ශේෂය වී නම් මේ අවනඩුව කාට කියන්නද? මං එච්චාර්.

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura
1: 2028 උසස් පෙළ ඉතිහාසය චන්දිම විජේබණ්ඩාර නවපන්ති ආරම්භුණා පමණයි සිසුල්කා රත්නපුර සියත්‍රා ඇහැලියගොඩ සමාධි අවිසාවේල්ල ලංකාවේ ප්‍රථම යාභිහි කළ විශිෂ්ටතම ඉතිහාසය පන්තිය විමසීම් 0.71861.64
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප
3: අලුත් ට්‍රෙන්ඩ්ස් අලුත් ස්ටයිල් එක විලාසිතා ලෝකය කලවන්න ෆැෂන් බග් අලුත්ම ශාඛාව දැන් ගාල්ලට අගෝස්තු 1 වෙනිදා අලුත්ම මුහුණුවරකින් විවෘතවන ෆැෂන් බග් ගාල්ල ශාඛාවට ඔබත් එන්න ඔබේ මුළු පවුලටම ගැලපෙන නවතම කලෙක්ෂන්ස් රසක් අතරින් හිතේ හැටියට විලාසිතා තෝරා ගන්න අගෝස්තු 1 සහ 2 යන දෙදින තුන සියලුම භාණ්ඩ සඳහා 10% වට්ටමක් සහ netfm කණ්ඩායම සමග එක්වි තෑගි දිනා ගැනීමටත් අවස්ථා ෆැෂන් බග් වෙනස් වන ජීවන රටාවන්ට
1: 2028 උසස් පෙළ ඉතිහාසය චන්දිම විජේබණ්ඩාර නවපන්ති ආරම්භුණා පමණයි සිසුල්කා රත්නපුර සියත්‍රා ඇහැලියගොඩ සමාධි අවිසාවේල්ල ලංකාවේ ප්‍රථම යාභිහි කළ විශිෂ්ටතම ඉතිහාසය පන්තිය විමසීම් 0.71861.64
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප
4: netfm digital night පටන් ගන්න වෙලාව රෑ 9යි දැන්

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: තරගයක් විතරක් නෙවෙයි මේක DJ Attack එකක්.
2: Don't stop remix remake එකට හැපෙන DJ blast එක.
3: අංගා ගලේනේ ඉන්නා කුමරියේ
1: රේඩියෝ ඉතිහාසයේ ප්‍රථම වතාවට ලංකේය සුපිරි DJ තරු මුහුණට මුහුණ ගැටෙන DJ Attack show එක.
2: Net FM DJ Night Face to Face Attack Show. Attack Show.
1: 1, 2, 3, let's go. ලංකාවම දන්න වීලඟ DJ Star වෙන්න කැමති නම් ඔයා DJ play කරන පැහැදිලි වීඩියෝවක් දැන් මා අපිට WhatsApp කරන්න.
2: 0711 95 95 95. Net FM DJ Night Face to Face Attack Show.
1: රෑ නවයට මුහුණට මුහුණ තරඟ වදින්නේ රත්නපුර දිස්ත්‍රික්කය DJ K69, නුවර දිස්ත්‍රික්කය DJ Niru.
4: Brought to you by
1: රස නහර පිනා යන මයිකෝලා වෙතින් මයි ගුවාවා, මයි ටැමරින්, මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ හිල්ස්, කාගිල්ස්, ආපිකෝ, සතොස සුපිරි වෙළඳ සැල්වලින් මයිකෝලා අපේ රටේ අපේම දෙයක්. ඔමිල් කොහොඹ සබන් ස්වභාවික කොහොඹ තෙල් සාරේ විසබීජ වලින් සම ආරක්ෂා කරමින් නිරෝගී පැහැපත් දෙනුමකට ඔමිල් කොහොඹ සබන් ග්‍රෑම් 100ක පිරිමැසුම් දායක සබන් කැටය.
5: 2028 උසස් පෙළ ඉතිහාසය චන්දිම විජේවණ්ඩාර, සිසුල්කා රත්නපුර, සියත්‍රා ඇහැලියගොඩ, සමාධි අවිස්සාවේල්ල, විමසීම් 0711 861 6468.
2: Net FM DJ Night. Net FM DJ Night Face to Face Attack Show.
6: රයිට් වෙලාවරෑනවයයි විනාඩි හතරයි අපි නැත FM DJ Night Face to Face Attack Show එකේ වැඩ පටන් ගන්න හදන්නේ. අද අතිශය තරඟකාරී වගේම අතිශය උණුසුම් සිකුරාදාවක්. මොකද නුවර දිස්ත්‍රික්කය සහ රත්නපුර දිස්ත්‍රික්කය ප්‍රථම වතාවට නැත FM DJ Night වේදිකාවට ඇවිල්ලා මුහුණට මුහුණ අති දැවන්ත සංග්‍රාමයකට වැඩ පටන් ගන්න තමයි ලෑස්ති වෙලා ඉන්නේ. ඒ නිසා නුවරට ආදරය කරන කට්ටිය මේ පැත්තෙන් ඉන්නවා, ඊට පස්සේ රත්නපුරයට ආදරය කරන කට්ටිය මේ පැත්තෙන් ඉන්නවා. දැන් මේ දෙගොල්ලෝ එකට එකතු වෙලා බ්ලාස්ට් වෙන්න තමයි හදන්නේ. හරිද? දවසින් දවස ප්‍රේක්ෂක ආදරේ වැඩියෙන් වැඩියෙන් වැඩියෙන් මේ පැත්තට ලැබෙනකොට අද දවසේදී ඔබගේ ප්‍රේක්ෂක ආදරයත් එක්කම අද දවසේදී ඔන්න අපි ලෑස්ති වෙලා ඉන්නවා නැත FM DJ Night අහන බලන ඔයාට ටෑගි දෙන්නත්. ඉතින් ඒ නිසාම තමයි මතක් කරන්නේ ඔමිල් වේබි සබන් එක්ක අද දවසේදී වාට හැකියාව තියෙනවා ටෑගි දිනන්න. වැඩේ වෙන්නේ කොහොමද කියලා මම තව හරියටම විනාඩි 10කින් කියන්නම්. ඒ නිසා ඔන්න කලින්ම කිව්වේ ටෑගි දිනන්නත් ලෑස්ති වෙලා ඉන්න. රයිට්, අපි එහෙනම් වැඩේ පටන් ගන්න තමයි හදන්නේ. අද දවසේදී වාසනාවන්ත මිනිත්තු 10 තෝරාපත් කරගන්න අපි කාසී වාසී උරගා බැලුවා. ඒ අනුව අද දවසේදී අපිට තරංකරුවන් දෙදෙනෙක් එකතු වෙනවානේ. එක්කෙනෙක් තමයි රත්නපුර දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් DJ K69 එනවා. ඒ වගේම තමයි මගේ මේ පැත්තෙන් ඉන්න වා අද දවසේදී නුවර දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් DJ නිරා. නම හරිනේ කිව්වනේ DJ නිරා ඉන්නවා. ඊට පස්සේ උසහා දෙකක ටිකක් කොටහා දෙ තමයි අද දවසේදී තරඟ වදින්න ලෑස්ති වෙලා ඉන්නේ දෙන්නම රියල් වැඩෝ. ඉතින් ඒ නිසා මෙතනින් එහාට වාසනාවන්ත ජයග්‍රහකයව තෝරාපත් කරගන්න 100%ක් හැකියාව තියෙන්නේ ඔයාටම තමයි. ඔයා ආදරය කරන දිස්ත්‍රික්කය, ඔයා කැමතිම දිස්ත්‍රික්කය කමෙන්ට් කරන්න. ඊට පස්සේ ඔයා ආදරය කරන DJ ගේ නමත් එක්කම කමෙන්ට් කරාම අපිට පුළුවන්කම ලැබෙනවා අද හරියටම 11 වෙනකොට, රෑ 11 වෙනකොට වාසනාවන්ත ජයග්‍රහකයා කවුද කියලා තෝරාපත් කරගන්න. ඉතින් ඒ නිසා ටෑග් දිනන්න ලෑස්ති වෙලා ඉන්න. ඊට පස්සේ ජයග්‍රහකයා තෝරන්න ලෑස්ති වෙලා ඉන්න. අපි ලෑස්ති වාසනාවන්ත මිනිත්තු 10යි අද දවසේ දිකාසිය වාසිය දිනාගෙන ජයග්‍රහණය පළවෙනි විනාඩි 10ට ලබා ගත්ත මෙහෙන් නුවර පැත්තට වැඩේ පටන් ගන්නනේ. රයිට්, ලෑස්තිනේ නුවර නේද? රයිට්, නුවර ලෑස්ති වෙලා ඉන්නකොට නුවරින් අද දවසේදී DJ නීරා ඔන්න පළවෙනි විනාඩි 10 වැඩේ පටන් ගන්න තමයි හදන්නේ. මෙතනින් එහාට නීරාට ඊට පස්සේ K69ට කමෙන්ට් කරලා එයාගේ ජයග්‍රහණය තහවුරු කරන්න හැකියාව තියෙන ඔයාටම තමයි. මෙයා ප්ලේ කරන වෙලාව, මෙයා ප්ලේ කරන වෙලාව කියලා නෑ. ඔයා ආදරය කරන කෙනාට ඕනම වෙලාවක කමෙන්ට් කරලා මනාපය පළ කරන්න පුළුවන්. එක්කෙනෙක්ට කැමති තරම් කමෙන්ට් කරන්නත් පුළුවන්, ලයිව් එක ෂෙයා කරන්නත් පුළුවන්. මම වාට ඔන්න මුලදිම කියනවා ලයිව් එක ෂෙයා කරලා තියාගන්න. සමහර විට පොඩි chance එකක් හම්බ වෙන්න පුළුවන් ඔයාට වාසනාවන්ත ජයග්‍රාහකෙක් වෙන්න. රයිට්, එහෙනම් අපි වැඩේ පටන් ගන්න හදන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ පැත්තේ. මෙන්න කවුන්ඩවුන් එක දෙනවා.

0: Red FM DJ 9 Face to Face Attack Show.
1: Right, belawa hariyatam nave vinadi dasayak wenakota වාසනාවන්ත පළවෙනි මිනිත්තු 10යි අයිතිකාරයා විදිහට රත්නපුර දිස්ත්‍රික්කයෙන් ඔන්න නුවර දිස්ත්‍රික්කයෙන් අද දවසේදී වැඩේ පටන් ගත්ත ඩීජේ නිරා. එතකොට ඉතින් එහාට ඊළඟට වාසනාවන්ත විදිහට වැඩේ අතර ගන්න ලෑස්ති වෙලා ඉන්නේ. මම යන්න හදන්නේ රත්නපුරේ පැත්තට. හරිද? ඩීජේ K69 ඉන්නවා අපිත් එක්ක ඊළඟ වාසනාවන්ත මිනිත්තු 10ට. එතකොට මම ඔයාට කිව්වා අද අපිත් එක්ක එකතු වෙන ඔයාට වාසනාවන්ත ජයග්‍රහකෙක් වෙන්න අවස්ථාව තියෙනවා කියලා. හරිද? දැන් සාමාන්‍යයෙන් නානවනේනේ වදනානවනේනේ. හරිද? ඊට පස්සේ රත්නපුරේ කට්ටියක් නානවා, ඊට පස්සේ නුවර කට්ටියක් නානවා, ඊට පස්සේ නාන හැමෝටම සාමාන්‍යයෙන් සුවඳ සබන් කෑල්ලක් තියෙනවා නං. හරිද? හොඳ ෂැම්පු එකක් තියෙනවා නම් මාර වටිනවානේනේ. අන්න ඒ නිසාම තමයි මම මේ වාට කියන්නේ. ඔබේ පවුලේ දෛනික සත්කාරයට විශ්වාසයෙන් තෝරගන්න ඕන හොඳම සබන් කැටේ තමයි ඔමිල් කියලා කියන්නේ. හරිද? හොර දැන් අපේ ස්ක්‍රීන් එක දිහා බැලුවහම පේනවා ඔමිල් සබන් තියෙනවා, ඊට පස්සේ ෂැම්පු එක තියෙනවා. මේක ඇවිල්ලා මාර සුවඳයි, ඊට පස්සේ ඇඟට හරි සනීපයි. ඕනම කෙනෙක්ට බය නැතුව පාවිච්චි කරන්න පුළුවන් නියම ප්‍රොඩක්ට් එකක් තමයි ඔමිල් සබන් කියලා කියන්නේ. එතකොට ඔමිල් නිෂ්පාදන අතරේ ඔමිල් බේබි සබන්, ඊට පස්සේ ඔමිල් කොහොම සබන්, ඒ වගේම ඔමිල් ෂැම්පු ඇතුළු ගුණාත්මක නිෂ්පාදන රසක් ඔයාලට මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඒ නිසා ඔයාට ඔන්න අද දවසේදී අපි වහගෙන බලාගෙන ඉන්න ගමන් ඔමිල් නිෂ්පාදන මාසෙකට හරියන්න ඔමිල් නිෂ්පාදන ජයග්‍රහණය කරන්න හැකියාව තිනෝ පළවෙනි පැයි වාසනාවන්ත ජයග්‍රහකෙක් ඔමිල් වෙතින් ලබා දෙන මේ වටිනා පැකේජේ වාසනාවන්ත ජයග්‍රහකෙ අපි තෝරගන්න ලෑස්ති වෙලා ඉන්නෝ. මෙන්න මෙහිමයි වැඩේ වෙන්නේ. හරිද? ඔයාට කරන්න තියෙන්නේ Net FM official Facebook පිටුවට ගිහිල්ලා අපේ සජීවී විකාශය දැන් ඔයා බලාගෙන ඉන්නේ නේද? අපේ කට්ටියට කමෙන්ට් කරන ගමන්. හරි, ඔයාට කරන්න තියෙන්නේ live එකට අග්ගාල එකපාරක් ෂෙයා කරන්න. ෂෙයා කරලා screenshot එකක් අරගෙන 0711 95 95 95ට තග්ගාල ඉන්බොක්ස් කරන්න තියෙන්නේ. එහෙම නැත්නම් මෙන්න මෙහෙම දෙයක් කරන්නත් පුළුවන්. හරිද? ඔය ස්ක්‍රීන්ෂොට් එකක් අරගෙන ඔය ඔහොමම කමෙන්ට් සෙක්ෂන් එකෙන් අපිට එවන්නකෝ. ඒ අතරින් වාසනාවන්ත ජයග්‍රහකෙක් ප්‍රය 10 වෙද්දි පළවෙනි පැය නිමවට පත් වෙනකොට අපි තෝරගන්න ලෑස්ති වෙලා ඉන්නෝ. පැහැදිලි ඉන්නේ වැඩි තග්ගාල අපේ ලයිව් එක ෂෙයා කරා, ස්ක්‍රීන්ෂොට් එකක් ගත්තා, අපේ කමෙන්ට් සෙක්ෂන් එකට තග්ගාල දාන්න තියෙන්නේ. හරිද? රයිට්. දැන් මෙහෙමයි, මම මෙහෙන් රත්නපුරේට වැඩේ යනකොට මෙන්න මෙහෙම අභියෝගයක් දෙනවා කමෙන්ට් සෙක්ෂන් එක ඔයාගේ විනාඩි 10 ඉවර වෙද්දි. මොකද කියන්නේ, ඔයාට ආදරය කරන කට්ටියගෙන් 5000ක් කරලා පෙන්නන්න පුළුවන්ද? මොකද කියන්නේ, පුළුවන්ද? පුළුවන්ද? පොඩ්ඩ හයියෙන් කියන්න ඕන. කොල්ල සෙට් එක බලාගෙන ඉන්නේ නේ. රයිට්, පුළුවන් කියලා කියන. ඔන්න දැන් අපේ K69 තමයි කියන්නේ පුළුවන් කියලා. රයිට්, එහෙනම් අපි බලමු පළවෙනි විනාඩි 10 ඉවරදී. හරියටම 9 විනාඩි 20යි වෙලාව. බලමු පළවෙනි විනාඩි 10 ඉවරෙද්දි මේ කියන විදිහට වැඩේ කරන්න පුළුවන්ද කියලා. රයිට්, එහෙනම් අපි වැඩේ පටන් ගන්නවා. මෙන්න 3 2 1 මෙන්න K69.

Net FM DJ 9 Face to Face Attack Show. Right, फिलहाल हरियाणा में नवे विनाड़ इतिहाय और अमिल सबन्निक देंग मासनामंत जो आग्रह के कोई नवस्था होती नहीं वकील मम्मा तक कराने ने द तिंग ऐनिसा अने मिच्छरल लोकुम लोकु तैगी बार से ले कोट के नल्ला तिकी नवा पालेवी निपाय वासनामंत जो आग्रह के आटे दिन मंकियाने मेक माटे की दरारा यान ने बैनी ते ऐनिसा और तो माय मेक जो आग्रह ने करन सीरसिया खेकिया होती है ने करन दीने हरिम पुंछी दे आई नेते फिर ऑफिशियल फेसबुक पिटुवटे गिहिल्ला लाइव एक शेयर करा स्क्रीनशॉट टेका गत्ता व्हाट्सएप करन ने हिमन नेता कमेंट सेक्शन ने के माटे वन वा कोई भी देते हुआ ने සාමාන්‍යයෙන් A level exam එකට art subject එක කරනවා නම් අපි try කරනවානේ මෙහෙම කරද්දි campus යන්න නේද right අන්න එහෙම idea එකක් තියාගෙන ලංකාවේ කලා විෂය ධාරාවේ ඉහළම set go එකක් ලබාගෙන විශ්වවිද්‍යාලය යන්න බලාපොරොත්තු වෙන නංගිල මල්ලා මේ වෙලාවේ නුවර රත්නපුරේ නෙමෙයි ලංකාවේ ඕන තැනක ඉඳලා මාව අහගෙන ඉන්නවා නම් ඔයාට යන්න තියෙන හොඳම class එක තමයි අපේ චන්දන විජේබණ්ඩාරසේගේ ඉතිහාසයේ class එක කියලා කියන්නේ හරිද මෙවර district ප්‍රථමයා ඇතුළුව විශේෂ ප්‍රතිපල රැසක් බිහි කරපු චන්දන විජේබණ්ඩාර සර්ගේ ඉතිහාසයේ ඉගෙන ගන්න ගොඩක් කට්ටිය හරි ආසයි මොකද කියලා දෙන හැම කාරණයක්ම දශමයටම තේරෙනවනේ නේද ආයි ගෙදර ගිහිල්ලා පාඩම් කරන්න දෙයක් නැහැ අර රසවත් ඉතිහාසයේ කතාවක් අහගෙන ඉන්නවා වගේ මෙහෙම කරද්දී ඔළුවට යන්නේ හරිද සර් ක්ලාස් කරන්නේ කොහෙද කියලානේ දැන් ඔයාවේ කල්පනා කරන්නේ රයිට් මම මේවට මතක් කරන්න හදන්නේ සැපය පහසුවට ඉගෙන ගන්න නම් ඔයා රත්නපුර දිස්ත්‍රික්කයේ කෙනෙක් නම් හරිද රත්නපුර දිස්ත්‍රික්කයේ කෙනෙක් නම් අනිවාර්යෙන් යන්න ඕනේ ක්ලාස් එක තමයි AC කරලා තියෙන හරිම සැප පහසුවට කිසිම කරදරයක් නැතුව නිදහසේ ඉගෙන ගන්න පුළුවන් හොඳම අධ්‍යාපන ආයතනය තමයි ඇහැලියගොඩ සියත්‍රා අධ්‍යාපන ආයතනය කියලා කියන්නේ. ඉතින් එන්සා ඔන්න චන්දන සර්ගෙන් ඉගෙන ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්න රත්නපුරේ පැත්තේ ඉන්න අපේ A-levels කරන නංගිල මල්ලට මතක් කරන්නේ ඔන්න සියත්‍රා අධ්‍යාපන ආයතනය හරහා වාර දැන් ඔන්න ක්ලාස් වලට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි හොඳම විෂයන් වලට ඉන්න හොඳම සර්ලා ටික ඉන්නේ සියත්‍රායකේම තමයි. ඒ විතරක් නෙමෙයි චන්දන සර්ගේ ක්ලාස් එකට යනවා නම් වාට සිසුල්කා රත්නපුරේ ඊට පස්සේ මෙන්න මෙහෙමයි වැඩේ වෙන්නේ හරිද දැන් ඔයාලට හම්බ වෙනවා විනාඩි 20ක් මේ වෙද්දි කමෙන්ට් සෙක්ෂන් එක තාම නිකන් පොඩි 2000 සීමාවේ වගේ තමයි තියෙන්නේ හරිද මං ඔයාලට දෙනවා අභියෝගයක් පුළුවන් නම් හරිද නුවරින්නේ හරිද නුවරි මේක 10000ක් කරලා පෙන්නන්න මොකද කියන්නේ පුළුවන්ද පුළුවන් පුළුවන් බලමු කතා නැහැ පුළුවන් වෙන්නෝනේ හරිද රයිට් එනවා වැඩේ පටන් ගන්න හදන්නේ ලයිව් එක ෂෙයා කරලා මට ස්ක්‍රීන්ෂොට් එකක් කිව්වොත් ඔයාලට වාසනාවන්ත ජයග්‍රහකෙක් වෙන්න පුළුවන් රයිට් ඊට පස්සේ ඔයා කමෙන්ට් කරගෙන ගිහිල්ලා මෙයාව ජයග්‍රහණය කරවන්නත් ඔයාලට අවස්ථාව තියෙනවා එහෙනම් අපි නුවර පව එක බලන්න තමයි දැන් ලෑස්ති වෙන්නේ හරිද අපේ එන්ජල් ඩාන්සින් ටීම් එකේ ලස්සන ලංගි කෙනෙක්වත් මේ පැත්තෙන් දීලා තිනු චුට්ටක් hina වෙන්න බලන්න ලංගි ගේ hinaව ලස්සනයි කියලා අපිට සෑහෙන්න කමෙන්ට් එනවා හරිද රයිට් ඕකේ එහෙනම් ඉතින් බබා අපි වැඩේ පටන් ගන්න හදන්නේ තාම පොඩ්ඩක් කටිය පොඩ්ඩ අර අතපය පොඩ්ඩ වෝම් අප් කරගෙන පොඩ්ඩ ලෑස්ති වෙනවා කමෙන්ට් කරන්න හරිද රයිට් මෙන්න එහෙනම් නුවර වැඩ ටික බලන්න තමයි ලෑස්ති වෙන්නේ මෙතනින් එහාට ඔයාගේ අතේ තමයි නුවර ජයග්‍රහණය කරනවද එහෙමත් නැත්නම් රත්නපුරේ ජයග්‍රහණය කරනවද කියලා 100%ක් තෝරාපත් කර ගැනීමේ හැකියාව තියෙන මෙන්න එහෙනම් වැඩ පටන් ගන්නවා මේ පැත්තේ විනාඩි 20ක් හම්බ වෙනවා හරියටම 9යි විනාඩි 35යි දැන් අපි පටන් ගන්නවා මෙන්න 3 2 1

powered by Omil Baby Soap. කමෙන්ට් සෙක්ෂන් එක තාමත් තියෙන්නේ බබා 4000 සීමාවේ 10000 තමයි ටාගට් එක අපි බලමු පුළුවන් වෙයිද කියලා නුවරඩියෙන් නුවර පැත්තෙන් අපිට වැඩේ කොට දාන්න

0: නුවරට ලොකු අභියෝගයක් දෙන්න රත්නපුරේට සිද්ධ වෙනවා රජු. හරිද? රයිට්. ඒ නිසාම තමයි කියන්නේ. දැන් අපි මෙතනින් එහාට විනාඩි 20ක අති දවන්ත අභියෝගේ බාර දෙන්න හදන්නේ රත්නපුර දිස්ත්‍රික්කයට. මෙන්න අවස්ථාව රත්නපුරේ කොල්ලන්ගේ කෙල්ලන්ගේ වැඩ පෙන්නන්න. හරිද? K69 ඉන්නවා. කොල්ලා මෙහෙමයි. හරිද? K69 මේ වෙලාවේ මෙන්න මෙහෙම සීන් එකක් තියෙනවා. හරිද? මේ වෙලාවේ රත්නපුරේ ඉන්න සෙට් එකේ ඉන්නවානේ. මේ වෙලාවේ සෑහෙන්න කට්ටියක් රත්නපුරෙන් ඔයාව බලාගෙන ඉන්නවා. හරිද? කමෙන්ට් සෙක්ෂන් එක හරියටම 5000 සීමාවේ නතර වෙලා තියෙනවා. හරිද? ඔයාට දැන් කරන්න තියෙන්නේ ওই රත්නපුරේ ඉඳලා මේ වෙලාවේ පොඩ්ඩක් වාඩි වෙලා ඔයා දිහා බලාගෙන ඉන්න නංගිලා. හරිද? ඊට පස්සේ අක්කලා, ඊට පස්සේ නැන්දලා, හරිද? ඊට පස්සේ අයියලා, මාමලා, හරිද? ආච්චිලා, සීයලා කට්ටිය පොඩ්ඩක් නටවලා ගන්න ඕනේ. ලෑස්තිද? රයිට්. වල ඇස්ති වෙනකොට මන්නම් කියන්නේ DJ නයිට් එකක් බලන වෙලාවට වුණත් අපරාදි කියන්න බෑ. රසනහර පිනායන අලුත්ම අත්දැකීමක් ගන්න පුළුවන් රියල්ම පානය තමයි මයිකෝලා කියලා කියන්නේ. මයිකෝලා බෙවරේජ් ගැන කතා කරද්දී පේර රස ඇති මයිගුවා තියෙනවා, ඊට පස්සේ මයි ටැමරින් තියෙනවා, මයි බ්ලූබෙරි ඉන්නවා. ඒ ඇතුළු තවත් රස පෙළක් වාට දිවයින පුරා කීල්ස්, කාගිල්ස්, සාපිකෝ, සතොස සුපිරි බැලන්සල් වලින් වාට මිලදී ගන්න හැකියාව තියෙනවා. දැන් මේ වෙලාවේ මගේ අතේ තියෙන්නේ මයිගුවාව එකක්. හරිද? මේක ඇවිල්ලා නියම පේර රසයත් එක්ක වාට රස විඳින්න පුළුවන් සුපිරිම රසයක් තමයි මයිගුවාවා කියලා කියන්නේ. ඒ වගේම මයි ටැමරින්, මයි බ්ලූබෙරි ඇතුළු තවත් රස පෙළක් වාට මිලදී ගන්න හැකියාව තියෙනවා. මයිකෝලා ඇවිල්ලා ලංකාවේ අපේ දෙයක්නේ, අපේ රසයක්. ඉතින් අන්න ඒ නිසාම තමයි කියන්නේ අපේ රසයක් එක්ක අපේම දෙයක් අරගෙන ඕනම පාටි මූඩ් එකක් තව තවත් හැපනින් කරගන්න වාට තිබහට, ඊට පස්සේ රස්නේ වෙලාවට ඕනම වෙලාවක රසනහර පිනායන නියම පානය තමයි මයිකෝලා කියලා කියන්නේ. හරිද? හා, ඊට පස්සේ මම මේ මතක් කරන්න හදන්නේ මං යනවා මෙහෙමම ගාල්ල පැත්තට. හරිද? ගාල්ලේ නෙමේ ලංකාවේ කොහේ වුණත් කොල්ලන්ට කෙල්ලන්ට ෆැෂන් කරන්න තියෙන හොඳම තැන ගැන තමයි මම මේ මතක් කරන්න හදන්නේ. හරිද? ෆැෂන් බග් අලුත්ම ශාඛාව වොන්න ගාල්ලට හෙට දවසේදී එනවා. එතකොට පළවෙනිදා දෙන්න දෙවෙනිදා දවස් දෙකේම ඔන්න ෆැෂන් බග් එකට ගිහිල්ලා ගාල්ලේ ශාඛාවෙන් අති දැවැන්ත ඩිස්කවුන්ට් එක පවුලේ හැමෝටම ගැලපෙන ඕනම විලාසිතාවකින් ඕනම කලෙක්ෂන් එකක් මිලදී ගන්න පුළුවන් හොඳම තැන තමයි ෆැෂන් බග් එක කියලා කියන්නේ. පොඩි අයට, ලොකු අයට, ඊට පස්සේ වැඩිහිටි අයට, ඊට පස්සේ තරුණ කට්ටියට මේ ඕනම කෙනෙක්ට ගැලපෙන ඕනම අලුත්ම ස්ටයිල් එකක දුමක්වා ගන්න නම් යන්න ඕනේ කොහෙටද? ෆැෂන් බග් එකට තමයි. ඔන්න ගාල් අලුත්ම ශාඛාව හෙට උදේම විවෘත කරනවා. ඉතින් ඒ නිසා සෙනසුරාදා දවස් දෙක නිවාඩු පාඩුවේ ගිහිල්ලා ෂොපින් කරලා එන්න ඕනේ. හරිද? එතෙෆෙම් අපේ කණ්ඩායමත් එනවා. එන්නේ හිස් අතින්නේ මේ වාර තෑගි ගොඩාක් අරගෙන. ඒ නිසා අනිවාර්යෙන් හෙට ඒ පැත්තට යන්න අමතක කරන්න එපා. ගාල්ලේ දකුණේ ඉන්න කොල්ලෝ කෙල්ලෝ සෙට් එක. දැන් එතකොට ලබන සතිය ගැනත් මම දැම්ම කියන්නා නේද? ලබන සතිය අපි සූදානම් වෙලා ඉන්නවා මාතර දිස්ත්‍රික්කය සහ කුරුණෑගල දිස්ත්‍රික්කය අතර ද්වන්ද සංග්‍රාමය අරගෙන එන්න. කවුද එන්නේ කියලා අපි වාට ඉස්සරහට කියන්න ලෑස්ති වෙලා ඉන්න. රයිට්. එහෙනම් අපි වැඩේ පටන් ගන්න හදන්නේ. මෙන්න රත්නපුරේ පැත්තට යන්න හදන්නේ. K69 වැඩේට ලෑස්ති නේද? මොකද කියන්නේ? කමෙන්ට් සෙක්ෂන් එක දැන් දහදහ කරලා පෙන්නමුද? රයිට්. පුළුවන් නේ? රයිට්. එහෙනම් මෙන්න ඔයාලා අයිත් මතක් කරන්න ඕනේ. ඔයාලා දැන් සුපිරි ටැග් ටිකක් දිනා ගන්න අවස්ථාව තියෙනවා. පළවෙනි පැය ඉවර වෙන තව විනාඩි කිහිපයක් තියෙනවා. ඉතින් ඒ නිසාම තමයි මම ඔයාලට මතක් කරන්නේ. ඔයාලට හැකියාව තියෙනවොන් අද දවසේදී ඔමිල් සබන්, ඊට පස්සේ ෂැම්පු, ඊට පස්සේ මෙන්න මේ gift pack එක ඔයාගේ කරගන්න ඔමිල් නිෂ්පාදන අඩංගු මාසෙකට හරියන්න අවශ්‍ය කරන සුපිරිම gift pack එකක් ඔයාලට අපි දෙන්න ලෑස්ති වෙලා ඉන්නවා. පළවෙනි පැයි live එක share කරලා screenshot එකක් එවුවාම, හරිද? 0711 95 95 95 එහෙම නැත්නම් ඔයා හොම්මම අපේ live එකේ chat box එකට tag ගාලා මෙන්න මේ ඔමිල් නිෂ්පාදනත් එක්ක ගත්ත අපේ live එක share කරපු screenshot එක tag ගාලා මට එවන්න. එතකොට ඔයාලට පුළුවන් වාසනාවන්ත ජයග්‍රහකෙක් වෙන්න. හරිද? live එක ගැම්මට share කරගෙන කරගෙන කරගෙන කරගෙන යන්න තියෙන්නේ. ඔයාගේ මනාපය තියෙන්නේ නුවරට නම් ඔයාට පුළුවන් නුවර කියලා කමෙන්ට් කරන්න. ඔයාගේ මනාපය තියෙන රත්නපුරට නම් රත්නපුර කියලා කමෙන්ට් කරන්න පුළුවන්. හරිද? කම්මැලි වෙන්නේ නැතුව කමෙන්ට් එක දාගෙන ගිහලා කොල්ල දෙන්නව ජයග්‍රහකයෝ කරන්න ඕනේ අද. හරිද? රයිට්. එහෙනම් වෙලාව හරියටම රෑ 10යි. ඔයාට රෑ 10යි විනාඩි 20ක් වෙනකන් ඔයාගේ සෙෂන් එකට වෙලාව හම්බ වෙනවා. ඒ විනාඩි 20 ඇතුලේ ඔයාගේ වැඩ ටික පෙන්වන්නම ඕනේ. අපි බලමු ඔයාට ඔයාගේ දිස්ත්‍රික්කෙන් හම්බ වෙන ආදරේ කොහොමද කියලා. හරිද? ලෑස්තිද? රයිට්. එහෙනම් මෙන්න වැඩේ පටන් ගන්න හදන්නේ. 3 2 1
1: NetFM official Facebook පිටුවට දැන්ම පිවිසෙන්න රත්නපුර දිස්ත්‍රික්කය DJ K69.

පාඩමං හබියෝගේ බාර දීලා තියෙන්නේ 10000 සීමාව තව විනාඩි 17ක් ඇතුළත පහු කරන්න ඕන. ටැග් දිනන්න ඕනේ නම් ඔයාගේ ලයිව් එක ෂෙයා කරන්න. Powered by Omi Baby.

දැන්නම් වැඩේ ලේසි නෑ රජෝ. දැන් තමයි නියම කමෙන්ට් සටන පටන් අරගෙන තියෙන්නේ. අතිශය ලොකු අභියෝගයක් මෙන්න රත්නපුරේ නුවර දිස්ත්‍රික්කයට. අපි බලමු කවුද වැඩිම කමෙන්ට්ස් ප්‍රමාණයක් ගන්න කියලා. ගල කමෙන්ට් කරන්න

තව විනාඩි 10ක් ඇතුළත 10000 සීමාව පහු කරන්න පුළුවන් වේද බලමු අපි රත්නපුරේ දිස්ත්‍රික්කයේ Facebook Live එක 100ක් ෂෙයා කරලා පෙන්වන්න බලන්න රත්නපුරේ දිස්ත්‍රික්කයෙන්.

0: NetFM DJ 9 Face to Face Attack Show.
1: වැඩ සැපට යනකොට දැන්නම් වැඩේ නුවරට ලේසි වෙන්නේ නෑ රජෝ. හරිද? හරියටම රෑ 10යි විනාඩි 20 වෙනකොට කිව්වා වගේම කමෙන්ට් සෙක්ෂන් එක 10:10 සීමාව පහු කරා. හරිද? හැබැයි මෙහෙමයි ඔතන රත්නපුරේ කමෙන්ට් ටිකක් තියෙනවා නුවරක් තියෙනවා. දැන් මෙන්න මෙහෙමයි වැඩේ වෙන්නේ. හරිද? දැන් මම ඇවිල්ලා මෙතනට වෙලා වාඩි වෙලා අභියෝග දෙන එකනේ මගේ තියෙන එකම රාජකාරිය. අපිට තියෙන එකම සතුට ඒකනේ මහත්තයෝ. හරිද? රයිට්. මෙහෙමයි අද අභියෝග දෙන්නේ නිකන් නෙමේ තෑගිත් එක්ක. හරිද? අන්නේ නිසාම තමයි ඔයාලට මතක් කරන්නේ ඔබේ පවුලේ දෛනික සත්කාරයට විශ්වාසයෙන් තෝරගන්න ඕනේ ඔමිල් සබන්. ඔමිල් නිෂ්පාදක ගැන කතා කරද්දී සාමාන්‍යයෙන් අපි නානකොට සනීපෙට නාන්න ආසයි නේද? හොඳ සබන් කෑල්ලක් තිබ්බනම් එහෙම සනීපෙට නා ගන්න පුළුවන් කියලා අපි කොච්චර කියනවද නේද? සුවඳට තිබ්බ නම් එහෙම ගර්ල් ෆ්‍රෙන්ඩ් මේම හම්බෙන්නේ යනකොට අපේ K69 ඔමිල් සබන් කෑල්ලක් ගාලා යන්නකෝ. අම්මෝ ආදරේ තව තව වැඩි වෙනවා. හරිද? ඊට පස්සේ පොඩ්ඩක් අපේ කවුද මේ DJ නිරා ගර්ල් ෆ්‍රෙන්ඩ් මේම හම්බෙන්නේ යනකොට ඔමිල් ෂැම්පූ එක පොඩ්ඩක් පාවිච්චි කරලා යන්නකෝ. ඔළුවෙන් මෙහෙම අලල චුට්ටක් නිකන් මෙහෙම අත ගන්නකොට සිනීදුයි කියයි. හරිද? ඒ තරමට සුවඳත් එක්ක නියමටම ෆ්‍රෙෂ් විදියට ඉන්න නම් ඔයා අනිවාර්යෙන් ඔමිල් නිෂ්පාදන තමයි පාවිච්චි කරන්න ඕනේ. ඔමිල් බේබි සබන් තියෙනවා අපේ චූටි බබාලාට, ඊට පස්සේ අපේ ලොකු බබාලාට කොහොම සබන් එක තියෙනවා. ඔමිල් ෂැම්පූ ඇතුළු ගුණාත්මක නිෂ්පාදන රසක් ඔයාට දැන් ඔන්න බෙලඳපොළෙන් ගන්න පුළුවන්. ඔමිල් කියලා නම කියලාම ඉල්ලන්න ඕනේ. හරිද? රයිට්. දැන් වැඩේ වෙන්නේ මෙහෙමයි. අපි ඔයාලට කියවන්නේ පළවෙනි පැයේ වාසනාවන්ත ජයග්‍රහකෙක් අපි තෝරගෙන තියෙනවා. තව පොඩි වෙලාවකින් එයාව ප්‍රකාශයට පත් කරන්නම්. මෙතනින් එහාට ඔයාට තියෙන්නේ අපි මේ පැයේදී තොන්න ඔමිල් නිෂ්පාදන අඩංගුව පැක් එකක් ඔයාලට තෑගි දෙන්න ලෑස්ති වෙලා ඉන්නවා. ඒක තෝරගන්නේ මෙන්න මෙහෙමයි. හරිද? ඒක තෝරගන්නේ ක්ලිනෝල් ෆේස්බුක් පිටුව. හරිද? මම අකුරු ටික කියන්නම්කෝ. මේ ඔමිල් නිෂ්පාදන පිළිබඳව ඔයාලට දැනගන්න නම් ඔයා යන්න ඕන ෆේස්බුක් පිටුව තමයි ක්ලිනෝල් කියලා කියන්නේ. CLENOL Facebook පිටුව ටග් ගාලා ඔයාලට කරන්න තියෙන්නේ ලයික් කරන්න. ලයික් කරලා අපේ කමෙන්ට් සෙක්ෂන් එකට ටග් ගාලා ස්ක්‍රීන්ෂොට් එකක් දාන්න තියෙන්නේ. හරිද? එතකොට ඒ අතරින් වාසනාවන්ත ජයග්‍රහකෙක් අපි තෝරගන්නවා. එක ස්ක්‍රීන්ෂොට් එකක් නම් එවලා මදි. හරිද? ස්ක්‍රීන්ෂොට් ගොඩාක් එවන්න ඕන. ලයික් කරලා ටග් ගාලා මේ පැත්තට දෙන්න. මම ආයෙ මතක් කරන්නද මොකද්ද Facebook පිටුව කියලා. හරිද? ක්ලිනෝල් ෆේස්බුක් පිටුව තමයි ඔයා අනිවාර්යෙන් ලයික් කරන්න ඕන. ලයික් කරලා අපේ NetFM ඔෆිෂියල් ෆේස්බුක් පේජ් එකේ තියෙන ලයිව් එකට ඔයා ස්ක්‍රීන්ෂොට් එකේ වන්න ඕන. CLENOL ටග්ගාලා ගිහිල්ලා කමෙන්ට් කරගෙන යන්න ලයික් කරලා. හරිද? ඊට පස්සේ අපි ලෑස්ති වෙලා ඉන්න ඔයාට මාසෙකට හරියන්න ඔමිල් නිෂ්පාදන ලඟු තෑගි පාර්සලයක් වාඩ් ජයග්‍රහණය කරන්න අවස්ථාව තියෙනවා. රයිට්. එතකොට ඊට පස්සේ මම මේ මතක් කරන්න හදන්නේ ඔන්න අපේ මයිකෝල අද දවසේදීත් අපිත් එකතු වෙලා ඉන්නවා. රසනහර පිනායන අලුත්ම අත්දැකීමක් ගන්න නම් මයිකෝල විතින් පේරෝ රසති මයිගුවා මයි චමරින් මයි බ්ලූබරි ඇතුළු තවත් රස පෙළක් දිවෙනපුරා තියෙන කාගීල් ස්කීල් සාපිකෝ සතුස ඇතුළු සුපිරි වෙළඳසැල් වලින් ඔයාට ගන්න හැකියාව තියෙනවා. මයිකෝලා වෙනස් දෙයක්, අලුත් දෙයක්. මයිකෝලා වෙතින්ම පමණයි. මයිකෝලා අපේ රටේ අපේ දෙයක්. රයිට්. ඕකේ. දැන් මෙන්න මෙහෙමයි නුවරට අභියෝගය එන්නේ. හරිද? නුවරින් මෙන්න මේකයි වෙන්න ඕනේ. රයිට්. ඕකේ. හරිද? නිරා, දැන් කමෙන්ට් සෙක්ෂන් එක 10:10 සීමාවේනේ තියෙන්නේ. හරිද? ඔයාට මන් දෙනවා මෙන්න මෙහෙම අභියෝගයක්. නුවරින් මේ කමෙන්ට් සෙක්ෂන් එක, හරිද, තව 7000කින් වැඩි කරලා පෙන්වන්න ඕනේ. يعني 17000ක් වෙන්න ඕන. තව 7000ක් වාට කමෙන්ට්ස් එන්න ඕනේ. බ්ලාස්ටිද මොකද කියන්නේ කොල්ලෝ ටික වැඩේ දෙයිද වාගේ ආලෝ සෙට් එක? ෂුවර් නේ නේද? රයිට්. ඒ විතරක් නෙමෙයි දැන් කමෙන්ට් සෙක්ෂන් එකේ විදිහට යනකොට අපේ ෂෙයා කරන සෙට් එක මේ වෙද්දි මම මෙහෙම කියන්නම්කෝ. අපිව දැන් මේ වෙද්දි ලයිව් බලාගෙන ඉන්න ගමන් ෂෙයා කරපු කට්ටිය 127ක් ඉන්නවා. මේක 200 කරන්න ඕනේ නුවරි. හරිද? ලේසි නෑ අභියෝගේ කමෙන්ට් 7000ක් ඕන. ලයිව් එක ෂෙයා කරන්න ඕනේ 200ක්. රයිට්. එහෙනම් මෙන්න වැඩේ පටන් ගන්නවා. හරියටම වෙලාව 10:00 විනාඩි 25. ඔයාලට හම්බ වෙනවා විනාඩි 20ක සෙෂන් එකක්. අපි වැඩේ පටන් ගන්න හදන්නේ 3:21. මෙන්න DJ නිරා.

0: NetFM DJ Night Face to Face Attack Show. Right, Velava Hariyatama, Radhaya Vinadi Hadali Spahai, Apita Labena Atishaya Prekshak Illima Mata, Apiwata Velava Denawa, Rakolhai Vinadi Visakwanakan comment section එක විවෘත කරලා තියෙනවා. ඔයාට පුළුවන්. ඔයා කැමතිම දිස්ත්‍රික්කයේ නුවර නම් නුවර දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය කරවන්න පුළුවන්. ඊට පස්සේ ඔයා කැමතිම දිස්ත්‍රික්කයේ රත්නපුර නම් ඔයාට රත්නපුර දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය කරවන්න පුළුවන්. ඒ හැකියාව තියෙන්නේ ඔයාට. Right. එතකොට මම මේ පැත්තේ නුවරට අභියෝගයක් දුන්නා මේ K69. පුළුවන් නම් අපේ ෂෙයා සෙක්ෂන් එකේ 200 කරලා පෙන්වන්න කියලා. හරිද? මේ වෙද්දි 240කට ආසන්න ප්‍රමාණයක් ෂෙයා කරලා තියෙනවා. හරිද? රයිට්. එතකොට ඔයාට මම වැඩේ පටන් ගන්නකොට මෙන්න මෙහෙම ටිකක් ලොකු අභියෝගයක් දෙනවා. දැන් ගියපාර ඇත්තටම කමෙන්ට් 10000ක් දෙන්න කියලා මම පොඩ්ඩක් ලැජ්ජ වුණානේ නේද? මෙහෙ බල්ලා මෙහෙ බලද්දි වැඩේ වුණානේ. රයිට්. මෙන්න දෙනවා අභියෝගය. මේකනම් ලොවෙත් අපේ කොහෙද රත්නපුරේ කොල්ලන්ට කෙල්ලන්ට නම් මේ ගේම ගහන්න බෑ. හරිද? කමෙන්ට් සෙක්ෂන් එක තියෙන්නේ දැන් 14000. හරිද? මොකද කියන්නේ මේක 24000ක් කරලා පෙන්නන්න පුළුවන්. ආ ඒත් බෑ. එතකොට 10000 ඉන්නේ තියෙන්නේ 26000. මොකද කියන්නේ විනාඩි 20ක් දෙනවා. හරිද? පුළුවන්ද? රයිට්. පුළුවන්. අන්න අන්න අපේ කොල්ලා කියනවා තමන්ගේ දිස්ත්‍රික්කයේ කොල්ල කෙල්ල සරික විශ්වාසයි විනාඩි 20ක් ඇතුළත මැච් එක ගහලා පෙන්නනවා කියලා. ඒ කියන්නේ මම දැන් තව විනාඩි 20කින් ෆෝන් එක අතට අරගෙන කමෙන්ට්ස් බලද්දි 26000ක් වෙන්න ඕන. හරිද? රයිට්. හෙටින් එහාට අභියෝගය ඉවර නෑ රජෝ. හරිද? දැන් කමෙන්ට් එකක් දාලා නිකන් ඉන්න බෑනේ. දැන් මේ පැත්තෙන් 200ක් ෂෙයා කරා නම් ඔය පැත්තෙන් 300ක් වෙන්න ඕනනේ නේද? රයිට්. විනාඩි 20ක් ඇතුළත දැන් නම් ලේසි නෑ. හරි. ඒ නිසා ඉතින් ඔන්න ඔයාලට වෙලාව මෙතනින් එහාට දෙනවා කමෙන්ට් සෙක්ෂන් එක 26000 සීමාව පහු කරවන්න ඔයාගේ ආදරේ අපේ රත්නපුර දිස්ත්‍රික්කයට ලබා දීලා. එතකොට රත්නපුර දිස්ත්‍රික්කයට ඒ විදිහට ආදරේ දෙද්දි මම මේ මතක් කරන්න හදන්නේ රත්නපුරේ ඔලෙවල්ස් කරන ඒ ලෙවල්ස් කරන නංගිලා මල්ලිලාට. හරිද? මේක තියෙන හොඳ අවස්ථාවක් ගැන තමයි කියන්න හදන්නේ. සාමාන්‍යයෙන් අපි ආසයිනේ එකපාර කැම්පස් යන්න, ෆස්ට් අය එකේම කැම්පස් යන්න, ආර්ට් සබ්ජෙක්ට් එක කළා ෆස්ට් අය එකේම කැම්පස් ගියාම ජීවිතේ එතනින් එහාට ගොඩදා ගන්න එක මහ ලොකු දෙයක් නෙමෙයිනේ. අන්න ඒ නිසා තමයි ඔයාලට මම කියන්නේ මෙවර දිස්ත්‍රික්කයේ ප්‍රථමයේ ඇතුළු විශේෂ ප්‍රතිඵල රැසක් බිහි කරපු අපේ චන්දන විජේබණ්ඩාර සර්ගෙන් ඉතිහාසයේ ඉගෙන ගත්තොත් ආයි ඉතින් ඔයාට ගෙදර ගිහිල්ලා පාඩම් කරන්න දෙයක් නැහැ සර් කියලා දෙන ස්ටයිල් එකත් එක්ක ආයි ඉතින් එහෙ බලලා මෙහෙ බලද්දි කියන සේරම කරුණු ටික මතක හිටිනවා. හැබැයි සර් ක්ලාස් එකේ එහෙ මෙහෙ බලන්න බෑ. බෝඩ් එක දිහා බලාගෙන සර් එක්කම තමයි ඉන්න ඕනේ. හරිද? එතකොට සර්ගෙන් ඉතිහාසය ඉගෙන ගන්න කැමති කට්ටියට ඔන්න දැන් රත්නපුර දිස්ත්‍රික්කයේ සුපිරිම AC කරපු ඒ වගේම පහසුකම් සියල්ල හොඳට තියෙන අධ්‍යාපනයේ සුදුසු වටපිටාවක් තියෙන ඇහැලියගොඩ සියත්‍රා අධ්‍යාපන ආයතනයේ හරහා ඔයාලට පුළුවන් ඔන්න දැන් ඉතිහාසය ඉගෙන ගන්න සර්ගේ ක්ලාස් වලට යන්න. ඒ විතරක් නෙමෙයි මෙවර දිස්ත්‍රික් ප්‍රථමයේ ඇතුළු විශේෂ ප්‍රතිඵල රැසක් බිහි කරපු චන්දන විජේබණ්ඩාර සර් එක කලා විෂය ධාරාවේ විශ්වවිද්‍යාල ප්‍රවේශ අවස්ථා වැඩියෙන් ඔයාලට ලබා ගන්න අවස්ථාව තියෙනවා. ඒ විතරක් නෙමෙයි සර්ගේ ක්ලාස් වලට යනෝ නම් සිසුල්කා රත්නපුරත් තියෙනවා. ඊට පස්සේ සියත්‍රා ඇහැලියගොඩ ඒ වගේම සමාධි අවිස්සාවේල්ල මේ කියන ආයතන වලදී සර්ගෙන් ඉගෙන ගන්න ඔයාලට පුළුවන්. ලංකාවේ දුර පැත්තක ඉන්නවා නම් වෙන කොහේ හරි ඉඳලා සර්ගේ ක්ලාස් එකට එන්න ඕන කියන අයිඩියා එක තියෙනවා නම් දැන් සර්ගේ ඔන්ලයින් ක්ලාස් එකක් තියෙනවා. හරිද? 0.61 කියන දුරකථන අංකයට කතා කරලා ඔයාලට වැඩි විස්තර දැනගන්නත් පුළුවන් සර්ගේ ක්ලාස් එක පිළිබඳව. රයිට්. අපි පොඩි විනාඩියක් විතර කමර්ෂල් බ්‍රේක් එකක් අරගෙන අපි යන්න හදන්නේ රත්නපුරේ පැත්තෙන් වැඩේ පටන් ගන්න. ඔහොමම ඉන්නකෝ.
1: සස්තල ඉතිහාසය චන්දිම විජේ බණ්ඩාර නවපන්ති ආරම්භුණා පමණයි. සිසුල්කා රත්නපුර සියත්‍රා ඇහැලියගොඩ සමාධි අවිස්සාවේල්ල ලංකාවේ ප්‍රථමයා බිහි කළ විශිෂ්ටතම ඉතිහාසය පන්තිය විමසීම් 0.71 861 64 68.
2: අලුත් ට්‍රෙන්ඩ්ස් අලුත් ස්ටයිල් එක විලාසිතා ලෝකේ කලබන්න ෆැෂන් බත් අලුත්ම ශාඛාව දැන් ගාල්ලට. අගෝස්තු 1st අලුත්ම මුහුණුවරකින් විවෘත වන ෆැෂන් බත් ගාල්ල ශාඛාවට ඔබත් එන්න. ඔබේ මුළු පවුලටම ගැලපෙන නවතම කලෙක්ෂන් රසක් අතරින් හිතේ හැටියට විලාසිතා තෝරගන්න. අගෝස්තු 1 & 2 යන දෙදින තුල සියලුම භාණ්ඩ සඳහා 10% වට්ටමක් සහ net fm කණ්ඩායම සමග එක්වී තෑගි දිනා ගැනීමටත් අවස්ථා. Fashion Bug වෙනස් වන ජීවන රටාවන්ට.
1: 2028 උසස් පෙළ ඉතිහාසය චන්දිම විජේ බණ්ඩාර නවපන්ති ආරම්භුණා පමණයි. සිසුල්කා රත්නපුර සියත්‍රා ඇහැලියගොඩ සමාධි අවිස්සාවේල්ල ලංකාවේ ප්‍රථමයා බිහි කළ විශිෂ්ටතම ඉතිහාසය පන්තිය විමසීම් 0.71 861 64 68.
0: රයිට් කමර්ෂල් බ්‍රේක් එකෙන් පස්සේ අපි දැන් ඔන්න මේ පැත්තට එනවා. කමෙන්ට් සෙක්ෂන් එක 26000 කරලා පෙන්නනවා කියලා මේ පැත්තෙන් ප්‍රොමිස් වෙලා තියෙන්නේ. ඊට පස්සේ ෂෙයාස් 300කට වැඩි ප්‍රමාණයක් අරන් දෙනවා කියලා ඔන්න රත්නපුරේ පොරොන්දු වෙලා තිනකොට අපි වැඩි බාර දෙන්න හදන්නේ K69ට. වැඩේට ලෑස්ති නේද? තව පොඩ්ඩක් හරියට වැඩේ අල්ලන් ගියොත් මම gift එකක් දෙනවා තව පොඩි වෙලාවකින්. හරිද? මෙන්න එහෙනම් වැඩේ පටන් ගත්තා. 3 2 1.

0: NetFM DJ 9 Face to Face Attack Show. Right, වෙලාව හරියටම 11යි විනාඩි 19ක් වෙනකොට අපි රත්නපුරේ පැත්තේ නුවරට පොඩ්ඩක් එන්න හදන්නේ. කමෙන්ට් සෙක්ෂන් එක නම් අපිට දැන් අතර කරන්න සිද්ධ වෙනවා රජෝ. හරිද? හැබැයි උනාට මෙන්න මෙහෙම දෙයක් ඔයාලට දැන් අපි දෙන්න හදන්නේ. අපි පැය දෙකක් පුරාවටම ජයග්‍රාහකයන් දෙන්නෙක් තෝරගත්තා. අබලස් වෙන්නේ තවත් ජයග්‍රාහකෙක් තෝරගන්න අවස්ථාව දෙන්න. හරිද? මේ වෙලාවේ ඔයා බලාගෙන ඉන්නේ නුවරින් උනත් ඊට පස්සේ ඔයා බලාගෙන ඉන්නේ රත්නපුරේ ඉඳලා උනත් දැන් ඔයාට අවස්ථාව තියෙනවා. ඔන්න අද දවසේදී අපි ඔයාලට කිව්වා වගේම ඔබේ පවුලේ දෛනික සත්කාරයට විශ්වාසයෙන් තෝරගන්න ඕන සබන් තමයි ඔමිල් සබන් කියලා කියන්නේ. ඔමිල් නිෂ්පාදනත් එක්ක සබන් විතරක් නෙවෙයි. හරිද? ඔමිල් බේබි සබන් ඊට පස්සේ ඔමිල් කොහොම සබන් එක්ක ඔමිල් ෂැම්පු එකත් ගුණාත්මක නිෂ්පාදනයක් විදිහට තමයි වෙළඳපොළෙන් ඔයාට ගන්න හැකියාව තියෙන්නේ. ඉතින් ඒ නිසා ඔයාගේ සමට ගැළපෙන විදිහට සුවඳට ෆ්‍රෙෂ් පිට කමෙන්ට් එකක් දාන්න. වැඩිපුරම කමෙන්ට් කරන කෙනාට අපි ලෑස්ති වෙලා ඉන්න ඕන. මාසෙකට හරියන්න ඔමිල් නිෂ්පාදන අඩංගු තැගි පාර්සලයක් ලබා දෙන්න. ලොකු දෙයක් කරන්න නැහැ. දැන් ඔයාලට කරන්න තියෙන්නේ ඔමිල් කියලා කමෙන්ට් කරගෙන යන්න විතරයි. හරිද? ඊට පස්සේ වැඩිම කමෙන්ට් ප්‍රමාණයක් එන කෙනාට අපි අද දවසේදී තවත් වාසනාවන්ත ජයග්‍රාහකෙක් වෙන්න අවස්ථාව අරගෙන එනවා. ඔමිල් ගැන මේ විදිහට මතක් කරලා ඊට පස්සේ අපි මේ කියන්න හදන්නේ මෙවර දිස්ත්‍රික්කයේ ප්‍රමුඛයා ඇතුළු විශේෂ ප්‍රතිපල රැසක් බිහි කරපු චන්දන විජේබණ්ඩාර සර් එක්ක කලා විෂය ධාරාවෙන් විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබා ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න ඔයාට සර්ගේ ක්ලාස් එකට යන්නේ කොහොමද කියලා කල්පනා කර කර ඉන්නවා නම් රත්නපුරවට කෙනෙක් නම් ඔයාලට දැන් අවස්ථාව තියෙනවා රත්නපුර පුරවරේ ඇහැලියගොඩ සියත්‍රා අධ්‍යාපන ආයතනයේ හරහා සර්ගේ ක්ලාස් එකට යන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි සිසුල්කා රත්නපුර ඒ වගේම සමාධි අවිස්සාවේල්ල මෙන්න මේ කියන තැන්වලත් සර් ක්ලාස් කරනවා. ඒ විතරක් නෙමෙයි ලංකාව පුරාම ඉන්න කට්ටියට සර්ගේ ඔන්ලයින් ක්ලාස් එකටත් සම්බන්ධ වෙන්න හැකියාව තියෙනවා. කලා විෂය ධාරාවේ ඉහළම සෙට් කෝවගයක් ලබාගෙන විශ්වවිද්‍යාල වරම් හිමි කරගන්න ඔයාගේ විශ්වවිද්‍යාල සීනේ සැබෑ කරගන්න දිවයිනේ ප්‍රථමයන් අතරට එකතු වෙන්න ඔයාට හැකියාව තියෙනවා සර්ගේ ක්ලාස් එකට ගියොත්. 0761 861 64 68 කියන නම්බර් එකට කෝල් එකක් දුන්නොත් ඔයාට පුළුවන් සර්ගේ ක්ලාස් එක පිළිබඳව වැඩි විස්තර දැනගන්න. හරිද? ඊට පස්සේ මම මේ ඔයාලට මතක් කරන්න හදන්නේ හැමදාමත් වගේ අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා රසනහර පිනායන අලුත්ම අත්දැකීමක් ගන්න මයිකෝලා. අපේ කොල්ලොත් එක්කම මයිකෝලා රසයත් අද දවසේදී තියෙනවා. පේර රසති මයිගුවා මයි ටැමරින් මයි ගෝබරි ඇතුළු තවත් රස පෙළක් දිවයින පුරා කිල්ස් කාගිල් සාපිකෝ සතෝස සුපිරි වෙන්සල් වලින් ඔයාට මිලදී ගන්න අවස්ථාව තියෙනවා. මයිකෝලා වෙනස් දෙයක් අලුත් දෙයක් මයිකෝලා වෙතින්ම පමණයි. මයිකෝලා අපේ රටේ අපේම දෙයක්. අගෝස්තු මාසේ පළවෙනි දවසේ වෙන් කළ තියාගන්න කියලා මම ඔයාලට මතක් කරානේ. මොකොත් නිසා නෙමෙයි ගාල්ලවට ඉන්න කට්ටියට ඔන්න දැන් ෆැෂන් බග් අලුත්ම ශාඛාව ගාල්ලට එනවා. ඉතින් ඒ නිසා දකුණේ ඉන්න ගාල්ලේ ඉන්න ලස්සනට අඳින්න ආස කරන කොල්ලන්ට කෙල්ලන්ට තියෙන හොඳම තැන තමයි ෆැෂන් බග් කියලා කියන්නේ. හෙට අනිද්ද දවස් දෙකේ ඔයා ඒ පැත්තට ගියොත් එහෙම ඔයාට හිතාගන්න බැරි තරම් දැවැන්ත ඩිස්කවුන්ට් එක ඔයාට අවශ්‍ය කරන ඇඳුම් පැළඳුම් විලාසිතාවන් ගණනාවකින් ගන්න පුළුවන්. ගෙදර කට්ටිය ඔක්කොම එකතු කරගෙන යන්න ඕනේ. හරිද? අපේ එන්ජල් ඩාන්සින් ටීම් එකේ කට්ටිය දවසේ අපේ දාර්ශී දවසේ අපේ සෙට් එක මත ඔන්න දැන් හෙට ඒ පැත්තට යනවා කියලා අපිට ආරංචි ආවා. මොකද කෙල්ලෝ දෙන්න ලස්සන්ට අඳින්න ආසයි කියලා අපි දන්නවනේ. අන්න ඒ නිසාම තමයි ෆැෂන් බග් එක පැත්තට ගියොත් ඔයාලට මේ අවස්ථාව හිමි කරගන්න පුළුවන්. හෙට යන්න අමතක කරන්න එපා. අපේ NetFM කණ්ඩායමත් එනවා. ඔයාලට ඒ අයත් එක්ක එකතුලා තෑගි දිනන්නත් අවස්ථාව තියෙනවා. හරිද? රයිට්. ඊට පස්සේ අපි යන්න හදන්නේ තව විනාඩි 15ක කාල සීමාවක් අපි ලබා දෙනවා මෙහෙන් නුවර පැත්තට. හරිද? නුවර දිස්ත්‍රික්කයෙන් අපි අද දවසේදී එකතුුණු අපේ ආදරණීය තරංග කරුවාට අපි අවස්ථාව දෙන්න තමයි හදන්නේ. DJ නීරා, තග්ගාල එන්නකෝ මේ පැත්තට පොඩ්ඩක්. තග්ගාල එන්නකෝ. රයිට්. ඕකේ. අද දවසේදී පොඩ්ඩක් උසහ දෙක. ඒ නිසා මේ මට පොඩ්ඩක් අමාරුයි මේ පැත්තේ කතා කරන්න. කොල්ලා උස නිසා අපිට පොඩ්ඩක් අමාරු වුණා වැඩි මෙහෙම කරගන්න. හරි, නීරා මට කියන්නකෝ. දැන් සාමාන්‍ය DJ වලට ඇවිල්ලා කොච්චර කාලයක් වෙනවද? පොඩ්ඩක් හයියෙන් කතා කරමු.
1: අවුරුද්දක් විතර
0: වෙනවා. රයිට්. ඕකේ. එතකොට අද දවසේදී මේ ලැබෙන ආදරය ගැන ඔයාලට මොකද හිතෙන්නේ?
1: ගොඩක් සතුටුයි.
0: හා, රයිට්. ඊට පස්සේ කමෙන්ට් කරපු කට්ටියට ඔයාලට තෑන්ක් කරන්නත් පුළුවන්. ඔව්,
1: කමෙන්ට් කරපු ඔක්කොටම තෑන්ක් යූ.
0: රයිට්. ඕකේ. ඒකනම් මතක් කරලා අපි යන්න හදන්නේ නීරාගේ පැත්තට. සෙක්ෂන් අපි ඊළඟට ලෑස්ති කරගෙන තියෙන සෙෂන් එකට යන්න තමයි ලෑස්ති වෙන්නේ. රයිට්. අපි විනාඩි 15ක කාල සීමාවක් ලබා දෙනවා නීරාට. රයිට්. මෙන්න වැඩේ පටන් ගන්නවා 3 2 1 1.

0: NetFM DJ 9 Face to Face Attack Show. Right, Vilava Hariyadamaikolhai, Vinadi, Hatalihai, Abilasivinne, Atishay Bharadhura Kartavya Venuen, Mevela Ve, Idahasara Venkara Gan, Habai Itakali Matekino, Adadavase Di, Ratnapura District, Niyojane Karamin, Apitek, Ekatuno DJ, K69, Mehenno Kobodda, Harida, Right, Wagging Ahanna Thiyenne, Kochchar Kalaya the DJ Industry, Ekatala, Chuttappathila Katha Karum, Tungani Aurud, right. Etho kora adhada vasee di oag district ke niyojane karamin inna labunu ekgan aatamukad hitenne. Right. Etho kora adhada vasee di oat me thena tenna ekyanne oag DJ industry ke ta palaveni paayti yen thena indala mo oat support ke dipu ayda oat thank karan avastha avti yena.
1: Tata
0: hindane tata evilla inna ne yada. It was a very villa in the code. Hansen of Ali. Right, okay. Hansen at local support. Take a dunne.
1: DJ support. Take Mulim Dunne. DJ Srigo Surangaya.
0: Haha.
1: It was a city devil. Ia, Rijibanoia.
0: Set take away. No, right. Had the mail been other again. Mukudi tenne.
1: I think Shan Naya. Mother Porta Dunna. Digitaruaya. Thing as I had a Tula Tankerman with me. Marsa Porta Dunna. Thing.
0: Right. Okay. Enak. Api deng yanni results ekak prakashayata pat karanna tai. Harida. Visheshayen matak karanna one ada dawasedi deng ko mi hita vela inna ne deyyane result ek kiyana lada ochchara durata yanne pa. Angel dancing team ekek ape nangila denna rat chuta enna kiyana me patthata. Harida. Me denna ada wede lassana karanna loku support ekak dunna. Right. Etakota deng hamo mahanawa kawadada api devani taranga wate patang ganne kiyala. Me beddi apita labena daddi prekshaka illima mata mokada yali alit sikurada ratriye samajamaadya osse wedima pirisak naramana wedasarahana bawata pat wenna apita hekiyawa labuna ada dawasedi thi thing etakota e aadareyat ekka api me maase ekenne september maase patang ganna tek api palaweni taranga wate sandaha obata ayedum karanna awasthawa denawa lankawaye mona district ekak mona kelawaraka hitiya thwata metanata enna awasthawa denawa api september maase bana bita netfm dj night face to face attack show palaweni taranga wate ජයග්‍රාහකයන් එකතු කරගෙන දෙවන තරඟ වටය සඳහා අවස්ථාව ලබා ගන්න සූදානම් වෙලා ඉන්නවා. වාත් ප්ලේ කරන්න දක්ෂ කෙනෙක් නම් මෙතනට ඇවිල්ලා ප්ලේ කරලා වින් කරන්න පුළුවන් කියන කන්ෆිඩන්ට් තියෙන කෙනෙක් නම් ඔයාලට පුළුවන් 0811 95 95 95 ට ඔයා ප්ලේ කරන පැහැදිලි වීඩියෝ එකක් අපිට එවන්න. එහෙම නැත්නම් NetFM official Facebook page එක හරහාත් ඔයාලට inbox කරන්න අවස්ථාව තියෙනවා. හරි. මම දැන් ලෑස්ති වෙන්නේ ප්‍රතිපල ප්‍රකාශයට පත් කරන්න. හරිද? Right. Mam mehema hannanko harida? Then ape innawa chuta innawa darshi poddak ennako me patter chutta chutta langara ennako harida? Oya hitana vidihata ada dawase kawuru jayagrahane karaida? Right, etakota ape kawuda chuti? Mehe ennako chuttak oya hitanne kawuru jayagrahane karaida? Ita ganna bæne. Right, ena mam prathipale prakashata pat karannada? Right, ada dawase di atishay unusum tarangayakin passe wedima comment sankhyawak himi kara ganimin janapriyama district ekaya bawata pat wenne api sudanam prakashayata pat karanna ada dawase di jayagrahi district ekaya bawata pat wenne nuwara district ekaya hondath polasannadayak ape kattiya laba demu hondath polasannadayak man hitanne vinivida bhavayakin yuktawa siyalu pratipala ganane kirime katayutu karanawa ape janidu අපිට අද දවසේදී ලොකු දායකත්වයක් ලබා දෙනවා මේ ප්‍රතිඵල එකක්වත් මිස් නොවන විදිහට අද දවසේදී හරිම රිසෝස් එක ලබා දෙන්න මම හිතන්නේ කටයුතු කරන හැම සතියකම වගේ මේ සතියෙත් අපිට ලොකු දායකත්වයක් ලබා දුන්න බොහොම ස්තුතියි. Right. එතකොට ලබන සිකුරාදාවේ මොකද වෙන්නේ කියලා අහන කට්ටියට මට කියන්න තියෙනවා. ලබන සිකුරාදාව තමයි අතිශය තරඟකාරී සිකුරාදාව බවට පත් වෙන්නේ. කුරුණෑගල දිස්ත්‍රික්කයේ සහ මාතර දිස්ත්‍රික්කයේ අතර තමයි ලබන සිකුරාදා ද්වන්ද සංග්‍රාමය අරගෙන එන්නේ. ඉතින් අද දවසේදී අපිට මේ වැඩේ ලස්සනට අරගෙන යන්න සපෝට් එක දීපු NetFM DJ Night මේ සංකල්පයේ හැමදාමත් අපිට පිටිපස්සෙන් ඉඳලා ශක්තියක් වෙන NetFM ඉහළ කළමනාකාරීත්වයේ වගේම තමයි NetFM අපේ ප්‍රෝග්‍රෑම් ටීම් එකේ වගේම තමයි අපේ NetFM ඉංජිනේරු වංශයේ වගේම තමයි අපේ NetFM මාකටිං ෆයිනෑන්ස් ඊට පස්සේ අපේ HR එක සෙට් එක ඊට පස්සේ අපේ කුමාරයියා ඊට පස්සේ අපේ නිවුස් ටීම් එකේ කට්ටිය ඊට පස්සේ අපේ ඩිජිටල් සෙට් එක මේ හැමෝම ගොඩාක් ආදරෙන් මතක් කරනවා අපේ ප්‍රොඩක්ෂන් එකේ වගේම ලයිබ්‍රරි එකේ සෙට් එකවත් ගොඩාක් ආදරෙන් මතක් කරනවා. Thank you අපිට දීපු සපෝට් එකට බලාගෙන හිටපු ඔබ නිසා තමයි දවසත් ලස්සන වුණේ හැමදාමත් වාර්තා අපිට වාර්තා තබමින් FM DJ Night අංක 1 තැන තියන්න හැමදාමත් ශක්තියක් උනේ බලාගෙන ඉන්න ඔබ. ඉතින් ඒ නිසා ඔබට ආදරේ මෙරිලත් පැයක් කියන ගමන් අපි සූදානම් වෙන්නේ ජයග්‍රාහකයාගේ අවසාන session එකට අවස්ථාව ලබා දෙන්න. එන්නකෝ බලන්න අපේ නුවර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මෙතනට අපිත් එක්ක එකතු වුණු අපේ ආදරණීය නිරා ඔයාලට chance එක දෙනවා අන්තිම පැය කාල විනාඩි 15ක session එකක් අරගෙන යන්න gift එකක් විදියට නංගිලා දෙන්නවෝ මේ පැත්තෙන් තියනවා මමද හරිද right okay එහෙනම් ඉතින් අපි ඒ ගැනත් මතක් කරන ගමන් අපි හෙට දවසේදී සූදානම් වෙලා ඉන්නවා අද දවසේදී ඔමිල් වෙතින් ත්‍යාග ලබාගත් ජයග්‍රාහකයන් hello hello සතියන්තේ උදේ පාන්දරම මම කියනවා හරිද එනිසා ලෑස්ති වෙලා ඉන්න ඒ ගැනත් මතක් කරන ගමන් අදට යන්නයි හදන්නේ අපි ලබන සිකුරාදා වේ යලිත් හමුවේ මේ බලාපොරොත්තු වෙන අතර සමු ගන්නවා ඊළඟ පරිස්සමින් ඉන්න ජය වේවා මම DJ Asa. Good night, me, DJ Nira.

0: දහස් විසි අට උසස් පෙළ ඉතිහාසය චන්දිම විජේ බණ්ඩාර නව පන්ති ඇරඹුණා පමණයි සිසුල්කා රත්නපුර සියත්‍රා ඇලියගොඩ සමාධි අවිස්සාවේල්ල ලංකාවේ ප්‍රථමයා බිහි කළ විශිෂ්ටතම ඉතිහාසය පන්තිය විමසීම් 0.7861.64.68
1: අලුත් ට්‍රෙන්ඩ්ස් අලුත් ස්ටයිල් එක විලාසිතා ලෝකය කලවන්න ෆැෂන් බග් අලුත්ම ශාඛාව දැන් ගාල්ලට අගෝස්තු පළමුවෙනිදා අලුත්ම මුහුණුවරකින් විවෘතවන ෆැෂන් බග් ගාල්ල ශාඛාවට ඔබත් එන්න ඔබේ මුළු පවුලටම ගැලපෙන නවතම කලෙක්ෂන්ස් රසක් අතරින් හිතේ හැටියට විලාසිතා තෝරා ගන්න අගෝස්තු 1 සහ 2 යන දෙදින තුල සියලුම භාණ්ඩ සඳහා 10%ක වට්ටමක් සහ netfm කණ්ඩායම සමග එක්වි තෑගි දිනා ගැනීමටත් අවස්ථා ෆැෂන් බග් වෙනස් වන ජීවන රටාවන්ට
0: 2028 උසස් පෙළ ඉතිහාසය චන්දිම විජේ බණ්ඩාර නව පන්ති ඇරඹුණා පමණයි සිසුල්කා රත්නපුර සියත්‍රා ඇලියගොඩ සමාධි අවිස්සාවේල්ල ලංකාවේ ප්‍රථමයා බිහි කළ විශිෂ්ටතම ඉතිහාසය පන්තිය විමසීම් 0.7861.64.68
2: කවතත් අලුත් කාගෙත් නෙත්

Nette Fem. Nette Ferit Mandebjerg. සුම්යාමේ සිට සිදුවිය හැකි සියලු රෝග පීඩාවන්ගෙන් ආරක්ෂා වීමට බුදුන් වහන්සේ අනුදැන වදාළ බොච්චංග පිරිත මෙතෙන් සිට ශ්‍රවණය කරමු.

බුදුරජාණන් වහන්සේ සහ මහරහතන් වහන්සේ නිරෝගී සුවය පිණිස නිරතුරුව ශ්‍රවණය කළ සත්‍යයනා කළ පිරිත් සූත්‍ර දේශනා

සියලු දිනාටම යහපත උදා වේවා. ඥානතර ගුණතර කුරුරට ජනපදවාසී නුදෙසා සම්බුදු රජාණන් වහන්සේ දෙසා වදාළ සත්‍ය ඥානය නිර්වාණ මාර්ගය සතර සතිපට්ඨානයයි. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග යන චතුර්විධ ආර්ය සත්‍ය මඟ සාක්ෂාත් කොට දුකින් එතෙරව බියෙන් තොරව සදහම් මඟ වඩමු. සතර සතිපට්ඨානය ශ්‍රවණය කරමු.

මැසි මදුරුවන්ගෙන් වන සතුන්ගෙන් සිදුවන හිරිහැර කරදරවලින් ආරක්ෂාවී කිසිදු චිත්ත පීඩාවකින් තොරව සියලු කටයුතු කර ගැනීම සඳහාත් ජීවිතයට ආරක්ෂාව සලසා ගැනීම සඳහාත් මෙතැන් සිට කන්ද පිරිත ශ්‍රවණය කරමු.

ඔබේ ජීවිතයට පැමිණෙන නොයෙකුත් බාධක, නොසිතා පැමිණෙන නොයෙකුත් කරදර, මගහැර නොහැකි ග්‍රහ අපලාදී සියල්ලන්ගෙන් ඔබ ආරක්ෂා කොට ජීවිතයට සතුට සැනසුම උදාකර දීමට උපකාරී වන දසමාර පිරිත.

බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවනේ බලයෙන් අතීත වර්තමාන අනාගත යන තුන් කල්හිම සිත සැලසූ ආනුභාව සම්පන්න ජය පිරිත් දෙසුමෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම යන තිලකුණු පසක් කරගන්නා තෙක් වා පිත් සෙම් යන තුන් දොස් කිපීමෙන් හටගන්නා රෝගාබාධ දුරු වී ජය සතුට දියුණුව ලැබේවායි පතමින් ජය පිරිත ශ්‍රවණය කරමු.

Nit FM. Nit Spirit Vanderbilt. ආහාර පාන ආදීන් සුලභ වීමටත් වෙළ හෙළඳාම් ආදීන් දියුණු වීමටත් රජ සොර සතුරු බියෙන් හා තුන්දොස් කිපීමෙන් ඇතිවන රෝග ආදීන් සුවපත් වීමටත් නිර්වද්‍ය වචන උච්චාරණයෙන් යුතුව සජ්ජායනය කොට ඇති මෙම සීවලී පිරිතම ඔබත් ශ්‍රවණය කරන්නේ

Nyt.fm. Ferit Vanderbilt. අධර්ම ධර්මය නිවා ධර්ම මේඝයෙන් හැම තැන සුවපත් කරන්නට නන්දුක්ඛම් කටුල්ලෙන් පෙළෙන හීන ධෛර්යය ඇතිසිත දිරිගන්වන්නට දහසක් බුදුන් බුදුවන මේ බුද්ධ අරුණෝදයේ බුදු ගුණ ශාන්තිය

බය තැති ගැනීම චිත්ත පීඩාවන්ගින් මිදීම සඳහාත් සංග්‍රාමවලින් ජය ලැබීමටත් විභාගවලින් සමත්වීමටත් ඔබට ආශිර්වාදය කෙනදින දජක්ක පිරිත මෙතැන් සිට ශ්‍රවණය කරමු.

ආර්ය ජාතියට පිවිසිදා පටන් අංගුලිමාල මහරහතන් වහන්සේ කිසිදු පාප ක්‍රියාවක නිරත නොවූහ. ඒ මහා සත්‍යානුභාවේ අනුහසින් සත්‍ය ක්‍රියා කරන්නට බුදු හිමියන් අනුදැන වදාළහ. අංගුලිමාල පිරිතේ අනුහසින් වසර දහස් ගණනක් ගර්භණී මව්වරු සුවපත් වූහ. මේ මොහොතේ පටන් අංගුලිමාල පිරිත ශ්‍රවණය කරන ඔබ සුවපත් වේවා.

කේශාන්තයේ සිට පාදාන්තය දක්වා ශරීරයේ ශරීර අභ්‍යන්තරයේ ඇති සියලු අවයව සඳහා බුදුගුණ, දම්ගුණ, සංගුණ යන ත්‍රිවිධ රත්නයේ ගුණ මෙනෙහි කර උතුම් වූ සත්‍යක්‍රියාවේ නියැලෙන්න. එම සත්‍යක්‍රියාවේ බලයෙන් අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදාවේවා. මේ ඒ උතුම් ජින පංජරයයි.

මෙලොව පහළ වූ අසිරිමත් දහම් මැස විවර කරන්නා වූ සියලු බුදුවරුන්ට සාධාරණ මහා ගුණ කදම්භය කැටිකොට ඒ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමතින මේ මහා පරිත්‍රාණය අටවිසි පිරිතයි. මෙතැන් සිට ඒ පිරිත ශ්‍රවණය කරන ඔබගේ සියලු උවදුරු දුරු වේවා. අප්‍රමාණ බුද්ධ ශක්තිය ඔබට ආශිර්වාදයක්ම වේවා.

0: Nette fem. Nette Ferit Mandebjerg.
1: පින්වත මේ හිමිදිරි පාන්දර මිනිස් සිතකට සිතන්නට බුදුගුණ තරම් වටිනා දෙයක් ලොව අන් කිසි තැනක නැති තරම් ජීවමාන බුදුරුව දකින්නට නැතිවත් ඒ උත්තරීතර බුදුගුණ සමුදායෙන් බිඳක් දකින්නට අපි උත්සාහ කරමු. මහා කාරුණික වූද, දේවාති දේව වූද, බ්‍රහ්මාති බ්‍රහ්ම වූද, තුන් ලෝකාග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබ දෙනෙත් අභියස විද්‍යමාන වේවා. අනන්ත බුදුගුණ බෙලෙන් ඔබට සෙත් වේවා.

මේ උදාවන්නේ බ්‍රහ්ම මොහොතයයි. මහා බෝධිසත්වයන් වහන්සේ ලෞතර බුද්ධත්වයට පත්වන්නේද මහනදම් පුරණ බොහෝ භික්ෂූන් වහන්සේ සෝවාන් සකෘදාගාමි අනාගාමි සහ මහරහත් ආර්යයන් වහන්සේලා බවට පත්වන්නේද මේ උතුම් කාලය තුලයි. තුන්යම් රාත්‍රියේ ධර්මය අසන සදහැවතුන් බෙහෙවින් මගපලවලට පැමිණෙන්නේද මේ බ්‍රහ්ම මූර්තියේදී. මේ උතුම් මොහොතේ ලෞතර බුදු බවට පත් වූ සියලු බුදුවරුන්ගේ මංගල ධර්ම දේශනය දම්සක් පැවතුම් සුතුර යහපත් සංකල්පනාව නැතිකර ගැනීම උදෙසා ගෞරව පෙරදරිව ශ්‍රවණය කරමු. දම්සක් පැවතුම් සුතුර ශ්‍රද්ධාපූර්වක සජ්ජායනය ගම්පොළ මීතලාව කොහුමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍යපාද ගණේ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

වාදය ඔබේ ජීවිතය සුවපත් කරත්වා. පාරමිතා උපපාරමිතා පරමත්ත පාරමිතා පුරමින් සාරා සංඛේය කල්පලක්ෂයක් පුරා බුදු බව පැතූ බෝධිසත්ව ගුණය නිසාම ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝදම් අභිභවනය කළ සේක. ඒ සකලවිද දිනීමේ මංගල කාරණා සත්‍යක්මයි. ඒ මහා සත්‍යානුභාවය ඔබේ ජීවිතයේ දිනීමේ සත්‍යක්‍රියාවම වේවා. නිරතුරු ජය මංගල්‍යයක්ම වේවා.

දහසක් බුදුන් බුදුවන මේ පින්සාර උදෑසන බ්‍රහ්ම මුහුර්තයෙන් අවදි වූ ඔබ මෙතෙන් සිට ශ්‍රවණය කරන්නේ තෙරුවනේ ආශිර්වාදයෙන් බලගැන්වුණු නෙත්තෙෆෙම් අලුයම් දුරයයි. මේ ප්‍රබෝධමත් උදෑසන ඔබත් මුලින්ම පානය කරන වතුර වීදුරුව දිව ඔසුවක්ව ඔබ දවස පුරා නිරෝගීව තබන්නට තුනුරුවනේ බලමහිමේ රැඳුණු මේ එක් එක් ගාථා අවසානයේ තෙක් ශ්‍රවණය කරමින් සජ්ජායනා කොට ඒ ජලබඳුන පානය කරන්න. අකණ්ඩව දින 108ක් මෙය සිදු කිරීමෙන් ඔබ නිසකව සුවපත් වේ, නිරෝගී වේ, ධනය වැඩේ, ජීවිතය සුම්නසින් පිරේ.

මේ ඇසෙන ගාථාව ශ්‍රවණය කරන ඔබගේ ජීවිත ආරක්ෂාව සලසයි. දිනපතා ශ්‍රවණයෙන් සකල උපද්‍රවයන්ගෙන් ඔබව ආරක්ෂා කරයි. හත්පස රැකවරණය සැලසේ. මානසික ව්‍යාධි සමනය කරයි. දියුණුව සලසවයි.

ජීවිතයේ අතුරු අන්තරා නසන දීර්ඝායුෂ ලැබෙන නිතර ශ්‍රවණය කළ යුතු උතුම් ගාථා රත්නය. උත්තම බුද්ධ ශාසනයම සම්පිණ්ඩණය කොට දක්වන මේ උත්තම ගාථාවන් ශ්‍රවණය කිරීමෙන් අපා, දෙපා, සිව්පා, බහුපා ආදී සතුන්ගෙන් සිදුවන සියලු දෝෂ නිවාරණය කරයි. මේ ගාථාවන් අඛණ්ඩව දින 108ක් ශ්‍රවණය කිරීමෙන් සජ්ජායනා කිරීමෙන් සකල සැප සම්පත් හිමි වේ.

දුටුගැමුණු රජතුමා යුද්ධයට යන කල රන්පත්‍රයක ලියා ඔටුන්නෙහි තබාගෙන යන ලදැයි ප්‍රසිද්ධ මහානුභාව සම්පන්න ගාථාත්‍රය. බුදුරජාණන් වහන්සේ තුන්ලොවට සරණය. තුන්ලෝ වාසීන්ගේ මෝහනැමති අන්ධකාරය විද්වංසනය කිරීමට සූර්ය දිව්‍යරාජයා වැනිය. ඒ බුද්ධ රත්නය මට නිර්භය පිණිස පවතින්නේය. ඒ බුද්ධ රත්නය මම සරණ කොට යමි. එහෙයින් මට කිසි කලෙක බියක් නැත්තේය. මේ ගාථා ශ්‍රවණය කරන ඔබගේ සියලු බිය සංසිඳේවා.

බුද්ධ ගුණය අපමණය, දහම් ගුණය අපමණය, සංඝ ගුණයද අපමණය. ඒ මහා ගුණ බලයෙන් සියලු සත්වයන් නිසා ඔබට සිදුවන උවතුරු දුරු වේවා. විශේෂයෙන්ම සරුපයන්, ගෝනුස්සන්, පත්තෑයන් ආදී විස සහිත සතුන්ගෙන් හානි සිදු නොවේවා. අපා, දෙපා, සිව්පා ආදී සියලු සත්වයන්ගෙන් ආරක්ෂාව සැලසේවා යන පැතුමෙන් සත්‍යයනා කරන උතුම් බුද්ධ භාෂිතය. කන්ද පිරිතයි.